සිහිවලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේ හවා භාවිත කරන්නට, එසේත් නොමැති නම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජානා පුත වදාලේ. පාදුර ගංගුල ශ්‍රී පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභණ්ඩ විශාරද පූජ්‍ය මීගස්වැවේ

යානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වටේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

0: FM 93.5, FM 93.7, La Khanna, Radio ITN. Jeevitha Dinamnata, positive vibes with Chandra.
1: Aibovan, Subhadavasak, Ektara Nagareka, Yaluwa Thundane Ketiya. මෙයාලා විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්. හැබැයි මෙයාලා හිතා මතාම තමන්ගේ ඉගෙනීම් කටයුතු අතපසු කළා. ක්‍රමක්‍රමයෙන් විශ්වවිද්‍යාලයේ අවසන් විභාගයේ තියෙන දවසත් ලඟ වුණා. දැන් විභාග තියෙන හැට. ඒත් මේ යාළුවෝ තුන්දෙනා එකතු වෙලා පාඩම් කරනවා වෙනුවට විනෝද චාරිකාවක් ගියා. හොඳට කෑවා, බිව්වා, නෑවා, පුදුමාකාර විදිහට විනෝද වුණා. දවස ගෙවිලා විභාගේ අද කියන දවසත් උදා වුණා. කොහොමද මෙයාලා විභාගෙට මූණ දෙන්නේ? ඒකට මෙයාලා කලින්ම කදිම උපායක් ලෑස්ති කරගෙන තිබුණා. එයාලා විභාගෙට ගියේ තමන්ගේ ඇඳුම්වල මඩ තවරගෙන. ඊට කලින්ද රාත්‍රියේ යාළුවෙක්ගේ විවාහයක් තිබුණු බවත්, ඒ එනකොට වාහනය අතරමඟ කැඩුණු බවත්, වාහනය තල්ලු කරගෙනම විභාග ශාලාවට පැමිණි බවත් ඔවුන් ශාලාධිපතිතුමාට දැනුම් දුන්නා. එතකොට ශාලාධිපතිතුමා ඔවුන්ගෙන් ඇහුවා, ඔයාලට මගෙන් එන්න ඕනි මොනවද කියලා. යාළුවෝ තුන්දෙනාම කිව්වා අපිට කොහොමාරි විභාග ලියන්න ඕනේ කියලා. මේ කරුණු කාරණා ගැන විභාග කරලා හරියටම ඊට දවස් 3කට පස්සේ මේ යාළුවෝ තුන්දෙනා වෙනුවෙන් විශේෂ විභාගයක් තිබුණා. හැබැයි එක එක්කෙනාට වෙන වෙනම කාමරවල ඉඳන් තමයි මේ විභාග ලියන්න තිබුණේ. ප්‍රශ්න පත්‍රය දැක්ක ගමන් යාළුවෝ තුන්දෙනාම වික්ෂිප්ත වුණා. මොකද මුළු ප්‍රශ්න පත්‍රයටම තිබුණේ ප්‍රශ්න දෙකයි. එක, ඔබේ නම කුමක්ද? ඒ ප්‍රශ්නෙට එක ලකුණක් වෙන් වෙලා තිබුණා. වාහනේ හුලංගියේ කුමන රෝදයේද? ඒකට ලකුණු 99ක්ම වෙන් කරලා තිබුණා. තමන් කරපු ක්‍රෝඩාව ගැන ශාලාධිපතිතුමා දැනුවත් බව දැනගත්ත යාළුවෝ තුන්දෙනා ප්‍රශ්න පත්‍රයේ පිටුපස තියෙන ශාලාධිපතිතුමා ලියලා තියෙන දේ ගැන අවධානය යොමු කළා. සෑම විටම වගකීමක් ඇතිව වැඩ කරන්න, ඒ වගේම බුද්ධිමත් වෙන්න කියලා එතුමා ප්‍රශ්න පත්‍රයේ පිටුපස ලියලා තිබුණා. සමහර වෙලාවට අනුන්ව රවට්ටන්න ගිහිලා රැවටෙන්නේ අපිම තමයි. ඒ නිසා ජීවිතයේ වැදගත් තීරණ ගන්නකොට වගකීම් සහගත වෙන්න, ඒ වගේම බුද්ධිමත් වෙන්න. කළ යුතු දේ කළ යුතු වෙලාවට කම්මැලි නැතිව කරන්න මහන්සි වෙන්න. අද ඔබට ආශිර්වාදාත්මක දවසක් වේවා.
0: ජීවිතය දිනන්නට
2: positive vibes with Chami.
0: La Khanna Radio ITN
3: Velau de hayai

0: අයිබන් සුබ දැසනක් ජයග්‍රහී වාසනාවන්ත ප්‍රබෝධමත් දවසක් ප්‍රබෝධමත් සතියක් ආරම්භ කරනවා අපි දවසේදී මේ විදිහට අද ජූලි මාසේ 21 වෙනිදා අඟහරුවාදා දවසේදී අපි මේ විදිහට දැසන නමුනේ අයිබන් සුබ දැසනක් මේ කළා
1: අයිබන් යහන් සුබ දැසනක්
0: අදත් සුදනම් අපි ප්‍රධාන පුවත්පත්වල ඒ වගේම අනිකුත් පුවත්පත්වල ලක්ෂණ ප්‍රවෘත්ති අංශයෙන් වාර්තා කළ තියෙන ප්‍රවෘත්ති වගේම ක්‍රීඩා පිටිය පැත්තෙන් වාර්තා වන තොරතුරු ලෝකයේ විදේශ තොරතුරු මොනවද කියලා හොයලා බලන්නත් අපි සුදනම් ආරාධනා කරනවා FM 93.5 FM 93.7 ලක්ෂණ මෝර්නින් නිවුස් රටක එකතු වෙන්න අපි අදවසදී අවධානය යොමු කරනවා දිනමින පුවත්පතේ ප්‍රධාන සරස්තලයට රජයට බිලියන 6ක් ගෙවා නැහැ බදු පොලු තැබූ මත්පැන් සමගම් බ්‍රසකට නඩු නීතිපති ශ්‍රේෂ්ඨ අධිකරණයට දන්වයි perpetual treasuries wimber distilleries මෙන්දි සමගම් ඒ අතරේ කියලා තදවසේදී ප්‍රධාන සරස්තලයේ විදිහට අද දිනමින පුවත්පතේ අනුජා ප්‍රියංගනී ගිනන වාර්තාවෙන් සටහන් දල තිබෙනවා අපි දිනමින පුවත්පතේ සටහනට අවධානය යොමු කරන කලින් මේක ලා යමු ඩේලි නිවුස් පුවත්පතට
2: Attorney General to sue liquor manufacturers to recover tax arrears. Outstanding taxes amount to over 6.2 billion rupees. For the more detail, the Attorney General's department yesterday informed the Supreme Court that it would institute legal action in the district court to recover more than 6.2 billion rupees in outstanding taxes allegedly owed by liquor manufacturing companies. Let's see more details about it in Sinhala. Yeah.
0: මත්පැන් නිෂ්පාදන සමාගම් විසින් රජයට පැහැරහැර ඇති රුපියල් බිලියන 6.2කට වැඩි හිඟබදු මුදල් අයකර ගැනීම සඳහා දිසා අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කරන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨ අධිකරණයට ඊයේ දැනුම් දී තිබෙනවා. සමාජ ක්‍රියාකාරීන් 17 දෙනෙකු විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත් සමක් අගවිනිසුරු ප්‍රීතිපද්මන් සූරසේන සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත වෙනසුරු මඩුල්ල හමුවේ ඒ කැඳපු අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මේ බව දැනුම් දී තිබෙනවා. බදු ගෙවීම් පැහැරගෙන ඇති මත්පැන් නිෂ්පාදන සමාගම් වලින් පැහැරහැර ඇති බදු මුදල් අයකර ගැනීම සඳහා වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නයි ඉල්ලා සමාජ ක්‍රියාකාරකයෙකු වන සංජය මහවත්ත මහතා ඇතුළු සමාජ ක්‍රියාකාරකයින් පිරිසක් පෙත්සම් ගොනු කර තිබෙන බවත් අද වැඩිදුරටත් දෙනමින පුවත්පත සඳහන් කර තිබෙනවා.
1: එතකම අපි අවධානය යොමු කරමු අද ලක්ෂණ ප්‍රවෘත්ති අංශය ගෙනෙන තොරතුරු වලට. මොහොදු තීරයේදී විදේශ නෞකාවලට අවි ආයුධ සහ ආරක්ෂාව සැපයීම සිදු කළ සමාගම නාවික හමුදාව යටතට පත් කිරීමත් සමග ඇමරිකාන් ඩොලර් මිලියන 3කට ආසන්න ආදායමක් උපයා ඇති බව නියෝජ ජමාත අරුණ ජයසේකර මහතා පවසනවා. ඒ ත්‍රිවිධ හමුදාවේ විශ්‍රාමික නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් හෝමාගම පැවති අදිෂ්ඨානශීලී හෝමාගම වැඩසටහනට එක් වෙමින්
3: මොහොදුතීරයේ වටේ එකම එක සමාගමක් ආධිපත්‍ය අරගෙන විදේශ නෞකාවලට අවි ආයුධ ආරක්ෂාව සැපයීම සම්බන්ධව ඒක අයින් කළා. විශේෂ ගැසට් පත්‍රයකින් නාවික හමුදාවට ඒක ගත්තා. ජාතික ආරක්ෂාව සහ ආර්ථික මූලික කරගෙන අපි ඒ කටයුතු සිද්ධ කරගන්නවා. පසුගිය සැප්තැම්බර් ඉඳලා මේ මැයි මාසේ වෙනකොට ඩොලර් මිලියන 3කට කිට්ටු වෙන්න මුදල් එකතු කරලා තියෙනවා. පහුගිය දශක ගණනක් තිස්සේ අපිට රුපියල් වලින් 105යි ලැබුණේ 95%ක්ම ඒ සමාගම් ඩොලර් වලින් මුදල් අරගත්තේ යුගයක්. ත්‍රිවිධ හමුදාවේ පොලිසිය විශේෂ කාර්ය බලකායේ සේවය කළා ඉවර වෙලා විශ්‍රාම ගිහිච්ච 99%ක්ම සේවය කරන්නේ පුද්ගලික ආරක්ෂක සේවයේ. චූටිම පුද්ගලික ආරක්ෂක සේවයේ සමාගම් මධ්‍යම පන්තියේ, ඒ කියන්නේ 100ක් 150ක් වගේ ඉන්න සමාගම් විශාල සමාගම් ඔක්කොගෙම සංකලනයක් ගෙනල්ලා අපි පහුගිය මාස 8ක් විතර කාලයක් තුළදී අපි සාකච්ඡා කළා. දැනට කෙටුම්පත පනත නියම පුද්ගලික ආරක්ෂක සේවයක් පිටවන්න අපි ඒකත් සාකච්ඡා කරගෙන යනවා. ඒකත් අපිට ඉදිරි මාස 4-5 ඇතුළත පාර්ලිමේන්තුවට යොමු කරන්න පුළුවන් වෙයි.
0: එතකම අපි අවධානය යොමු කරනවා දිනමින පුවත්පතේ තවත් ප්‍රවෘත්තියකට. අදවසදී ප්‍රධාන සරස්තලයක් විදිහට මේ ප්‍රවෘත්තියත් අදවසදී දිනමින පුවත්පත වාර්තා කළ තිබුණා. ජයසිරි මොනසිංහ ගෙනන වාර්තාව පනතේ විධි විධාන උල්ලංඝනය කරලා මූල්‍ය ආයතන 11කට ලක්ෂ 146ක දඩ මහබැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයෙන් පියවර කියලයි අද ජයසිරි මුණසිංහ ගෙනන වාර්තාවේ සටහන් වෙලා තිබෙන්නේ. අපි දිනමින පුවත්පතේ සටහනට අවධානය යොමු කරන කලින් ඩේලි නිවුස් පුවත්පත අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් තොරතුරු වලට.
2: Non-compliance with financial transaction laws, businesses face fines totaling over 14 million rupees. For the more in detail, the central bank has taken steps to impose total administrative penalties amounting to 14.6 million rupees over several reporting institutions that violated the provisions of the Financial Transaction Reporting Act during the 6-month period from October 2025 to 2026 March. Let's see more details about it in Sinhala.
0: වසර 2025 ඔක්තෝබර් මාස සිට 2026 මාර්තු මාස දක්වා වූ මාස 6ක කාල පරිච්ඡේදය තුළ මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ විධිවිධාන උල්ලංඝනය කළ වාර්තාකරුණේ ආයතන කිහිපයක් සඳහා රුපියල් 1,46,46 ලක්ෂයක සමස්ත පරිපාලනමය දඬුවම් පැනවීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ පියවරගෙන තිබෙන බව සඳහන් කර තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ ක්‍රියාත්මක වන මූල්‍ය බුද්ධි ඒකකයේ විසින් මෙම දඬුවම් පනව ඇත්තේ 2006 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 19.1 සහ 19.2 භගන්ති 90 පැවරී ඇති බලතල 90යි කියලා සඳහන බැලස අයකරගත් දඩ මුදල් රාජ්‍ය ඒකබද්ධ අරමුදලට බැර කර තිබෙනවා. රුපියල් මිලියන ඉක්මවන මුදල් ගනුදෙනු හෝ විදත් අරමුදල හුවමාරු පිළිබඳව වාර්තා නියමිත කාලය තුළ ඉදිරිපත් නොකිරීම එක්සත් ජාතීන්ගේ ආරක්ෂණ මණ්ඩල යෝජනා යටතේ නම් කර ලද පුද්ගලයන් සහ ආයතන ලයිස්තු නිසලස පවත්වාගෙන නොගැනීම සහ යවත්කාලීන නොකිරීම නව ව්‍යාපාරික සම්බන්ධතා ආරම්භ කිරීමට පෙර ගනුදෙනුකරුවන් නම් කරන ලද ලයිස්තුවලට ඇතුළත් දැයි සත්‍යාපනය කිරීමට අපහසුත් වීම හේතු වෙනවා කියලාත් අද වැඩිදුරටත් දිනමින පුවත්පත දීර්ඝ විස්තරයක් සහිතව සඳහන් කර තිබෙනවා. ලකන මෝනින් නිවුස් වලට හැංගෙන වෙලාව මතක කරනම් වෙලාව උදෑසන 6යි
1: විනාඩි 12යි
4: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් තවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රතයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino roofing within Nandan Madina. Rhino Premier Roofing Sheet. Fetty Stress and Hall. Tahatunai Anuhai Amatana.
6: Lakhanda Radio IT.

0: ITN රටට වග කියන රේඩියෝ
1: ලකන මෝර්නින් නිවුස් වලට හංගින වෙලාවම දකරණම් ගල උදෑසන 6යි විනාඩි 16යි
2: ලකන සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
3: සත්‍යන්තේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට

සසර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454

0: වලවදසන 6 විනාඩි 18 අපි සූදානම් තවත් ප්‍රවෘත්ති කිහිපයකට අවධානය යොමු කරන්න අවධානය යොමු කරනවා මේකල මම දැක්ක සෑම පුවත්පතක් බාහ්‍ය දවසේදී මේ ප්‍රවෘත්තිය වාර්තා කරලා තිබුණා දෙවෙනි පුවත්පතේ අද ප්‍රධාන සරස්තලයේ විදිහට වාර්තා කරලා තිබුණ මේ සම්බන්ධයෙන් වන සටහනට අපි බලමු අද දෙවෙනි පුවත්පතට අවධානය යොමු කළා සීඩීට වෙඩි වැදුණු පිස්තෝලය පතුරම් සහ සියලු නඩු භාණ්ඩ උසාවි ගේන්න කඩුවෙල මහේස්ත්‍රාත් නියෝග කරයි මානවී පොලිසිය සිදු කළ සියලු විමර්ශන බස්නාහිර දක්වන විශේෂ විමර්ශන ඒකකයේ යටතට කියලා අද දවසේදී AJA අබේනායක සහ සුගත් ප්‍රේමතිලක ගිනන වාර්තාවේ සටහන් කළ තිබුණා මම දැක්ක දිනමින පුවත්පතත් අද සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කළ තිබුණා
1: ඔගෙන් අද සඳහන් කරන හිටපු පොලිස්පතිගේ මරණය ගිනියාවේ පතුරම් කොපු 28 වෙනිදා අධිකරණයට අද සුගත් ප්‍රේමතිලකයි වාර්තාව අරගෙන ඒත් එක්කම අද ලංකාදීප පුවත්පත සහ දිනමින පුවත්පත සඳහන් කරන පොලිසියේ කරමතෙන් හිටපු පොලිස්පති අවසන් ගමනේ කියලා ඡායරුපත් සමගිනුයි මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් වෙන්නේ. අපි මුලින්ම අවධානය යොමු කරමු ගියන්නේ හිටපු පොලිස්පතිගේ මරණය ගිනියාවේ පතුරුම් කොපු 28 වෙනිදා අධිකරණයට කියන පුවත සම්බන්ධයෙන් තොරතුරු වලට
0: දෙවෙනි පුවත්පතයි අද මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සඳහන් කළ තිබුණේ හිටපු පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතාට වෙඩි වැදුණු බවට සැක කෙරෙන මිලිමීටර 9 පිස්තෝල වර්ගයේ ගිනියාවේ ඊට භාවිත කර ඇති පතුරම් කොපු සහ මෙම අපරාධයට අදාළ අනෙකුත් සියලුම නඩු භාණ්ඩ එළඹෙන 28 වෙනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා බස්නාහිර දකුණ විශේෂ විමර්ශන ඒකකයට ඊයේ නියෝග කර තිබෙනවා කියලයි අද දිවයින පුවත්පත ප්‍රධාන සරස්තල විදිහට සඳහන් කළ තිබුණේ. එතකම ඒකකයට ඊයේ නියෝග කළ අතර එම භාණ්ඩ රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා ඊට අදාළ රස පරීක්ෂක වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස එහිදී වැඩිදුරටත් නියෝග කර තිබෙනවා කියලත් සටහන් මහේස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කළේ හිටපු පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා වෙඩිවැදී මේ යම සිද්ධියට අදාළව මාලබේ පොලිසිය මගින් මීට පෙර අධිකරණයේ හමුවේ ගොනු කර තිබූ නඩුකරය බස්නාහිර දක්වන විශේෂ විමර්ශන ඒකකයේ මෝසමක් මගින් යලි ඊයේ කැඳවූ අවස්ථාවේදී කියලත් අද වැඩිදුරටත් සඳහන් කරනවා. හිටපු පොලිස්පතිවරයාගේ මෘතදේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ නැගෙනහිර කොළඹ මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීන් පශ්චාත් මරණ පරීක්ෂණයේදී මරණයට හේතුව නිශ්චිතව ප්‍රකාශ නොකොට විවෘත තීන්දුවක් ලබා දී තිබෙනවා. එනෝ හිටපු පොලිස්පතිවරයාගේ මෘතදේහය සම්බන්ධයෙන් පවත්වා ඇති පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව මරණයට හේතු සහිතව ඉදිරි දිනේ නැගෙනහිර කොළඹ මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් අද වැඩිදුරටත් දෙවෙනි පුවත්පත සටහන් කර තිබෙනවා.
1: එතකම මේ සඳහන් කළ තෙන හිටපු පොලිස්පති සීඩී දැයින් සමුගණී කියලා ඡායාරූපත් සමගිනුයි මේ අවසන් කටයුතු වල ඡායාරූප සඳහන් කරලා තිබෙන්නේ. හිටපු පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතාගේ දේහය පිළිබඳව අවසන් කටයුතු පොලිස් උත්තමාචාර්ය සහ ආචාර්ය වෙඩිමුර ඇතුළු පූර්ණ පොලිස් ගෞරවය සහිතව බොරැල්ල කනත්තේදී ඊයේ පස්වරුවේ සිදු කෙරුණා කියලා තමයි අද වැඩිදුර තොරතුරු විදිහට මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ.
0: අපි අවධානය යොමු කරමු අද දවසේදී ලක්කඬ ප්‍රවෘත්ති අංශයට. ඊයේ දවසේදී වාර්තා කළ තිබුණු තොරතුරු මොනවද කියලා හොයලා බලන්න. ඩෙංගු රෝගින් දැන් මේ වැස්සත් එක්කම මේ මන් දැක්ක මේ අද දවසේදී වාර්තා කළ තිබුණු දෙවයින පුවත්පතත් මේකලා කඩින් කඩ වැසි ඩෙංගුවට රජවරමක් මදුරු තවාන්වලට ඉඩ දෙන්න එපා සෞඛ්‍ය අංශයයි කියලා චමින්ද සිල්වා ගිනන වාර්තාවේ අද දවසේදී දෙවයින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කළ තිබුණා. ඩේලි නිවුස් පුවත්පත ඒ වගේම දිනමින පුවත්පතත් අද ඔය සම්බන්ධයෙන් තොරතුරු සටහන් කළ
1: ඉන්දියාවේ පළමුවරට ඩෙංගු එන්නතක් අනුමත වෙයි. පරීක්ෂාවකින් තොරව ලබා දිය හැකි මාත්‍රා දෙකක් කියලා තමයි අද ඩෙංගු සම්බන්ධයෙන් දිනමින පුවත්පතේ සටහන.
0: අපි බලමු ලක්කඬ ප්‍රවෘත්ති අංශයට අවධානය යොමු කළ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 76,000 ඉක්මවා ඇති බව ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කර තිබෙනවා. එනුව මේ වන විට වාර්තා වී ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 76,044 බවයි ඩෙංගු මර්ධන ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රශීලා සමරවීර මහත්මිය සඳහන් කළේ.
2: ඩෙංගු රෝගීන් 76,044 සහ මරණ 53ක් ජාතික ඩෙංගු මර්ධන ඒකකයට වාර්තා වෙලා තියෙනවා. තවමත් ගම්පහ, කොළඹ, මාතර, නුවර, කළුතර, රත්නපුර, ගාල්ල යන දිස්ත්‍රික්කවලින් තමයි වැඩි වශයෙන්ම රෝගීන් වාර්තා වෙන්නේ. මේ පවතින කඩින් කඩ වර්ෂාවත් සමගම තවදුරටත් මදුරු ඝනත්ව ඉහළ මට්ටමේ පවතිනවා. ඒ නිසා අපි තවදුරටත් තමන්ගේ පරිසරය පරිශ්‍රය සුද්ධ කරගෙන සහාය දෙන්න කියලා මහජනතාවගෙන් ඉල්ලා සිටින අතර මේ දිනවල යම් කිසි කෙනෙකුට සමග ඇඟපත වේදනාව, මස්පිඩු වේදනාව, හිසරදය, වමනය, ඔක්කාරය වැනි රෝග ලක්ෂණ තියෙනවා නම් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් හම් වෙලා තමන්ට තියෙන ඩෙංගු රෝගයේද නැද්ද කියලා සැකහැර දැනගෙන වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වෙන්න කියලා විශේෂයෙන් අපි මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
1: මේ අතර විශ්වවිද්‍යාල ප්‍රජාව අතර ඩෙංගු රෝගයේ කල්තියා හඳුනා ගැනීම, නිසි කළමනාකරණය, රෝග නිරීක්ෂණය ශක්තිමත් කිරීම සහ බෝවීම වැළැක්වීම සඳහා විධිමත් ක්‍රියාමාර්ග ඇතුළත් සායනික කළමනාකරණ සහ සම්මත මාර්ගෝපදේශ එළිදැක්වීම ඊයේ සිදු කෙරුණා. කොළඹ විශ්වවිද්‍යාලය සකස් කළ එම මාර්ගෝපදේශ උපකුලපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතා විසින් නියෝජමාත්‍ය මදුර සෙනෙවිරත්න මහතා වෙත භාර දුන්නා. එහිදී අදහස් දැක්වූ මදුර සෙනෙවිරත්න මහතා,
3: සාමාන්‍ය අධ්‍යාපනයට පාසල් සහ අනෙකුත් පිරිවෙන් ආයතනවලට මාර්ග උපදෙස් නිකුත් කරලා තියෙනවා. ඩෙංගු රෝගේ ව්‍යාප්ත වෙන ආකාරය කොහොමද, ඩෙංගු රෝගයෙන් වැළකෙන්නේ, ඩෙංගු රෝගේ හැදුනොත් කොහොමද, ශිෂ්‍යයන් හෝ ශිෂ්‍යාවන් කාටද කතා කරන්න ඕන, කොහොමද වෛද්‍ය ප්‍රතිකාර ගත යුත්තේ කියන කාරණා. විශේෂයෙන්ම අපිට අධ්‍යවදානම් ප්‍රදේශවල විශ්වවිද්‍යාල කීපයක් තියෙනවා. පහුගිය දවස්වල වාර්තාවීම් කීපයක් තිබ්බ විශ්වවිද්‍යාලවල ඊළඟට පොකුරු අපිට යම්කිසි ප්‍රමාණයක් වාර්තා වුණා. ඒ වගේම තමයි නේවාසිකාගාර හැම විශ්වවිද්‍යාලෙම ශිෂ්‍යාවන් විශාල ප්‍රමාණ නේවාසිකාගාරවල ඉන්නවා එක තැන. එතකොට අපිට මේ ප්‍රදේශවල නේවාසිකාගාරවල ඩෙංගු වාර්තා වුණොත් එහෙම විශේෂ පොකුරක් දක්වා වර්ධනීමේ හැකියාව වැඩි. අග්‍රාශ්‍රිතව තියෙන විශ්වවිද්‍යාලවල නේවාසිකාගාර සහ පුද්ගලික නේවාසිකාගාර තියෙන්නේ සමාජ අනෙකුත් නිවාස සහ ගොඩනැගිලි අසල. එතකොට අපිට විශ්වවිද්‍යාල පද්ධතිය විතරක් තනියෙන් මේකට මුහුණ දෙන්න හැකියාවක් නැහැ. විශ්වවිද්‍යාලත් සමාජයත් සහ සෞඛ්‍යාංශ කියන සියලුම ඒකක අපිට මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම එකතු කර ගැනීම, ඩෙංගු රෝගයේ දැනගැනීමේ සිට පාලනය කිරීම සහ පරිපාලනමය කටයුතු සහ කොහොමද සමාජයේ විදිහට මුහුණ දීමට කොහොමද මේකට ශිෂ්‍යයන් දායක කරගන්න කියන කාරණාව දක්වා පුළුල් මාර්ගෝපදේශ සංග්‍රහයක් නිකුත් වීමට කටයුතු කළා.
4: ඩෙංගු මාරාන්තිකයි. ඩෙංගු දැඩි අවදානම් කලාප 175ක් රට පුරා 52ක් බස්නාහිර පළාතෙන් ඩෙංගු මර්ධනයට සහ පාලනයට අදාළ තොරතුරු ලබා දීම සඳහා ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරියට මතුරුවන් බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දෙන්න 071 79 66 366. ඩෙංගු මර්ධනයට ඔබත් සහාය වන්න. ඩෙංගු මාරාන්තිකයි.
5: ලකන මෝර්නින් නිවුස් වලට හංගන වෙලාව දක්රණන් වෙලාව දැසන 6යි
1: විනාඩි 25.

0: 다시마 바 아누트나이 다시마 하다
1: 락하네
0: 락하네 라디오 ITN 오베 고티파티 시히네 아드 세베베이드 රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ මහජන සම්පත් ක්‍රියාත්මක වුණා ජයග්‍රහි 6254 වන දිනම් වාරය විදිහට ජයග්‍රහි ඉංග්‍රීසි අක්ෂරය බවට පත් වුණේ W ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහි අංක සටහන් වන අංක 3 අංක බිංදුව අංක 2 අංක 8 අංක 1 සහ අවසානයේට අංක 3
2: ගොවිසිත 4496 වන ජයග්‍රහ දිනුම් වාරයේ දවසේ දේ ක්‍රියාත්මකුනේ අයි ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ විදිහට සටහන් වෙනවා ජයග්‍රහය අංක සටහන් වෙන අංක 2 අංක 35 අංක 61 සහ අවසානයේට අංක 76 විදිහට
0: මෙගාපව ජයග්‍රහ 2602 දිනුම් වාරයේ දවසේදී සටහන් වුණා ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරයේ බවට පත් වුනේ N ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහි සුපිරි අංකයේ විදිහට අංක 3 ජයග්‍රහි අංක 71 වනවා අංක 12 අංක 14 අංක 21 සහ අවසානයේට අංක 25
2: මෙගාපව හිම වෙනකොට ධන නිදහණය 2284 වන ජයග්‍රහ දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණා F ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහ අංක අංක 2 අංක 63 අංක 68 සහ අවසානයේට අංක 76 විදිහටයි සටහන් වෙන්නේ
0: හඳහන ජයග්‍රහී 1563 වන දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණ බලන්න ඔබ ජාතික ලොතරැයි මණ්ඩලයෙන් මිලදීගත්තු හඳහන ලොතරැයියේ සටහන් වෙලා තිබෙන ලග්න සංකේතය බවට පත් වෙලා තිබෙන්නේ කන්‍යා ලග්න සංකේතයද කියලා. එතකම ජයග්‍රහී අංක සටහන් වඩවා අංක 2 අංක 14 අංක 28 සහ අවසානයේට අංක 62
2: අද සම්පත 829 වන ජයග්‍රහ දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මකුනේ W ඉංග්‍රීසි අක්ෂරය වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහ අංක සටහන් වෙන අංක 2 අංක 8 අංක 1 සහ අවසානයේට අංක 3
0: NLB ජය යදවසේදී ක්‍රියාත්මකුනේ ජයග්‍රහ 522 වන දිනුම් වාරයේ ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරය S ඉංග්‍රීසි අක්ෂරය වෙදී ජයග්‍රහ අංක සටහන් වනවා අංක 1 අංක 2 අංක 7 සහ අවසානයේට අංක 3
2: සුබ දවසක් 370 වන ජයග්‍රහ දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මකුනේ මේෂ ලග්නයයි වාසනාවන්ත ලග්න සංකේතය ජයග්‍රහයේ අංක සටහන් වෙන අංක 6 අංක 12 සහ අවසානයේට අංක 52 එතෙකම සුබ දවසක් 370 වන දිනුම් වාරයේ ජයග්‍රහයේ ප්‍රවර්ධනාංකය 7639 විදිහටයි සටහන් වෙන්නේ
0: ජීවිතයේ සිහිනයට
2: වාසනාවේ ආශිර්වාදය
0: ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි පත වැඩි වැඩියෙන් මිලදී ගන්න ලකන මෝර්නින් නිවුස් වලට හංගන වෙලාව මතක් කරන්නම් වෙලාව උදෑසන 6:00
2: විනාඩි 32

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: මම නම් දැන් මානම රිලැක්ස්
3: අනම් මනම් ගාලා වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස්
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න

0: වසර 6ට රඳවා ගැනීමේ බද්ද කෝටි 7ක් හම්බන්තොට වරායට ගෙන සුපිරි වාහන 1000ක් හැරදාලා සමහර වාහන දිරාපත් පරිපාලනය චීන සමාගමේ රේගු මාධ්‍ය ප්‍රකාශක කියලා තමයි අද ලංකාදීප පුවත්පතට යොහන් බහසුර ගෙනෙන සිරස්තලයේ තොරතුරු සටහන් වෙලා තියෙන්නේ හම්බන්තොට වරායේ ගාල් කර තිබෙන වාහනවලට විශාල රඳවා ගැනීමේ ගාස්තුවක් අය කිරීම නිසා ආනයනය කළ සුකෝපභෝගී මෝටර රථ දහසක් පමණ ආනයනකරුවන් නිදහස් කර ගැනීමෙන් තොරව අතහැර දමා ඇතැයි ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කරනවා කියලාද ඡායරූපත් සමගින් තොරතුරු මේ සම්බන්ධයෙන් ලංකාදීප පුවත්පත සටහන් කරනවා
1: බන්ධනගර ගැටලු විසඳන්න ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡා උපාලි කරුණාරත්නයි වාර්තාව ගෙනෙන්නේ මේ වන විට බන්ධනගර පද්ධතිය මතුව ඇති ගැටලු සහ ඒවා විසඳා ගැනීමට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ පෙරවරුවේ පැවැත්වුණු අතර අදාළ අමාත්‍යංශ නිලධාරීන් සහ බන්ධනාගර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එක්ව සිටි එම සාකච්ඡාවේදී ඊට අදාළව ඔවුන් ඉදිරිපත් කළ යෝජනා සහ අදහස් පිළිබඳව දීර්ඝ ලෙස විමසා බැලුණා කියලා තද සටහන් කළ තිබුණා. එතකම මේකලා මේ දිනමින පුවත්පතේ සටහන් කළ තිබුණා රන්මැඩි සෝමසිරි ගිනන වාර්තාවක මේගමුව බන්ධනගර සිද්ධියේ වන්දි මුදල් තීරණයට කමිටුවක් පත් කරන්න කැබිනට් පත්‍රිකාවක් මේගම බන්ධනාගාරයේ පසුගිය 5-6 දිනවල ඇති වූ ගැටුමෙන් අගතියටපත් බන්ධනාගාර නිලධාරීන්ට වන්දි මුදලක් හා අනෙකුත් සහන දීම සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක් පත් කිරීමට අදාළව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂින නානයක්කාර මහතා සඳහන් කළ තිබෙනවා. මෙවැනි සිදුවීම්වලදී රජයේ නිලධාරීන් අගතියටපත් වීමේදී රජය මගින් වන්දි මුදලක් ගෙවනු ලැබුවද මෙම සිදුවීමට අදාළව තවදුරටත් වන්දි මුදලක් ගෙවීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් මෙසේ කමිටුවක් පත් කිරීමට තීරණය කළ බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළ තිබෙනවා කියලයි අද දිනමින පුවත්පත සටහන් කරලා තිබෙන්නේ.
0: ලංකාදීප පුවත්පතේ සටහනකටයි මේ අවධානය. ලොක්කන් දෙදෙනෙක් ගල්ලංගුරු කොමිසමට යලිගෙන්වයි සුජිතේවා ජුලිගේ වාර්තාව අරගෙන ඉන්නේ. ගල්ලංගුරු ගනුදෙනු සම්බන්ධයෙන් කරුණු සොයා බලන ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව මුදල් අමාත්‍යංශයේ ප්‍රධානියෙකුගෙන් සහ ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂකවරයෙකුගෙන් ඊයේ නැවතත් සාක්ෂි සටහන් කරගෙන තිබෙනවා. මෙම දෙදෙනාගෙන් මීට පෙරද ප්‍රශ්න කෙරුණු බව එම කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළා කියලා තමයි ලංකාදීප පුවත්පත වැඩිදුරටතර විදිහට සඳහන් කරන්නේ. ගල්ලංගුරු ගනුදෙනු සම්බන්ධයෙන් කොමිසම සේයකට වැඩි පිරිසකගෙන් දැනටමත් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. ගල්ලංගුරු ගනුදෙනු සම්බන්ධයෙන් සුවබලන ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ පොලිසිය සමගි ජනබලවේගී කොළඹ දිස්ත්‍රික් මාති මුජිබ් රහ්මාන් මහතාගෙන්ද ඉකොත් 13 වෙනිදා ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා. රහ්මාන් මහතා ගල්ලංගුරු ගනුදෙනු සම්බන්ධයෙන් ගල්ලංගුරු කොමිෂන් සභාවට පැමිණිල්ලක් කර තිබෙනවා. ඔහු කොමිසමට කැඳවා තිබුණේ එම පැමිණිල්ලට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහායි කොමිසමේ ලේකම් ඩේවි බන්දුලසේන මහතා සඳහන් කළා කියලා තමයි අද වැඩිදුර තොරතුරු විදිහට ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරන්නේ.
1: කපිල චන්ද්‍රසේනගේ බිරිය අල්ලන්න නිලධාරීන් ඕස්ට්‍රේලියාවට සුභාෂිනි සේනානායකයි වාර්තාව ගෙනෙන්නේ. ශ්‍රී ලංකන් ගුවන් සමාගමට 2013 වසරේදී යානා 10කින් සමන්විත ගුවන් බැලානියක් මිලදී ගැනීමේදී යුරෝපීය ගුවන් සමාගමකින් අමරිකන් ඩොලර් මිලියන 2ක අල්ලස් මුදලක් ලබාගත් බවට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිඳ වන ප්‍රියන්කා නියෝමාලි විජේනායක හා තෙවනසකකාර ශමීන්ද්‍ර රාජපක්ෂ යන අයවලුන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලිසිය හරහා ඉදිරි පියවර ගැනීම සඳහා අල්ලස් කොමිසම් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඔස්ට්‍රේලියාව බලා ඊයේ දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා. අල්ලස් කොමිසම් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව සිදු කරන විමර්ශන සඳහා මෙලෙස නිලධාරීන් කණ්ඩායමක් පිටත්ව ගොස් තිබෙනවා කියලයි වැඩිදුරටත් අද සඳහන් වෙලා තිබෙන්නේ. එතකම් පසුගියදා කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් විවෘත බරන්තුවක් නිකුත් කළ අතර ඒ ජාත්‍යන්තර පියවර ගැනීමට ඉංග්‍රීසි භාෂාවෙන් නිකුත් කරන ලද අතර හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතාගේ පොත් ශෂේන්ද්‍ර රාජපක්ෂයන අයටත් ඉංග්‍රීසි භාෂාවෙන් වරෙන්තු නිකුත් කර තිබෙනවා කියලා සටහන් වෙන්නේ. අදවසදී මේ නිවැරදි විය යුතුයි. චමල් රාජපක්ෂ මහතාගේ ශෂේන් රාජපක්ෂ පුතුණම ශමින් රාජපක්ෂ පුතුණ තමයි මේ වරෙන්තුව නිකුත් කළ තිබෙනත් දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කළ තිබුණා.
0: අපේ අවධානය යොමු කරමු ලංකාදීප පුවත්පතට. අද සුජිත් හේවත්ජුලිගේ සහ අංජුල මහික වීරරත්නයි වාර්තාව අරගෙන ඉන්නේ. පළාත් ඡන්දය මැකෝගේ තාක්ෂණ වාර්තාව මැති සභා කමිටුවට කාන්තා නියෝජනයේ 33% දක්වා ඉහළට කියලායි සඳහන් වෙන්නේ. පළාත් සභා මැතිවරණයේ කාන්තා සහ තරුණ නියෝජනයේ ඉහළ නැංවීම පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව විසින් සකස් කරනු තාක්ෂණික වාර්තාව පළාත් සභා ඡන්දය කුමන ඡන්ද ක්‍රමයක් යටතේ පැවැත්විය හැකි දැයි සෙවීමට පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාර්යක සභාවට ඊයේ බාර දෙනු ලැබුවා කියලායි සඳහන් වෙන්නේ. අමාත්‍ය විජිත හේරත් මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වූ මෙම විශේෂ කාර්යක සභා රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයගේ සංසදයේ සභාපතිනි ඇමතිනි සරෝජා සාවිත්‍රී පොල්රාජ් මහත්මිය ඇතුළු සංසදයේ සාමාජික මන්ත්‍රීවරයොන්ද සහභාගී වුණා කියලායි අද ලංකාදීප පුවත්පත වැඩිදුර තොරතුරු විදිහට සටහන් කරන්නේ.
1: අපි අවධානය යොමු කරමු දිනමින පුවත්පතට. මේ කලා පහුගිය දින කිහිපයේදී කතා වුණු මාතෘකාවක් බවට පත් වුණා. දැන් මාතර ප්‍රදේශයේ සිදු වුණු මේ රිය අනතුරු සම්බන්ධයෙන් අද දිනමින පුවත්පත ඡායාරූප සහිතව මියගිය තරුණයන් දෙදෙනාගේ ඡායාරූප සහිතව දවසේදී වාර්තා කළ තිබුණා. මේ සම්බන්ධයෙන් ප්‍රවෘත්ති මාතර වැල්ලමඩමේදී තරුණයන් දෙදෙනෙකු මෙයෑම දාන්න එපා කියද්දී කාර්යකට ඉස්සර කළා. මම දෑතින් ඔළුව අල්ලාගෙන බිමට පහත් වුණා. ඩිෆෙන්ඩරේ සිටි ආර්ය අස්වින්ද කියයි කියලා අදවසේදී සඳහන් කළ තිබෙනේ. අපි කණ්ඩායම ඩිෆෙන්ඩරේ ගන්දරපැත්තට යන ගමන් හිටියේ රොහුණු විශ්වවිද්‍යාලයේ බංගුව පහුකට ඉස්සරහට යන අතර ඉදිරියෙන්ගේ කාර් එක පසු කරන හදරමත් සමග ඉදිරියෙන් ටිපර් රථයක් ආවා. මම අයියේ දාන්න එපා කියනවත් සමග ජීප් රථය ඉස්සර කළා. මම දෑතින් හිස අල්ලාගෙන පහත් වුණා. උනේ මොකද්ද මම දන්නේ නැහැ. මට සිහිය එනකොට හිටියේ මාතර ඉස්පිරිතාල කියලායි සඳහන් කළ තිබෙනේ. මාතර බැල්ල මඩමේදී ඩිෆෙන්ඩර් රථයක් මෝටර් රථයක සහ සිමෙන්ති පැටවූ ටිපර් රථයක ගැටිබින් ඇති වූ රිය අන්තර සම්බන්ධයෙන් ඩිෆෙන්ඩර් රථයේ ගමන් කරමින් සිට තුවාල ලබා මාතර මහරෝහලේ ප්‍රතිකාර ලබන කුරුදුවත්ත මැදවත මාතර ලිපිනේ පදිංචි ආර්ය අස්වින්ද පල්ලියගුරු තරුණයා මාතර මහරෝහලේදී පොලිසියට ප්‍රකාශයක් ලබා දෙමින් කියා තිබෙනවා. පෙරේදා සවස 2:45 පමණ ඇති වූ මෙම අන්තරින් තරුණයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් තරුණයන් 5 දෙනෙකු තුවාල ලබා මාතර මහරෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා. එන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බව මාතර රෝහල ආරංචි මාර්ග සඳහන් කළා. පොලිස් විමර්ශන මත අනාවරණය වන්නේ උපන්දින සාදයක් සඳහා තරුණ කණ්ඩායම කුලි පදනම් මත ලබාගත් ඩිෆෙන්ඩර් රථයකින් සහ මෝටර් රථයකින් ගන්දර ප්‍රදේශය බලා ගමන් කරමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇති බවයි. ඩිෆෙන්ඩර් රථයේ තරුණයන් 7 දෙනෙකු ගමන් කර ඇති අතර එම පරීක්ෂණ අනුව තවදුරටත් සඳහන් වන්නේ තරුණ කණ්ඩායම ජීප් රථය හා මෝටර් රථයේ ගමන් ආරම්භ කොට ගන්දර දෙසට යද්දී මාතර වෙරළපාරයේදී ඡායාරූප ශිල්පියෙකු මෝටර් රථයට නන්වාගෙන ඇති අතර මෝටර් රථය තුළදී රියදුරු තරුණයන් 2 දෙනෙකු ඇතුළු 5 දෙනෙකු ගමන් කරමින් සිට ඇති බව වැඩිදුරටත් සඳහන් වී තිබෙනවා කියලයි අද දිනමින පුවත්පත දීර්ඝ විස්තරයක් සහිතව මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කළ තිබුණේ.
0: තවත් බොහොමයක් පුවත් මේ විරාමයෙන් අනතුරු අපි ඔබ වෙත ගෙනෙන බලාපොරොත්තු වෙන සිටින FM 93.5 93.7 ලක්හඬ Morning News Alert එක. Morning News Alert.
1: ලකන Morning News Alert හංගන වෙලාව මතක් කරනම් වෙලාව 06:00.
0: විනාඩි 48යි.

0: ਨਕਰ ਮਾਰਨਿੰਗ ਨਿਊਜ਼ ਸਲਟ ਹੰਗਿਨ ਵਿਲਾ ਮਤਾ ਕਰਨ ਨੰਗ ਵਿਲਾ ਉਦੈਸਨ ਹਾਇਆਈ
1: ਵਿਨਾੜੀ 52
2: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13996 අමතන්න

0: ලක්හඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ මෝනින් නිවුස් ඇලර්ට්
1: වෙලව දෙසන 6 විනාඩි 53 අපි සූදානම් දවසේදී විදෙස් පිටුවට අවධානය යොමු කරන්න
2: Around the world.
1: අදවසදී දිනමින පුවත්පතට අපි අවධානය යොමු කරනවා. දිනමින පුවත්පතේ විදෙස් පිටුවටයි මේ අවධානය. ඇමරිකානු ප්‍රහාර නවතින තුරු හෝමුස් මුහුදු තීරයෙන් තෙල් බිඳක්වත් ගෙනියන්න බෑ. නෞකා තුනක් පිපිරීමෙන් පසු ඉරාන හමුදාව අනතුරු අඟවයි කියලායි සඳහන් කරලා තිබෙන්නේ. අනතුරු ඇඟවීම් නොතක හෝමුස් සමුද්‍ර සන්ධිය තරණය කිරීමට උත්සාහ කළ තෙල් ප්‍රවාහන නෞකා තුනක් පිපිරීමට ලක්ව ඇතැයි වාර්තාවේ තිබෙනවා. ඉන් නෞකා දෙකක් පෙරදා රාත්‍රියේ පිපිරීමට ලක්ව ඇති අතර තවත් නෞකාවක් ඊයේ ප්‍රහාරයට ලක්වීමෙන් ගිනිබත් වූ බව බ්‍රිතාන්‍ය සමුද්‍රීය වෙළඳ බෙහෙවුම් සංවිධානය ප්‍රකාශ කර තිබෙනවා. ඕමානයේ කුම්සාර නගරයට වයඹ දෙසින් නාවික සතපුම් 8ක් දුරින් යාත්‍රා කරමින් සිටියදී ප්‍රහාරයට ලක්වීමෙන් නෞකා ගිනිබත් වී ඇති අතර එහි කාර්ය මණ්ඩලය නෞකාව හැරගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. පසුව ආරක්ෂක අංශ බෝට්ටුවකින් ඔවුන්ව බේරාගෙන ඇති අතරද මේ අතර නිවේදනයක් නිකුත් කරමින් ඉරාන ආරක්ෂක හමුදාව ප්‍රකාශ කර ඇත්තේ ඇමරිකාවේ බල කිරීම යටතේ උපාය මාර්ගිකව හෝමුස් මුහුදු තීරය හරහා යාත්‍රා කිරීමට උත්සාහ ගැනීමේදී එම තෙල් ප්‍රවාහන නෞකා ප්‍රහාරයට ලක්ව ඇති බවයි ඔවුන් සඳහන් කළ තිබෙනේ. එතකම ඉරානයේ ඉදිකරමින් පැවති න්‍යෂ්ටික බලාගාරයකට ඇමරිකාවෙන් ප්‍රහාර කියලත් සඳහන්. යුද ගැටුම් ආරම්භ වීමෙන් පසු පළමුවරට ඇමරිකානු හමුදාවෙන් ඉරානයේ න්‍යෂ්ටික බලාගාර පරිශ්‍රයකට ප්‍රහාරයක් එල්ල කර ඇතැයි වාර්තාවේ තිබෙනවා. කුසෙස්තාන ප්‍රාන්තයේ පිහිටි ඉදිකිරීම් කටයුතු අවසන් වෙමින් පවතින ඩාකෝවින් න්‍යෂ්ටික බලාගාරය මේ ප්‍රහාරයට ලක් වූ බවත් එම ප්‍රහාරය තරයේ මෙහිලා දකින බවත් නිවේදනයක් නිකුත් කරමින් ඉරානය ප්‍රකාශ කර තිබෙනවා කියලා අද වැඩිදුරටත් මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කර තිබෙනවා. එතකම මේ කළා මේ දැන් ඉරානයේ තවත් ප්‍රවෘත්ති කිහිපයක් වාර්තා කරලා තිබෙනවා. ඉරාන ඩ්‍රෝන ප්‍රහාරයෙන් උතුරු ඉරාකයේදී ඇමරිකානු සැබලෙක් මරුට කියලා සඳහන් කළ තිබෙනවා. උතුරු ඉරාකයේ ඇමරිකානු හමුදා කැඳවුරක් ඉලක්ක කරමින් ඉරානයෙන් එල්ල කර ඩ්‍රෝන ප්‍රහාරයක් හමුදා සැබලෙකු මියගිය බව ඇමරිකානු මධ්‍යම අණදෙන හමුදා අණදෙන මධ්‍යස්ථානයේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයේ සඳහන් වන්නේ ඉරාන ඩ්‍රෝනයක් බිම හෙලීමෙන් පසු එහි කොටස් විනාශ කිරීමට උත්සාහ කිරීමේදී පිපිර යෑමෙන් හමුදා සැබලා ජීවිතක්ෂයට පත් වූ බව තමයි වැඩිදුරටත් සඳහන් වෙලා තියෙන්නේ. අපි හදවසදී විදෙස් පිටුවේ ඊළඟට යන්නේ ක්‍රීඩා පිටුවට. වාර්තා වන ක්‍රීඩා තොරතුරු මොනවද කියලා හොයලා බලන්න.
2: ස්පෝර්ට්ස් රවුන්ඩප්.
3: අද ලංකාදීප පුවත්පත සඳහන් කළ තිනවා ඊ දවසේදී ස්පාඤ්ඤයේ ලෝක කුසලානය දිනාගත් බව දෙපිලම කරට කර තරඟ කළ විනාඩි 106කට පසුව ෆෙරන් ටොරස් විසින් ලබාගත් ගොල්ල නිසා ස්පාඤ්ඤය දෙවැනි වරටත් පාපන්දු ලෝක කුසලානය දිනාගත්තා කියලායි සඳහන් වෙන්නේ. ඊදා රාත්‍රියේ නිව්යෝක් නුවරදී නිව්ජර්සි ක්‍රීඩාංගණයේදී පැවති අවසන් මහා තරගයේ අතිරේක කාලයේදී ස්පාඤ්ඤය ආජන්ටිනාවට එරෙහිව ගෝල 1-0 ලෙස ජයත් කරගත්තා කියලා තමයි සඳහන් වෙන්නේ. ඒත් විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ 2026 ෆිෆා කාන්තා සහ පිරිමි ලෝක කුසලාන දෙකම එකම රටකට ගෙන යමින් ස්පාඤ්ඤය මෙවර කාන්තා සහ පිරිමි ලෝක කුසලානය දිනාගත්තා ලෝක වාර්තාවක් පිහිටුවමින්. ඒතකම අද සඳහන් කරලා තියෙනවා තරගයේ පළමු අර්ධයේ මෙන්ම සම්පූර්ණ තරගයේ දිනමාවයේ දෙපිලටම ගොල් ලබා ගැනීමකින් තොරවයි අතිරේක කාලයේ පළමු

0: අද දවසේදී අපි සඳහන් කරමු මේ LPL තරඟ පිළිබඳවත්.
1: අද පැවැත්වෙන තරඟ පිළිබඳව අපි සඳහන් කරමු. LPL තරඟ සටහනේ අද තරඟ දෙකක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ සම්බන්ධයෙන් මතක් කරමු අපි.
0: ඔව් සඳහන් කරනවා අද මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කළා තියෙනවා පුවත්පත්වලත්. සික්සස් කණ්ඩායම සහ රොයල්ස් කණ්ඩායමයි අද දවසේදී තරඟ වැදීමට නියමිතව තිබෙන්නේ. ලංකාවේ වේලාවෙන් 5:07 තරඟය ආරම්භ වීමට නියමිතයි කියලත් අද තොරතුරු සටහන් වෙනවා.
1: අපි ක්‍රීඩා පිටුවෙන් යනවා පත්‍රවල කාටූන්ස් මොනවද කියලා හොයලා බලන්න.
2: කාටූන්ස්
1: දිනමින පුවත්පතට අද අවධානය යොමු කරන්න සූදානම් සිටින අද දිනමින පුවත්පත වාර්තා කර තියෙන කාටුන් අද ඇතුල් පිටුවලයි මේකල සඳහන් කරලා තිබුණේ. අපි බලමු දිනමින පුවත්පතට අවධානය යොමු කරලා.
0: ඔවද දිනමින පුවත්පතේ අංජනගේ කාටුනේ මොනවද සඳහන් වෙන්නේ කියලා අපි බලමු. අද ඇතුල් පිටුවලයි සඳහන් කරලා තියෙන්නේ තොරතුරු. අංජනගේ කාටුනේ ඇතුල් පිටුවල සඳහන් අපි ඊට කලින් අපි ශ්‍රීකාන්තගේ ශ්‍රී දූපත කාටුනේට අවධානය යොමු කරමු. සජබෙඩයි එජාපෙඩයි නායකත්වයක් ඕනේ කියලා රවි කියනවා බං. ඔලුවයි කඳයි සෙට් කරලවත් බැරි වෙයිද සර් කියලා තමයි අද ප්‍රශ්නාර්ථයකුත් සමගින් සටහන් කරන්නේ ශ්‍රීකාන්තගේ ශ්‍රී දූපත කාටුනේ.
1: දෙවෙනි පුවත්පතේ ශ්‍රී සමයන් කාටුනේටයි අපි අවධානය. තව අවුරුදු 25කට අනුරට තරඟයක් දෙන්න කෙනෙක් නැහැලු. අර සිග්නල් අහු නොවි බොරබොර ගාන ඇමතිවරු නොසිටින්න එහෙම හිතන්න තිබුණා කියලායි අද ශ්‍රී සමයන් කාටුනේන් කියලා තියෙන්නේ.
0: ලංකාදීප පුවත්පතේ පංකජ රුවින්දගේ සර ධම්මද මෙහෙම කියනවා. මාළු මිල වේගයෙන් ඉහළ ගිහින්ලු. තාම කවුරුත් කියලා නැද්ද තුන් වේලටම මාළු කන්න එපා කියලා තමයි අද සඳහන් කරලා තියෙන්නේ.
1: ඕකේ තත්වේ කාටුන් අපි ලක්කන මෝනින් නිවුස් වලට දවසේදී නිමවට පත් කරනවා. වෙනිසුරු වරුන් විශ්‍රාමයට යන වයස දික් කරනවට එරෙහිව ඇද ඇද පළස සජිත් අජිත් පී නැටුවත් මොන විලස හිමින් වැඩ කරයි පැලවත්තේ නිවස. අනුරාධගේ ඕකයි තත්වේ කාටුනෙන් අපි ලක්කන මෝනින් නිවුස් වලට මේ විදිහට නිමවට පත් කරනවා. හෙටත් උදෑසන 6ට හමු වෙමු. මේ බලාපොරොත්තු වෙන ප්‍රාර්ථනා කරන ඔබට ජයග්‍රහී
0: වාසනාවන්ත සුබ දවසක්.
3: අකුරු අතර පුවත් සොයන පත්තර
2: සහයෝගීතා අනුග්‍රහය.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා අපි තහරන දැන් නවනිමාවකින් එන ඩෝමාස්වන් ක්‍රීවී කිටි මියන්ත්‍රක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන
5: සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනැවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් ග්‍රිප් X5 සහ සුම් X5
6: මම නම් දැන් මාරම රිලැක්ස්
0: දශක
7: හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
8: Good morning සුබදාසනක්
9: Good morning කොහොමද
8: හොඳින් ඉන්න පොඩක් අද පොඩණියන්
9: දැන්දුන් සින්නේ නැත්තේ
8: පොඩි හැමදාම තියන්නේ
9: හඩ තේරෙනවා හඩ තේරෙනවා
8: මේ දවස්වල මේ ඔය ක්ලයිමේට් එක එච්චර හොඳ නැහැනේ එක පාට වහිනවා එක පාරට නිකන් පින්න වගේ වැටෙනවා කොහොම හරි මේ
9: ඊපස්සේ කාන්තාර වගේ එනවා
8: මේ ඔක්කොමත් එක්ක අපි දැන් මේ තියෙන රස්නේ වැඩි නිසා සමහර විට කූල් බොනවා ඒකත් පොඩ වැඩි එතකොට එහෙම වුණාම පොඩ්ඩක් මේ වගේ තත්ත්වයක් නැති වෙන්න පුළුවන් රයිට් ඒ කොහොම වුණත් ඉතින් වැඩට එන්න ඕනේ
9: ඉක්මනට සුව වෙන්න කියලා ප්‍රාර්ථනාත් කරනවා මම ඔයාට
8: ඉක්මන් සුව වෙන්න ප්‍රාර්ථනා කරනවා
9: ඕ ඉක්මන්
8: මට වුණේ
9: නෑ
8: මේ ජීවිතේ දිනපු හැම මිනිස්සයටම තිබුණ විශේෂ හැකියාවන් තුනක් ගැන මට හිතුණාද කියලා පටන් ගන්න. ඒගොල්ල ජීවිතේ දිනලා තියෙන්නේ මෙන්න මේ හැකියාවන් තුන නිසා. පළවෙනි හැකියාව තමයි ability to start. ඒ කියල කියන්නේ පටන් ගන්න තියෙන හැකියාව. දැන් අපි ගොඩාක් කාලවලට වැඩක් කරනකොට අපිට මේක පටන් ගන්න හිතෙන්නේ නැහෙනි. අපි හැමදාම වැඩේ කල් දදා ඉන්නවා. ඒ කියන්නේ අද කරනවා හෙට කරනවා තව මාසිකින් කරනවා හැබැයි ජීවිතයේ දින මිනිස්සු පළවෙනි ස්ටෙප් එක පොඩියට හරි පටන් අරගෙන තියෙනවා දැන් වැඩක් පටන් ගත්තා හරි පටන් ගත්තට පස්සේ මේක කන්ටිනියු කරන්න ඕනේ ඊළඟ ස්ටෙප් එක තමයි ඒක ඒ කියන්නේ පටන් ගන්න වැඩි දිගට පවත්වගෙන යන්න ඕනේ සාමාන්‍යයෙන් අපිට නැතිම අපිට බැරිම එක
9: පටන් අරගෙන එක කරගෙන යන්න බෑ මගින් අතර කරනවා
8: මගින් අතර කරනවා ඒ කියන්නේ අපිට හරි ඉක්මනට රිසල්ට් එකක් ඕනේ සමහර ලාවට
9: ඕනේ
8: ඒ නිසා ඔන්න තුන්වෙනි එක තමයි ඉක්මනට රිසල්ට් එකක් බලාපොරොත්තු වෙන්නේ නැතුව ability to wait කියන concept එක එකක් ability to start ඊට පස්සේ ability to continue ඊට පස්සේ wait කියන එක ඉතින් ඔය කියන තුනම තිබ්බ මිනිස්සු තමයි ජීවිතේ දිනලා තියෙන්නේ ලොකු ලොකු තැන්වල අද වෙනකොට ඉන්නේ. ගොඩාක් අයට වැඩක් පටන් ගන්න හිතෙන්නේ. සමහර අය ඉන්නවා පටන් ගත්තත් කන්ටිනියු කරන්නේ. සමහර ඉන්නවා පටන් ගත්ත කන්ටිනියු කරා ඉවසීමක් නැහැ ඉක්මනට රිසල්ට් එකක් හොයනවා.
9: ඒක නැති වෙච්ච ගමන් වැඩ අතහැරලා දානවා.
8: අතහැරලා දානවා. අපිට ඕනම වැඩක ඕන ඉක්මන් ප්‍රතිඵල නේ.
9: ඔව්.
8: සමහරට අද ගහක් හිටවල හෙට කිඩිවලා වරුත්තු වෙනවා.
9: අර වයිට්නින් ක්‍රීම් යූස් කරන කටියත් එහෙමනේ. අද රෑට ගාලා හෙට උදේ වෙද්දි නිකන්
8: මං සුදු වෙලා ඉන්නවා. එම ශනික කරන්න පුළුවන් ඒවා තියෙන හැබැයි දිනුන වෙනවා වගේ ඒවා නම්
9: කරන්න බෑ.
8: ඔව් ඒ නිසා පොඩ්ඩක් දිනුන වෙනවා කියන එකට පොඩි කැපකිරීමක් පොඩි අල්ලගෙන ඉන්න ගතියක් නේ දරා ගැනීමක් ඉවසීමක් කියන එක
9: තියෙන්නම ඕනේ.
8: උදේ 7:00 වෙලාව.

0: හතයි දාසයයි වෙලාව. අද ජූලි මාසේ 21 වෙනිදා 2026. මීට අවුරුදු 57කට එහා පැත්තට ගියාම හඳ එක්ක හාද වෙලා අද වගේ දවසක තමයි නීල් ආම්ස්ට්‍රෝම් ප්‍රමුඛ ටීම් එක කිව්වේ අපි හඳ ජයගත්තා කියලා.
1: හරිම වැදගත් ඓතිහාසික දවසක් අද අපිට.
0: ඔව් දැන් ඒක ඇත්ත ලොකුවට එහෙම
1: නේ. එහෙම කියමු ඉතින්.
0: අවුරුදු 57කට පස්සේ මුලින්ම හන්දට දැන් මේ දැන් දැන් කාලේ තියෙන මත තියෙනනේ හන්දට ගියේ නෑ බොරුවක් කරේ. ඒ කාලේ මිනිසුන් ඇඬුවා කියලා. දැන් මේ අවුරුදු 57කට එහා පැත්තේ කොහොම අන්දන්නේ නැද්ද මේ දැනුත් මෙහෙම අන්දන. ඈ
1: දැනුත් මෙච්චර අන්දනවා නේද?
0: දශක පහකට පස්සේ මෙහෙම අන්දනවා නේද? වා හිතනවාද අවුරුදු
1: ඒ කාලේ මිනිස්සු
0: ඒ කාලේ අපේ අම්මලා අපේ ආච්චිලා කාලේනේ. එතකොට දැන් ඒ කාලේ ලෝකෙ දිගුණු නෑ. මොකද Google කරලා බලන්න
1: බලන්නද
0: chat GPT එකෙන් අහන්නද? හා මොකද live video එකක්වත් මොන හරිද?
1: ඒකද දැන්
0: පහුගේ කාලේ
1: video call එකක්වත් ගන්න කියලාද?
0: පහුගේ කාලේ නම් හන්දට ගිය කට්ටිය videos ගත් දැම්මා ගියා කියලා ඔප්පු කළා
1: ඇස්පනා.
0: දැන් මේගොල්ලෝ කොහේ හරි trip එකක් ගිහිල්ලා කිව්වත් දන්නේ අපි හන්දට ගියා කියලා. මේ මේකට ගොඩාක් controversial තැනක් නෙමෙයි මාතෘකාව. ඒ කියන්නේ එදා කට්ටිය ගියේ නෑ කියලා එහෙම කතාවක් තියෙනවනේ. ගියා හෝ නොගියා එහෙම දවසක් ඉතිහාසයේ මීට අවුරුදු 57කට කලින් අපිට තිබිලා තියෙනවා. එතකොට ලෝකයේ ඔය මුල් විද්‍යාඥයෝ විදියට සලකන්න පුළුවන් ග්‍රීක ජාතිකයෝ හන්ද ගැන එක එක දේවල් කිව්වා. හරි හන්දේ මොනවද තියෙනවා කිව්වේ?
1: ආවාට
0: අපේ නිමල් ගුණසේකර මහත්තයත් කියන්නේ
1: ආවාට තිබුණත්
0: නිසසල හඳ මත නොබහරි නිසංසලයි දැන් මොකක්ද?
1: ඒ හරි ප්‍රියංකරයි.
0: ඒ වගේ මේ තව මත තියෙනවා අපි තව පොඩ්ඩේ ගැන කතා කරමු.
1: අද නිකන් ඔයාගේ ඉස්සරහත් තින්නේ හඳක් තමයි.
0: සින්දුකට යන්නේ මට රැකියාවේ සමුගන්නේ මම පොඩි අසනීපවත් තියෙනවා.
1: උදේ කාලේ ඔයාලට හඳක් දිස්සනවා කියලා කියන්නේ ආ මාර පිරක් කරන්නේ.
0: ප්ලීස් මං අසනීපෙන් ඉන්නේ මගේ හાર્ට් මේ මෙව්වක වැඩි කරලා මේ මෙතන මරණයක් ස්වභාවික මරණයක් ඇති කරන්න එපා. 7:19 ඉක්මනට මතක් කරන්න ඕනේ ක්‍රිමිරාජ නිෂ්පාදන මේ වගේ දවස් වලට හෙම්බිරිස්සාව කැස්ස මේ ඇඟට හරිනෑ වගේ දවස් වලට පේයාව එක හොඳයි. ක්‍රිමිරාජ නිවසින්ගෙන පේයාව එක හොඳයි. ඉතින් හොඳයි තමයි උනට මං තාම ගත්තේ නැහැ. දැන් ගොඩාක් වෙලා
1: ඒක ගන්න නේද ගන්න ඕනේ.
0: ඒක තමයි දැන් ගොඩාක් වෙලා අපිට තියෙන ප්‍රශ්නේ උග තමයි. අපි ලෙඩක් දුකක් හැදුනම ඒකට නිකන් අර අද්බේත් කර කර ඉන්නවා. අර කියන්නේ පණ්ඩිතකමනේ අපි.
1: ඔව්.
0: ඒ හින්දා උණු වතුර බොනවා. එහෙම නැත්නම් මේ මොනවා හරි බාම් එකක් හරි මොනවා හරි ගන්නවා. ඒ කියන්නේ පරිම විසඳුම නෙමෙයි ගොඩක් වෙලාවට හොයාගන්නේ.
1: කම්මැලිකම.
0: ඔව්. ක්‍රිමිනාජ නිෂ්පාදන කියලා කියන අවුරුදු 77ක් තිස්සේ ලංකාවේ අපිට නේද? ගොඩාක් රෝග වලට ඒ අවශ්‍ය කරන නිසි විසඳුම් දුන්න නිෂ්පාදනයක්.
1: ෆෝන් නම්බර් එක මතක් කරන්න 0112 753 889 තමයි ඒගොල්ලන්ගේ ෆෝන් නම්බර් එක. ඉතින් ඒගොල්ලන්ට කතා කරලා වැඩි විස්තර දැනගන්න වගේම මොනවා හරි නිෂ්පාදනයක් ගෙන්න ගන්න ඕන නම් ඔන්න කතා කරගන්න පුළුවන්.
0: දැන් මතක් කරන්න ඕනේ ක්‍රිමිරාජ නිවසින් එනවා පේයා විතරක් නෙවෙයි වැල්මි පැණිය, ඊට පස්සේ සඳුන් පැණිය, ක්‍රිමිරාජ කරල් ගුලි, ඊට පස්සේ මුඛ සෝදනය, ඊට පස්සේ නාගරාජ තෛලය, මේ වගේ නිෂ්පාදන ගොඩක් තියෙනවා. ඒ නිසා වාට ගැළපෙන විදිහට වාගේ රෝගී අවශ්‍යතාවය වෙනුවෙන් පාවිච්චි කරන්න පුළුවන් කමක් තියෙනවා. හරි. ඒ වගේ මතක් කරන්න ඕනේ මහජන සම්පත. මහජන සම්පත කියලා කියන්නේ ඔයාව කෝටිපතියෙක් ලක්ෂපතියෙක් කරන සුපිරිම ජයග්‍රහණයන් රසක් තිළන කරන අවස්ථාව. විශේෂයෙන්ම ඔබට මතක් කරන්න ඕනේ රටේ සංවර්ධනයට දෙන දායකත්වය. ඉතින් අරමුදල් ගණනාවක් වෙනුවෙන් ඒ දින දායකත්වය අපි තව පොඩ්ඩකින් මතක් කරන්නම් කොහොමද වෙන්නේ කියලා. 7:20 මේ සින්දුව හලෙමු ගිහිල්ලා.

0: හතයි විනාඩි 25යි. අපි මේ විතර ගැන කතා කරානේ.
1: ඔයා කිව්වා විතර.
0: විතර කන එක හොඳයි. විතර බිල ඉහළ ගිහිල්ලා.
1: හරිනේ ඔයා කිව්වා ඉවරයි ඉතින්.
0: නෑ මම කියපු ඉඳ නෙමෙයි මං හේතුව බැලුවා. තිරිඟු ආනයනේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙන්නේ.
1: නතර කරලා දාලා නේද?
0: ඔව් එහෙම මොකක් හරි හේතුවක් ඉඳ ඉතින් ඊට පස්සේ කුකුලන්ට කන්න දෙන්නනේ.
1: ඔව්. ඒ කියන්නේ දේශීය ඉරිඟු නිෂ්පාදනය මේ විතර කර්මාන්තයට අවශ්‍යයිනේ. ඒතරේ අවශ්‍ය ප්‍රමාණයට මේ ප්‍රමාණවත් වෙලා නැහැ කියලා තමයි කියන්නේ.
0: ඔව් ඒක තමයි. يعني තිරිඟු
1: නිෂ්පාදනයේ පොඩි අවුලක් තියෙනවා.
0: බිත්තර වල බිත්තර කර්මාන්තයේ තිරිඟු බලපාන්නේ මං හිතන්නේ කුකුලන්ට කිකිලියන්ට කෑමට.
1: කන.
0: හරි. එතකොට මේ රයිට් 41යි 41 ඉතින් ලොකු ගන්න නෙමෙයි 60ටත් අපි බිත්තර කෑවන්නේ කියලා හිතාදා ගන්න පුළුවන්.
1: සුදු 41යි රතු 42යි.
0: රයිට්. දැන්ටත් කොහොමත් එහෙම තමයි. දැන් ඔය අදවි ප්‍රවෘතියාවට නේද? පෞගි දවසලත් සමහරලාට එහෙම කෑවා. 28වත් කෑවා. සමහර කඩවල කඩේ යනුව තමයි. පොඩි කඩවල වල සමහරට 30 ගණන් වලට තිබ්බා. ලොකු වර්ණයන් ග්‍රොසරි ටයිප් තියෙන. සුපර් මාකට් වල එහෙම 50ටත් ආසන්න.
1: 50ටත් තිබ්බා.
0: හරි. මේ අර හඳේ කතාව ඉවර කරලා යන්න හිතුණා. ඔය මේ හඳ ගැන මුලින්ම මතපල කරලා තියෙන්නේ ග්‍රීක තාරකා මේ මෙව්වයි කෙනෙක්. එයාගේ නම තෙල්ස් කියලා කෙනෙක්.
1: හා
0: තෙල්ස්. ඊට පස්සේ එතන හිටියා ඇනෙක්සිමාන්ඩර් කියලා කෙනෙකුත්. හරි. මේ දෙන්න තමයි කිව්වේ පෘථුවිය වගේ 19 ගුණයක් විශාලයි කියලා හඳ. හා ඒගොල්ලෝ කිව්වා නිකන් කරත්ත රෝදයක් වගේ පෘථුවිය වගේ 19 ගුණයක් ලොකුයි කියලා. හරි. ඊට පස්සේ ඒගොල්ලෝ මායි කිව්වා ඒ කරත්ත රෝදේ වටේ මායිමේ ගිනි දැල් පිට වෙන ස්වරූපයක් තියෙනවා කියලා. ඒ නිසා කාටවත් මේකට ළඟා වෙන්න බෑ කියලා. මාර බොරු කියලා තියෙන එක. හරි. ඊට පස්සේ කිව්වා මේ හඳට ආලෝකයක් නැහැ. හඳ ආලෝකයක් විහිදුවන්නේ සූර්යයා වෙතින් ඒක මත පතිත වෙන ආලෝකයෙන් කියලා. සාමාන්‍යයෙන් අපිත් මේ කතාව මෑත කාලයක් වෙනකන් විශ්වාස කරානේ. ඊට පස්සේ ක්‍රිස්තු පූර්ව 450 විතර ඩිමොක්‍රටිස් කියලා කෙනෙක් හිටියා. ඩිමොක්‍රටික් නෙවෙයි ඩිමොක්‍රටිස්. එයා කිව්වා හඳේ කඳු තැනිතල ලඳු කැලෑ නෑ.
1: මේ අහන්න
0: මම අතින් දාලා පොඩ්ඩක් කියත හැකොන. ඇත්තටම මේගොල්ලොත් එහෙම කියනකොට පොඩි කෑල්ලක් හොයාගෙන ඒක වවලා නේද අපි කියන්නේ වහනලා දෙන්න ඇති. ඒගොල්ලෝ කිව්වා ඒ නිසා වසර 150ක් විතර කාලයක් ඔය ඇරිස්ටිකාස් කියන කෙනා ඒ වගේම ඒ මතේ තමයි ලෝකෙට අරන්
1: ගියේ.
0: එයා කිව්වා මේ හඳේ අර රාවාට කතාවට පොඩ්ඩක් ළඟයි මේක. වලවල් තියෙනවා, කඳු තියෙනවා, තැනි තලා තියෙනවා, පල්ලම් තියෙනවා. මේ හරි වගේ කතාව.
1: වංගු තියෙනවා.
0: වංගු. කොහොම හරි මේ හඳ සහ පෘථුවිය අතර දුර ඒගොල්ලෝ කිව්වා සාමාන්‍ය වශයෙන් නිකන් කිලෝමීටර් වලින් නෙමෙයි ඒවට කියන්නේ මොනවද? සැතැම් මොලි මෙච්චරයි කියලා හෙමත් ගානක් කියලා තිබුණා. හරි. ඊට පස්සේ ඔය ගැන ඔක්කොම මත එකතු කරගෙන තමයි 1969 ජූලි 20 වෙනිදා මධ්‍යම රාත්‍රියේදී මිනිස් ඉතිහාසයේ පළවෙනි වතාවට ඇපලෝ 11 හඳට යන්නේ. එතනින් පස්සේ කතාව අපි හැමෝම දන්නවා. ඒ නිසා එතනින් පස්සේ කතාව කතා කරලා වැඩක් නැහැ. හරි.
1: එතකොට ෆොටෝ එක ගත්තේ කවුද?
0: ඔය වගේ ප්‍රශ්න තියෙනවා. මේ දූවිල්ල තු කොහමද? හුල්ලංග තිබුණාද? කොඩිය කොහමද? එහෙම තියෙන්නේ.
1: එතකොට නීල් ආම්ස්ට්‍රෝං නෙවෙයි ඉස්සල්ලාම අදීව ෆොටෝග්‍රාෆර්.
0: ෆොටෝග්‍රාෆර්ට සාමාන්‍යයෙන් එහෙම බලයක් තියෙනවනේ. නේ.
1: කොහේ ගියත්
0: ෆොටෝග්‍රාෆර් කෙනෙක් කරන්න පුළුවන් දේවල් ටිකක් තියෙනවා. ඕනම කාන්තාවක් හිනස්සීමේ හැකියාව තියෙන ෆොටෝග්‍රාෆර්.
1: සහ කාන්තාවකගේ හිත දිනා ගන්නත් හොඳටම පුළුවන්.
0: ඒක තමයි. මේ කොහොම හරි ඔන්න ඉතින් අද අවුරුදු 57කට පස්සේ අපි මේ කතාව කිව්වේ. අද වෙනකොට ලෝකේ සෑහෙන දේවල් වෙනස් වෙලා තියෙනවා. ඉතින් අවුරුදු 57ක් ඇතුළේ ඉතින් සමහර කාරණා බොරු කියලා කිව්වා, සමහර කාරණා ගැන කිව්වා නෑ ඒක ඇත්තට මෙහෙම වෙලා තියෙනවා කියලා කිව්වා. ඒ කොහොම වුණත්
1: අපි ඉතින් ඉන්නවා ඒ ඔක්කොම දේවල් අහගෙන.
0: අද දවසේ කොහොමත් ලෝකෙට ඉතින් එහෙම වැදගත්. එහෙම බැහැර කරන්නව බෑ.
1: බෑ.
0: නවීන තාක්ෂණයත් එක්ක දැන් ඉන්න සමහරු කියනවා මේවට නිකන් චැලෙන්ජ් කරාට. ඒ කාලේ හැටියට ඇත්තටම මේක මාර වැඩක් ඉතින් නේ. ඒ අන්න හඳර ගිහිල්ලලු
1: නීලයියා.
0: 7:28

0: හතයි විනාඩි 32යි වෙලාව. ඊයේ ගත්ත ටිකට් වල වාසනාවන්ත අංක ටික බලන්න යන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය. ඔය දවස් ටිකට්ස් ගත්තා. ඉතින් මුලින්ම බලමු අපි සුබ දවසක් ලොතරැයිය. මේෂ ලග්නයත් එක්ක ජයග්‍රහය අංක අංක 6 අංක 12 අංක 52. එවැගේම ජය ලොතරැයිය ගත්තනම් S අක්ෂරයත් එක්ක අංක 1 අංක 2 අංක 7 සහ අංක 3. අද සම්පත ගත්තනම් අංක 1 අංක 3 අංක 8 අංක 1 අංක 3 අංක 2 අංක 8 අංක 1 අංක 3 සහ W අක්ෂරය. එවැගේම හඳහන ලොතරැයියේ දවස් දිනුම් මැද්ද ඒ 1563 වන දිනුම් වාරය කන්‍යා ලග්නයත් එක්ක ජයග්‍රහය අංක අංක 2 අංක 14 අංක 28 සහ අංක 62. ධන නිධානය F අක්ෂරයත් එක්ක අංක 2 අංක 63 අංක 68 සහ අංක 76. එවැගේ මෙගා පවර් ලොතරැයිය N අක්ෂරයත් එක්ක ප්‍රසාද අංක 3 ජයග්‍රහය අංක අංක 12 අංක 14 අංක 21 සහ අංක 25. ගොවිසත ලොතරැයිය තිය දවසක් ගත්ත නිසා ඉක්මනට මතක් කරන්න අංක ටික. I අක්ෂරයත් එක්ක අංක 2 අංක 35 අංක 61 සහ අංක 76. මහජල සම්පත තමයි අවසන් වශයෙන් අපි බලන ටිකට් එක. W අක්ෂරයත් එක්ක අංක 3 අංක බිංදු අංක 2 අංක 8 අංක 1 සහ අංක 3. ජාතික ලොතරැයි මණ්ඩලය අදත් ඔයාව කෝටිපතියෙක් ලක්ෂපතියෙක් බවට පත් කරන්න සූදානම්. ඔයා දන්නවා රටේ සංවර්ධන කාර්යයන් වලදී විශේෂයෙන්ම අරමුදල් රසක් වෙනුවෙන් සුවිශේෂ දායකත්වයක් දෙනවා. රුපියල් 40ක් ඔයා වියදම් කරනකොට ඒ රුපියල් 40 යලි පෙරලා රටේ සංවර්ධනය වෙනුවෙන් ලබා දෙන තැන තමයි ජාතික ලොතරැයි මණ්ඩලය කියලා කියන්නේ. ඉතින් ඒ නිසා අඩ දිනුමක් නැති වුණත් සතුටු වෙන්න පුළුවන්කමක් තියෙනවා. මේ රුපියල් 40ත් මම රට වෙනුවෙන් නේද වියදම් කරානේ කියලා. ඒ සතුටත් එක තමයි අදත් වාඩ රුපියල් 40ක් වියදම් කරලා බලන්න දිනුමක් තියනවාද කියලා පහුගිය කාලේ විශේෂයෙන්ම මහජන සම්පත සුපිරි ජයග්‍රාහකින් රසක් බිහි කරා. විශේෂයෙන්ම සුපිරි කෝටිපතියන් ඒ වගේම ලක්ෂපතියන් යතුරු පැදි හිමියන් මෝටර් රථ හිමියන් ඊට පස්සේ තවත් සැනසිලි තෑග ගණනාවක් රුපියල් ලක්ෂයේ තෑගි 6000කට වැඩි. ඉතින් ඒ වගේ කියද
1: ලක්ෂපතියන් 6000කට වැඩි පිරිසක් බිහි කළා දෙනවා.
0: ඒ නිසා ජාතික ලොතරැයි මණ්ඩලය ගැන ඒ මතක් කළේ අදත් රුපියල් 40කින් ඔයාගේ ජීවිතේ වෙනස් කරගන්න. අනිවාර්යයෙන්ම ලොතරැයි කූඩුවක් දැක්කොත් ලොතරැයි විකුණන කෙනෙක් දැක්කොත් එතනට ගිහිල්ලා ලොතරැයි පතක් මිලදී

0: හතයි විනාඩි 43යි වෙලාව. ඔයාගේ උදේ කෑම එක අමතක වුණොත් ඔයාට නිකන් දවසම පටන් ගන්නකොට ඒ දැනෙන ෆීල් එක කෑම එක අමතක වීම නිසා වට ඇතිවෙන තත්ත්වය සාමාන්‍යයෙන් ලේසි පාසු එකක් නෙවෙයි. ඒ කියන්නේ උදේට බඩගින්න හිටියොත් හරියන කෑම එකක් සෙට් උනේ නැත්තම් නේද?
1: නිකන් මලානික ගතියක් දැනෙනවනේ.
0: ඔව් ඒ කියන්නේ දවල්ට කන එක නම් කොහොම හරි මොකක් හරි කරගන්න පුළුවන්.
1: උදේ කෑමක
0: මිස් කරගන්න එපා. උදේ කෑමකින් තමයි ඔයාට ඒ අවශ්‍ය කරන දවසේම වැඩ කටයුතු වෙනුවෙන් ලස්සන ආරම්භයක් හොඳ ආරම්භයක් දෙන්නේ. සමහරු කියනවා එකට දෙකට ඇහුවත් තාම මං උදේට කාලා නැහැ.
1: නැත්තම් හවස 3ට වගේ කියන උදේටයි දවල්ටයි දැන් තමයි
0: කෑවේ. කොමත් ඔය ගෑස්ට්‍රයිටිස් වගේ වල ප්‍රධාන හේතුවක්නේ අපේ කෑම වේල් ටික අපි මගහරින එක. ඒ නිසා මේ කියන චුට්ටක් හිතන්න උදේ කෑම එක කියලා කිව්වම ටිකක් කාර්යබහුල වෙලාවක වුණත් හදාගන්න පහසු කෑමක් දැන් නූඩල්ස් වගේ එකක් හදාගන්නවා නම් බොහොම ඉක්මනට හදාගන්න පුළුවන්. විජේ නූඩල්ස් සාමාන්‍ය තත්ත්වෙන් ඉතාම ඉහළ ප්‍රමිතියෙන් යුතු නූඩල්ස් එකක් නම් වට විජය ජාත්‍යන්තර මට්ටමේ පිළිගත් ප්‍රොඩක්ට් එකක් තමයි විජය කියලා කියන්නේ. ඒ වගේම පැල්වත කිරි වීදුරුවක රස බලන්නත් පුළුවන් කමක් තියෙනවා. ලංකාවේ අපිට වග කියන අපේම නිෂ්පාදනයක් තමයි පැල්වත කියලා කියන්නේ. මොකද කිරි එකකින් තමයි ගොඩක් අය දවස පටන් ගන්න. ඉතින් ඒ නිසා උදේ කෑම එක පරක්කු වුණත් ඔයාලට ප්‍රශ්නයක් නැහැ. පැල්ලත කිරි වීදුරුව ඔයාගේ දවස ආරම්භයේදී ආරගෙන තිබුණොත් 7 විනාඩි 44 වෙලාව අපි රයිනෝ රූෆින් ගැන මතක් කරන්න ඕනි.
1: ඔව් දැන් මේ දවස්වල ඔයා ගයක් හදන්න බලාපොරොත්තු වෙන ඉන්නවා නම් එහෙමත් නැත්නම් තියෙන ගේ රිපෙයාර් කරන්න හිතාගෙන ඉන්නවා නම් මෙන්න මේ ක්ලයිමේට් එකට ගැළපෙන විදිහට තමයි ඔයා වහලා හදනවා නම් තීරණයක් ගන්න ඕනේ. දැන් අපි උදේ කිව්වා වගේ එකපාරට වහිනවා එකපාරට දරා ගන්න බැරි රස්නයක් එනවා. ඉතින් මේ දෙකටම ඔරොත්තු දෙන විදිහේ ෂීට් එකක් ගැන තමයි මේ කියන්නේ රයිනෝ රූෆින් ෂීට් ගැන. මොකද දැන් රස්නේ කාලයක් නම් ඒගොල්ලන්ගේ අර ඇතුළත තියෙන මැටියල් පෙනින් ඔයගලන්ගේ ඇතුළත පොඩි කූලින් තත්ත්වයක් ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් වහින වෙලාවක් නම් වහලේ වතුර රැඳෙන්නේ නැති වෙන්න ඉක්මනට ඒ වතුර ටික අයින් කළ දාන්න පුළුවන් හැකියාවකුත් මේ රයිනෝ රූෆින් ෂීට් වල තියෙනවා. ඉතින් ඔයත් ගේ රිපෙයාර් කරන්න ඉන්නව නම් ගේ හදන්න ඉන්නව නම් නැත්නම් වහලගෙන ගොඩක් සැලකිලිමත් වෙනවා නම් ගේ ඇතුළේ පෙනුම වගේම ගේ පිටත පෙනුම ගැනත් ඔයා සැලකිලිමත් වෙන කෙනෙක් නම් ඔයා අදම තෝරගන්න ඕනේ රයිනෝ රූෆින් ෂීට්.
0: දැන් ඔය රයිනෝ රූෆින් එකේ ඔයා කිව්ව ඔය මැටි ලේයර් එක මේ ඒ කියන්නේ උෂ්ණත්වයට වගේම තමයි ලස්සන පෙනුමකුත් ගිය ඇතුළට එකතු
1: කරන්නේ.
0: සමහරට නැත්තම් ආයෙ අමතරව සිවිලිමක් ගහන්න වෙනවනේ. එතකොට ෂීට් එක දාලා ෂීට් එකෙන්ම ලස්සන පෙනුමක් ගිය ඇතුළට එනවා නම් අපිට සිවිලිමක අවශ්‍යතාවයක් නැහැ. ඉතින් ඒ නිසා රයිනෝ රූෆින් ෂීට් එක ගන්න තව හේතුවක් තමයි අර ඔයා කිව්ව වගේ උඩ පැත්තේ ලේයර් එකක් තියෙනවා. මේකට කියනවා ජල විකර්ෂක ආලේපය කියලා. ඒක ගාලා තියෙන නිසා තමයි වතුර ටික ෂීට් එකට වැටුනට පස්සේ ඒක ෂීට් එකේ රැඳෙන්නේ නැතුව ඉක්මනට ඉවත් වෙලා ගිහිල්ලා වාගේ ෂීට් එකට කල් පැවැත්මක් ලස්සන පෙනුමක් ඔය දියසෙවල බැඳෙන්නේ නැති නේද?
1: කළු වෙන්නේ නැති නිකන් ගරා වැටිච්ච වෙනුමක් එන්නේ නැති හැමදාම නිකන් අලුත් ලුක් එකක් ගන්න පුළුවන් රයිනෝ රූෆින් ෂීට් එකම.
0: ඩීප්ටෙක් සෝලා ගැන මතක් කරන්න ඕනේ. වහලට උණින් ඩීප්ටෙක් සෝලා එකක් හයි කරන්න. මොකද සෝලා පද්ධතියක් කියලා කියන්නේ මේ වෙලාවේ කාගෙත් ඌමනාවක්. මොකද දැන් තියෙන තත්ත්වයන් එක ගත්තම දැන් ඔය අපි පිටරේ කතාව කිව්වා වගේ ඊට පස්සේ දැන් ඔය හෝමූස් වල ප්‍රශ්න එන්නේ එන්න වැඩි වෙනකොට අපිට තමයි මේක බලපාන්නේ. ඒක කියන්නේ බලපානවා කියලා කියන්නේ අපේ වියදම් ටික පොඩ පොඩ එක එක විදිහට වැඩි වෙනවා. ගෙදර කරන් බිල් එක කියන එක වැඩිවීමක් ගැන වාට හිතන්නවත් දෙයක් නැහැ. වා ගෙදර සෝලා පද්ධතිය කරා විදුලිය ජනනය කරගෙන අවශ්‍යතාවය සපුරනවනේ. ඉතින් 071 711 711 1 කියන නම්බර එක තමයි ඔයා කතා කරන්න ඕන නම්බර එක. 071 711 711 1 ඩීප් ටෙක් සෝලා ලංකාවේ ව්‍යාපෘති ගණනාවක් එක්ක පහුගිය කාලේ ඉතාම හොඳ විශ්වාසවන්ත තැනක් විදිහට මේ ඩීප් ටෙක් ආයතනය පාරිභෝගික ප්‍රජාව අතර විශේෂයෙන්ම අපේ ලංකාවේ ව්‍යාපාරිකයෝ ඊට පස්සේ සාමාන්‍ය නිමැසියන් ඇතුළු බොහෝ දෙනෙක් කර්මාන්ත හිමියන් ගොඩක් අය විශ්වාසයෙන් යුතුව සෝලා එකක් ගන්නවා නම් ගියේ ඩීප් ටෙක් එකට. 071 711 711 1

0: ලංකේ විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 6679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
1: දශක හදක ජනතා විශ්වාසයේ සහ ප්‍රසාදයේ දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි ISO GMP තත්ත්ව සාධකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් Rhino roofing within Hadunwa Dina. Rhino Premier Roofing Sheet. Fetis Tresandha. Dhatunai Anuhaya Amatana.
3: Reduru Mahatage Vegaya Vedida Katakaranna Pasuva Katakirimata Avasthavak Nometa.
4: සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේදී නවීන තාක්ෂණින් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මෝටර් සයිකලය පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මෝටර් සයිකලය පැදලම බලන්න TVS XL 100 heavy duty මෝටර් සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලේ TVS XL 100
5: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වන දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
6: ලඛන මොමදී දේශාලි
7: සම අනුග්‍රහය
8: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
9: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ

0: 7:53 වෙලාව බාල බෙහෙත් කියලා ලංකාවේ කතා කරොත් මෑත ඉතිහාසයේ ඕන තරම් නේද උදාහරණ තියෙනවා බාල බෙහෙත් ගැන කතා කරා
1: සිදුවීම් සිද්ධ වෙලා තියෙනවා
0: ඕන තරම් තියෙනවා දැන් මට හෙම්බිරිස්සාවක් ඇදුනම සාමාන්‍යයෙන් අපි ෆාමසියට ගිහිල්ලා එතන ඉන්න අයියට අක්කට කියලා මට හෙම්බිරිස්සාව මට වක්කාරි පෙත්තක් දෙන්න කියලා ගන්න වෙලාවල් තියෙනවනේ
1: ඔව්
0: ඒක අන්තිම වැරදි වැඩක් මොකද අපිට බෑ අපිට තියෙන හෙම්බිරිස්සාවක්ද එහෙම නැත්නම් වෙන කිසියම් ප්‍රශ්නයක්ද කියලා උපකල්පනය කරලා බේත් ගන්න.
1: අපි ડોක්ටර්ස්ලා වෙන්න හරි දක්ෂයිනේ.
0: ඔව්. දැන් මේක මේ අපේ රටේ ගොඩාක් වෙලාවට ගොඩක් අය කරන දෙයක්. හරි. ඊට පස්සේ සමහර විට ඒ ගන්න බැරිලා හරි ෆාමසි අයියට ඒ සම්බන්ධ කිසිම දැනුමක් නැති කෙනෙක් නම් දැන් ෆාමසි කෝස් එක කරපු අය ඉන්නවා එහෙම නැත්නම් සමහර ලාට ඉන්නවා ඒ කරපු කෙනා නැති වෙලාවට එයාගේ ගෙදර කෙනෙක් හරි ෆාමසි ඉන්නවා වෙන්න
1: පුළුවන්
0: නේ
1: ඔව්
0: දැන් ඔය ගොඩාක් තැන්වල වෙන්නේ කඩේ මුදලාලි නැහැ වයිෆ් ඉන්නේ
1: නැත්නම් දුව ඉන්න
0: ඔව් එතකොට ඒ වගේ කවුරු හරි වෙන කෙනෙක් හිටියොත් එහෙම බැරිලා හරි අපිට නේද වෙන මොකක් හරි රෝගයකට දෙන එකක් දෙයි ඔන්න ඔය කියන කාරණාව ගැන අපි ඊළඟ පැයේ මුල පොඩ්ඩක් කතා කරමු ඊට කලින් මේ වෙලාවේ මතක් කරන්න ඕනේ ඔයාගේ ජීවිතය ගැනම අපි නිරන්තරයෙන්ම කතා කරන අපේ ටේක්කියා වැඩසටහන රටපුරා මාර්ග අනතුරු වැළැක්වීම වෙනුවෙන් නේද ක්ලීන් ශ්‍රී ලංකා ප්‍රොජෙක්ට් එකත් එක්ක එකතු වෙලා තමයි අපි මේ කටයුතු කරන්නේ දැන් පහුගිය දවස්වල රටපුරා ඇක්සිඩන්ට් ගණනාවක් ඔය මාතර ඩිෆෙන්ඩර් අනතුර ඊට පස්සේ ඒ වගේ ගොඩක් තැන් අපි දැක්කා ඉතින් ටේක්කියා හරහා අපි දැනුවත් කරමින් යන්නේ මෙන්න මේ කියන තත්ත්වයන් මේ ඉලක්කම් ප්‍රමාණය කොහොම හරි අඩු කරන් දවසකට ජීවිතහානි දේපලහානි තුවාල ඊට පස්සේ මේ වගේ තත්ත්වයන් සියල්ල වළක්වාලන්න යන ගමනක් ඉතින් ඔයා බයික් එකක් එම් පදින කෙනෙක් නම් විශේෂයෙන්ම බයික් එකක් කියලා කියන්නේ වැදිච්ච ගමන් විසිකුණා එතනින් එහාට මොනවා වෙයිද දන්නේ බයික් එකේ ප්‍රවිතිය ගැන හිතන්න ඕනේ ඔය බයික් එක ඉන්දියන් එකක් වෙන්න පුළුවන් ජපාන් බයික් එකක් වෙන්න පුළුවන් මොනවා වුණත් ඔය බයික් එකට හරි ආතරේ ඔයාගේ ජීවිතේ හීන කරාවා යන්න ඔය බයික් එකේ බයික් එකක් කියලා කිව්වම බයික් එක ස්කූටර් එක මේ දෙකම අදාළයිනේ හරි අපි කියන්නම් වාට බයික් එකටයි ස්කූටර් එකටයි හරියටම හරියන ටයර් එක ගැන.
1: සියට් ගැන තමයි මේ කියන්න හදන්නේ ඔයා වැස්ස වෙලාවක නම් පාර යන කිසිම ප්‍රශ්නයක් නැහැ පාර ලිස්සන එක අඩු කරනවා හොඳ ග්‍රිප් එකක් තියෙනවා ඒ වගේම තමයි හොඳ ප්‍රීමියම් ලුක් එකක් තියෙනවා ඒ වගේම තමයි වංගු ගන්නවා නම් ඔය පාරේ ඉන්න කට්ටියට හෙට මෙහෙට පේන නිකන් දන්නවනේ කොල්ල හැම වැඩ දාලා නිකන් වංගු හරවනවා ඉතින් ඔන්න ඔයා ඒ වගේ කෙනෙක් නැහැ බැරි එච්චරම හරවන්න යන්නත් එපා වංගු ගන්න වුණත් ඔයාට පරිස්සමෙන් වංගු ගන්න පුළුවන් මේ හැම දෙයකටම හොඳම ටයර් එක තමයි සියට් ටයර් එක පය නැතුව වගකීමෙන් ගන්න පුළුවන් ටයර් එකක්.
0: එච්චර හරවන්නපා කියන්නේ ඒ වංගුවේ ප්‍රමාණය.
1: නෑ නෑ සමහරක් අය ප්‍රමාණයට වඩා හරවන්නේ
0: නෑ. ඒක තමයි ඊට පස්සේ කොහේ නතර වෙයිද දන්නේ
1: නෑ. ඊට පස්සේ අපිට හොයන්න යන්න වෙනවා.
0: කොහොම නමුත්
1: හරවන හැරවිල්ලට.
0: ඔව් එක්ස්ට්‍රා මයිලේජ් එකක් සඳහා ලංකාවේ මාකට් එකේ තියෙන හොඳම ටයර් එක තමයි මේ සේ ටයර් එක කියලා කියන්නේ. ඒකට හේතුව මේකේ තියෙන ත්‍රෙඩ් පැටර්න් එක ටයර් එක ඉක්මනට ගෙවෙන්නේ නෑ. සාමාන්‍යයෙන් ටයර් මාරු කරනවා කියන එක අපිට අවුරුද්දෙන් අවුරුද්ද මාස 6න් හයකට කරන්න බෑනේ. ටයර් එකක් ලොකු ගාණක් වෙනවා. දැන් වාහනේක වගේ නේද ඊටත් එදියේ.
1: ඒකත් ඔරිජිනල් දාන්න බෑ.
0: ඉතින් ඔරිජිනල් ටයර් එකක් දානවා නම් වඩ මතක් කරන්නේ සීට ක්‍රිප් X5 එහෙම නැත්නම් සූම් X5 කියන ටයර් එක. ඉතින් අර කිව්වාගේ වැස්සට නොසලෙන ආරක්ෂාවක් දෙනවා. හොඳ ග්‍රිප් එකක් තියෙනවා. ඉතින් ඕකේ තියෙනවා ඔය ඇන්ගියුලර් ග්‍රූව් ඩිරෙක්ෂන් සහ ඉම්ප්‍රූව් ඇක්වා ප්ලෑනින් කියන තාක්ෂණය පාවිච්චි කරලා තමයි මේක හදලා තියෙන්නේ. ඒ නිසා තමයි ඒ කියන මට්ටමින් ඔයාට බොහොම පරිස්සම් සහිත ගමනක් වෙනුවෙන් මේ ටයර් එක අපි මතක් කරන්නේ. සියට් මතක තියාගන්න දශක ගණනාවක් තිස්සේ ලංකාවේ අපිට පරිස්සමට ගමනක් යන්න අපේ ළඟින්ම හිටපු විශ්වාසවන්ත ටයර් එක තමයි සියට් කියලා කියන්නේ.

0: ඉංගුදයාටයි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB

0: ගුඩ් මෝර්නින්, අපි අලුත් පැයකට ඇවිල්ලා ඉන්නේ. බාල බෙහෙත් ගැනයි අපේ මාතෘකාව.
1: මේ පැයේ මුලින්ම කියන්න හදන්නේ බෙහෙත් ගැන.
0: බාල බෙහෙත් ගැන. බෙහෙත් ගැන නෙවෙයි බාල බෙහෙත් ගැන. දැන් ඔය බාල බෙහෙත් කියලා කොහමද දැන් බාල කෑම බීම අපිට හම්බෙනවනේ. කියන්නේ පරිභෝජනයේ නුසුදුසු ඒවා. එක පාට පැල්ල වැටලීම් කරලා හොයාගන්නවා වගේ. දැන් ඉස්සරහට මෙන්න මේ වගේ දේවලුත් අවශ්‍යයි. ඒ කියන්නේ ෆාමසි වලට ගිහිල්ලා ඒවා අපේ ලෙඩ රෝග සඳහා සුදුසු බේද්ද මේ තියෙන්නේ. කල්ලිකුත් වෙලාද? ප්‍රමිතිය හරිද? අපි කඩෙන් ගෙනාවම අපි තුමු උණකට හෙම්බිරිස්සාවකට බොන ඔය තියෙන වේදනා නාශක පෙති
1: තියෙන්නේ.
0: ඔය නිල් පාටයි රතු පාටයි පෙත්තක් තියෙන අර කවරයක් තියෙන එක. කියන්නේ නිලු ඉරතුයි කවරේ තියෙන පෙත්ත තියෙන්නේ. හරි. ඒකේ නම කියන්න බෑ. ඇඩ්වර්ටයිස්මන්ට් එක කියලා. හරි. එතකොට ඔය මොන කියන જાතියේ පෙත්තක් උනත් අපි දන්නවා සාමාන්‍යයෙන් ඕකට කල්ලිකුත් වීමේ දිනයක් නිෂ්පාදිත දිනයක් නේ
1: අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ.
0: ඔව් අන්තර්ගතය ගැන පොඩි කොහේ හරි තියෙන්න ඕනේ. හැබැයි අපි උණට හෙම්බිරිස්සාවට කඩෙන් බේත් පෙත්තක් කිල්ල ගත්තම කඩෙන් ගන්න බේත් පෙත්ත තියෙන. ඒකේ එක්ස්පයර්ඩ් ඩේට් බලනවද?
1: නෑ.
0: නෑනේ. හැබැයි ගොඩක් වෙලාවට ඒව බලන්න ඕනේ කියලා යෝජනාවක් තියෙනවා. හරි. මම මේ කතාව අරගෙන යනවා සාමාන්‍ය ප්‍රයිවට් හොස්පිටල් වලට. ප්‍රයිවට් හොස්පිටල් කියලා කියන්නේ මුදල් යහමින් අය කරගන්න බේත් රසායනාගාර වෙත යවලා සාමාන්‍ය ඒගොල්ලෝ කියන්නේ හොඳ ප්‍රමිතියෙන් උතු බේත් තමයි අපිට දෙන්නේ. දැන් ඔයා දන්නවා ලංකාවේ තියෙන ওই ප්‍රයිවට් හොස්පිටල් වල එහෙම ෆාමසියේ තියෙන බේත් පෙත්ත තව 3-400ක් වැඩි ඒගොල්ලන්ගේ ඇතුලේ.
1: ඔව්.
0: ඒගොල්ලෝ හිතනවා ඒගොල්ලන්ගේ හොඳ ක්වොලිටි ප්‍රොඩක්ට් තමයි තියෙන්නේ. නා ලෝ පිළිගත්ත සමාගම් වලින් ගෙන්නන බේත් තියෙන්නේ කියන එකත් එක්ක ඒගොල්ලෝ රෝගියාට කියනවා මේ අපේ බේත් පෙත්ත මෙච්චරයි. ඉතින් කඩේ එහෙම නැත්නම් ෆාමසියේ තියෙන බේත් පෙත්තත් එක්ක සංසන්දනය කරාම ලොකු ගාණක් තියෙනවා. හරි. කොහොම වුණත් මේ ප්‍රයිවට් ස්පිතාල වලට පැනලා පරීක්ෂා කරනකොටත් මේ 52ක කල්ලිකුත් වූ සහ පාවිච්චියට නොසුදුසු ඖෂධ රාශියක් අල්ලගන්න පෞගිය දවස්වල හැකියාවක් ලැබිලා තියෙනවා.
1: අනේ ඉතින්
0: ඒකනර හොඳයි කියලා හිතන තැන්වල ඔය ක්‍රිස්තු පූර්ව 2 සියවස වගේ කාලේ තමයි අපිට පළවෙනියටම රෝහල කියන කන්සෙප්ට් එක ඇවිල්ලා
1: තියෙන්නේ.
0: හරි. يعني අපිටම කියලා රෝහලක් ඒ කාලේ තිබුණා කියලා කියනවා පරණම රෝහල විදියට පිළිගන්නේ. ඔන්න ඔය ක්‍රිස්තු පූර්ව 2 සියවසේ තිබ්බ අපිට තිබ්බ රෝහල. හරි. එහෙම නැත්නම් ඉංග්‍රීසි බෙත් තමයි අපි සාමාන්‍යයෙන් කියන ඔය බටහිර වෛද්‍ය විද්‍යාව තමයි ඒ කාලේ අපිට එහෙම අදහසක්වත් තිබෙන්නේ නැති සංකල්පේ. පෘතුගීසි සහ ලන්දේසි කාලේ ලෙඩ වුණ මිනිස්සුන්ට කතෝලික පියතුමන්ලා මුල් වෙලා නොමිලේ බේත් දුන්න කියලා කියනවා. හරි. එතකොට ඔය අර අහලති මිෂනාරි ආගමට ආකර්ෂණය කරගන්න උවමනාවක් තිබ්බා. එහෙම කතන්දර ටිකක් කියනවා. කොමාරිදී මිනිස්සුන්ට උදව් කළා තියෙනවා. හරි.
1: අපිට ඒවා දාලා නෑ උදව් කරානේ.
0: ඔව්. කොළඹ ගාල්ල බලකො මේ ගාල්ල බලකොටුවල සොල්දාදුවන්ට පවා ප්‍රතිකාර කරන්න ඔය ලන්දේසි ස්පිතාල තිබුණා කියලා කියනවා. එතකොට ඒ වෙන් බේත් ගන්න ලාංකිකයෝ එහෙම එකපාරට ගිහිල්ලා බේත් ගන්න පුළුවන් කමක් තිබ්බේ නෑ. බ්‍රිතාන්‍ය පාලන කාලය නිසා නේද? ඒගොල්ලන්ගේ අවසරයක් ඇතුව විශේෂ අයට විතරයි ඉතින් බේත් ගන්න අවස්ථාව තිබුණා කියලා කියන්නේ. ඉතින් ඔය කොළඹ මහා ස්පිතාලේ පටන් ගන්නෙ මෙන්න මේ පාලන කාලෙනේ. ඒකේ මුලින්ම නම තියලා තියෙන ඉංග්‍රීසි බෙහෙත් රෝහල කියලා. හරි. පස්සේ තමයි ඔය වෛද්‍ය විද්‍යාල වෛද්‍ය සහායකයෝ වෛද්‍යවරු ටික ටික හැම් බිහි වෙන්න පටන් අරගෙන ඉංග්‍රීසි බෙහෙත් ක්‍රමය රට පුරා ව්‍යාප්ත වුණා කියලා කියන්නේ.
1: හා.
0: දැන් ඔය නිදහස් සෞඛ්‍යයක් ගැන අපි කතා කරනෝනේ. එතකොට දැන් අපේ ඔය නිදහස් සෞඛ්‍ය අනිත් රටවලට වඩා ඇත්තටම හොඳ තැනක තියෙනවා. හැබැයි ඔය කියනවා වගේ අර මං කලින් කිව්වා වගේ බාල බෙහෙත්, බාල ඖෂධ, බාල උපකරණ, බාල වෛද්‍යවරු අරින් හොරවෙදෝ හොරවෙදාලා කියන්නේ.
1: හොරවෙද්දු.
0: ඔය හවසට ගේ ළඟ ඩිස්පෙන්සරි එකේම දාගෙන ඉන්න හැම කෙනාම හරි වේදා නෙමෙයි. සමහර විට යා හොර වෙදෙක් වෙන්න පුළුවන්.
1: අර දාලා තියෙනවනේ එහෙන පට්ටම් ගොඩක්.
0: ඔව් ඒවා සල්ලි වලටත් දෙනවනේ. ඉතින් ඒ නිසා මේ මෑත කාලේ එහෙම කතා බහක් ඇතිලා තියෙනවා. මේ වෙනුවෙන් යම් නියාමනයක් ඇති කරන්න අවශ්‍ය කරන වටපිටාව හැදෙමින් තියෙනවා. ඉතින් ඒ නිසා ඔය චුට්ටක් අර පෞලේ වෛද්‍යවරයා එදා ඉඳලා බේත් ගන්න කෙනා නම් කමක් නැහැ. එහෙම නැත්නම් හිටපු ගාන් ඔයාගේ හන්දිය දානවා ඩිස්පෙන්සරිය. ඔයාටත් ඉතින් හදිසියනේ.
1: ඔව්.
0: ලෙඩක් දුකක් ඇදිච්ච ගමන් අරගෙන යන්නේ යා ළඟට. එයා දෙන බේත විස වෙනවා. එහෙම නැත්නම් එතනින් ප්‍රශ්නයක් ඇති වෙනවා.
1: ඊට පස්සේ හැදෙන ලෙඩේ හොයාගන්නත්
0: බෑ. ඔව්. එහෙම නැත්නම් තව අර අපි කියනවා වගේ අපි කිව්වා වගේ කාගේවත් යාළුවන්ගෙන් අහලා අර බේත් තුණ්ඩු WhatsApp කරගෙන එහෙම ඒ ඔයාට තියෙන රෝගෙට බේත් ගන්න එහෙම යන්න එපා. හරි. මොකද රට පුරා බාල බේත් ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒවා ඔය කඩාපැල්ල වටලලා මේ දවස්වල හොයන තත්ත්වයක් තියෙනවා. ඉතින් ෆාමසියක් එහෙම කරන කෙනෙක් අපි අහගෙන ඉන්නවා නම් මතක් කරනවා. ප්ලීස් මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක සැල්ලම් කරන්න එපා කියලා. වෙලාව මතක් කරමු.
1: උදෑසන 9:00 වෙයි.

කියන්නේ යහපත් ගෙම්බන් ඉතා සීමිත බවත් දූෂිත ගෙම්බන් අති බහුතරයක් වන බවත්ය. මීට මූලික හේතුව වශයෙන් ඔවුන් පෙන්වා දෙන්නේ සාමාන්‍ය ගෙම්බන් ඔවුන්ගේ වටිනා ඡන්දය බුද්ධිමත්ව පාවිච්චි නොකිරීමයි. දියවන්නා ඔය විනාශ කරන සැබෑ දූෂිතයන් සාමාන්‍ය ගෙම්බන් බවත්

0: Plantation Private Limited. I'm going to live a new green life.
1: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps. අමතන්න 077 777 7374.
2: අපේ අම්මා ගෙදර ආවද

0: ලෝවිසිත ලොතරැයිය.
1: ලොතරැයියේ පෙරලිකරන NLB මෙගා පවර්, දැවැන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
2: 8 විනාඩි 19යි වෙලාව. රස්සාව කොයන කෙනෙක් ඉන්නව නම් කවුරු හරි
3: අත උසන්න.
2: මේ සුදුසුකම් බලන්නේ නැහැ ලොකුවට.
3: කවුද
2: මෙතන හොයන්නේ? මට මේ මෙතන මේ මං ඉන්න තැනට හොයන්නේ. මට හිතනවා දැන් මේ ජොබ් එක කරා ඇති කියලා.
3: රිටයර් වෙන්න හදන.
2: ඕනේ අප්පා. දැන් 2009 ඉඳන් මාධ්‍ය හිටියනේ.
3: එපා එපා. ඔයාව ඕනේ.
2: නෑ නෑ. එහෙම ඕනේ කියලායි නෑ ආයතන. අපේ බොස් කෙනෙක් මට කියලා තියෙනවා මේ කලින් වැඩ කරපු තැනක. එහෙම ආයතන වලට ඕනේ කියලා සේවකයෝ නැහැ කියලා. ඉතින් එහෙම
3: ඕනෙලා ගන්න පුළුවන්.
2: ඔව් කීප දෙනෙකුට කිව්වා ඒ කම්පැනි අදටත් නැහැ වහලා දාලා. ඉතින් සමහර පොඩි තියෙනවනේ අර මෝඩ පහේ කතා. සමහර ආයතන වල ප්‍රධානින් කියන කතා තියෙනවනේ. මේ ආයතනේට මේ ඕනයි කියලා නැහැ.
3: යන්න ඕන නම් ඕන කෙනෙක්ට යන්න
2: පුළුවන්. ගියාට පස්සේ තමයි බොස්ට වැලේ නැති වෙන්නේ කියලා මම ඒ කම්පැනියෙන් ඇවිල්ලා අවුරුද්දකින් විතර තීරුම් ගත්තා. හරි. දැන් බොස් ඉන්නවා ගෙදර මේ කුඹුරක් කොටාගෙන. ඉඳලා හිටලා ඒකත් මේ වැඩ කරන්නේ
3: වගා කරගෙන ඉන්නවා.
2: දැන් එයාගේ යාගේ අර යල් පැනගේ බොස් කෙනෙක්. ඉතින් එයා ඔය ටෙක්නොලොජි එක වැඩ කරන්න දන්නෙත් නැහැ. දැන් හැමදේම දැන් කෘෂිකාර්මික වශයෙන් අපි රටක් විදියට දැන් අලුත් දේවල් පාවිච්චි කරනවානේ.
3: ඔව්.
2: දැන් අපි ඔය කියන්නේ ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රේ. දැන් ඒ කාලේ හිටපු සමහර අය මේවට අනුගත වෙන්න කැමති නැහැ. ඒගොල්ලෝ හිතනවා පරණ අර වී මෝල ඉස්සරහා බයිසිකලේ වී මිටිය බැඳගෙන ගිහිල්ලා පැයක් දෙකක් එතන ඉඳලා බුලත් ටිකක් කාලා ගමේ ඕපු දූප ටික කියලා. ඔව්. නේ කාලේ කාදමල එන එක දැන් ඉවරයි. ඒ කාලේ හරි ඒ කාලෙට ගැලපෙන්නේ ඒක හරි. දැන් අද කාලේ වෙනකොට ඉතින් ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රය තියෙනවා. මාක්ස් පෙන් එක ලංකාවට ගැලලා බෙදා හැරියා. ඉතින් මං කියන්නේ ඒ නිසා මේ ඔය අල්පැන ගිය අදහස් වල ඉඳලා බෑ. හා මේ ආයතන ඔව් ආයතනයක සේවකයෝ රැක ගන්න ඕනේ. අලුතෙන් ආයතනයක් පටන් ගන්නකොට අලුත් අලුත් ඒවල් අලුත් කන්සෙප්ට් හිතන්න ඕනේ.
3: තාක්ෂණයත් එක්ක ඉස්සරහට යන්න ඕනේ.
2: අප්ඩේට් වෙන්න ඕනේ. එහෙම නැතුව ඉතින් හිටියොත් අර අපේ කලින් බොස්ට වෙච්ච එක තමයි වෙන්නේ.
3: වහල දානක දෙට්ටලා ඉන්න පුළුවන්.
2: අනේ පව් ඉතින්. මම ඉඳලා හිටලා ගිහිල්ලා මොන හරි ඔය එලෝලු මල්ලක් එහෙම දීලා එන්න. නෝන්ඩීට වගේ. ඩෝම ගැන කතා කරන්න ඕනේ. මාක්ස්මන් ගෲප් එක විශේෂම මේ දවස්වල ඒගොල්ලන්ගේ ස්ටාෆ් එකට අලුතෙන් කට්ටිය ගන්නවා.
3: රකෑ බැරතු ටික මං කියන්නද? ඇස්රුම් කරුවන්ට තියෙනවා. පුහුණු යන්ත්‍ර ක්‍රියාකරුවන්ට තියෙනවා. හරිද? එතකොට ආට සුදුසුකම් මොනවද කියලා දැන් ඔයා හිතනවා නම් අවුරුදු 18ට නොඅඩු වෙන්න ඕනේ. එතකොට සාමාන්‍ය පෙළ විභාගයට පෙනී ඉඳලා තියෙන්න ඕනේ. විශේෂම දේ තමයි කණ්ඩායම් හැංගීමෙන් හොඳට දුවලා පැනලා කඩියා වගේ වැඩ කරන්න තියෙන හැකියාව විශ්මිත වෙන්න ඕනේ. නැත්නම් ඉතින් එක තැනක ඉඳලා නිකන් ඇලමැරිදු බල ගතියෙන් වැඩ කරන්න බෑ. ඊට පස්සේ බාකෝඩ් ලේබල් ඒ වගේම පේපර් රෝල් නිෂ්පාදන යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමේ පළපුරුද්දක් තිබීම අමතර සුදුසුකමක් විදිහට තමයි ඒකලෝ සලකන්නේ. ඊට අමතරව ඔයගලන්ට සිත් ගන්න සුළු ආකර්ෂණයක් වැටපක් ගන්න පුළුවන්. මේක හැමතැනම තියෙන්නේ නැහැ මේ දවස්වල. නිකන් කුණු කොල්ලට වැඩ ගන්න තැන් ගොඩක් තියෙනවනේ නේද? දැන් මෙතන හැම නැහැ. ඊට පස්සේ ඔයගලන්ගේ අනාගත වෘත්තීය වර්ධනය සඳහා අවස්ථා ඒගොල්ලෝ ලබා දෙනවා. ඒ වගේම තමයි ඔයාලට වැඩ කරන්න ආස හිතන විදිහට සුහදශීලී සේවා පරිසරයක් එතන තියෙනවා.
2: ඔය අනාගත වෘත්තීය වර්ධනය සඳහා කියලා ගාව නිකන් මම පැහැදිලි මදි වගේනේ. ඔයගලන්ට උඩට යන ප්‍රොමෝෂන් දෙනවා කියලා. ආවේ කම්කරු.
3: ඔව් එක තැනක ඉන්නේ නැතුව.
2: ආවේ කම්කරු. අවුරුදු 20ක් ගියත් කම්කරු නෙවෙයි. සමහර ආයතන වල එහෙම. ඉතින් මේගොල්ලන්ගේ කම්කරු ගන්න නැහැ. මම කියන්නේ පහළ ශ්‍රේණියක රැකියාවක් දුන්නට ඉස්සරහට යනකොට ඔය පර්ෆෝමන්ස් කොහොමද කියලා බලලා ඔයාගේ හොඳ තනතුරක් දීලා හොඳ වැටුපක් දීලා වාහනයක් දීලා පහසුකම් දීමනා සියල්ල දීලා වාඩිදී හොඳ තැනක් මෙතන මාක්ස්මන් ගෲප් එක කියලා කියන්නේ ලංකාව පිළිගත්ත නේද?
3: ඉතා
2: හොඳ කළමනාකාරීත්වයක් ඉන්න.
3: නම්බර් එක මතක් කරන්න. ඔව්. 0677 767 909 0677 767 909.
2: විජය නිෂ්පාදනය මතක් කරනවා. විජය කුළුබඩු කියලා කියන්නේ ලෝකෙම පිළිගත් කුළුබඩු නිෂ්පාදකයා. ඉතින් මිරිස් කුළු පැකට් එකේ ඉඳලා ගම්බිරිස් ටික, කහ ටික, ලුණු පැකට් එක, පපඩම් පැකට් එක, කොරක්කම් පිටි ටික, නූඩල්ස් එක, තව මොනවද?
3: කෙටියෙම කියනවා නම් කුසියට ඕන කරන හැමදේම.
2: විජය නිවසින් ගන්න පුළුවන් කමක් තියෙනවා. ලෝකෙම පිළිගත් අපේ රටේ රසය.

0: good morning udaya ta evena adithi hai
1: vilav obaveta gena aave සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබු ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
2: 8යි විනාඩි 30 කීයද කිව්වේ 30යි right මේ ප්‍රවෘත්තිය තියෙනවා මාස 7ට අලි මරණ 180යි මිනිස් ජීවිත 56යි අලි මිනිස් කැටුම් මේ වදින් ප්‍රවෘත්ති විදියට අපි කියවනවා හැමදාම මේ මැරුණ කෙනෙක්ගේ ජීවිත හානි වෙච්ච කෙනෙක්ගේ වොයිස් කට්ටයක් ටීවී වල යනවා.
0: ඊට පස්සේ ළඟ ළඟ නෑ අපි මේකට මොකක් හරි පියවරක් ගන්නවා කියලා කියනවා කවුරු හරි.
2: ඔව් ඉතින් අලි ලෝකෙට ආපු කාලේ ඉඳන් මිනිස්සු නේද? එක්ක ඔය ගම්මාන වලට වැදිලා ඔය ප්‍රශ්න ඇති වෙච්ච කාලේ ඉඳන් අද වෙනකන් හරි විසඳුමක් නෑ.
0: නෑ ඇත්තටම හරියට බැලුවොත් මිනිස්සු නෙවෙයිද ඒගොල්ලන් ළඟට ගිහිල්ලා තියෙන්නේ.
2: නෑ මිනිස්සු තමයි ගිහින් තියෙන්නේ.
0: ඒ වගේ අලින්ට බනින්නේ.
2: නෑ අලින්ට බනින්නේ. අලින්ට බනින්නේ. අලින්ට නේද මිනිස්සුන්ට බනිනවනේ.
0: ඔව්.
2: දැන් වෙලා තියෙන්නේ මේවට තීන්දුව తీරන ගන්නේ නැති අය තමයි කොහොමත් මේවට වා කියන්නේ. දැන් ඔය කෙලින්ම අපි ගත්තොත් ඔය අර ඒ කියන්නේ ඍජු මිනිස් ක්‍රියාකාරකම් නිසා වසරේ මුල් මාස 7 තුල වනාලි 75ක් මිය ගිහිල්ලා තියෙනවා. හරි. වෙඩි තියලා මරණ 30යි. අනවසර විදුලි රැහැන් වල ගැටිලා මරණ 23යි. හක්කපටස් අනතුරු වලින් අලි මරණ 19යි. විෂ ශරීරගත වීමෙන් අලි මරණ 3ක්. විෂ ශරීරගත වීම කියලා අමුතුවෙන් එකක් මොකද්ද මේ? ඒ කියන්නේ වාදාලා දීලා.
0: ඔව්.
2: එහෙම වෙන්නේ නැති නේ?
0: වෙන්නේ නැති.
2: හරි. ඒ කියන්නේ ගම්බදිනකොට ගම්වල මිනිස්සු ති මේ වට ජීවිතේ වටන ඔක්කොට වැඩිය.
0: ඔව් ඒකෙන් බේරෙන්න ඉතින් කෑම වලට මොන හරි දාලා දෙනවා ඇති.
2: ඔය කවුරු හරි අහලා තිබ්බ වන්ද එක මේ. ඒ කියන්නේ අලියෙක්ද මිනිස්සෙක්ද වටින්නේ කියලා. හා අලියෙක්ට මිනිස්සෙක්ගේ ගමකට වදිනකොට විඩි තියන්නේ නැතුව ඉන්න මිනිස් ජීවිතේද වටින්නේ අලියාගේ ජීවිතේද වටින්නේ. ඒ වගේ නම් හතර බීරි කතා අහන්න පුළුවන්. හැබැයි මේවා නේද මිනිස්සෙක්ගේ ජීවිතය කියන එක වටනවා වගේම සතෙක්ගේ ජීවිතෙත් වටිනවා.
0: අනිවාර්යයෙන්ම.
2: ඒ නිසා මේ කාලය තුල දුම්රිය ගැටිලා අලි මරණ දෙකක් ඊට පස්සේ වෙනත් අනතුරු වලින් මරණ 10ක් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් වනජීවි දෙපාර්තමේන්තුව වැඩිදුරටත් මේ ගැන විශ්ලේෂණය කළා වාර්තාහෙම දීලා තියෙනවා.
0: එතකොට ඔය ඇද්දලා ගන්න හැම කරන ඒවා
2: ඒවා
0: සඳහන් වෙලා නැත්.
2: වෙඩි තියලා මරන්නේ.
0: හා ඒ වෙනම. අර මේ නිකන් ඔය ඒවා මරණත් සඳහන් වෙන්නේ නැහැ. අපිට ඔය නිකන් ඒවා හැංගලා තියෙන්නේ සමහරක්
2: කියලා. ආ ඔව් මේවට එන්නේ නැතිව තියෙනවා.
0: ඔව්.
2: නත්ත පොතර එන්නේ නැතිව
0: තියෙනවා.
2: ඒ කොමාරි මේ අලි පහර දීම නිසා තමයි මේ වසරේ මාස 7 ඇතුලේ මිනිස්සු 56 දෙනෙක් මැරලා
0: තියෙන්නේ.
2: ඉතින් ඉලක්කම් මේ අඩු කරගන්න ඕනේ. මේ ඉලක්කම් අඩු කරගන්න මොන හරි විසඳුමක් තියෙන්න ඕනේ.
0: මේවා නිකන් මේ වෙන වීරකමක් විදිහට ගන්න පානේ. අලි ටිකක් මැරලා අපිට හරි නිදහස් කියලා. වැත්‍රම අපි මිනිස්සු විදිහට ලැජ්ජ වෙන්න ඕනේ කාරණා ටිකක්.
2: ඔය ගම්මාන වල ඉන්න අය තමයි මේ රඟේ දන්නේ. රැයට නිින්දක් නැහැ.
0: ඈ
2: පොඩි දරුවෝ අරන් රෑම් දෙකට හරි දුවන්න වෙනවා සමහරලාට ආරක්ෂිත තැනකට.
0: ඔව්.
2: අලිය බිත්තියර ගහලා බිත්තිය පෙරලා පහුගිය දවස්වල ජීවිත කීයකට එහෙම අනතුරු සිද්ධ වුණා.
0: ඒ ආවේ නැතත් හරියට නිින්දක් නැහැ. බයෙන් ඉන්නේ.
2: ඔව් එළි වෙනකන් ඇහැරලා ඉන්නේ. ඉතින් මේ වගේ දේවල් අපි මාධ්‍ය විදියටත් කතා කරලා තියෙනවා. මට එක්තරා අවස්ථාවක හම්බෙනවා මේවට විසඳුම් හොයන ලංකාවේ ප්‍රමුඛ පෙළේ තාක්ෂණික ඉංජිනේරුවෙක්. එතුමා මේ ඒ අවශ්‍ය කරන සියලු දේවල් හදලා තියෙන්නේ. නමුත් ඒවට අදාළ බලධාරීන්ගේ මැදිහත් වීම අඩුයි. සමහරවිට බලධාරීන්ට ගියක්වත් ගතමනාවක් අතරින් ඉන්නේ නැතුව ඇති.
0: ඔව්.
2: වාසියක් කමිෂන් එකක් නේ.
0: ඔව්.
2: එහෙම ඉන්නේ නැතුව ඇති. එහෙම වුණාම ඉතින් ඒවට
0: ඒ වගේ වැඩක් කරන්න තරම් නිකන් නැතුව ඇති නේද එකක්.
2: ඔය දුම්රිය මේ හරස් මාර්ග සම්බන්ධ අනතුරු සම්බන්ධවත් එහෙමනේ.
0: ඔව්.
2: ඔය අනාරක්ෂිත ගේට්ටු සම්බන්ධව කලින් දැනුවත් වීම සම්බන්ධව ඒ වගේ ප්‍රොජෙක්ට් අපි කියන්නේ ව්‍යාපෘති සඳහා අවශ්‍ය කරන දැනුම සහ මූලික අධීරේ ක්‍රියාත්මක වීම තියෙනවා. ඒ ඒ ඒ අදාළ මිනිස්සු ඉන්නවා. නමුත් ඒවට විසඳුම් නැති එකයි. එහෙම නැත්නම් එතනින් එහාට ඒකට ඉදිරියට යන්න අවශ්‍ය කරන අතහිත දීමක් නැතිකම තමයි ගොඩාක් තැන්වල ප්‍රශ්න වෙලා තියෙන්නේ. ඒ නිසා මේ අද පත්තරේ තිබ්බා. ආයේ නිකම් මතක් කරා විතරයි. හැබැයි ඔබ දන්නවා මේවා තියෙන වටිනාකම්. ඒ නිසා මේවා සම්බන්ධ කවුරු හරි වගේ කියොත් අපි වහල්නම් මේවා කරන්නේ මේ පත්තරේවත් දැකලා අඩුම තරම නේද?
0: පත්තරේ බලලා හරි ජීවිතයේ වටිනාකම කොච්චරද කියලා තේරුම් ගන්න.
2: නෑට ප්‍රවෘත්ති බලලා හරි කවුරු හරි මගේ කියොත් මේවට තීරණ අරගෙන ඉස්සරහට ගිහිල්ලා මේ ජීවිත සහ ජීවිත කියලා මේ දෙගොල්ලංගම ජීවිත
0: දෙගොල්ලංගම ජීවිත
2: ඒ වෙනුවෙන් මේ මතක් කරගන්න.

0: Lakanda Radio ITN. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: මහජන සම්පත රටටම සම්පත.

0: වර්ල් කප් එක පිෆා වර්ල් කප් එකෙන් පස්සේ දැන් ඒකේ පසු අදන පොඩි පොඩි කතා තියෙනවා. කිලියන් එම්බාප්පේ ගෝල්ඩන් බූට් එක ගත්තා. එම්බාප්පේලාට හම්බෙන්නේ ගෝල්ඩන් බූට් උනාට අපිට හම්බුනේ නම් නේද? අපිට සත පහක් වටින්නේ නැති බූට් තමයි. එතකොට ගෝල්ඩන් ග්ලව් එක උනායි සිමෝන් ගත්තා, ගෝල්ඩන් බෝල් එක රොඩ්රි ගත්තා. ඉතින් ලෝකෙ පුරා කෝටි 150ක් මේ මැච් එක බලලා තිබ්බා. කෝටි 150.
1: ඔව්.
0: හරි. ඉතින් ස්පාඤ්ඤය තෑගි මල්ල කෝටි 1700ක් අරගෙන ගෙදර ගියා. මේකල හරි ලස්සන කතා ටිකක් තිබුණා. මේ ඔය මේ යමාල් එයාගේ මල්ලිත් එක්ක ග්‍රවුන්ඩ් එකේ ඉන්න වීඩියෝස් ටිකක් ගියා. අයියාගේ ඌෂ්ණය අරගෙන මල්ලි දැක්කනතර පොඩි කොල්ලා වුණු 4-5 එක.
1: ඔව්.
0: කැප් එක අනිත් පැත්තට දාගෙන පොඩි දන්නේ නැද්ද? ඉතින් හරි ලස්සනයි මේ මේ සිදුවීම් සියල්ල. එතකොට ඔයාට මතක නම් මේ පාපන්දු ලෝක කුසලාන ජයග්‍රහණයෙන් පස්සේ තමන්ට ලැබුණු අගනා රන් පදක්කම තමන්ගේ අම්මට පළඳවන ස්පාඤ්ඤ ක්‍රීඩකයා ෆිලියම්ස් ජා.
1: ඔව්.
0: ඉතින් මේකත් ටිකක් කාගෙත් කතාබහට ලක්වුණු සිදුවීම.
1: වෛරල් ගියා.
0: ඔව්. මීට වඩා ආදරණීය මොහොතක් අම්මා කෙනෙක්ට තව වෙන කොහෙන්ද? ඉතින් මේ දකිද්දී ඇස්වල කඳුළු වෙන අවස්ථාවක්. මුලින්ම දුවගෙන දුවගෙන යන්නේ අම්මා ළඟට. ඉතින් ලෝක කුසලානය දිනපු පුතෙක්, ලෝකෙම අවධානය තියෙන පුතෙක්. හැබැයි ඒ පුතාගේ අවධානය තිබ්බේ තමන්ගේ අම්මා ළඟ. ගිහිල්ලා ඉක්මනටම අර පදක්කම අම්මගේ කරට දාලා
1: පළඳ. ඒ මොහොතේ අම්මව මතක් වුණා කියන එකත් නේද?
0: අනේ
1: හරිම වටිනවා.
0: මොකද ඉතින් ඔහු එතනට ගේන්නේ එයාගේ ආදරණීය අම්මා.
1: අම්මා.
0: ඉතින් ඒ නිසා පවුලේ නේද තමන්ගේ පිටිපස්සෙන් හිටපු හැමනැල්ල වගේ අමතක කරේ නැහැ. මාධ්‍යවේදීන් හිටියා, ෆොටෝග්‍රාෆර්ස්ලා හිටියා, සමහර ෆෑන්ස්ලා හිටියා, සුපිරිපන්නේ ජනප්‍රිය මිනිස්සු ඇවිල්ලා හිටියා. ඔක්කෝම අමතක කරලා දුවලා ගිහිල්ලා අම්මට පදක්කම දාලා තමයි
1: ඕනේ නම් එයාට තිබුණා නේද මීඩියා වලට වචන දෙක තුනක් කතා කරලා කට්ටියත් එක පොඩ්ඩක් එහෙම සතුට සමරලා පොඩ්ඩක් අන්තිමට අම්මා ළඟට යන්න. හැබැයි එයා කරේ පළවෙනියටම අම්මා ළඟට ගිහිල්ලා ඒක අම්මට බාර දෙන එක තමයි.
0: අර මේ විරාට් කෝලි, අනුෂ්ක ශර්මා හොයාගෙන යන්නෙත් ඔය වගේනේ.
1: අන්නහරි.
0: සමහර නේද සුවිශේෂ තැන්වල කෝලි ඔක්කොම ජය සමරනකොට එයා කවුරු හරි කෙනෙක් හොයන ඔඩියන්ස් එකේ. මේ ප්‍රේක්ෂකාගාර එයා හොයන්නේ අනුෂ්කාව.
1: අනුෂ්කාව.
0: ඒකත් හරි ලස්සන සිදුවීමක්. ඒකයි මේකයි ටික එක වගේ.
1: සහ අර ඒ ජයග්‍රහණය දරාගන්න බැරුව, ඒ සතුට දරාගන්න බැරුව සමහරක් අවස්ථාවල කෝලි අනුෂ්කාව වැළඳගෙන අඬන වෙලාවලුත් අපි දැකලා තියෙනවා.
0: තමන්ගේ තමන් දිනනකොට තමන් එක්ක දිනන්න හයිය වෙච්ච ළඟම කෙනාව හොයාගෙන පෙරලා ආයි ඒ වටිනාකම දෙනවා කියලා කියන එක ඉතින් හරි විරලයි. මොකද සමහර
1: අය මනුස්සය දිනල ඉවරයි නේද?
0: තමාරුන්ට දිනන්නේ ලෝකෙ දිනන පස්සේ ඔක්කොම අමතකයි.
1: ඔව්.
0: ඉතින් මේ කෝලිලා මේ ඔය කියනවා වගේ විලියම් ජාලා හරි විරලයි. සමහර විට ඔයත් ඒ වගේ කෝලි කෙනෙක්, විලියම් ජාස් කෙනෙක් වෙන්න පුළුවන්.
1: වෙන්න උත්සාහ කරන්න.
0: 8:53 අපි මේ පැය යන්න ඕනේ. යන්න කලින් මතක් කරනවා පැල්වත්ත කිරි වීදුරුවක රස බලනවාට පැල්වත්ත යෝගට් එක ගැන. යෝගට් කියලා කිව්වම ඉතින් අපි යෝගට් එකක් කනකොට ඒකේ රසය විතරක් නෙමෙයි ගුණාත්මක පැත්තත් හිතනවා. අපි හිතනවා යෝගට් එකේ ප්‍රමිතිය ගැන හිතනවා.
1: ඔව්.
0: ඉතින් පැල්වත්ත යෝගට් අවුට්ලට් වලින් ගන්න පුළුවන්, සුපර් මාකට් එකෙන් ගන්න පුළුවන්, ළඟම තියෙන කඩෙන් ගන්න පුළුවන්. ඒ පැල්වත්ත වෙතින් මතක් කිරීම. ඒ වගේම ඩීප් ටෙක් සෝලා ගැන මතක් කරන්න ඕනේ. මේ දවස්වල සෝලා එකක් හයි කරනවා කියලා කිව්වම මට හිතේ ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් කියලා. මේක යම් මට්ටමකින් දරාගෙන වා කරොත් ඉදිරියේදී ඔයාලට ඇත්තටම මේක හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක්. මොකද ඉස්සරහට ඔයාට ඔයාගේ වියදම් ටික කළමනාකරණය කරගෙන කිසිම පාඩුවක් නැතුව රටේ ජාතික පද්ධතියටත් කරන්ට් එකනේ විදුලිය දෙන ගමන් ඔයාගේ වැඩ කටයුතු ටික පාස්වෙන් කරගන්න පුළුවන්. ඒ නිසා තමයි මතක් කරන්නේ ඩීප් ටෙක් සෝලා ගැන. 071711711 එක තමයි නම්බර එක. ඉතින් ලොකු ෆැක්ටරියක් තියෙන කෙනෙකුට ඔයාට වියදම් වැඩි, සේවකීන්ගේ පඩිනඩිය වෙලා ඊට පස්සේ ඔය මේ යටිතල පහසුකම් ටික නඩත්තු කරලා ඒ අතරේ විදුලි බිල කියන එක සෑහෙන ලොකු ගාණක්. ඒක දරා ගන්න බෑ. සමහර මාසවල ඔයාගේ ආදායම, ලාභය හරි අඩුයි. ඉතින් ඔය ඉස්සරහට ප්ලෑන් කරනවා නම් හරිහමන් විදියට තමන්ගේ ෆැක්ටරි එක, තමන්ගේ ව්‍යාපාරික ස්ථානය උනත් ඒ වියදම අවම කිරීමේ ප්‍රමුඛ දෙයක් තමයි විදුලි බිල සහ ජල බිල කියලා කියන්නේ.
1: දැන් බිල් එක ආවම අසංක දැන් ගොඩක් ගෙවල් මම දැකලා තියෙනවා. බිල් එක ආවම දැන් ඇස් දෙක උඩ ගිහිල්ලා තරු විසික් කළා. ඊට පස්සේ මේ මේන් ස්විච් එක ඕෆ් කළා මීටර එක අරගෙනවද කියලා. මෙච්චරට ෂුවර් නෑ මේ බිල තමන්ගේ ගෙදරටම ආපු එකක්ද කියලා.
0: ඔව්. වතුර දැන් ජල බිල එහෙම මෙච්චර අපි නාන්නේ වන්දේ. ගෙදර ඉන්නේ දෙන්නයි මේ වැඩි නාන්නෙත් නෑනේ. එහෙම වෙන්නේ කොහොමද කියලා හිතනවා. නමුත් ඔබ පරිභෝජනය කරපු එකට තමයි බිලේන්. එහෙම හොරට බිල්ලේ වන්නේ නැහැ නේ. එහෙම ඒවන තැනක් තිබුණොත් ඒක කතා කරලා ඒක විසඳ ගන්න ඕනේ. ඉතින් ඒ නිසා මතක් කරන්න ඕනේ වට ඩීප් ටෙක්ස් වල ගැන 071711711 එක. ඒ වගේ මේ පැය යන කලින් විජේ නිෂ්පාදන ගැන කතා කරනවා. විජය පපඩම් ගැන කතා කරන්න. කෑම පිගානක් නේද? රස කරන්න.
1: රසවත් වෙන්න.
0: පපඩමකට පුළුවන්. සමහර විට ඕකේ තියෙන පරිප්පුයි කරවල බෙදුමකුයි තව මොකක් හරි එළවලුවක් විතරක් වෙන්න පුළුවන් කෑම එකේ. හැබැයි පපඩමක් කියලා කියන්නේ ඒ කෑම එක කන්න තව පොඩි උත්තේජනයක්.
1: يعني කෑම එක සම්පූර්ණ වෙනවා නේ පපඩමේ.
0: දැන් ඔය කඩවල් වල එහෙම ලන්ච් එක උදේ දවල්ට ගන්න ගියාම උදේ ලන්ච් ගන්නනේ. මේ කඩවල් වල දෙනවනේ පපඩම. ඒක කිසිම ප්‍රමිතියක් නැති එකක්
1: නෑනේ. අර පොඩි ෂොපින් එකකට දාලා.
0: මිරිස් කල්ලකුත්
1: එක්ක දාලා.
0: ඒ පපඩම් බාලයි. හරිද? ඒව කන්න බෑ. ඒව ඔය කොහේ හරි ලාබෙට උස්සන් ඇවිල්ලා බැඳලා දෙනවා. හරි පපඩම් නම් විජේ පපඩම්.
1: ඔව්.
0: නියම රසය දෙන්න ඕනේ විජය. සද්දෙත් එක්ක හැපෙන්න ඕනේ.
1: ඒ දිරල නෙවෙයිද?
0: මොකටද?
1: සද්දෙත් කටස් ගාලා කැඩෙන්නේ දිරල නෙවෙයි පපඩම්.
0: කටස් ගාලා සද්දයන් ඔක්කොම දිරල නෙවෙයි. හරි. පපඩම් දිරනවා. ඉතින් රසම රස පපඩම නම් ඒක විජය පපඩම් කියන නම ගන්න.

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුර ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගින්නලිය ප්‍රවෘත්ති සංස්කරණයේ චන්දන මාරසිංහ ප්‍රදේශ රැසකට වැසි හටගන්නා බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. බසාහිර සබලගමු සහ වයම් පළාත් මෙන්ම මහනුවර නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කද ඒ අතරමනවා. මධ්‍යම කඳුකරේ බටීර බැවුම් ප්‍රදේශයේ උතුර උතුරු මැද සහ මධ්‍යම පළාතෙත් සුළඟේ වේගයේ පැය කිලෝමීටර 40 50 අතර විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. කැනඩාවට 50% තීරුබදු පැනවීමට අමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පේවරගෙන තිබෙනවා. අමරිකාවේ නිෂ්පාදිත මෝටර් රථ කිරි ආශ්‍රිත නිෂ්පාදනය සහ මත්පැන් සම්බන්ධයෙන් කැනඩාව අසමාන ලෙස සැලකීමට ප්‍රතිචාරයක් ලෙස තීරුබදු වැඩි කර ඇති බවයි ජනාධිපතිවරයා පවසන්නේ. එහිදී වයින් සහ ක්‍රීඩා භාණ්ඩ වැනි පාරිභෝගික උපකරණවල තීරුබදු ඉහළ දැමීම සිදුවනවා. ලකන මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශය උදේ 10ට බලාපොරොත්තු වන්න. 24 පෑම සිරුවෙන් ලකන

0: නවයයි විනාඩි 6යි වෙලාව. ඔයාට විශ්ිල් ගහන්න පුළුවන්ද?
1: පුළුවන්. මං සාමාන්‍ය දුර ඉන්න කෙනෙක්ට කතා කරන්නේ.
0: කොහොමද විශ්ිල්? ගහන්න මාන විශ්ිල්?
1: ඔයා හදන්න මගේ ජොබ් එක නැති කරන්නේ.
0: නෑ නෑ. ඔයා ඇයි රේඩියෝගේ විශ්ිල් ගහන්නේ?
1: බහන්නේ මා වෙලාව. මම ලැජ්ජ බයිට හදිච්ච ගෑන ළමයි.
0: මම නම් එහෙම නෑ. මම නම් ඔන්න රේඩියෝගේ මේ විශ්ිල්ලක් ගැහුවා.
1: පුළුවන් දැක් කරන්න.
0: මං ඉස්සර අපේ ගේ ඉස්සරහා ඉන්න යාළුවාට ගේ ඉස්සරහාම ගෙදර යාළුවාට බෝල ගහන්න එහෙම යන්න කතා කරනකොට එයාගේ ගෙදරයි අපේ ගෙදරයි අවුල් කරගන්න නැතුව බෝල ගහන්න යන ගහන විසිල්ලයක් තියෙනවා.
1: විසිල් භාෂාව
0: කියලා ගහපුවාන් එහෙන් ආවොත් හරි. අපි දෙන්න කතා කරගෙන තියෙන්නේ විසිල්ලකින් තමයි කතා කරන්නේ. එතකොට හවසට නිකම් පොඩ්ඩක් එළියට යනවනම් එතකොට ගහන විසිල් එක වෙනස්.
1: එතකොට කොහොමද ගහන්නේ?
0: හරි, ඔය විශිල් එක කියලා කිව්වම සමාජයේ ටිකක් නේද යන් ඉච්චර පැහැදීමක් නෑනේ. කාට හරි විශිල් එකක් ගහලා කතා කරන අන්න රස්තිය දුකාරේ ඔෆිස් එකක් ඇතුලේ කාට හරි ගෑල් ළමෙකුට හරි ගෑළමිනේ විශිල් එකක් ගහුවොත් මොකද? ආ සහෝදර සහෝදරි නැද්ද ගෑල් ළමෙන්ට ඔය විශිල් ගහන්නේ? ආ ඉස්කෝලේ යන කාලේ බස් වලට වල ඉඳලා අපි එහෙම පොඩි රස්තිය දුකාරකමක් තිබුණානේ අපේ ජීවිතේ. නිකන් බොරුවට දැම්මේ ටයි දාලා හොඳ වාහනයක ගියාට අපිට එහෙම කාලයක් තිබුණා නේද? දැම් නිකන් බොරුවට ජීවිතේට අපි එහෙම විසිල් ගහලා නැහැ, කට්ටි පැනලා නැහැ, පන්ති කට් කරලා නැහැ වගේ හැසුරුණාට
1: මුකුත්ම නරක වැඩක් කරලා නැහැ වගේ
0: ලෝකේ හොඳම මිනිස්සු වගේ දැන් ඉන්නේ. කරන්න තිබ්බ ඔක්කොම අසමජ්ජාතියට ටික අපි කරානේ කාලේ. හරි, දැන් ඇයි මම මේ විසිල් එක ගැන කිව්වේ? රේඩියෝ එක මෙහෙම විසිල් ගහන එක අසෝබනයි. අසෝබනයි තමයි. හැබැයි අද දවසේ මාතෘකාව අපේ මේ පැයේ මුලම මේ FIFA World Cup එකේ පාවිච්චි කරපු විසිල් එක ගැන. ඉතින් විසිල් එකට විසිල් එක ගහන්න වෙන මොකක් ගහන්න?
1: ඒකනේ.
0: නේද? ලෝක කුසලාන තරගාවලියේ බහුලම භාවිත කරන්නේ ඔය Fox 40 කියන සන්නාමයේ සහිත විසිල් එක. දැන් වා හිතන්න ඔය ඔච්චර ලක්ෂ සංඛ්‍යාත ක්‍රීඩා ප්‍රේක්ෂකයෝ පිරිසක් මැද විසිල් එකක් ගහනවා මොකක් කරේ අපි නෝ රෙඩ් කාඩ් යෙලෝ කාඩ් එක එක තියෙනවනේ විධාන තියෙනවනේ.
1: ඔව්.
0: ඒ විධාන දෙනකොට විසිල්ලක් ගහනවා. මේ වගේ අපි අපි අපි වගේ විසිල්ලක් ගහව තරියයිද?
1: ඇහෙනවද? මැස්සෙට්ටවත් ඇහෙයිද?
0: නෑනේ. එතකොට මේකට පාවිච්චි කරනවා මේ ඩෙසිබල් ප්‍රමාණය ටිකක් වැඩි එකක්. ඒ කියන්නේ ශබ්දය නැතිවලා යාමේ සම්භාවිතාව වැඩි. ඒකට හේතුව අර කියන සාමාන්‍ය ඩෙසිබල් ප්‍රමාණය එකක් නෙමෙයි මේ. හරි? ශබ්ද ප්‍රමාණය විදිහට දැක්කෙන්නේ ඩෙසිබල් 115 120යි. ඉතින් මේ Fox 40 විසිල් වල බෝලයක් නැති නිසා කිසිම වෙලාවක හිරවීමක් සිද්ධ වෙන්නේ නැතුව. මේකේ බෝලයක් නැහැ. සමහර විසිල් වල තියෙනවලු බෝලයක්. අපි දන්නේ නැහැ මේක තාක්ෂණික කාරණා මේ කියන්නේ. කොහොම නමුත් මේ විසිල් වල තියෙන විශේෂත්වය තාක්ෂණික ලක්ෂණ විදිහට මෙන්න මෙහෙම කියන්න පුළුවන්. මේ විසිල් වලින් පිටවෙන ශබ්ද තරංග වල සංඛ්‍යාතය ඉතාම ඉහළයි. ඒ නිසා ක්‍රීඩාංගණයක ප්‍රේක්ෂක ഘോഷාව මැදින් කිලෝමීටර් භාගයකට වඩා දුරකට වුණත් ඊටාම පැහැදිලිව මේ විසිල්ලකේ ශබ්දය ඇහෙන්න පටන්
1: ගන්නවා.
0: වාතය වැඩි වැඩියෙන් ඇතුළු වෙන තරමට ශබ්දයේ හඬ වැඩි වෙනවා කියලා තමයි මේ විසිල්ලක ගැන කියන්න
1: තියෙන්නේ. පොඩි වුණාට සද්දේ.
0: ඔව්, සරලව කියනවා නම් ලෝක කුසලාන තරගාවලියකද භාවිත කරන විසිල්ලකක් කියන්නේ සාමාන්‍ය විසිල්ලකක් නෙවෙයි. ක්‍රීඩාවේ පාලනය තබා ගන්න තමයි මේ විසිල් එක ගන්න.
1: හැබැයි මේ ප්‍රමාණය වෙනසක් නෑ මේකනේ.
0: නෑ නෑ. Fox 40.
1: සාමාන්‍යයෙන් විසිල් එකක්. හැබැයි සද්දේ තමයි වෙනසකට තියෙන්නේ.
0: අපි ඔච්චර කොච්චරයි නියොත් ඔච්චර.
1: මෙතනට විතරයි ඇහෙන්නේ.
0: මාර චාන්ස් එක. මම මාර චාන්ස් එකක් ගත්තා. يعني රේඩියෝ එකක් ඇතුළේ විසිල් එකක්.
1: විසිල් එකක් ගහලා.
0: ඒකන අවභාවිතේ නේ. හරි.
1: එළියට ඇද්දි කුටි කණ්ඩ වේද නැද?
0: 9යි විනාඩි 11යි වෙලාව. FIFA World Cup එක බැඳුණු පොඩි පොඩි දන්නද අතුරු කතාවේ අපි අපේ අන්තිම පැයේ

0: තෝර ගගේ තල නහින හදම විපෙනිල්ලා
1: සම අනුග්‍රහය
2: දොතරයේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් NLB

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
2: සීමා සහිත ස්වාධීන රූපවාහිනී සේවයේ බත්තරමුල්ල වික්‍රමසිංහපුර පිහිටි ප්‍රධාන කාර්යාලයේ ප්‍රවාහන අවශ්‍යතාවන් සඳහා මාසික කුලී පදනම මත අවුරුදු දෙකක කොන්ත්‍රාත් කාලයක් සඳහා දිත්ව වායු සමීකරණ සහිත ආසන 12 2010 වර්ෂයේ හෝ ඊට පසු නිෂ්පාදිත වෑන් රථ දෙකක් රියදුරු හා ඉන්ධන සහිතව සේවයේ යෙදවීම වෙනුවෙන් මුද්‍රා තබන ලද මිල ගණන් කැඳවනු ලැබේ. 2026 ජූලි මාස 27 වනදා පසවරු දෙකට පෙර සභාපති ප්‍රසම්පාදන කමිටුව සීමා සහිත ස්වාධීන රූපවාහිනී සේවය වික්‍රමසිංහපුර බත්තරමුල්ල යන ලිපිනයට මුද්‍රා තබන ලද මිල ගණන් ලියාපදිංචි තැපෑලෙන් එවීම හෝ ගෙනවිත් භාරතීය හැක. වැඩි විස්තර සඳහා 0112 774 424 0112 775 493

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳතිය දහන සම අනුග්‍රහය
2: තරයේ පෙරලි කරන NLB මෙගා පව දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබ අදම මිලදී ගන්න
1: ලක්කන රේඩියෝ ITN

0: උදේ 9යි විනාඩි 27යි වෙලාව. අපි මේ වෙලාවේ මතක් කරන දේවල් ටිකක් තියෙනවා තමයි ක්‍රිමිරාජ් නිෂ්පාදන ගැන. ක්‍රිමිරාජ් කියලා කියන අවුරුදු 77ක් තිස්සේ වාගේ පරිස්සමට වාගේ ආරක්ෂාවට සෞඛ්‍යමේ පැත්තෙන් වාව ඒ සුවපහසු වටපිටාවක තියන්න නිෂ්පාදන ගණනාවක් වෙළඳපළට අඳුන්වා දුන්න නම. ඉතින් අවුරුදු 77ක් ලේසි නෑ. ක්‍රිමිරාජ් කරල් කුලී තමයි අපිට මතකයේ තියෙන ප්‍රධානම ප්‍රොඩක්ට් එක. ඊට අමතරව නිෂ්පාදන ගණනාවක් තියෙනවා.
1: ක්‍රිමිරාජ මුඛසෝදනය, අග්‍රරාජ කසාය, එතකොට සඳුන් පැනිය, පේයාව, මේ වගේ ගොඩක් දේවල් තියෙනවා.
0: ක්‍රිමිරාජ නිෂ්පාදන සියලුසියක් මේ ඖෂධ සියල්ල ස්වභාවික අමුද්‍රව්‍ය පාවිච්චි කරලා හදන්නේ. ඒ නිසා වට බයක්ස් එකක් නැහැ. වට ගෙන්න ගන්න ඕන නම්බර් එක මතක් කරන්නම්. ඔයා ෆාමසි එකක් කරන කෙනෙක් නම්, ඖෂධ සලක් කරන කෙනෙක් නම් මෙන්න මේ නම්බරේට කතා කරලා ඔයාට පුළුවන් ක්‍රිමිරාජ නිෂ්පාදන ටික ඔයාලඟටම ගෙන්න ගන්න.
1: 0112 753 889.
0: රයිනෝ රූෆින් ඒජන්ට් කෙනෙක් හම්බෙන්න යනවා. සාමාන්‍යයෙන් වහලයක් ගහනකොට වහලට හොඳ බාස් කෙනෙක් හොයා ගන්නවා වගේම තමයි ඕකට හොඳ ෂීට් එකක් අනුමත කරගන්න පුළුවන් නේද? වහල සම්බන්ධව විශේෂඥ දැනුමක් තියෙන කවුරු හරි ඉන්නවනම් හොඳයි. වහල ගහන හැමෝම හොඳ බාස්ලා නෙමෙයිනේ.
1: ඔව්, බාස් හඳුනාට වැඩකුත් නැහැ. අපි තෝරගන්න ප්‍රොඩක්ට් එක වුණා.
0: අන්න ඒකයි. සමහර බාස් හඳුනාලා ඉන්නවා. සමහර තැන්වලින් සමහර ප්‍රොඩක්ට් වලට යම්කිසි ගාණක් තියාගෙන අතරමැදියකදී වාසියක් තියාගෙන බාල නිෂ්පාදන තමයි ඔයාගේ වහලට මේ ගෙට උනත් සිමෙන්ති කොට්ටේ ඉඳලා සමහර විට එහෙම වංචනික විදියට වැඩ කරන ඉන්නවනේ. ඒ නිසා ඔයා මතක තියාගන්න වහලයක් ගහනවා නම් හොඳ ලස්සන පෙනුම තියෙන ආරක්ෂාව සහිත දිගු කාලයක් පවතින රයිනෝ රූෆින් ප්‍රීමිය තමයි ෂීට් එක. ඉතින් වහලේ ඔය ෂීට් එකට යටින් තියෙන මැටියාලේපනේ නිසා වදන්නවා ගේ ඇතුළට ලොකු උණුසුමක් දැනෙන්නේ නැහැ. ෂීට් එක රත් වෙනකොට දැන් මේ දවස්වල අවුව වැඩි. ඉතින් එහෙම කාලවල කිසිම ප්‍රශ්නයක් නැහැ. නීතර දෙවිලි වහින්නේ නැති ප්‍රදේශවල අයට එහෙම මේ ෂීට් එක හරියටම ගැලපෙනවා. ඉතින් ඔය මැටි ලේයර් එක නිසා උණුසුම පාලනය කරන විතරක් නෙමෙයි ලස්සන පෙනුමක් දෙනවා.
1: එතකොට මේ දැන් ගොඩක් කටියට හිතෙන්න පුළුවන් නේ මේ දැන් මැටි කියලා කිව්වම නිකන් අර මැටි පාටක් කියලා. පාටක් නෙවෙයි. ඇත්තටම 100%ක් මැටි. මැටි තමයි තියෙන්නේ.
0: මැටි ආලේපනයක් එක තියෙන්නේ. ඒ කියන්නේ ලේයර් එකක් තියෙන්නේ. ඉතින් ඒ වගේ මතක් කරනවා උඩින් තියෙනවා ජල විකර්ෂක ආලේපණය. ඔන්න මෙතනදී ෂීට් එක උඩින් ගාපු නේද? ඒ ජල විකර්ෂක ආලේපණය නිසා තමයි වතුර වැටිලා ඒක ෂීට් එකේ රැඳින්නේ නැතුව ෂීට් එකට අධික වෙනස් විදිහ ආරෝපිත බරක් ඉන්නේ නැතුව ෂීට් එක පරිස්සම් වෙනවා දීර්ඝ කාලයක් පවත්වා ගන්න පුළුවන් කමක් තියෙනවා ලස්සන පෙනුමක් එක.
1: මලකඩ කෑම් බියසෙවල ඒ වගේ කිසිම දෙයක් ඇති වෙන්නේ නැහැ.
0: ෂීට් එක මලකඩ ගන්න නැහැ නේ රයිනෝනි.
1: නෑ නෑ සමහරක් ඒවල තියෙනවානේ.
0: මං කියන්නේ මලකඩ ගන්න ඇනේ.
1: සමහර ෂීට් වල තියෙනවානේ. අර අකඩ
0: කෑනේ. ඒ ඇනේ. ඒක කියන්නේ ඇනේ.
1: ඉතින් ඒකට ෂීට් එකටත් හානියක් වෙන්නේ නැද්ද?
0: මලකඩ ගන්න නැහැ. හරිද? රයිනෝ රූෆින් ගැන මතක් කරේ. වගේම තමයි පැල්වත්ත නිෂ්පාදන ගැන කිව්වා. ගොඩාක් ඒවා කතා කරලා තියෙන්නේ ලංකාවේ කිරිගොවීන් සම්බන්ධව හිතනකොට. ඉතින් ඒගොල්ලන් ගැන කියන්නේ බලන්නවත් හැරිලා බලන්නවත් කවුරුත් හිටියේ නැති කාලෙක පැල්වත්ත නිෂ්පාදන ආයතනයට පුළුවන් කමක් ලැබුණා. ලංකාවේ කිරිගොවීන්ටත් ඒ අවශ්‍ය කරන සපෝර්ට් එක දෙන ගමන් තමන්ගේ ව්‍යාපාරේ ගොඩනගා ගන්න. දැන් මේ වෙනකොට 30,000කට වැඩි කිරිගොවීන් ප්‍රමාණයක් පැල්වත්ත නිෂ්පාදන ආයතනයත් එක්ක සම්බන්ධලා වැඩ කරනවා.
1: ඒ වගේම වසවිසෙන් තොර නිෂ්පාදන රසක් අපිට දායද කරන්න තකලන්ට හැකියාව ලැබිලා තියෙනවා.
0: උදේ 9යි විනාඩි 29යි කියලා.

0: ඊය ගත ටිකට් එක ගන්න අතට මං කියන්න වාසනාව සංකටික මොනවද කියලා. ටිකට් එකක් කියලා කියන්නේ රුපියල් 40ක් කියලා කියන්නේ. එතනින් එහාට ගිය ලොකු කතාවක් තියෙන තනක් තමයි ජාතික ලොතරැයි මණ්ඩලය කියලා කියන්නේ. සුබ දවසක් ලොතරැයි අයියේ දවසේ ගත්තා මේෂ ලග්නයත් එක්ක ජයංක අංකය. අංක 12 අංක 52 තමයි ජයග්‍රහය අංක බවට පත් වෙන්නේ. ජය ලොතරැයි ගත්තනම් S අක්ෂරයත් එක්ක අංක 1 අංක 2 අංක 7 අංක 3. ඒ වගේම අද සම්පත ගත්තනම් අංක 1 අංක 3 අංක 8 අංක 1 අංක 3 අංක 2 අංක 8 අංක 1 අංක 3 W අක්ෂරය තියෙන්න ඕනේ. හඳ හන ලොතරැයි ය. කන්‍යා ලග්නය ජයග්‍රහය අංක අංක 2 14 28 සහ 62. ධන නිදානය අතවගේ අතේ තියෙන ටිකට් වලින් එකක් මේ බලන්න. අංක ටික F අක්ෂරයත් එක්ක අංක 2 අංක 63 අංක 68 සහ අංක 76. මෙගා පවලොතරයි දවසේ දිනු මැද්දා N අක්ෂරයත් එක්ක අංක 3 තමයි ප්‍රසාදංගේ. ජයංක අංක 12 අංක 14 අංක 21 සහ අංක 25. ගොවිසත ටිකට් එකට සුපිරි දිනුමක් අනිවාර්යයෙන්ම වාර තියෙන්න ඕනේ. ඉතින් I අක්ෂරයත් එක්ක අංක 2 අංක 35 අංක 61 සහ අංක 76. අවසාන වශයෙන් බලන්නේ රුපියල් 40කින් ගොඩාක් දේවල් කරන සුපිරි ජයග්‍රාහකයෝ රසක් බී කරපු මහජන සම්පත ගැන 6254 වන දිනුම් වාරය. W අක්ෂරයත් එක්ක අංක 3 අංක බිංදු අංක 2 අංක 8 අංක 1 අංක 3 ජයග්‍රහය ප්‍රතිඵලයේ බවට පත් වෙලා තියෙනවා. උදේ 9යි විනාඩි 33යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.

0: නාන්න කොච්චරලා යනවද කාට හරි කෙනෙක්ගෙන් එහෙම ප්‍රශ්නයක් ඇහුවොත් එක එක්කෙනාට අනුව එක එක උත්තර දෙන්න පුළුවන්.
1: එක එක වෙලාවටත් ඒ වෙලාව වෙනස් වෙනවනේ.
0: ඔය හදිසි ගමනක් කියන්න. ඔව් හදිසි ගමනක් කියන්න විනාඩි දෙකෙන් තුනෙන් නාන්න පුළුවන්. ඒ කියන්නේ කුකුල නානවා වගේ නේද?
1: ඔව්.
0: එක පාට ගියා ඔහේ ෂවර් කරගත්ත තමන් ටිකක් එහෙම මෙහෙන් ගාගත්ත ආවා.
1: ඔව්.
0: සමහර දවස්වල සතියන්තය වගේ ගෙදර ඉන්නකොට නානව නෑම කයි ජීවිත කන්න.
1: හේදිලාම යන්න.
0: මිනිත්තු 5යි 5 නෙමෙයි. මිනිත්තු 15න් නාගෙන වේලෙන ජපානයේ හියුමන් වොෂින් මැෂින් එක ගැන මේ කියන්නේ. ජපානයේ හදලා තියෙනවා නවීන තාක්ෂණය එක්ක. මිනිස්සුන්ගේ මේ කාර්යබහුල ජීවිතයට ඒගොල්ලෝ හොඳ ඔප්ෂන් එක. විනාඩි 15යි මේ වොෂින් මැෂින් එකට යන්නේ. මිනිස්සෙක් මේ මැෂින් එක ඇතුළට ගියා. ඊට පස්සේ ශරීර උෂ්ණත්වය සහ හෘද ස්පන්දනය වගේ දත්ත අනුව ජලයේ උෂ්ණත්වය සහ පිරිසුදු කිරීමේ ක්‍රියාවලිය ස්වයංක්‍රීයව සකස් කරලා තියෙනවා. ඉතා සියුම් ජල බුබුලු සහ වායු ප්‍රවාහයන් භාවිත කරලා හැම පිරිසුදු කරනවා. ඒ ඔය කුණු අතුල්ලන වගේ තියෙනවා නේද අපි? නේද? අපි එහෙම තියෙනවා නේද මංගා.
1: පොල් කොම්බ වලින් අතුල්ලන්නේ නැහැ ඇත්තටම.
0: පොල් කොම්බ නෙමෙයි.
1: පොල්ලි.
0: අපේ ඉන්න යාළු ජීවිතේ නාන්නේ ඒ වගේ කෙනෙක් හොඳට සමංගාලා අතුල්ලලා නෑවුවොත් එම් පොඩි කාලේ ඉඳපු බැනියන් එහෙම මතු වෙනවා කුණු වලට වැහිලා තියෙන
1: පාට එහෙම හොයාගන්න පුළුවන්
0: රයිට් ඒක හොමුණත් ඉතා සියුම් ජල බිබුලු සහ වායු ප්‍රවාහයන් භාවිතයෙන් තමයි සම පිරිසුදු කරන්නේ. අවසානයේ උණුසුම් වාතයෙන් මේ ඇඟේ තියෙන වතුර ටික පිය දාන්න ඕනේ නැහැ වේලල එවනවා.
1: ඉතින් මේක හරියටම වොෂින් මැෂින් එකක් වගේ තමයි.
0: විශේෂයෙන් වැඩි හිටියන්ට ආබාධිත පුද්ගලයන්ට සහ රෝහල් සහ සත්කාරක මධ්‍යස්ථානවලට මේක සෑහෙන ඉල්ලුමක් තියෙයි කියලා හිතනවා. ඉතින් සමාජ මාධ්‍යවල මේ පැතිරෙන දැන්ටම ජපානයේ සාමාන්‍ය ජනතාව භාවිත කරන යන්ත්‍රයක් මේක. ඉතින් මේ හියුමන් වොෂින් මැෂින් කියලා කිව්වම මේ සමහරු මේ ගැන වැරදි මතක් යවනවා සෝෂල් මීඩියා හරහා. ඉතින් කොහොම නමුත් මේක මේ දැන් මේ වෙනකොට අර පරීක්ෂණ මට්ටමින් අනාගත තාක්ෂණ සංකල්පයක් විදියට ඉස්සරහට නේ ඉස්සරහට මේක සාමාන්‍ය නිවෙස් වලට අඳුන්වා දීමේ ක්‍රමවේදය තමයි ඒගොල්ලෝ මේ දවස්වල සාකච්ඡා කරමින් ඉන්නේ.
1: ලංකාවටත් එහෙත් දන්නේ.
0: ආවොත් මරු විනාඩි දෙක තුනයි හොඳට නාගත්තා නේ.
1: ඔව්.
0: කිසි ප්‍රශ්නයක් නැහැ දැන්.
1: වේල ගන්නත් පුළුවන් ඉතින්.
0: සාමාන්‍ය නෑමකදී අපි ගිහිල්ලා ෂවර් එක අරගෙන සබන් ගාලා ෂැම්පු දාලා කන්ඩිෂනර් දාලා
1: සමහරු නැගිටින්නේ ෂවර් එක යටනේ.
0: ඔව් එහෙමත් තියෙනවා. ඒ කොහොමුණත් මේ හොඳ ක්‍රමවේදයක් ඉස්සරහට මේකින් සෑහෙන වෙලාවක් අපිට ඉතුරු කරගන්න පුළුවන් කමක් තියෙයි. මේ කතාව අදාළ නැහැ නාන්නේව නැති අයට.
1: කොහොමද දන්නේ?
0: ලෝකේ කොච්චර දියුණු වෙලා මොන උපකරණයක්වත් නාන්නේ නැති
1: අය. අදාළ නැහැ.
0: මේක අදාළ නැහැ. නවයයි විනාඩි 42යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා යනවා යනවා
2: ඉවරයි. TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.

0: Lakhanda Radio ITN.
1: හැමෝම එකම රේස් එකට වාදී ඔයා ෆුල් චිල් එකෙන් බයික් එකේ වයි නේද ගමන?
2: කලබල වෙන්න එපා. මගේ බයික් එකේ ටයර්ස් සියට් ප්‍රීමියම් රේන්ජ් නේ.
1: වංගුණත් වෙට් පාරක් උනත් ෂුවර්ද?
2: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරේ. බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන්. නොනැති උපරිම මයිලේජ් එකත් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක්. සියට් රිප් X5 සහ සුම් X5. සියට් රෝඩි සුවර්ස්.
3: නොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් තවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රතයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
4: Silom Green Life Plantation Private Limited. I'm going to live a new green life.
5: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලකෙන් වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියා වන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අවතන්න 0117 679 579.

0: 9:50 ඔබට සුබ ගමන් කියලා අපි යන්න හදන.
1: ඔව්.
0: යන්න කලින් කියන දේවල් ටිකක් තියෙනවා. සීට් ටයර් එක තමයි දාන්න ඕනේ බයික් එකට. සීට් ටයර් එක හොඳ ත්‍රෙඩින් පැටර්න් එකක් තියෙන නිසා ටයර් එක ගෙවෙන්නේ නැහැ. ලොකු කාලයක් වැඩි කාලයක් ටයර් එක පාවිච්චි කරන්න පුළුවන්. පරිස්සම හොඳයි. හොඳ ස්ට්‍රේට් ඩ්‍රයිව් එකක විශේෂයෙන්ම වැස්සේදී හැම නේද ලිස්සන් නැතුව ඩ්‍රයිව් කරන්න පුළුවන් කමක් තියෙනවා. එතකොට දැන් මේකේ තව තියෙනවා දැන් ඔය අපි කියන බෙන්ඩ් එකක් එහෙම හොඳට ගන්නකොට හොඳ නවල ගන්නකොට කිසි ප්‍රශ්නයක් නැහැ ලිස්සන්නේ නැහැ. ඉතින් ඒ ගැන මතක් කරන්න ඕනේ. ලංකාවේ වෙළඳපළේ තියෙන වැඩිම දුරක් දුවන්න පුළුවන් ටයර් එක තමයි සී ටයර් එක කියලා කියන්නේ.
1: ඒ වගේම හොඳ ලුක් එකකුත් තියෙනවා.
0: ප්‍රීමියම් ස්ටයිලිෂ් ලුක් එකක් තියෙනවා. ඉතින් අර කිව්වාගේ මේ දැන් වංගුවක වුණත් ස්ටිෆර් ෂෝල්ඩර් බ්ලොක්ස් ඇන්ඩ් ඩයමන්ඩ් ක්ලීනින් නිසා ඔයාට වංගුව බයික් එක ලිස්සන් නැතුව බය නැතුව පරිස්සමට ඔයාගේ ජීවිතේ පරිස්සම් කරගෙන අහල පහල ඉන්න ඒවයි තාප්පයි නේද? ඒ අයිනි පාරයින යන මිනිස්සු බල්ලෝ පූසෝ යට කරන්නේ නැතුව හරි තමාරි ඉන්නවනේ ඔය ස්කූටර් පදින්න නංගිලා හැම ඒගොල්ලෝ පරිස්සම් අනිත් ඔක්කොම අවදානම දාලා යන්නේ.
1: ඒගොල්ලෝ විතරයි බේරිලා රියන බලාගෙන යනකොට.
0: ඉතින් හොඳ ග්‍රිප් එකක් තියෙන ටයර් එකක් තමයි මේ ටයර් එක. බිගර් සෙන්ටර් බ්ලොක් ඒරියා එක නිසා කෙලින්ම යන ඩ්‍රයිව් එකේදී ඔයාලට හරිය පරිස්සමක් එනවා. ස්ටැබිලිටි හොඳයි. ඉතින් ඒ කතා කරේ ග්‍රිප් X5 ටයර් එක සහ Zoom X එක ගැන. ඒ වගේම ජාතික ලොතරැයි මණ්ඩලය ගැන කියන්නම්. ඔයාලට හැමදාමත් අපි මතක් කරනවා ජාතික ලොතරැයි මණ්ඩලය කියලා කියන්නේ මේ දවස්වලත් ලක්ෂපතියන් විශේෂයෙන්ම කෝටිපතියන් බිහි කරන රටේ සංවර්ධනයේට සෞඛ්‍ය අධ්‍යාපනයේට ඒ වගේම රාජ්‍ය සේවය පවත්ව ගන්න රජ ඒකාපත් අරමුදල මේ වගේ දේවල් වලට ඍජුවම දායකත්වය දෙන ඒ වගේම 2025 අවුරුද්ද විතරක් සුපිරි කෝටිපති ව්‍යවසායකින් වාසනාවන්තින් 12 දෙනෙක් සුපිරි මෝටර හිමිකරුවෙක් රුපියල් 125 ජයග්‍රහකය 300ක් රුපියල් 10,00,000 ජයග්‍රහකය රසක් ඒ වගේම ඔයගේ ගොඩක් අය ඉන්නවා. ඉතින් එහෙම ගත්තම රුපියල් 100,00,000 වුණත් 6,000ක් විතර ජයග්‍රහකය ඉන්නවා ලක්ෂපතියෝ. ඉතින් මේ ඔක්කොම ජාතික ලොතරැයි මණ්ඩලයේ මේ දවස්වල වට ගන්න කියලා මතක් කරන්නේ මහජන සම්පත. ඉතින් 12 වෙනි සුපිරි ත්‍යාගලාභියා මහජන සම්පත බිහි කළා යක්කල ප්‍රදේශයෙන්. GS නානායකකාර මහතාගේ ටිකට් වලින් තමයි ඒ ජයග්‍රාහකය බිහි වුණේ. ඒ වගේම ඩෝමා
1: 40ට තමයි මේ ඔක්කොම.
0: රුපියල් 40ට මේ හැමදේම ඩෝමා මාක්ස්මන් ගෲප් එක ගැන මතක් කරන්න ඕනේ. මේ දවස්වල අලුතෙන් ජොබ් වේකන්සි කීපයක් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන්කමක් තියෙනවා මාක්ස්මන් ගෲප් එකත් එක්ක සම්බන්ධ වෙන්න.
1: හරි. ඇසරම් කරුවන්ට පුහුණු යන්ත්‍ර ක්‍රියාකරුවන්ට තමයි රැකියා බැරතු දෙන්නේ. WhatsApp කරන්න ඕනේ නම් එක මම මතක් කරන්න 0767 760 909ට ඔයාගේ CV එක WhatsApp කරන්න පුළුවන්.
0: ඒ වගේම පැල්ලත්ත ගැන කිව්වා. පැල්ලත්ත ගොඩාක් නිෂ්පාදන දැන් මාකට් එකේ හොඳ ඉල්ලුමක් සහිතයි. කිරිපිටි විතරක් නෙවෙයි යෝගට් එක අයිස්ක්‍රීම් එක අයිස්ක්‍රීම් එක වර්ග කීපයකින් වඩ ගන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒ වගේමයි විජේ නිෂ්පාදන කවදත් කැමටික රස කරන ඔයාගේ ආදරේ ඔයාගේ අත්ගුණේ ඔක්කොම තිබුණත් නේද ස්වභාවික කුළුබඩු රස එකතු කරන්නේ විජය නිෂ්පාදන.
1: අසවිසනාතෝ කැමටික කන්න පුළුවන් නම් විජේ නිෂ්පාදන අදම මිලදී ගන්න.
0: යන් එහෙනම් ආයෙත් හතට හම්බෙමු.
1: ගිහින නම්

0: පසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන
3: සුපිරි වෙට් ඇන්ඩ් ඩ්‍රයි ග්‍රිප් නිසා බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනැවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් ග්‍රිප් X5 සහ සුමිට් 5
4: මම නම් දැන් මාරම රිලැක්ස්
5: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමි රාජ කරල්කුලේ බඩේ අමාරු සහ ලදරු පරරෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමි රාජ කරල්කුලේ

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: සාමාන්‍ය පෙළ විභාගයට අයදුම් කිරීම සඳහා ජාතික හැඳුනුම් පත අවශ්‍ය නොවන බව විභාගකම සර්ස් ජෙන්ටල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය අවධාරණය කළා. ජාතික හැඳුනුම් පත අවශ්‍ය වන්නේ විභාගයට පෙනී සිටින අවස්ථාවේ බවයි විභාග කොමසාරිස්වරිය පෙන්වා දෙන්නේ.
2: අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2026. මෙම විභාගය සඳහා අයදුම් පත්‍ර කැඳවීම ජූලි මාස 3 දින ආරම්භ කරා මාර්ගගත ආකාරයට. එම අයදුම් පත්‍ර කැඳවීම අවසන් වෙනවා ජූලි මාස 23 වෙනිදා මධ්‍යම රාත්‍රී 12ට. මේ වන විටත් ජාතික හැඳුනුම් පතක් ලබාගින් නොමැති අයදුම් කරුවන් සඳහාද අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම් කිරීමට හැකියාව තිබෙනවා. පාසල් අයදුම් කරුවෙක් නම් ඔවුන් සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳ උපදෙස් විදුහල්පතිවරුන්ට යවා තිබෙනවා. ඒ වගේම යම් පෞද්ගලික අයදුම් කරුවෙක් සිටිනව නම් මේ වන විටත් ජාතික හැඳුනුම්පත හදා ගැනීමට නොහැකි වූ ඔවුන්ට ඔවුන්ගේ භාරකරුවන්ගේ ජාතික හැඳුනුම්පත් අංකය භාවිතා කර ලියාපදිංචි වෙලා මෙම මාර්ගගත ආකාරයට අධින පුස්සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම් කිරීමට හැකියාව තිබෙනවා. නැවතත් මතක් කරනවා දරුවන්ට මේ වන විටත් ජාතික හැඳුනුම්පත ලබාගෙන නොමැති වීම අධින පුස්සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අයදුම් කිරීම සඳහා බාධාවක් නොවන බව. ඒ වගේම මෙම ආදරණීය දරුවන්ට මතක් කරන්නට කැමති විභාගය දෙසැම්බර් 8 වෙනිදා සිට 17 වෙනිදා තප්පා තමයි පැවැත්වෙන්නේ විභාගයට ඉදිරිපත් වීමේදී. ඒ සඳහා ජාතික හැඳුනුම්පත හෝ වලංගු රියදුරු බලපත්‍රය හෝ වලංගු ගමන් බලපත්‍රයක් අනන්තා පත්‍රය විදියට විභාගයට ලියන විට අනිවාර්යයෙන්ම රැගෙන ආ යුතුයි කියන එකත් මේ අවස්ථාවේ මතක් කර සිටිනවා.
1: ඉරානය ඉලක්ක කරගනිමින් අඛණ්ඩව 10 දිනටත් අමරිකාව ප්‍රහාර එල්ල කර තිබෙනවා. අමරිකාව අන්තරංගව ඇත්තේ ඉරාන ප්‍රහාරයන්ගෙන් අමරිකා සෙබළුන් ජීවිතක්ෂයට පත්වීමට එරෙහිව පලිගන්නා බවයි. ඊ රාත්‍රියේ ඉරානයේ සිරික් බන්ද්‍රා අබ්බාස්

0: කේශ්මී දූපත ශිරස් සහ ඉස්ෆහාන් ප්‍රදේශ ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල කළ බවයි ඇමරිකාවේ මධ්‍යම අන්තිම නිලධාරී මධ්‍යස්ථානය සඳහන් කළේ. ලකන මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පෙරවරු 11ට බලාපොරොත්තු වන්න.
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
2: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: සුබ දාසනක් උදේ 10යි විනාඩි 5යි
0: රේඩා වයි බීට් එකට මික්ස් වෙන හાર્ට් බීට් සම අනුග්‍රහය
2: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනවාද කරන්න බැරි
3: මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා
2: සුපර් ටැග් තුනක් ප්‍රථම ටැග් 120 ලක්ෂ 2 ටැග් සමග සුපර් අංකයට ටැග් ගා මෙගා පවර්

අසක්පුරා ජාතියක් විශ්වාසයට බොල්ල දෙරේ නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත ලකාණ්ඩ රේඩියෝ ITN හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලකාණ්ඩ හට්

गुड मॉर्निंग. ගේ 10 ඉතින් විනාඩි 13යි වෙලාව. මේ මාසේ හරියටම දවස් 21ක්ම ගෙවිලා ගිහිල්ලා ඉවරයි නේද? ජීවිතේ ඉතින් අලුත් අලුත් බලාපොරොත්තුත් එක්ක ඉතින් මේ මාසේ වැඩ ටිකව පටන් ගන්න නැති මේ අවුරුද්ද පටන් ගන්න නැති නේද? ජීවිතේ මේ විදිහට ලොකු වෙනස්කම් හැමදාම ලොකු පියවරකින් පටන් ගන්න ඕනේ නෑනි. සමහරක් වෙලාවට වඩ පුංචි පියවරක් වෙන්න පුළුවන් මේ වැඩ ටික පටන් ගන්න. මේ හැමදේම එක්ක ඔයාගේ ජීවිතේ අලුත් වෙනසක් වෙන්න පුළුවන්නේ. ඔයා හැම වෙලේම අලුත් පියවරක් තියන්න ලොකු ලොකු දේවල් බලාපොරොත්තු වෙන්න ඕනේ නෑ. සමහරක් වෙලාවට ඔයාට පුළුවන් ඔයා පුංචි පියවරකින් ඔයාගේ ජීවිතය වෙනස් කරගන්න. ඒ සමහරක් වෙලාවට ඔයාගේ ළඟ තියෙන පුංචි ලස්සන සිතුවිල්ලක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා ළඟ තියෙන හිනාවක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ වගේ ලස්සන උදෑසනක් වෙන්නත් පුළුවන්. උදේ වරු හරි ලස්සනයි නේද දවස පටන් ගන්නකොටම? අද ඉතින් ඔයාගේ ජීවිතේ ඒ වගේ ලස්සන අලුත් ආරම්භයක් පටන් ගන්න දවසක් වෙන්න පුළුවන්. ඒක මම ඉතින් ඔයාලා ලක්ෂණ අහගෙන ඉන්නව නේද? FM 93.5 93.7. ඔයා මේ වෙලාවේ කොහෙද ඉන්නේ? කොහෙද ඉන්නේ කියලා කියන්න බලන්න. ඔයා මේ වෙලාවේ කොයිතරම් දුරක හිටියත් ඔයාට මං ළඟින් ඉන්නවා වගේ දැනේ නේද? ඔයා ලංකාවෙන් ඈත මොන වගේ රටක ජොබ් එකක් කරා වෙන්න පුළුවන්, ඒ ඉන්න ගමන් අපි වහගෙන ඉන්නවා වෙන්න පුළුවන් නේද? කොච්චර ඉතින් දුරක හිටියත් සමහරක් වෙලාවට අපේ හිත තියෙන ලංකාවෙනි. එමනත්තම් ඔයා මේ වෙලාවේ ඔෆිස් එකක වැඩ කරනවා වෙන්න පුළුවන්. එමනත්තම් ඔයා ගෙදර මේ වෙලාවේ වැඩ කරනවා වෙන්න පුළුවන්. එමනත්තම් ඔයාගේ ලොතරැයි කෝඩු, එමනත්තම් ඔයාගේ බිස්නස් එකේ මේ ඕන තැනක ඔයා මේ වෙලාවේ සද්දට ලක්ෂණ දාලා හાર્ට් බීට් අහගෙන ඉන්නවා වෙන්න පුළුවන්. හાર્ට් එක බීට් වෙන්න හાર્ට් බීට් අහගෙන ඉන්නෝ. උදේ 10 ඉඳලා දවල් 1 වෙනකන් මං ඉන්නෝ මේ පැත්තින්. ඔයාට පුළුවන් ඔයා කැමැතිම කෙනෙක් එක්කතු කරගන්න. ඒ වගේම තමයි ඔයාට කෝල් කරන්න, මැසේජ් කරන්න මේ ඕන දෙයක් පුළුවන්. 0703 93 5 93 7 මේ කියන ෆෝන් නම්බරයකට ඉක්මනට මැසේජ් එකකුත් දෙවන්න. ඔයා කැමැතිම කෙනෙක් එකතු කරගෙන ලස්සන සින්දු ගොඩක් අහන්න. හාද. උදේ 10:15.

0: लुकैया मारे विड़ने ऊने दुक्की की वाले मरे मेमोरी लॉस कीला
1: मेमोरी लॉस कौन द डॉक्टर यार सुनने दे
0: मम्मे किन्हीं के बुन्ने हैं या सीनी विड़ने मुकुट आते पर विड़ करने हैं या माता
2: माय गॉड
3: सुपर डॉक्टर ने डॉक्टर हरिया तो मुझे ना दिए ना ले
4: हिना वेवी सिंधु हन्ने FM 93.5 FM 93.7 හැන්දෑවේ 4 වෙද්දී ටියුන් කරලා තියාගන්න.
5: Evening drive with Chamit and Charu.
6: Sama anugrahaya.
5: Marksman සමූහ ව්‍යාපාරයේ විතුන් ගෙන්ව අපිට අහරන දැන් නවනිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රී වීකිටි මියන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න. අද මම ගන්න 01176679579.
7: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
8: සහයෝගීතා අනුග්‍රහය පටස්කාල අතට සල්ලි පල්ලිය ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි ගනුදෙනුවයි රත්තරන් පල්ලිය ගුරුගේ රන් අය
9: Silom Green Life Plantation Private Limited. I'm going to live a new green life.
5: ලාංකේය විශ්වාසයේ දිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකිටි මියන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 01176679579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
10: ඩෙංගු දැඩි අවදානම් කලාප 175ක් රට පුරා 52ක් බස්නාහිර පළාතෙන් ඩෙංගු මර්ධනයට සහ පාලනයට අදාළ තොරතුරු ලබා දීම සඳහා ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරියට වතුරුවන් බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දෙන්න 071 79 66 366 ඩෙංගු මර්ධනයට ඔබත් සහාය වන්න ඩෙංගු මාරාන්තිකයි සබුම එක්වෙමු

0: උදේ 10යි විනාඩි 30යි.
1: ඔබ වෙත ගෙන ආවේ සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
2: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ

වෙලාව බලලා ඉක්මනට ආවනේ මේ පැත්තට. උදේ 10 විනාඩි 30 කියනකොට ආසා ලස්සනම සින්දු ගොඩක් වට අහන්න පුළුවන් මේ විදියටම මාව අහගෙන ඉන්න ගමන්. සින්දු අහනකොට ඉතින් ඔයාගේ සමහරක් වෙලාවට අර පරණ මතක ටිකක් ඇවිස්සෙන වැඩි නේද? අර සමහර අය කියපු දේවල් එහෙම සමහරක් වෙලාවට ඉතින් ඔයාලට මතක් වෙනවත් ඇති නේද? එයා මට මෙහෙම කිව්වනේ අනේ. එහෙම එහෙම ඒවා මතක් වෙනවද? මතක් වුණාට කමක් නැහැ කියන්න බලන්න මටත් මේ පැත්තට ඇවිල්ලා. 0703 93 5 93 7 මේකේ ෆෝන් නම්බර් එකට ඔයාලට කියන්න පුළුවන් ඔය කැමතිම දේක් ඔයා ආදරය කරන දේක් ඔයා එකතු කරගන්න කැමති කෙනෙක්ව ඔයාට එකතු කරගන්න පුළුවන්. එවගේම තමයි දැන් ඔයාට ඔයා කැමති නෑනේ ඔයා ඉන්න ආදරය කරන කෙනෙක් ලෙඩ වෙනවට එහෙම නේද? ඔයා ළඟම ඉන්න කෙනෙක් ලෙඩ වෙනවට ඔයා කැමති නෑ නේද? චුට්ටක් විතර දුක හිතෙනවනේ. එතකොට ඉතින් ඔහේ ඉන්න හිතෙනවා මගේ කැමතිම කෙනා ලෙඩ වෙලා එහෙම නැත්නම් ඔගේ අම්මා වෙන්න පුළුවන් පවුලි කෙනෙක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඔගේ බබා වෙන්න පුළුවන් මේ ඕන කෙනෙක් ඔයා ආදරය කරන කෙනෙක් ලෙඩ වෙනවට කැමති නෑනේ. හැබැයි දැන් ඩෙන්ගු කීටියන් මේ දවස්වල වැඩිපුර වැඩි ටිකක් කරගෙන යනවා කියලා දන්නවනේ නේද? ඔයාට මතක් කරනවා නිමේ ගැන FM එකෙන් හැම නැත්තම් TV එකේ මේ ඕන දෙකින් ඔයාට අපි හැමදාම වගේ මතක් කරනවා මේ ගැන නිවුස් වලට කියනවා. හැබැයි තවමත් අපි මේකට හරියටම ක්‍රියා මාර්ගයක් අරගෙනද තියෙන්නේ කියලා හිතෙන්න පුළුවන් නේද? දැන් ඩෙංගු මදුරුවන් පරීක්ෂා කරනකොට ගොඩක් සඳහන් මතක් කරලා තියෙන්නේ රාජ්‍ය ආයතනවල ඒ වගේම තමයි පාසල් ආශ්‍රිතව ඩෙංගු කීටය බෝ වෙන අවදානම වැඩි කියලා. ඉතින් පාසල් වලින් මේ තරම්ම වැඩිපුරම ඩෙංගු කීටයන් බෝවෙන ස්ථාන හම්බ වෙලා තියෙනවා. සමහරක් විට මේවා හරි විදියට ක්‍රමවත්ව පිරිසිදු කරන්නේ නැති වෙන්න පුළුවන්. මේ නිසා ඩෙංගු කීටයන්ට පැටවුන් බෝ කරන්න අවස්ථාව හම්බ වෙන්න පුළුවන් නේද? ඒ වගේම තමයි රාජ්‍ය ස්ථානවල මේ වෙනකොට ඩෙංගු කීටයන් බෝවෙන්න තියෙන ඉඩකඩ වැඩි කියලා තියෙනවා. මේ හැමදේම තීරණය වෙන්නේ දැන් ඉදිරි සති දෙක තුළදී මේ වහින වැස්සත් එක්ක කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඩෙංගු රෝගීන්ගේ තීරණය අඩු වෙන්න පුළුවන් වැඩි වෙන්න පුළුවන් මේක කොහොම වුණත් ඔයාටත් වගකීමක් තියෙනව නේද? දැන් මේ ඩෙංගු රෝගීන් බෝ වෙන්න තියෙන ඉඩකඩ අඩු කරගන්න අවට වටපිටාව පිරිසිදු කරගන්න මේ හැමදේම ඔයාට තමයි කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඩෙංගු වඳුර බෝ වෙන්න පුළුවන් වතුර එකතු වෙන තැන් මේ හැමදේම ඔයාට පුළුවන් විදිහට හරි විදිහට බැහැර කරන්න නේද? වතුර එකතු වෙන්නේ නැති විදිහට තියන්න. ඒකත් ඉතින් ඔයාගේ වගකීමක් කියලා හිතලම වැඩ ටික කරගෙන යන්න. මේ උදේ වරුව කියලා කියන්නේ රස කොහොනද රස කිරි එකක් එහෙම තිබ්බොත් පොඩ්ඩක් බඩගින්නක් ආවොත් එහෙම එහෙනම් ඉතින් ආත ගන්න හොඳම දේ තමයි හොඳම කිරි රසයක් හොයන කෙනෙක් නම් ආත කිරි ආශ්‍රිතව නිෂ්පාදනයක් ගන්න බලාගෙන ඉන්නවා නම් මතක් කරලම අනිවාර්යෙන් ගන්න ඕනේ පැල්වත්ත නිෂ්පාදන අංක 1 කිරිපිටි ආශ්‍රිත නිෂ්පාදනයේ නමක් තමයි පැල්වත්ත කියන්නේ. ස්වභාවික වගේම දේශීය අමුද්‍රව්‍ය දාල් හදර නිසාම ඔයාට කිසිම බයක් සැකක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. ඔයාගේ පුංචි බබාට දෙන්න පුළුවන්. එමු නැත්නම් යෝගට් එකක් මේ ඕන දෙයක් ඔයාට බය නැතුව මෙලිදී අරගන්න පුළුවන්. ඉතින් ඔයා ගන්නකොට පැල්වත්ත කියන නමින්ම ගන්න අමතක කරන්න එපා. හાર્ට් එක බීට් වෙනකොට හાર્ට් බීට් අහගෙන ඉන්නේ කවුද කියලා බලමුද? එනවා ඔයා ඉක්මනට මේ පැත්තට. අද ඉන්න වාසනා වන්තියක්. කවුද මේ වාසනා වන්තිය? Good morning, Manika. කවුද මේ? ඔයා ලක්කන මැදිරියට ඇවිල්ලා වොයිස් කරනකොට අපි බලන් ඉන්නවා එනකම්. බලන්නකෝ ආදරේ. ආට බුදු සරණයි කියලා දෙන ඉතින් ආට බුදු සරණයි නේද? ඔයගොල්ලෝ සුමනා තමයි මට මැසේජ් එකක් දාලා තිනේ. හරි මාදරේ. මං හිතන්නේ ඔයා වැඩ කරන ගමන් නේද මාව අහගෙන ඉන්නේ. මට මතකයි ඔයා කලින් දවස්වල එහෙම කතාවක් කිව්වා මාත් එක්ක. වෙලා වෙලා කරන ඉතින් හાર્ට් බීට් අහගෙන ඉන්න හැමෝම එකතු කරගන්නකොට සුබෝ දාසනක් කිනවලත් සුබම්ම සුබෝ දාසනක් වෙන්නෝනේ. අලමුත ප්‍රැක්ටික් කරන ඔපල තමයි මැසේජ් එක දාලා තිනේ. ආන් සහන් රශ්මි දුවත් එක්ක ලිලිව එකතු කරගන්න කියලා තිනා. ඒ වගේම මාවත් එකතු කරගන්න කියනවා. ඔයා ලස්සනට ප්‍රෝග්‍රෑම් එක කරනවා කියලා තින්. ඉතින් බොහොම ස්තුතියි. ඔයා තමයි ඉතින් කියන්නේ මාව අහගෙන ඉන්නකොට ආට දැනෙනම දේවල් කියන්න මේ පැත්තට එන්න පුළුවන්. ආ කැමති කෙනෙක්ව එකතු කරගන්න. ඉතින් ආටත් පුළුවන් 0703 93 5 93 7 මේ කියන ෆෝන් නම්බර් එකට ඉක්මනට කෝල් එකක් දෙන්න. හාද?

0: උදේ 10 විනාඩි 40යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
3: ඉවරයි.
4: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.
5: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස් ක්‍රීඩා, තොරතුරු සවිස්තරම.
6: ලකන මොමලින් ඒසල්
1: සම අනුග්‍රහය.
7: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
8: නොතරයියේ පෙරලි කරන NLB මෙගා පව තැවන්ත මෙගා සුපිරි ටෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටෑග්ගද නැකම නොතරයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
9: ශ්‍රී ලාංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්
10: සිහින් හැදති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී,
9: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී.
10: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්
9: නොවිනස් වන රසවත්ම රසය.
10: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී
9: විජය ප්‍රොඩක්ට්ස්, අපේ රසය රටේ සැමට.
11: හැමෝම එකම රේස් එක තුවාදී ඔයා ෆුල් චිල් එකෙන් බයික් එකේ වයි නේද ගමන?
12: කලබල වෙන්න එපා, මගේ බයික් එකේ ටයර්ස් සියල් ප්‍රීමියම් රේන්ජ්නේ.
11: වංගු නත් වෙට් පාරක් උනත් ෂුවර්ද?
12: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරින් බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන්. නොනැවති උපරිම මයිලේජ් එකත් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියල් ග්‍රිප් X5 සහ සුම් X5 සියල් දරෝඩිස් වර්ස්.

ඔයත් කැමතිද ලෝකෙ ලස්සන බලන්න? ලංකාව විතරක් ඉඳලා හරියන්නේ නෑ නේද? කොහොම හරි එක රටකට හරියන්න ඕනි කියලා හිතේ තිබිලාද ලෝකයේ සංචාරයක් ගිහින් ඉන ලෝකෙ තියෙන ලස්සන බලන්න? ඒ ලංකාවේ විතර කාවනික වුණාට සමහර රටවලට විතර කාවනිකුණු විශේෂ දේවල් තියෙනවා. ඉතින් ඉතාලිය කියන්නේ ඒ වගේ විශේෂ ලස්සන රටක්නේ. සමහරක් වෙලාවට දැකලා දිරූප වලින් ඒ වගේ මේ Facebook වලින් මේකේ ඕනම දෙකින් ඔයාලට දැන් ඉක්මනට ඇඟිලි තුඩේ තුරනේ තියෙන ලෝක පුරා යන්න. ඒකට පුළුවන් ඉතින් සර්ච් කරලා බලන්න මේ තියෙන ලස්සන ඉතාලිය කියන්නේ තරම්ම ලස්සන රටක්. මේ ලස්සන රටේ දැන් ඉතාලිය කියන්නේ සැන්ටෝ කියන ප්‍රදේශයේ හිටියා එක මැෂින් හදන්න පුළුවන් දක්ෂ කොල්ලෙක්. ඒ කාලේ ජීවත් වුණා ඉතින් මේ කොල්ලට එයා දෙවන ලෝක යුද්ධය වෙනකොට එයාට මෙකැනික් කෙනෙක් විදිහට ගෙදරින් යන්න වුණා. ඉතින් එයා ඒක දෙවන ලෝක යුද්ධෙට මෙකැනික් කෙනෙක් විදිහට කොහොමරි සම්බන්ධ වෙනවා. එයා ලෝක යුද්ධය ඉවර වෙලා ආපහු එනකොට මුළු ඉතාලියම ගිනිබත් වෙලා. එයාගේ තාත්තා පුංචි ගොවියෙක්. කොහොම හරි මේ හැමදේම විනාශ වෙලා ගිහිල්ලා තිබුණා. ඉතින් මේ ගොවියෙක්ට අනිවාර්යයෙන්ම ඕන දෙයක් නේ ට්‍රැක්ටර් එකක් කියනකොට. ට්‍රැක්ටර් එකකින් ලොකු වැඩ ටිකක් කරගන්න පුළුවන් සාමාන්‍ය ගවයෙක්ට. ඉතින් ගවයෙක්ට නැතුවම බැරි දේ තමයි මේ ට්‍රැක්ටර් එක. හැබැයි මේ කාලේ විහක හැටියට දැන් ට්‍රැක්ටර්ස් ගොඩාක් ගණන් ගිහිල්ලා තිබුණා. ලේසියෙන් මිලදී ගන්න බෑ තමන්ගේ අවශ්‍යතාවයට. ඊට පස්සේ මේ කොල්ලා හිතනවා මං කොහොම හරි මගේ තාත්තා වෙනුවෙන් හදන්න ඕනේ පුංචි ට්‍රැක්ටර් එකක්. හැබැයි මේ ට්‍රැක්ටර් එක හදනවා කියලා හිතුවට කොහොම හරි සල්ලි නැහැ. සල්ලි නැති නිසා මේ කොල්ලා හිතනවා කොහොම හරි කාර් රේස් තරඟයට ගිහිල්ලා සල්ලි ටිකක් හොයාගන්න ඕනි. හැබැයි වෙලාව කියන්නේ ට්‍රැක්ටර් එක දැන් ගන්න හදන්න හිතාගෙන කාර් රේස් තරඟයකට සහභාගී වෙනවනේ මෙයා යාළුවයි. ඒ සම්බන්ධ වුණාට පස්සේ කොහොම හරි වාහනේ පාරෙන් එළියට ගිහිල්ලා මේ දිනගේ ජීවිතේ 99න් තමයි බේරෙන්නේ. තාටිකේ ජීවත් වෙයිද කියලාත් හිතන්න බැරි තරම් අනතුරක් සිද්ධ වෙනවා. කොහොම හරි වාහනේ පාරෙන් එළියට ගිහිල්ලා මේ දෙන්නගේ ජීවිතේ අනතුරකට පත් වෙනවා. ඉතින් එතනින් ඒ දෙන්න කඩාම් වැටෙනවා. ඊට පස්සේ කොහොම හරි සල්ලි ටිකක් එකතු කරගෙන පළවෙනි ට්‍රැක්ටර් එක හදනවා. ඒක හැදුවට පස්සේ ඒකට පළවෙනියටම නමක් දෙන්න අපි මොන හරි නිෂ්පාදනයක් හදුවම ඒකට අපි ලස්සන නමක් දෙන්න තීරණය කරනවා. ඒ තීරණය කරන දවස මෙයාගේ වයිෆ්. ඒ කියන්නේ පළවෙනි දරුවා හම්බ වෙන්න ඉන්නකොට ඒ වයිෆ් එදා නැති වෙලා. ඒ දරුවා හම්බ වෙනකොට බිරිඳ නැහැ. ඉතින් දෙවෙනි අවස්ථාවෙත් ඒ පුංචි කොල්ලා කඩන් වැටෙනවා. එතකොට දැන් හැමදේම නැති වෙලා බිරිඳක් නැති වෙලා හදපු ට්‍රැක්ටර් එකිනුත් වැඩක් නැති වෙලා හැබැයි මේ කොල්ල කොහොම හරි හිතනවා මම කොහොම හරි මේක ගොඩ දා ගන්නවා කියලා. ඊට පස්සේ කොහොම හරි ට්‍රැක්ටර් කම්පැනි එකක් දක්වා මෙයා වර්ධනය කරගන්නවා මෙයාගේ තියෙන උත්සාහය මෙයාගේ තියෙන කැපවීමෙන්. ඉතින් කොහොම හරි මෙයා ට්‍රැක්ටර් විකුණන ව්‍යාපාරිකයෙක් බවට පත් වෙනවා. අපි කොහොම මොන දේ උත්සාහයෙන් කර සමහරක් අය ඉන්නව නේද අපිට hina වෙන්න බලාගෙන. ඔයාට ජීවිතේ හම්බ වෙලා ඇති හැම ඔයාට hina වෙන්න බලාගෙන ඉන්නයි. හැබැයි කොහොම හරි මෙයා කොච්චර ව්‍යාපාරිකයෙක් වුණත් එක වෙන ව්‍යාපාරිකයෙක් මෙයාට hina වෙනවා. ඔයා කොච්චර දේවල් හැදුවත් ඔයා ට්‍රැක්ටර් සයිතිකාරයෙක් නේ කියලා මෙයාට hina වෙන්න ගන්නවා. එතකොට මෙයා පොඩ්ඩක් විතර ඩවුන් වෙලා එයා හිතනවා ඇත්ත තමයි නේද කියලා. ඒකට රිටර්න් එක දෙන්න මෙයා හිතනවා මං ට්‍රැක්ටර් එකක් නෙමෙයි මං කොහොම හරි හොඳ කාර් එකක් හදනවා කියලා. හිතුවත් කරන්න බැරි දෙයක් නෑනේ. වචනයකට වඩා ක්‍රියාවනේ අපේ බලවත් වෙන්නේ. කොහොම හරි ට්‍රැක්ටර් එක පැත්තකින් තියලා හොඳ කාර් එකක් හදනවා. ඉතින් ඔයා දන්නවද මේ කාර් එකේ නම මොකක්ද කියලා? අපි දැන් මේ පදින ලැම්බෝගිනි කියලා කියන්නේ ඒ මේ කතාව පිටිපස්සේ තියෙන ඒ වාහනේ. ඉතින් ලැම්බෝගිනි කියලා හැදුනේ කොහොමද දන්නවද? මේ ඒ කොල්ලගේ නම තමයි ෆේස් ෆෙරිඩියෝ ලැම්බෝගිනි. ලැම්බෝගිනි කියන නමේ අග කොටස තමයි ඉතින් ඒ වාහනේට අදටත් ඇවිල්ලා තියෙන්නේ. ෆෙරිෂියෝ ලැම්බෝගිනි කියන්නේ ඒ කොල්ලගේ නමේ නමේ අන්තිම කොටස තමයි. ලැම්බෝගිනි විදිහට අපි දැන් අදටත් දන්න වාහනේ නමක බ්‍රෑන්ඩ් එකක් වෙලා තියෙන්නේ. ඉතින් කවුරු වාට hina වුණත් ඉතින් ඔයාටත් පුළුවන් ඒකට රිටර්න් එක දෙන්න නේද? ඒ වචන කී කී ඉඳලා හරියන්නේ නැව කොහොම හරි ඒක ඔප්පු කරලා වෙන්න නෑව hina වුණාට මට පුළුවන් කියලා නේද? කවුරු කොහොම මොනා කිව්වත් වැඩක් නැහැ. ඒ වැඩේ තියෙන්නේ කරනවද නැද්ද කියලා ඔයාගේ අතේ නේද? ලැම්බෝගිනිය පිටිපස්සේ මේ වගේ ලොකු කතාවක් තියෙනවා. හිතන්නවත් පුළුවන් වුණාද ඔයාට? එහෙම තමයි නේද? ඉතින් ඔයාටත් ඒ වගේ ජීවිතේ හීනෙදි හැබැයි කරගන්න හීනෙදි මේ හැම හීනයක්ම හැබැයි කරගන්නකොට සමහරක් වෙලාවලට මුදල් හීනයක් තියෙන පුළුවන්. සමහරක් වෙලට සල්ලි ටිකක් මදි කියලා ඔයාට හිතෙන්න පුළුවන්. මේ හැම දෙයකටම ඔයාට NLB මෙගාපවල උතරයි පත්‍රය මිලදී අරගෙන බලන්න ඔයාගේ ජීවිතේ අනිවාර්යෙන්ම වෙනස් කරනවා. පොන්චි රුපියල් 40ක් කියන ඔයාගේ ජීවිතේ වෙනස් කරන්න පුළුවන් දෙයක්. ඔයා අනිත් දේවල් වලට සල්ලි පිදම් කරනකොට රුපියල් 40ක් අරගෙන NLB මෙගාපවල උතරයි පත්‍රය අරගෙන බලන්න. ඔයාගේ ජීවිතේ අනිවාර්යෙන්ම වෙනස් කරයි.
එවගේම මතක් කරන්න ඕනි මේ වෙලාවෙ යවාගේ උදේ වරුව කියනකොට පොඩ්ඩක් රිෆ්‍රෙෂ් කරගන්න, රස කරගන්න, මොන හරි කන්න හරි බොන්න හරි තියපුවත් කොහොමද රස යෝගට් එක. එන්නත්නම් තවල්ට බටිකක් කාලා කන්න අයිස්ක්‍රීම් එක, වැනිලා චොක්ලට් ස්ට්‍රෝබෙරි එක වගේ ෆෘට් නට් මේකින ඕනම රසයකින් ඔටමල තිය ගන්න පුළුවන්. මම කියද්දි ඔයා දන්නවනේද මම මොකද්ද කියන්න හදන්නේ කියලා. ඒ තමයි පැල්වත්ත නිෂ්පාදන ඔටමල තිය අරගෙන රස බලන්න පුළුවන්. 100%ක්ම ස්වභාවිකම් ද්‍රව්‍ය දාලා තමයි හදන්නේ. ඒ නිසා බය නැතුව අරගෙන බලන්න. මේ වෙලාවේ මතක් කරන්න ඕනේ හાર્ට් බීට් අහගෙන ඉන්නේ කවුද කියලා. ඔයාවත් එකතු කරගන්න නම දාලා නැහැ හැබැයි. ඒක ඉතින් නරක පුරුද්දක්. හයි අපි ලකන අහගෙන ඉන්නවා. පයාගලින් දිල්හර තමයි මැසේජ් එක දාලා දෙන්නේ. ඔයාවත් දිල්හර එකතු කරගන්න ලස්සන සින්දුවක් අහන්න. ගුඩ් මෝර්නින් සුදු මැණික කොහොමද ඉතින්? මට ලස්සන සින්දුවක් දෙන්න අනිවාර්යෙන් අපි try එකක් දෙන්නම්. ඔය ඉල්ලපු සින්දුව දෙන්නවා. දෙවුනි තිමිර යුවන්දි පුන්සදිත් එක්කම මාවත් ආදරෙන් එකතු කරගන්නවා කියලා තියෙනවා. චන්දිමා තමයි මගින්. ඔය චන්දිමා තමයි. මම දන්නවලු ඉතින් ඔය මැසේජ් එක දානකට ඔයා දාන්නේ මේ විදිහට. මලන්න කිරින්නේ ඔයා කියන්න කලින් මං හොයාගත්ත කවුද කියලා. ඒකට තමයි ඉතින් ආදරේ කියන්නේ නේද? ඔයාලා ලස්සන සින්දු පැවිදිට අහන්න පුළුවන් ඉක්මනට මැසේජ් එකක් දාන්න.

0: සුබදවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
2: විජය ගුණ පහකාරියද හරියද
3: අසත ගුණට උයන්න විජය තුන පහ
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලි අඩ කුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්ව බල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීම පහසුම 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලි TVS Agribusiness වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහ පොළවට මහ බලයක්

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
1: ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 77,000 ඉක්මව ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළා. නවතම සංඛ්‍යා ලේඛන පෙන්වා දෙන්නේ මෙම වසර ආරම්භයේ සිට අද පෙරරුව දක්වා මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 77,028ක් බවයි. ඊයේ දිනේදී අලුතින් හඳුනාගෙන ඇති රෝගීන් සංඛ්‍යාව 984ක්. ගත පැය 24දී ඩෙංගු මරණ 3ක්ද වාර්තා වී තිබෙනවා. ඒ අනුව මේ වසරේ සමස්ත ඩෙංගු මරණ සංඛ්‍යාව 56ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළේ. යෙමනේ හෝති සටන්කාමින් සෞදි අරාබියට එරෙහිව සාගර සම්බාධක පනවා තිබෙනවා. හෝති හමුදා ප්‍රකාශකයා පවසන්නේ තම පාලනයටතේ පවතින වෛමතික යෙමනේ වරාය සහ ගුවන්තුට පොළ වැටලීමට සෞදිය කටයුතු කිරීම හේතුවෙන් ඊට ප්‍රතිචාරයක් ලෙස වහම ක්‍රියාත්මක වන පරිදි මෙම සම්බාධකය පනවන බවයි. ඒ අනුව රතු මුහුදේ බැබ් අල් මැන්ඩෙඩ් සමුද්‍ර සන්ධිය සෞදි නෞකාව සඳහා වසා දමන බවයි හෝති හමුදා ප්‍රකාශකයා සඳහන් කර තිබෙන්නේ. ලක්නෙ ප්‍රධාන පැවති ප්‍රකාශය 10:12 බලාපොරොත්තු වන්න.
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: ඔබටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

දිනමලා රාත්‍රි හතට ලක්කනෙන් ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතින්ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 011767679 ඔබ වාහනේ ගමන් කරන සෑම විටම ආසන පටි පැළඳ ගන්න. ආසන පටි ඔබේ ජීවිතය බේරා ගැනීම සඳහා පමණක්ම නොවේ, ඒවා ඔබ වීරයන් බවට පත් කරයි.

උදේ 11 විනාඩි 13යි. ඒ කියන්නේ අලුත් පැයක් තමයි මේ විදිහට පටන් අරගෙන තියෙන්නේ. ඔයාටත් පුළුවන් කැම්පතුම සින්දුවක් අහන්න, කැම්පති කෙනෙක්ව එකතු කරගන්න. 07:03:93:5:93:7 මේකේ ෆෝන් නම්බර් එකට ඉක්මනට මැසේජ් එකක් එවන්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි

0: දවසක් පුරා ජාතියක් විශ්වාසය තබෝ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: සුපිරි වෙට් ඇන්ඩ් ඩ්‍රයි ග්‍රිප් නිසා බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් ග්‍රිප් X5 සහ සුමිත් 5
2: හැමෝම එකම රේස් එකට වාදී ඔයා ෆුල් චිල් එකෙන් බයික් එකේ වයින්ද ගමන
1: කලබල වෙන්න එපා මගේ බයික් එකේ ටයර්ස් සියට් ප්‍රීමියම් රේන්ජ් නේ
2: වංගුණත් වෙට් පාරක් උනත් ෂුවර්ද
1: නැතුව සුපිරි වෙට් ඇන්ඩ් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරේට් බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් ග්‍රිප් X5 සහ සුමිත් 5 සියට් රෝඩිස් වර්ස්
3: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.

Radio ITN. හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ Heartbeat.

උදේ 11 විනාඩි 28යි වෙලාව. දැන් වෙලාව නම් හරි ඉක්මනට ගෙවිලා යනවා නේද? අපිට හිතාගන්න බැරි තරම් වේගෙන් වෙලාව නම් යනවනේ. දැන් වෙලාව යනකොට මොකද ඔයාට හිතෙන්නේ මේ වෙලාවේ මොකද කරන්න ඔයා? වැඩ ගොඩක හිර වෙලා ඉන්න කෙනෙක්ද නැත්නම් ඉතින් නිදහසේ ලස්සන සින්දුවක් අහන ගමන් ඉන්න කෙනෙක්ද? කියන්න බලන්න මොකද කරන්න කියලා. නැත්නම් දවල්ට රසම රස කෑමක් හදන්න වැඩ බඩු ටික ලෑස්ති කරන ගමන් ඉන්නේ. රස කෑමක් කියන්න බලන්න පොඩ මෙහෙටත් එවන්න පුළුවන් රස කෑමක් හදලා ඉවර වෙලා. මොකටද ඒකට ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙලා ගිහිල්ලා කන්න පුළුවන්. ඇව්ව තමයි ඉතින් මට කන්න පුළුවන් වෙන්නේ රස කෑම. නැන්දි කියලා කියන්න බලන්න. දැන් අපි මුහුදේ පැත්තෙම යන්න කැමතිද ඔයා? මුහුදේ යනකොට දැන් ලස්සන දේවල් තියෙනවනේ මුහුදේ ඇතුලේ. මුහුදේ උඩට පේනවට වඩා මුහුදු පතුලේ තමයි සෑහෙන ලස්සන දේවල් තියෙන්නේ. කොරල් පරු තියෙනවා විතරක් නෙමෙයි විද මුහුදු ජීවීන් ඉන්නවා. ලස්සන ලස්සන මාළුවෝ ඉන්නේ. සමහරක් අය ඉතින් ගෙවල් වලත් කැමතිනේ මාළු ටැංකිය තියන්න. ඒ වගේ දැන් සමහරක් වෙලාවට මුහුදේ ඇතුලේ අපි හිතන්නේ වන්නේ තරම් ලස්සන දේවල් තියෙනවනේ. මේ අතර ඉන්නකොට දැන් බූවල්ලෙක් කියලා කියන්නේ සමහරක් වෙලාවට කැමති කෙනෙක් වෙන්න පුළුවන් සමහරක් වෙලාවට අකමැති කෙනෙක් වෙන්නත් පුළුවන්. හැබැයි මේ බූවල්ලගේ විශේෂ දෙයක් තියෙනවා. ඔක්ටපස් කියලා අපි කියන්නේ. මේ ඔක්ටපස්ට දැන් හදවත් තුනක් තියෙනවා. අපිට නම් ඉතින් එක හදවතයිනේ තියෙන්නේ. ඒ කියන්නේ හදවත ගැහෙනා කියා ඉන්නේ නේද? ඒ වුණාට මේ ඔක්ටපස්ට එහෙම නැත්තම් බූවල්ලට තියෙනවා හදවත් තුනක්. ඒ තුනෙන් දෙකක් කියන්නේ ගිල්ස් කියන රුධිරය පොම්ප කරන එක. ගිල්ස් කියලා කියන්නේ මොකද්ද දන්නවද? දැන් ඔක්ටපස්ට වතුරෙන් ඔක්සිජන් ලබා ගන්න පුළුවන් අවයවයක් තමයි ගිල්ස් කියලා කියන්නේ. ඉතින් ඒකෙන් රුධිරය පොම්ප කරනවා. දැන් මේ හදවත් තුනෙන් එකක් හරි විශේෂයි. ඒ දන්නවද? දැන් ඔක්සිජන් දැන් බූවල්ල මුහුදේ පීනගෙන යනකොට දැන් එයාට ඔක්සිජන් ඕන වෙනවනේ හුස්ම ගන්න. ඔක්සිජන් පිරුණු රුධිරය මුළු ශරීරය පුරාම යවන්නේ මේ තුන්වෙනි හදවතේ. ඒ වගේම තමයි ඔක්ටපස්ට දැන් මේ මුහුදේ වේගෙන් පීනනකොට මුළු ශරීරයටම අවශ්‍ය වෙන ඒ රුධිරය ටික තුන්වෙනි හදවත තමයි උදව් කරන්නේ. ඒ ටික පොම්ප කරගන්න හදවත ටිකක් වෙලා යනකොට මෙයාගේ නතර වෙලා යන තුන්වෙනි හදවත. හරිද? එතකොට ඕන්න ගොඩක් වෙලාවක් පීනන්න වඩා සමහරක් වෙලාවට අර ගල්ලස්සේම හැංගිලා ඉන්නවා නේද? ඒ තුන්වෙනි හදවතේ රුධිරය පොම්ප කරාම තමයි ඒ ගල්ලස්සේ හැංගිලා ඉන්න හැම ගොඩක් වෙලාවට උදව් වෙන්නේ. ඔය හැංගිලා එක පාරටම එළියට එන්නේ. ඒ විතරක් නෙමෙයි දැන් මේ බෝවල්ලන්ට රුධිරේ හරියට නිල් පාට. දැන් අපේ නම් රතු පාටයිනේ. දැන් අපේ රුධිරයේ තියෙන යකඩ වෙනුවට දැන් මේ කියන ඔක්ටපස්ලගේ ඇඟ ඇතුලේ තියෙන තඹ මිශ්‍ර වුණ හිමෝසයිනික් කියන විශේෂම ද්‍රවයක් තමයි ද්‍රව්‍යයක් තියෙන නිසා තමයි මේ ඇඟේ ලේ ටික නිල් පාට වෙලා තියෙන්නේ. දැන් සීතල මුහුදු වතුරේ ජලයේ ඇතුලෙත් ඉන්නකොට ඉතින් ඔවුන්ට හොඳින් ජීවත් වෙන මේ හදවත් තුන උදව් වෙනවා ඔක්ටපස්ට. ඉතින් අපිට නම් ඉතින් එක හදවතයි නේද තියෙන්නේ? ඒ වුණාට බලන්න ඔක්ටපස්ට හදවත් තුනක් තියෙනවා. ඉතින් එහෙම තමයි නේ ලොසබාධම හරි අපූර්ව විදිහටනේ ලෝකයේම වල තියෙන්නේ. ඒ විදිහට විශේෂ දේවල් හැමෝටම දේවල් ආවෙනික උන දේවල් තියෙනවා. විශේෂම දේවල් එක ගැන කතා කරද්දී තවත් මටත් හිතුණා ඔයාට දෙයක් ගැන මතක් කරන්න ඕනි කියලා. එතකොට ඉතින් ඔයාට සමහරක් වෙලාවට ඉඳගෙන ඉඳලා පාරට නැගිටිනකොට සන්ධි වේදනාවක් තියෙනවද? මට හිතෙනවා ඔයාට තියෙනවා කියලා. එහෙනම් පොඩ්ඩක් සද්ද වැඩි කරගෙන අහන්නකෝ මේක. ඔයා සමහරක් වෙලාවට ඉඳගෙන දිගටම ඉඳගෙන ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔෆිස් එකක වැඩ කරන කෙනෙක්, නැත්නම් ඔයා ක්‍රීඩකයෙක් වෙන්න පුළුවන්. මේ ඕනම කෙනෙක්ට සන්ධි වේදනාවක් කියනවා ඇති වෙනවා කියන එක විශේෂ දෙයක් නෙවෙයි. සාමාන්‍යයෙන් අපිට ඒක ඇති වෙන්න පුළුවන්. ඔයාගේ බෙල්ල වේදනාව, දන හිස, උර හිස, එහෙම නැත්නම් වලලු කර මේකේ ආශ්‍රිතුවාට සන්ධි වේදනාවක් තියෙනවා නම් මතක් කරලා ගන්න ඕනේ. මොකද දන්නවද? ෆැට් නාව ඉතින් හඳුනලා දෙන ඔතෝෂීල් ඇක්ටිව් ප්ලස් එක තමයි ඔයා මෙලදී අරගෙන බලන්න ඕනේ. ඔයාගේ සන්ධි වේදනාවට හොඳම විසඳුමක් අරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාට මේක ගෑවට පස්සේ අර බය වෙන්න දෙයක් නැහැ. ඇඳුමි ගෑවේවිද කියලා ඇයි දන්නවද? 100%ක්ම ස්වභාවික අම්ද්‍රව්‍ය වලින් හදලා තියෙනවා. ඉතින් ඔයාට ගාපු ගමන් ඉක්මනට මේක හැමතෙම ඇබ්සෝබ් වෙනවා. එතකොට ඔයාට බය වෙන්න දෙයක් නැහැ. මේක ඇඳුමි ගෑවේවිද, ඔෆිස් එකේ ගාගෙන යන්න පුළුවන් වේද, එහෙම නැත්නම් කොහේ හරි එළියට යනකොට මේක ගාගෙන ගියොත් වෙනම අමුතු සුවඳක් වගේ
දෙයක් තව කෙනෙක්ට දැනෙයිද? ඒ කිසිම දෙයක් ඔයා බය වෙන්න එපා. 100%ක්ම ස්වභාවික අමුද්‍රව්‍ය නිසා ඔයාගේ වේදනාවට ඉක්මනින් විසඳුමක් අරගෙන එනවා කියලා විශ්වාසයෙන් කියන්න පුළුවන්. ඉතින් ඔතෝශීල ඇක්ටිව් ප්ලස් එක මිලදී අරගෙන බලද්ද මිලේ රුපියල් 1920ක් විතරයි වෙන්නේ. ඔයා ළඟම තියෙන සුපිරි වෙළඳසල් එහෙම නැත්නම් ෆාමසි එකකින් ඔයාට මිලදී අරගෙන ඔයාගේ සන්ධි වේදනාව ඉක්මනට අඩු කරගන්න පුළුවන්. ඒක ගැනත් ඔයාලට මතක් කරන්න ඕනේ. අපි වහගෙන ඉන්න ගමන් අපි අමුතු හાર્ට් බීට් එක පැත්තේ හાર્ට් එක බීට් වෙන චැට් එක පැත්තේ කවුද මේ වෙලාවේ ඇවිල්ලා ඉන්නේ කියලා මැසේජස් නම් ගොඩාක් එවලා දිනවා. අපි හැමෝම මතක් කරමු කොහොම හරි යන්න කලින්. පූර්ණිමා සඳ ලංකාවෙන් අහගෙන ඉන්නවා කියලා තියෙනවා. ආවත් එකතු කරගන්නම් පූර්ණිමා. ලස්සන සින්දුවක් අහන්න. මණ්ඩපති ලක්ෂ්මන් තමරා නිශානි වගේම චේතනා තේජ අවෝර් පුංචි පුතා මේ හැමෝම එකතු කරගන්න කියන ආවිෂ්කවත් එක්කම සමර සිංහවත් සෝපත් වෙන කියලා දින මං හිතන්නේ ලෙඩ වෙලාද කොහෙද ඉන්නේ. එහෙමද කියන බලන්න. අපිට ලස්සන සිතුවක් දෙන්නකෝ. සරච්චන් ඩයස් ගලේ කඩේ රයිගම පැත්තෙන් තමයි මැසේජ් එක මට යවලා තියෙන්නේ. ගුඩ් මෝර්නින් සුදමණික, කොහොමද ඉතින්? ඔයාට ලස්සන සින්දුවක් දෙන්නම් කියලා තියෙනවා. සචිනි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. හැමදාම වගේ අපි ආවහනුව ලස්සන සින්දුවකට එකතු කරගන්න ට්‍රින්ක පහේ කණුවෙන් පුංචි මන්න තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඔයාලට පුළුවන් මේ විදිහට ඔයා කැමතිම සින්දුවක් අහන්න එකතු කරගන්න. කවුරු හරි කෙනෙක් විශේෂ කෙනෙක් ඉන්නවනම් ජය මාම වෙනද වගේ ලක්කඳ හાર્ට් බීට් අහගෙන ඉන්නවා කියලා තියෙනවා. වීරකොඩි බේකරි කින්දකද කට්ටියම එකතු කරගන්න කියලා උපුල් බොස් එක්කම හැම දෙනාම එකතු කරගන්න කියලා තමයි තියෙන්නේ. ජය මාම රස කෑම හදන ගමන් නේද ඉන්නේ මට හිතෙනවා. එහෙම තමයිනේ, බේකරි එකක් කරනවා කියන්නේ ඉතින් රසට කැම ටික හදනවනේ. ඉතින් රසට කැම කන්න නම් ඉතින් පුළුවන් නේද ඔයාට නම්. ලස්සනම සිංදුව හඳයි මිනිට මේ පැත්තට එන්න. උදේ කල 6:37.

0: 11 විනාඩි 46
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා
3: ඉවරයි.
4: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.
5: ලුකයා මාරේ වෙඩනේ ඌනේ ඩොක්ටර් කිව්වානේ මට මෙමරි ලොස් කියලා.
6: මෙමරි ලොස් කොහොමද ඩොක්ටර්? යාද සුන්නද?
5: මම කිරිකෙ බුන්නේ අය සීනි වෙඩනේ මුකු තටපේ වෙඩ කරන්නේ අය මට.
6: සුපුරි ඩොක්ටර්නේ. ඩොක්ටර් හරියටම කියලා දිනවානේ.
7: hina vevi sindu ahanna fm 93.5 fm 93.7 handave 4 weddi tune karala thiyaganna
8: batamisu batamisu manida manida
9: evening drive with chamit and charu

0: 11 විනාඩි 41.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

11 විනාඩි 45 වෙලා ඔබ ඔයා මා වහගෙන ඉන්න හાર્ට් එක බීට් වෙන්න හાર્ට් බීට් හගෙන ඉන්නවා කියලා මම දන්නවා. ඔයාලටත් පුළුවන් ඔයා කැමති සින්දුවක් අහන්න. මේ වෙලාවෙ ඉතින් ගොඩාක් ඉන්නවා chat එකේ. හැබැයි මට බැනුම් ගොඩාක් එක්ක තමයි තියෙන්නේ. ඇයි අද චුට්ටක් පරක් වෙලා කිව්ව නම් ටික කියලා නෑ කිය. එහෙම තමයි නේ දනේ. මම කිව්වනේ වගේ නම. උදෙන්ම හැරිලාවත් ඇයි මට කිව්වේ නැත්තේ? මං වගේ නම කිව්වා. මං ඉතින් මේ වෙලාව අහගෙන ඉන්න නැතු ඇති. චන්දිම්ම ඔයාගේ නම මම කිව්වානේ. එහෙම තමයි ඉතින් නේද? මේ කවුද මේ ගොඩාක් කිවල තියෙන මැසේජ්? මීගමින් මැසේජ් එක දාලා තියෙන යගේ යෂාන්, ඒ වගේම බිරින්ද, නදී, දුව, ෆිලා, වියා, ඒ වගේම පුතා ජේඩන් මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. ලස්සන සින්දුවක් අහන්න. එයාගේ වැඩ කරන හැමෝම රොහාන්, ඒ වගේම සමන් මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. ලස්සන සින්දුවක් සද්දෙට දෙන්න කියලා තමයි තියෙන්නේ. මගේ නම නැතත් අනිත් අයගේ නම් ටික හරි කියන්න. ඊට පස්සේ ඇයි කිව්වේ නැති කියලා හාසින ගොඩාක් ගොඩාක් තියෙන. එහෙම තමයි තිනේ. ඔන්න මම දැන් ඔයාගේ නම කිව්වා ශාන්, හරිද? පොර මඩුල්ලේ ඒ වගේම මදු කේටරින් එකේ මේ වෙලාවේ මදු අහගෙන ඉන්න, ඒ වගේම භවන්ත, දිනේෂ්, ඒ වගේම ඩිලක්ෂි, පියල් මේ හැමෝටම ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි තියෙන්නේ. හැමදාම අපි හાર્ට් එක බීට් වෙන හાર્ට් බීට් අහනවා කියලානේ. අහනවා නේද? සුබෝදෑසනක් කියලා තියෙන ආට සුබෝදෑසනක් මට දෙන්න. ප්‍රියා සූර්යසේන මහත්මයාගේ ලස්සන සින්දුවක් අපි ඇහුවා නේ. යාගේ සින්දුව ප්‍රියා සූර්යසේන මහත්මයාගේ ලස්සන සින්දුවක් බුද්දෙම ඇහුවා. අපි බලමුනි ආයෙත් එන්න පුළුවන් වේද කියලා. ඒජී අනුරපුස්සල් ලෙවල් මැසේජ් එකක් දාලා තිනවා ලස්සන සින්දුවක් දෙන්න කියලා. ඔයාටත් ඉතින් ලස්සන සින්දුවක් තමයි ඉතින් ලෑස්ති කරගෙන ඉන්නේ. යෂ්නංගෝ කොහොමද ඔයාට? මන්නම් ඉතින් ගොඩක් හොඳින් ඉන්නවා. ඔයාට කොහොමද? මේ වෙලාවේ මොකද කරන්නේ? කෑම කන්න ලෑස්තිද? කෑම හදනවද? නැත්නම් ගෙදර වැඩ ටික කරගෙන ඉන්නවද කියන්න බලන්න. බුල සිංහලින් 10 තමයි මැසේජ් එක දාලා තියෙන්නේ හොරණ පැත්තේ නේද? එයාගේ අම්මව එකතු කරගන්න ඕනේ, වගේ තාත්තා ඉන්දුනිල්, ප්‍රනීත්, මදු, එයාගේ තොහින, ආදි බබාවත් එකතු කරගන්න කියලා තියෙනවා. මදුකම නතුකම හැල්වත්තේ මහත්තයා රංගවයි, එගේ චූටි මැණික ඉනිකව එකතු කරගන්න කියලා තියෙනවා. යෂ්මාවත් එකතු කරගන්න කියලා තියෙනවා. ඔය වගේම ආදරෙන් ඉන්න මේ විදිහට ලක්කඩ අහගෙන FM 93.5 93.7 දවල් එක වෙනකන් මතක කරන්න ඕනේ. ඔයා පුංචි දෙයක් මෙලදී ගන්නකොට ඔයා සමහරක් වෙලාවට හිතන්නේ නැතුයි ඔයාගේ ජීවිතේට මේ වගේ දෙයක් වහව ලොකුම තැනකට අරන් යයි. ඔයාගේ බලාපොරොත්තු හැම දෙයක්ම හැබැයි කරයි කියලා නේද? ඔව්, පුළුවන් රුපියල් 40ක් කියලා කියන්නේ ඔයාගේ ජීවිතේ හිණයක් හැබැයි කරන. රුපියල් කෝටි 47ක් වගේම රුපියල් කෝටි 23ක් මේතෙක් ලංකාවේ දුන්න සුපිරිම තෑග දෙකක එකම තමයි රුපියල් කෝටි 70ක් දින දුන ලංකාවේ එකම ලොතරැයි පද තමයි NLB මෙගා පවර් ලොතරැයි පද කියලා කියන්නේ. ඔයාට පුළුවන් පුංචි රුපියල් 40ක් වියදම් කළා ඔයාගේ මුදල් හිණය ඒ විදිහටම හැබැයි කරගන්න. ඒක නිසා ළඟම තියෙන ලොතරැයි කූඩුවෙන් පුංචි රුපියල් 40ක් දීලා NLB මෙගා පවර් ලොතරැයි පද අරගෙන බලන්න. කෑම ටිකක් හදනකොට පොඩක් රසට ගොඩට හදාගන්නකොට පොඩක් ගිතෙල් ටිකක් එහෙම දාලා හදලා ට්‍රයි එකක් දීලා බලන්න. සුවඳට ගොඩට රසට කන්න පුළුවන්. ඉතින් පැල්වත්ත නිෂ්පාදනය වෙතින් හඳුන්වලා දෙන මේ ගිතෙල් ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. අරගෙන බලන්න පුළුවන් කෑම ටික රස කරගන්න, ගුණ කරගන්න නම් පැල්වත්ත නමින් මෙයාට බටර් ගන්න පුළුවන්, ඒ වගේම ගිතෙල් ගන්න පුළුවන්, ක්‍රියාශීලී නිෂ්පාදනය ගන්න පුළුවන්. මේ හැමදේම ගන්නකොට පැල්වත්ත කියන නමින්ම ගන්න අමතක කරන්න එපා. දවල් නෙමෙයි, උදේ 11:49 වෙලාව මම වහගෙන ඉන්න ඔයාට ලස්සනම සින්දුව හඳ හાર્ට් බීට් අහගෙන ඉන්න.

0: කරන්න ඕනම නම් සතියේ දිනවල දවල් 1 ඉඳන් 4 වෙනකම්
1: Overtime Beats with Jam Jam.

0: වෙලාව මධ්‍යහන 12යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.

0: на столе.
1: ඩෙංගු රෝගීන් 77%ක් මැදි මරණ 56% දක්වා ඉහළයයි. මර්ධන මෙහෙයුම් අඛණ්ඩව. මැද ප්‍රතික ගැටුම් නිසා ශ්‍රී ලංකන් කුවේන් ගුවන් ගමන් දවස් 5ක් අතිරුවයි. වත්මන් ආණ්ඩුවේ පුරාජන්‍ය බලශක්ති දෙගුණයකින් ඉහළට. සාමාන්‍ය පෙළට අයදුම් කරන්න හැඳුනුම්පත් අවශ්‍යම නැහැ. විභාග කොමසාරිස් කියයි. ගෙවුණු මාසයේදී මත්කුඩු කිලෝ 2652ක් නාවික හමුදා අත්අඩංගුවට. කැනඩාවට ට්‍රම්ප්ගෙන් 50%ක තීරු බද්දක්. ලක්කන ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගිනලිය. ප්‍රවෘත්ති සංස්කරණය මනෝජ් ගොඩවිතාරණ. ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 77000ක්ම ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළා. නවතම සංඛ්‍යා ලේඛන පෙන්වා දෙන්නේ මෙම වසර ආරම්භයේ සිට අද පෙරරුව දක්වා මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 77028ක් බවයි. ඊයේදිනේදී අලුතින් හඳුනාගෙන ඇති රෝගීන් සංඛ්‍යාව 984ක්. ගත පැය 24දී ඩෙංගු මරණ 3ක්ද වාර්තා වී තිබෙනවා. ඒ අනුව මේ වසරේ සමස්ත ඩෙංගු මරණ සංඛ්‍යාව 56ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වෛද්‍ය කපිල කන්නංගර මහතා සඳහන් කළේ.
2: 20 වෙනි දවසේ රෝගීන් 77028ක් වාර්තා වෙලා තිබෙනවා. මේන් ජූලි මාසයේ තුලදී 21650ක් වාර්තා වෙලා තිබෙනවා. නැවත වරක් මේ වැඩි ප්‍රමාණයක් වාර්තා වෙන්නේ පස්නාහිර පළාතේ ගම්පා දිස්ත්‍රික්කයෙන් 22.9% කොත් ඒකම කොළඹ දිස්ත්‍රික්කයෙන් 19.8% කොත් තමයි මේ වැඩිම වාර්තා වීම තියෙන. ඉස්සරහට මෝසම් ඊසාන දිග මෝසම් සුළං කාලය එන්න තියෙනවා. ඒ නිසා මේ කාලය තුලදී ඓතිහාසික ගත්තොත් එහෙම හැම අවුරුද්දකම රෝගීන් සංඛ්‍යාව වැඩි වෙනවා. ඉතින් මේ කාලය තුලදී දැනට මේ ආසාදිත මදුරුවන් දැනට ඉන්න නිසා මේ රෝගයේ තවදුරටත් උත්සන්න වෙන්න පුළුවන්. ඒක හින්දා සියලු දෙනාගේ මිනිල් හිටනවා පරිසං වෙන්න, තමන්ගේ පරිසර සුද්ධ පවිත්‍ර කරගන්න.
1: මේ අතර ඩෙංගු මර්ධන වැඩසටහන් දීපව්‍යාප්තව අඛණ්ඩව ක්‍රියාත්මක බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසනවා. බත්තරමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ බත්තරමුල්ල නගරය ආසන්නයේ දුමායනේ ඇතුළු ඩෙංගු මර්ධන වැඩසටහනක් ඒ රාත්‍රියේ ක්‍රියාත්මක කළා. මහරගම සහ යබඩ ප්‍රදේශවලද ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරුණේ යුද හමුදාවේද සහය ඇතිවයි. වතුර එක්ලස් නොවන ලෙස පරිසරයේ පිරිසිදු පවත්වා ගැනීමට ජනතාව වඩා සක්‍රිය දායක විය යුතු බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පෙන්වා දෙන්නේ. නොසලකනමත් ලෙස ඩෙංගු මදුරුවන් බෝවන පරිදි පරිසරයේ පවත්වා ගන්න පුද්ගලින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කළා. මැද ප්‍රතික යුද ගැටුම් හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගම කුවේට් රාජ්‍ය වෙත සිදු කරන ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සඳහන් කළේ ලබන 26 වෙනිදා දක්වා මෙසේ ගුවන් ගමන් අත්හිටුවා ඇති බවයි. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අවශ්‍ය වන්නේ නම් 19.79 ෂණික දුරකථන අංකය භාවිත කළ හැකි බවද ශ්‍රී ලංකන් ගුවන් සේවය සිය මගින්ට දැනුම් දෙනවා. 0.1177

0: 79 දුරකථන අංකයේද අවශ්‍ය තොරතුරු ලබා ගැනීම සඳහා වෙන් කර තිබෙනවා. ඊට අමතරව 0744444479 යන WhatsApp අංකයට පණිවිඩයක් යොමු කිරීමෙන්ද තොරතුරු ලබා ගත හැකි බවයි ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහන් කළේ. විදුලි බල ක්ෂේත්‍රයේ සඳහා පුනර්ජනනීය බලශක්තිය කෙරෙහි වත්මන් රජයේ වැඩි බරක් තබමින් කටයුතු කර ඇති බව අමාත්‍ය අනුර කන්නාතිලක මහතා ප්‍රකාශ කළා. ඒ අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමුනේ අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. ඒ ඇතුළු පාර්ලිමේන්තුවේදී පළ වූ අදහස් කිහිපයක් දැන්
1: අපේ ස්වභාව ධර්මය තුළින් අපට පාවිච්චි කරන්න පුළුවන් පුනර්ජනනීය බලශක්තිය පාවිච්චි කරන්න පුළුවන් හැකියාව දැන් නිෂ්පාදනය කරාට කොතරම් බැරි වේවි සම්ප්‍රේෂණය කරලා මේක හරි පාරිභෝගිකයට යවන්න පුළුවන් හැකියාව මම හිතන්නේ ඒක ඉස්මතු වෙලා තියෙනවා සම්පූර්ණ බලාගාරය තුළ ඒ ඇති වෙලා තියෙන ප්‍රශ්නය ඒකට ඔබතුමාලාගේ විසඳුම වන්නේ ඉන්දියන් ග්‍රිඩ් එක මේකට එකතු කිරීමද
2: නමුත් ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙන්නේ පුළුවන් තරම් දැන් සාමාන්‍යයෙන් දැනට තියෙන්නේ 70% තමයි අපේ රිනියබල් එනර්ජි වලට යන්න පුළුවන් ප්‍රසන්ටේජ් එක. අපි ඉස්සරහට ජෙනරේෂන් ප්ලෑන් එක අපි හදාගෙන යනවා. මෙන්න මේ තියෙන කන්ස්ට්‍රේන්ට් එක වැඩි ඉවත් කරලා අර ඒ 70% කියන කන්ස්ට්‍රේන්ට් එකේ තියාගන්න නැතුව මේක ඉදිරියට යන්න. තර්මල් ගත්තාම අපි 120ක කැපැසිටි එකක් තමයි ජෙනරේෂන් එකට එන්නේ. හැබැයි අපේ ජෙනරේෂන් කෝස්ට් එකෙන් 40% යන්නේ මේ තර්මල් වලට. බල මේ අඩු කරගන්න තියෙන සුනිත්‍ය බල මේකට යන එක. ඒක තියෙන ප්‍රධාන බාධාවක් තමයි අපිට සුනිත් මේ රිනියබල් එනර්ජි ප්ලාන්ට්ස් හැදුවත් ඒක නැචරල් ග්‍රිඩ් එකට ඇබ්සෝබ් කරගන්න පුළුවන් ට්‍රාන්ස්මිෂන් ලයින් පහුගිය කාලවල හැදිලා නැහැ. ඔබතුමා කිව්ව සාම්පූර්ණ කප්පල් තුරේ එක දැන් මේ වෙනකොට අපි හදාගෙන යනවා. ඉනිෂියල් ආරම්භයේදී ගැටුවක් තිබුණා. මේක සැලසුම් කරලා තිබුණේ 300 මෙගාවොට් වලට. නමුත් කැපැසිටි ඉන්ක්‍රීස් එකකින් අපි 600 මෙගාවොට් වලට තීරණය කළා. දැන් ඒකේ ටෙන්ඩර් කටයුතු කරගෙන යනවා. උතුරු ප්‍රදේශයේ මන්නාරම් ප්‍රදේශවල තියෙන ඒ වගේම හම්බන්තොට දිස්ත්‍රික්කයේ තියෙන මේ රිනියබල් එනර්ජි වලින් තියෙන එක ජාතික විදුලි පද්ධතියට එකතු කර ගැනීම සඳහා තියෙන ප්‍රධාන බාධාව තමයි මේ ට්‍රාන්ස්මිෂන් ලයින්. අපි ජනාධිපතිතුමාත් එක්ක පහුගිය සතියේ තිබිච්ච සාකච්ඡාවේදී එතුමා පොරොන්දු වුණා ලංකාවේ භාණ්ඩාගාරයේ සල්ලි යොදවලා මේක අපි කරමු. මොකද මේක අපේ විදුලි බල පද්ධතියට විශේෂයෙන් රිනියබල් එනර්ජි ඇබ්සෝබ් කර ගැනීම සඳහා අතිශයම වැදගත්. දාන ට්‍රාන්ස්මිෂන් ලයින් හතරක් හදන්න අපි ඉදිරියේදී කටයුතු කරනවා.
1: පුනර්ජනනීය බලශක්ති තුල අපිට දැන් මෙගවට් 3000ක් නිෂ්පාදනය වෙනවා. හැබැයි නිෂ්පාදනය වුණාට මේකට බැටරි එනර්ජි ස්ටෝරේජ් සිස්ටම් එක බෙස් එක තුලින් අපි දිරිමත් කරලා තිබ්බ ඒ කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල කරලා තියෙනවා. තාප බලාගාරවලට තියෙන අවශ්‍යතාවය තුළ යම් ඉංජිනේරුවරු විදුලි බල මණ්ඩලය මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරලා කටයුතු නොකරන්නේ කියන එක.
2: මේ ප්‍රකාශය සම්පූර්ණයෙන් නිවැරදි නැහැ. මම උදාහරණයක් ඇරෙට ගන්නම්. 2024 රූප්ටොප් සෝලා තිබුණේ මෙගාවොට් 867යි. 2025 වෙනකොට මේක 1674ට වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ තිවිච්ච ප්‍රමාණයට වඩා දෙගුණයක්. එක අවුරුද්දක් ඇතුළත ජාතික ජනබලවේගයේ ආණ්ඩුව ඇවිල්ලා තිවිච්ච ප්‍රමාණයට වඩා දෙගුණයක් වැඩි කරලා තියෙනවා. ඒ නිසා කවුරු හරි කියනවා නම් මේ සෝලා වලට අනේක සම්බන්ධයෙන් විරෝධතාවය ඔබතුමා දත්ත මත කතා කරන්න. එහෙම නැතුව නිකම් මේ ආවට ගියාට කතා කරන්න ලැස්ති වෙන්න එපා. දත්ත මත කතා කරනකොට රිදෙනවා නම් මට කරන්න දෙයක් නැහැ.
0: සාමාන්‍ය පෙළ විභාගයට ආයුධම් කිරීම සඳහා ජාතික හැඳුනුම් පත අවශ්‍ය නොවන බව විභාග කොමසාරිස් ජෙනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය අවධාරණය කළා. ජාතික හැඳුනුම් පත අවශ්‍ය වන්නේ විභාගෙට පෙනී සිටින අවස්ථාවේ බවයි විභාග කොමසාරිස්වරිය පෙන්වා දෙන්නේ.
3: අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2026. මෙම විභාගය සඳහා අයදුම් පත්‍ර කැඳවීම ජූලි මාස 3 දින ආරම්භ කරා මාර්ගගත ආකාරයට. එම අයදුම් පත්‍ර කැඳවීම අවසන් වෙනවා ජූලි මාස 23 වෙනිදා මධ්‍යම රාත්‍රී 12ට. මේ වන විටත් ජාතික හැඳුනුම් පතක් ලබාගින් නොමැති අයදුම් කරුවන් සඳහාද අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම් කිරීමට හැකියාව තිබෙනවා. පාසල් අයදුම් කරුවෙක් නම් ඔවුන් සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳ උපදෙස් විදුහල්පතිවරුන්ට යවා තිබෙනවා. ඒ වගේම යම් පෞද්ගලික අයදුම් කරුවෙක් සිටනවනම් මේ වන විටත් ජාතික හැඳුනුම්පත හදා ගැනීමට නොහැකි වූ ඔවුන්ට ඔවුන්ගේ භාරකරුවන්ගේ ජාතික හැඳුනුම්පත් අංකය භාවිතා කර ලියාපදිංචි වෙලා මෙම මාර්ගගත ආකාරයට අධින පුස්සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම් කිරීමට හැකියාව තිබෙනවා. නැවතත් මතක් කරනවා දරුවන්ට මේ වන විටත් ජාතික හැඳුනුම්පත ලබාගෙන නොමැති වීම අධින පුස්සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අයදුම් කිරීම සඳහා බාධාවක් නොවන බව. ඒ වගේම මෙම ආදරණීය දරුවන්ට මතක් කරන්නට කැමති විභාගය දෙසැම්බර් 8 වෙනිදා සිට 17 වෙනිදා තක්වා තමයි පැවැත්වෙන්නේ විභාගයට ඉදිරිපත් වීමේදී. ඒ සඳහා ජාතික හැඳුනුම්පත හෝ වලංගු රියදුරු බලපත්‍රය හෝ වලංගු ගමන් බලපත්‍රයක් අනන්තා පත්‍රය විදියට විභාගයට ලියන විට අනිවාර්යයෙන්ම රැගෙන ආ යුතුයි කියන එකත් මේ අවස්ථාවේ මතක් කර සිටිනවා.
0: දෙවෙනි ජාතික සහ පළාත් පාසලවල සේවයේ නියුතු ශ්‍රී ලංකා ගුරු සේවයෙන් නිලධාරීන් සඳහා වන දෙවන කාර්යක්ෂමතා කඩින් විභාගය සඳහා ආයුධපත් කැඳවීම අගෝස්තු 10 වනදා දක්වා සිදු කරනවා. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ්අඩවි වෙත පිවිස මාර්ගගත ක්‍රමය ඔස්සේ ආයුධපත් යොමු කරන ලෙසයි අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් AJSS එදිරිසූරිය මහතා ප්‍රකාශ කළේ.
4: දෙවනි කාර්යක්ෂමතා කඩයිම් විභාගයට අදාළව ගුරුවරුන්ට අයදුම්පත් ඉදිරිපත් කිරීමට 2026/07 දින සිට 2026/08/10 දින දක්වා කාලය ලබා දීලා තියෙනවා. මේ ගැසට් නිවේදනය අනුව විභාගයට අදාළව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වෙත පිවිස මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අයදුම් කරන්න හැකියාව තියෙනවා. මේ සඳහා අයදුම් කළ යුතුවන්නේ දෙවන කාර්යක්ෂමතා කඩයිම් විභාගය ගුරු සේවයේ දෙක පන්තිය දෙක ශ්‍රේණියේ පළමු පියවර සහ දෙක පන්තිය දෙක ශ්‍රේණියේ තුන්වන පියවරෙහි පිහිටනු ලැබූ ගුරුවරුන්ට මෙම විභාගය අදාළ වෙනවා. ඔවුන් මේ යටතේ මොඩියුල 3ක් අධ්‍යයනය කරලා මේ විභාගයට පෙනී සිටිය යුතු වෙනවා. ඒ වගේම ඊතක්සලාව වෙබ් අඩවි අපි ඇතුළත් කරනු ලබන මෙම මොඩියුල 3 ස්වයං අධ්‍යයනය කරලා තමන්ගේ ඒ විභාගයට අවශ්‍ය කරන සූදානම් ඇති කර ගන්න පුළුවන්. ඒ විභාගයට අදාළ දින විභාග දෙපාර්තමේන්තුවේ මගින් ප්‍රකාශයපත් කිරීමට නියමිතව තියෙනවා.
0: මුදල් කොමිසම් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කර තිබෙනවා. ජනාධිපති අනුකුමාර් දිසානායක මහතා විසිනුයේ මෙම පත් කිරීම සිදු කර තිබෙන්නේ. ඒ අනුව මුදල් කොමිසම් සභාවේ නව සභාපති ලෙස පත්ව සිටින්නේ එන්.ආර්. අනිස් මහත්මියයි. ජේ.සි. විජේතුංග සහ කේ. කරුණාහරන් යන මහත්මීන් ඒ සෙසු සාමාජිකයන් ලෙස පත් කර තිබෙනවා. ඊට අදාළ පත්වීම් ප්‍රදානය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත්කුමාර් නායක මහතා අතින් ලබා දුන්නා. මුදල් කොමිසම් සභාවේ සාමාජිකයන්ගේ දුරකාලය අවසන් වීම මත පුරප්පාඩු පැවති දුර වෙනුවෙන් අදාළ පත්කිරීම සිදු කර තිබෙනවා. රාජ්‍යයේ පරිවර්තනයක් උදෙසා දත්ත පාලනය සහ කෘත්‍රිම බුද්ධිය පිළිබඳ ජාතික වැඩමුළුව කොළඹදී ආරම්භ වුණා. දත්ත පාලනය ඩිජිටල් රාජ්‍ය පාලනය සහ කෘත්‍රිම බුද්ධිය වගකීමෙන් මෙන්ම ඵලදායි ලෙස භාවිත කිරීම පිළිබඳ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමයි වැඩමුළුවේ අරමුණ. ඒ දින තුනක් පුරා පැවැත්වෙනවා. එක්සත් ජාතීන්ගේ ආර්ථික සහ සමාජ කටයුතු දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක රාජ්‍ය ආයතන ඩිජිටල් රාජ්‍ය පාලන අංශය සහ ඒ රාජ්‍ය පාලනය පිළිබඳ ව්‍යාපෘති කාර්යාලය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ කාර්යාලය එක්වයි වැඩමුළුව සංවිධානය කරන්නේ. මෙවසරේ ජනවාරි සිට ජූලි මාසය දක්වා නාවික හමුදාව සිදු කළ මෙහෙයුම් වලින් මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා. නාවික හමුදා මාධ්‍යකයේ සඳහන් කළේ කොකේන් කිලෝග්‍රෑම් 256කට වැඩි ප්‍රමාණයක් සහ හෙරොයින් කිලෝග්‍රෑම් 1080කට වැඩි ප්‍රමාණයක් සොයා ගැනීමට හැකිව බවයි. ඊට අමතරව කංසා කිලෝග්‍රෑම් 667ක් සහ අයිස් කිලෝග්‍රෑම් 590ක් මෙන්ම හෂිෂ් මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 56කට වැඩි ප්‍රමාණයක්ද වැටලීම්වලදී අත්අඩංගුවට තිබෙනවා. ආරක්ෂක අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ ත්‍රිවිධ හමුදාව පොලිසිය විශේෂ කාර්ය බලකාය පොලිස් මධ්‍ය විනාශ කාර්යාංශයේ සහ විදේශ බුද්ධ්‍යාංශ ලබා දුන් තොරතුරු අනුවයි මෙම වැටලීම් සිදු කරුණේ. හෝමාගම කටුවාන කර්මාන්තපුරයේ කර්මාන්ත ශාලාවක ගින්න කඩගත්තා. ඒ අද පෙරවරු වෙදී හෙල්මට් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවකයි ගින්න හටගත්තේ. ඒ නිවාදවීම සඳහා කෝට්ටේ සහ දෙහිවල මහනගර සභා මගින් ගින්නිවන් රථ 6ක් යෙදවීමට කටයුතු කළා. ගින්නින් කර්මාන්ත ශාලාවට දැඩි අලාභහානි සිදුව තිබෙනවා. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. කැනඩාවට 50% තීරුබදු පැනවීමට අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවරගෙන තිබෙනවා. අමෙරිකාවේ නිෂ්පාදිත මෝටර් රථ කිරි ආශ්‍රිත නිෂ්පාදන සහ මත්පැන් සම්බන්ධයෙන් කැනඩාව අසමාන ලෙස සැලකීමට ප්‍රතිචාරයක් ලෙස තීරුබදු වැඩි කර ඇති බවයි ජනාධිපතිවරයා පවසන්නේ. එහිදී වයින් සහ ක්‍රීඩා භාණ්ඩ වැනි පාරිභෝගික උපකරණවල තීරුබදු ඉහළ දැමීම සිදුවනවා. කෙසේ වෙතත් බලශක්ති නිෂ්පාදනයේ අත්‍යවශ්‍ය ඛනිජ වර්ග සහ මත්ස්‍ය නිෂ්පාදනයේ වැනි ප්‍රධාන අපරණ සඳහා මේ අයත් නොවන බවයි වාර්තා වන්නේ. නව තීරුබදු දින 30ක් ඇතුළත ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා. මේ අතර ඇමරිකාව සමග පවත්න බිරිඳ සාකච්ඡා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට සූදානම් බව කැනඩා අග්‍රමාත්‍ය මාර්ක් කර්නි ප්‍රකාශ කළා. දිනට අතර වෙන සම්බන්ධතා ඉදිරියේදී වඩා ශක්තිමත් වනු ඇති බවයි අග්‍රමාත්‍යවරයා පවසන්නේ. ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම සහ කැනි රෝයල්ස් කණ්ඩායම අතර තරගය අද පැවැත්වෙනවා. ඒ දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී තරගය රාත්‍රී 7:30ට ආරම්භ වීමට නියමිතයි. තරගාවලියේ 6 වන තරගය ලෙසයි මෙම තරගය පැවැත්වෙන්නේ. ලක්කන්ද ප්‍රවෘත්ති යළි සිරස්තල. ඩෙංගු රෝගීන් 77,000ක් වද්දී මරණ 56ක් දක්වා ඉහළයයි. මර්ධන මෙහෙයුම් අඛණ්ඩව. මැදපෙරදිග ගැටුම් නිසා ශ්‍රී ලංකන් ක්වේඩ් ගුවන් ගමන් දවස් 5ක් අතිරවයි. වත්මන් ආණ්ඩුව යටතේ පුනර්ජනනීය බලශක්ති දෙගුණයකින් ඉහළට. සාමාන්‍ය පෙළට අයදුම් කරන්න හැඳුනුම්පත් අවශ්‍යම නැහැ. විභාග කොමසාරිස් කියයි. ගියුණු මාස 6දී මත්කුඩු කිලෝ 2656ක් නාවික හමුදා අත්අඩංගුවට. කැනඩාවට ට්‍රම්ප්ගෙන් 50%ක තීරු බතක්. ලකුණු මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පසුරු 1ට බලාපොරොත්තු වන්න. 24 පෑම සිරුවෙන් ලකඳ ප්‍රවෘත්ති. දැන් හෙල්ත් වොච් විශේෂාංගය.
5: සම කියන්නේ අපේ ශරීරයේ ආරක්ෂාවට තිබෙන සජීවී ආවරණය. වර්තමානයේදී සම පිළිබඳව වඩාත් අවධානය යොමු කළ යුතු විශේෂණාවරණයක් පසුගියදා සෞඛ්‍යංශ විසින් සිදු කළා. මේ අනාවරණයට අනුව වර්තමානයේ ලංකාවේ චර්ම රෝග සායනවලට පැමිණෙන රෝගීන්ගෙන් බහුතරයක් ටීනියා දිලීරාසාදිතයන් බවට හඳුනාගෙන තිබෙනවා. ඒ ගැනයි අද හෙල්ත් වොච් අවධානය. මේ පිළිබඳව දැනුවත් වෙන්න අපි සම්බන්ධ කරගන්නේ සම පිළිබඳ විශේෂඥ වෛද්‍ය සමන්ති පරණවිතාන මහත්මිය. ડોક્ટર, මේ ටීනියා දිලීරය කොහොමද හඳුනගන්නේ? ටීනියා දිලීරයේ ලක්ෂණ මොනවද?
6: සමහිතීලියා එහෙම නැත්නම් දිලීර ආසාදනයක් ඇති වුණාම අධික ලෙස එම ප්‍රදේශයේ කැසීමට ලක් වෙනවා. ඒ වගේම එතන රවුම් හැඩයට හෝ වලාකුළු හැඩයට ඇතිවන පැල්ලම් දකින්න පුළුවන්. ඒ පැල්ලම් වල අමතරමක් වියලි ගතියක් පෙන්වන්නත් පුළුවන්, රතු පාට වෙන්නත් පුළුවන්. මේ පැල්ලමේ මායිම මදක් රළුයි, සමහර විට බිබිලි සහිතයි, උඩට ඉස්සිලා වගේ තියෙනවා. ටීනියා බොහෝ විට හටගන්නේ ශරීරයේ දාඩිය රැඳෙන තැන්වල නැත්තම් නැවෙන තැන්වල. උදාහරණ වශයෙන් කිලි, තට්ටම්, කිහිලි, මුහුණ, පෙල්ල සහ පියේ යට සාමාන්‍යයෙන් අපි දකින තැන්. සමේ කැසීමක් එක්ක රතු වෙලා ඇතිවන රවුම් හැඩේ පැල්ලම් සියල්ලම ටීනියා ආසාදන නෙවෙයි. ඒ නිසා මේ හරියටම රෝග නිර්ණය කරගන්න නම් වෛද්‍ය උපදෙස් පැතිය යුතුයි.
5: බොහෝ දිනක් ඇඟේ කැසීමක් ආපු සැනින් වෛද්‍ය උපදෙස් ලබා නොගෙන ෆාමසි වලින් ස්ටෙරොයිඩ් අඩංගු මර්ගෙන ගන්න පුරුදු වෙලා ඉන්නවනේ. මෙහෙම හිතුමතේ බේත් ගෑමෙන් ඇතිවිය හැකි බලපෑම් මොනවද?
6: ටීනියා ආසාදනයකට ස්ටෙරොයිඩ් අඩංගු ක්‍රීම් වර්ග ආලේපනය කරෝතින් මුලදී යම්කිසි රෝගය හොඳ වෙන තත්ත්වයට යනවා වගේ දැනෙන්න පුළුවන්. කැසීම අඩු වෙනවා, රතු වෙන බව අඩු වෙනවා. නමුත් මේ ඉතාම තාවකාලිකයි. ස්ටෙරොයිඩ් වලින් සියලුම විෂබීජ හා සටන් කිරීමේ හැකියාව අඩු වෙනවා. ඒ නිසා ටික දවසකට පසුව මේ රෝගය තවත් වැඩි වෙලා රතු වීම, කසන බව වැඩි වෙනවා, පැල්ලම් විශාල වෙනවා, එනත් තැන්වලට පැතිරෙනවා. අපිට සුව කරන්න අමාරු වෙනවා. අතුරු ආබාධ නිසා එම ප්‍රදේශවල හමතුණී වෙනවා, රැලි වැටෙනවා, රෝස පාට වෙන්න පුළුවන්, නැත්නම් සුදු පාට වෙන්නත් පුළුවන්. හැම පැලුමේ කියන ස්ට්‍රෙච් මාක්ස් ඇති වෙන්නත් පුළුවන්. සමහර වෙලාවට රෝගය හඳුනා ගන්න බැරි තරමට වෙනත් ආලේපන නිසා වෙනස් වෙලා තිබුණොත් අපිට හැම පොඩි කොටසක් සූරා අරගෙන හරි පරීක්ෂණ සඳහා යවන්නත් සිදු වෙනවා.
5: ටීනියා කියන්නේ ඉතාම ඉක්මනින් බෝවන සමේ රෝගයක්.
7: නිවස එක් අයකුට මේක වැළඳුනහොත් එය පවුලේ සෙසු සමාජිකයන්ට බෝවීම වළක්වා ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග මොනවද?
6: සීනියා රෝගය ඔබේ පවුලේ අය අතර හෝ ඔබේ කාර්යාලයේ අනිත් අය අතර පැතිරීම වළක්වා ගන්නට කළ යුතු දේවල් තියෙනවා. ප්‍රධාන වශයෙන් ඔබේ ඇඳුම් තුවා ආදිය තවත් අය සමග හුවමාරු කරගන්න එපා. මේ මගින් හරිම ලෙහෙසියෙන් සීනියා බෝ වෙන්න පුළුවන්. අඳින ඇඳුම් සහ තුවා එකවරක් භාවිතා කිරීමෙන් පසුව සෝදලා අවුවේ වේලා ගැනීම වැදගත්. ඒ වගේම කොමෝඩ් වර්ගයේ වැසිකිලි භාවිතා කරනවා නම් ඒ ආසනය මත ටිෂු හෝ ඊටත් වඩා හොඳයි පත්තර කොළ වගේ කියලා එතන අසුන් දන්නවා නම් එතකොට වැසිකිලි අසුන මගින් මේ රෝගය පැතිරීම වළක්වා ගන්නට අපිට හැකියාව ලැබේ.
7: ඇතැම් රෝගීන් පවසනවා ප්‍රතිකාර ගත්තත් මේ රෝගය නිතර නිතර නැවත මතුවෙනවා කියලා. එනිසා රෝගියෙකු ටීනියා දිලීරය ශරීරයෙන් සම්පූර්ණයෙන් ඉවත් කරගන්න නම් කොපමණ කාලයක් ඖෂධ භාවිත කළ යුතුද?
6: ටීනියා ආසාදනයක් සම්පූර්ණයෙන්ම සුව කරන්න ගතවන කාලය ඒක මොන අවධියේද තියෙන්නේ සහ ශරීරයේ කොයිතරම් දුරට පැතිරිලා තියෙන්නේ ඒ වගේම මීට කලින් ස්ටෙරොයිඩ් හෝ වෙනත් තාලේපන භාවිතා කරාද වගේ කාරණා රාශියක් අපිට සලකා බලන්න වෙනවා. සුළු ප්‍රමාණයෙන් තියෙන ටීනියා රෝගී වුණත් මේ දවස්වල තියෙන ප්‍රභේදය දිලීරනාශක බෙහෙත් වලට කොරොත්තු දෙන ගතියක් පෙන්වන නිසා ක්‍රීම් විතරක් භාවිතා කරනවා නම් අඩුම ගානේ මාස මාසයක්වත් ආලේප කරන්න කියලා තමයි අපි උපදෙස් දෙන්නේ. මේ පැල්ලම මැකිලා ගියත් නවත්තන්න එපා, මාසයක් අනිවාර්යෙන් ගන්න. රැකුණට පස්සේ තව සති 3ක්වත් ගෑවොත් තමයි පසුව මේක නැවත මතුවෙන එක අපිට වළක්වා ගන්න පුළුවන්.
7: හරි. අවසාන වශයෙන් ડોක්ටර් මේ වගේ දිලීර ආසාදන වලින් බේරී සිටීමට ඔබ ජනතාවට ලබා දෙන උපදෙස් මොනවද?
6: ටීනියා ආසාදනය ඉක්මනින් සුව කර ගැනීමටත් ඒ වගේම වළක්වා ගැනීම සඳහාත් ඔබට දෛනිකව කරගන්න ඉතාම සරල ශරීර ආරක්ෂක පියවර කීපයක් තියෙනවා. ඔබේ ඇඳුම් දහඩිය උරන කපුරෙද්දෙන් මසා තිබීම වැදගත්. ඒ වගේම අඳින ඇඳුම් සහ තුවා දිනපතා සෝදා අවුවේ වේලා ගැනීම වැදගත්. දිලීරවල මේ බීජ මැරෙන්නේ තද අවුවේ. දිනපතාම ඇඟසේදීම හෝ නෑම ඒ වගේම මේ ආසාදනයේ තියෙන ප්‍රදේශය පිහින්නට වෙනම කුඩා තුවායක් හෝ නැත්නම් අර ලදරු නැප්කින් එකක් වගේ වෙනම රෙදි කෑල්ලක් භාවිතා කරනවා නම් හරි ප්‍රයෝජනයි. එමගින් තුවාය නිසා මේ දිලීරයේ ශරීරයේ අනෙක් තැන්වලට පැතිරී යාම වළක්වා ගන්න පුළුවන්. අපි කැසීම නිසා අපේ අතිනුත් මේ දිලීරයේ ඇඟේ වෙන තැන්වලට බෝ වෙනවා. ඒ නිසා නියමිත කොටට කපා තබා ගැනීමත් වැදගත්.
7: නිරෝගී සමක් පවත්වා ගැනීම කියන්නේ යහපත් සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක මූලික ලක්ෂණයක්. ඒ නිසාම සම පිළිබඳව නිරන්තර අවධානයෙන් සිටමින් අසාමාන්‍ය කැසීමක් හෝ යම් ආසාදිත තත්වයක් නිරීක්ෂණය වන්නේ නම් සුදුසු වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඉතා වැදගත් බවයි සම පිළිබඳ විශේෂඥ වෛද්‍ය සමන්ති පර්ණවිතාන මහත්මිය පෙන්වා දුන්නේ. ඒ වගේම මේ දිනවල සීග්‍රෙන් පැතිරෙන ටීනියා දිලීර ආසාදනයෙන් ආරක්ෂා වෙන්නත් මේ උපදෙස් ඔබට බෙහෙවින් වැදගත් වේවි. ලබන සතියේදීත් ඔබට වටිනා මෙවැනිම මාතෘකාවකින් හෙල්ත් වොච් සමගින් හමුවෙමු. මම මනෝජ් ගොඩවිතාරණ.
8: හෙල්ත් වොච්. ඔබ වෙනුවෙන් විමසින්නේ ඔබ වෙනුවෙන් විමසින්නේ. ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
9: ඔබට නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: දවල් 12 වෙනි විනාඩි 23යි.

0: 12 විනාඩි 31යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
1: ඉවරයි. TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි. හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ.

නෙවුස් එහෙමහල අපි ආවනේ මේ පැත්තට. ලස්සනම බයිල සින්දු ටිකක් අහන්න පුළුවන් ආඩ දැන් මාත් එක්ක හිටියොත්. ඉන්නවද? ඉන්නවා ඉන්නවා නේද මන් දන්නවා. ඉතින් ඔයා ඉන්නවා කිය. ඔයා මේ පැත්තේ ඉඳලා කියන දේවල් ටික මම මේ පැත්තවල හැමින් සැරේ බලාගෙන ඉන්නේ. මොනවාද මට කියන්නේ කියලා. මේ වෙලාවේ සත්‍යයටම ලක්කන අහගෙන ඉන්න මම අපලකුව පියල්ජේ. එයාට ලස්සන සින්දුවක් දෙන්න කියලා කිව්ව එයාගේ නමින්ම. ඔයාගේ නමින්ම මම ලස්සන සින්දුවක් දෙන්නම්කෝ අහගෙන ඉන්න. මමත් ලක්කන තමයි අහන්නේ. විශේෂ වැඩ ටික කරගෙන ආපු ගම ලක්කන තමයි කරකවගෙන තියෙන්නේ. කන ළඟින්ම තියාගන්න. මේ වෙලාවේ රස්සට කෝල් එකක් බොන ගමන් ඉන්නේ. ඉතින් ලක්කන්නට ආදරේ කියලා තියෙන කවුද මේ? නම දාලා නැහැ. නම කිව්වනම් තමයි හොඳ. මිස්ටර් කෝල්. ආයි අක්කේ මට ගයන් ගුණ වැඩතුන් සිංදුවක් දෙන්න පුළුවන් කියලා අහලා තිනුවා. දර්ශී තමයි දැන් මැසේජ් එක දාලා දෙන අතුරුගිරියෙන්. දර්ශී ඉතින් ඔයා ලස්සන සිංදුව අහගෙන මොකද කරන්නේ? ගෙදරට වෙලා දින්නේ නෑ නේද? දවල්ට කැම කන ගමන් දින්නේ. කියන්න බලන්න. සුබ දවසක් වේවා. අපිට ලස්සන ගීතයක් දෙන්න කියලා තිනුවා. මාතලි කුමාරියේ රබුදුගොල්ල තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. එවගේම නයනි, ගාමිණි, සුභාෂිනීවත් හරිම ආදරෙන් එකතු කරගන්න ලස්සන සින්දුවක් අහන්න. කෝල් එකකුත් අරගෙන තියෙන මං හිතන්නේ කෝල් එක අපිට මිස් වෙලා තියෙන හැම තමයි තියෙන. නිවුස් එක අහනකොට චුට්ටක් විතර කෝල් ගන්න බැරි වෙනවනේ. හයි හයි අක්කේ කියලා ගොඩාක් මැසේජ් එවපු කෙනෙක් ඉන්නවා. කවුද මේ? අක්කේ වාට කොහොමද? මන් නම් ඉතින් ගොඩක් හොඳින් ඉන්නවනේ ඔයාලා ඉන්න නිසා. අක්කේ මම ආමිල ගම්පහෙන් තමයි මං හිතන්නේ කතා කරන්නේ. කතා කරන්නේ ඔයාව අහගෙන ඉන්නවා කියලා තේරුවා. ලස්සන සින්දුවක් ඉල්ලනවා. අපි බලමු ඒ ලස්සන සින්දුවට දෙන පුළුවන් වේද කියලා. සත්‍යයෙන්ම මේ විදියටම ලක්කන අහගෙන ඉන්නවා. විභව ස්කම්මිකේ වැඩ කරන අත්නායක එයාව අත්නායක එකතු කරගන්න කියලා තිනවා. එයාගේ ආදරණීය බිරිඳවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි තියෙන්නේ. බනින්න ඔට්ටු නෑ ඉතින් මෙහෙම වෙනකොට. ඔසුඹ දහවලක් වේවා කියලා තිනවා. එයාටත් මේ හුඟ දවසකින් කතා කරන්නේ. අපේ පවුලේ හැමෝමත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තිනවා. රේණුක ඔයාවත් එකතු කරගන්නම් මේ විදිහටම. ලස්සන සින්දු ටිකක් කියනවා කියලා තියෙනවා. මග්ගන මුන්හේනින් වසන්ත කුමාර තමයි මැසේජ් එක දාලා දෙන්නේ. ඔයාටත් පුළුවන් මේ විදිහටම කැමති සින්දුවක් අහන්න. කැමති සින්දු අහනකොට දැන් ගෙදර හැම නර්ස් කෙනෙක් ඉන්න කෙනෙක් ඉන්නවද? ගෙදර හැමදේටම ඉතින් බෙහෙත් දෙන්න එයා තමයි නේද? ගෙදර නර්ස් කෙනෙක් ඉන්නවා කියනකොට වරදින්නේ නෑ නේද? අත්දැකීමෙන් කියන්නේ. ඔයාටත් ගෙදර නර්ස් නෝන කෙනෙක් ඉන්නව නම් මෙහෙමද කියලා බලන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: ලුකයා මාර වෙඩනේ ඌනේ ඩොක්ටර් කිව්වානේ මට මෙමරි ලොස් කියලා.
2: මෙමරි ලොස් කොහොමද ඩොක්ටර්? යාද සුන්නද?
1: මම කිරිකෙ බුන්නේ අයියා සීනි වෙඩනේ මුකුත් අතපය වෙඩ කරන්නේ අයියා මට.
2: සුපුරි ඩොක්ටර්නේ. ඩොක්ටර් හරියටම කියලා තියනවානේ.
0: hina baby sindu ahanna fm 93.5 fm 93.7 handave 4 weddi tune karala thiyaganna
3: evening drive with chamit and charu
0: sama anugrahaya
2: mama nan dem marama relax
4: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
0: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා පිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වන්ට්‍රී වීකිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවුනග නැති වස විස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0271 711 711 1
4: දවල් 12 විනාඩි 41
5: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත

ලස්සන සින්දු අහන ගමන් කවුද කැමති නැත්තේ ඩාන්ස් කරන්න? මේ වෙලාවේ ඩාන්ස් කර කර ඉන්න කෙනෙක් ඉන්නවද? මට හිතෙනවා එහෙමයි ඇති කියලා. කෝ බලමුද? ඉරේකා බණ්ඩාර, ඔයාව එකතු කරගන්න ඕනේ මේ වෙලාවේ ලස්සන සින්දුවක් අහන්න. එයාගේ හස්බන්ඩ් ලසන්ත, සංජීව එක්කම ලක්කින්, සස්මින්, ගිප්පින්, එවැගේම ජනකි, එයා බබාලා ටික එකතු කරගන්න කියලා තියෙනවා. පූගුණේදලා තමයි ඉරේකා බණ්ඩාර මාව අහගෙන ඉන්නේ. මෙයා දන්නවද, මෙයා සින්දු ටිකක් හොයාගන්න ලෑස්ති වෙලා ඉන්නවා අපි වහගෙන ඉන්නකම. ලක්කන හඩ් බීට් අහගෙන ඉන්නකොට දැන්ගිලා එයා ඩාන්සින් ලස්සන අකඩමි එකක් මම හිතන්නේ කරනවා. ඒ ක්ලාස් එකට ලස්සන සින්දු හාගෙන එයා හඩ් බීට් අහලා කියනවා. ලස්සනම ලස්සන වීඩියෝ එකකුත් එවලා තියෙනවා. මටත් යන්න හිතුණා චුට්ටක් බලන්න මේ පැත්තට. මම ආවට කමක් නැද්ද? හිරේක කියන්න බලන්න. එහෙම තමයි නේ, ලස්සනම සින්දු අහනකොට නටන්න නැතුව ඉන්නේ කොහොමද? යාවත් එකතු කරගන්න හරිම ආතරින්. මං හිතන්නේ වාගේ අර ඇකඩමියේ ඉන්න යාළුවෝ ටික කිව්වනම් හොඳයි නේද? හෙටත් හෙට බලමු අපි කියනවද කියලා. එක්කම අපි යමුද බලන්න. කොහෙටද දන්නවද? පින්නවල පැත්තට. පින්නවල පැත්ත මොකද වෙන්නේ මේ වෙලාවේ? චන්දි ආව එකතු කරගන්න ලස්සන සින්දුවක් අහන්න. එයාගේ පවුලේ හැමෝමත් එකතු කරගෙන එයාගේ හස්බන්ඩ් සමින්ද, ඒ වගේම පවුලේ අනිත් අයවත් එකතු කරගෙන කියලා තියෙනවා ලස්සන සින්දුවක් අහන්න. ඔයාටත් පුළුවන් මේ විදිහට කැමතිම සින්දුවක් අහන්න, කැමති කෙනෙක්ව එකතු කරගන්න මේ විදිහටම. දැරණ ඉගල පැති සද්දරම ලක්ෂණ දාලා තිනවා කියලා මට පේනවා. නෑ නෑ නෑ, ඔයා ඉතින් කියනවනේ මට, මන් දන්නවනේ සද්දරම ලක්ෂණ දාලා තිනවා කියලා. ආගි කඩේ යනේන ගමන් ගහගෙන ඉන්නත් පුළුවන් යනේන කෙනෙක්ට. ඉතින් වැඩ කරනකම 15 තනිකම මහන්සිය මේ හැමදේම නැති වෙන්න ලක්ෂණ සද්දටම අහගෙන ඉන්න. වගේ මටත් පුළුවන් 0703 93 5 93 7 මේ කියන ෆෝන් නම් එකට කෝල් එකක් දෙන්න, එහෙම නැත්නම් මැසේජ් එකක් දාන්න ලස්සනම සින්දුවක් එල්ල ගන්න. හායි අක්කි, අපිවත් මතක් කරන්නකෝ. ඇයි ඉතින් මං කිව්වේ නැනේ ඔය මතක් කරන්නේ නැතුව ඉන්නවා කියන්නේ? අපි හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා ලස්සන සින්දුවක් අහන්න මේ වෙලාවේ. හින්දි සින්දුවක් දෙන්න කියලා තියෙනවා. අපි හැබැයි ඉස්සෙල්ලා හින්දි සින්දුවක් ඇහුවා. ෂෙහාරෝ, මෙතාෂේ, කුමල්, නුරාෂ්, ජෙෂෙවෝන්, දම්මි, මේ හැමෝම එකතු කරගන්න කියලා දෙන ලස්සන සින්දුවක් අහන්න. හැබැයි මේ වෙලාව ඉතින් මටත් යන්න වෙලාව ඇවිල්ලා තියෙන නේද? සමහරක් අයෝ මගේ හැරෙන්නේ නැති, හැබැයි මං මිස් නොකර කොහොම හරි ආව ගැන කිව්වා. ඉතින් අදට මම ගිහිල්ලා එන්නද, ආයෙහෙට අපි හම්බ වෙනවා නේද? උදේ 10 වෙනකොට අයත් ඇවිල්ලා ඉන්න ලස්සරුප සිඳුහන හඩ් බීට් අහගෙන ඉන්න. ඔයාටත් පුළුවන් ආ කැමති ආව එකතු කරගන්න මේ ඕන දෙයකට, බර්ත්ඩේ විෂ් කරන්න. මේ හැම දෙයකටම හෙට උදේ 10 වෙනකොට ලෑස්ති වෙලා ඉන්න. අදට මම ගිහිල්ලා එන්නද, පරිස්සමට සතුටින් ඉන්න. මම යෂ්.

0: ratata vaga kiyana radio
1: mahajana hisa pena du kirulai
2: adasiya wasak pora jatiyak vishwasaya debu lotarai nove kirula mahajana sampada den satiye dina hatema mahajana sampada ratatama sampada
3: හැමෝම එකම රේස් එක තුවාදී ඔයා ෆුල් චිල් එකේ බයික් එකේ වයි නේද ගමන
4: කලබල වෙන්න එපා මගේ බයික් එකේ ටයර්ස් සියල් ප්‍රීමියම් රේන්ජ්නේ
3: වංගුණත් වෙට් පාරක් උනත් ෂුවර්ද
4: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරේ බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනවති උපරිම මයිලේජ් එකත් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියල් ග්‍රිප් X5 සහ සුමිට් 5 සියල් තරෝඩි සුවර්ස්
5: ඔබ මොටර් සයිකලයක ගමනක් යාමට සූදානම් නම් අනිවාර්යෙන්ම හෙල්මට් එක පළඳ ගන්න. එක කුඩා තේරීමකින් ඔබේ ජීවිතය රැක ගන්න පුළුවන්. ඒ නිසා ඔබ ඔබේ හෙල්මට් එක පළඳින්න.
6: ටිකියා සුරකින් මගතොට.
7: දන්නවද? ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න. ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න.

0: rhythm, vibe, beat. If it mix better, heartbeat. සම අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනාද කරන්න බැරි මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා සුපිරි ටැග් තුනක් ප්‍රථම ටැග් 120 ලක්ෂ දෙකේ ටැග් සමග සුපිරි අංකයට ටැග් මෙගා පවර්

0: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: ගොවිපවුල් තුන්සියයකට ජලපහසුකම් සලසමින් නයින මඩු වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ වුණා. ඊට වැය කෙන මුදල් රුපියල් මිලියන 45ක්. අක්කර 30ක් යල මහත් දෙකන්නේ සඳහා වගා කිරීමට මෙම වැව ප්‍රතිසංස්කරණය කිරීමට හැකිවන බවයි ගොවි ජනතාව සඳහන් කළේ. මේ අතර කහවත පාදිශි ලේකම් කොට්ටාසේ ග්‍රාම ධාරී වසම් 21ක නිවාස නොමැති ජනතාව සඳහා නිවාස ලබා දීමේ වැඩපිළිවෙලක් ආරම්භ වුණා. ඒ අනුව නිවාස 31ක් ඉදිකිරීමට රජය කටයුතු කළා. ප්‍රතිලාභීන්ට නිවාස හිමිකම් ලබා දීමේ උත්සවය පැවැත්වුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිලුෂා ගමගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන්. නිකරගුවාවේ ඉදිරියේදී කිසිදු මැතිවරණයක් නොපවත්වන බව ඉරට ජනාධිපති ඩැනියල් ඔටෙගා ප්‍රකාශ කර තිබෙනවා. විපක්ෂයේ බලයට පැමිණීමට ඇති සියලු මාර්ග වසා දමන බවයි ජනාධිපතිවරයා පවසන්නේ. සිය පාලන බලයට එරෙහිව විපක්ෂයෙන් එළබන අභියෝග සම්පූර්ණයෙන්ම නතර කිරීමේ අරමුණින් මෙම පියවර ගන්නා බවද ඔහු සඳහන් කළා. අමරිකාවේ සහාය ලබන විපක්ෂ කණ්ඩායමට නැවත කිසි දිනක රාජ්‍ය බලය ඇල්ලීම නොතබන බවයි ඔහු අවධාරණය කරන්නේ. ලකන මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස 2ට බලාපොරොත්තු වන්නේ.

0: කරන්න ඕනම නම් සතිය දෙනකල දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: Overtime Beats with Jam Jam.

0: Lakhanda Radio ITN.
1: පස්සරු එක පහ වෙලා විනාඩි 10යි වෙලාව. අයිබවන් සබදාවලක්. අද ජූලි මාසයේ 21 වෙනිදා අපි අඟහරුවා දවක මුණ ගැහන්නේ. ජීවිතයේ එක එක කාලවල මිනිසුගේ ජීවිතවලට අඳුරු කුණාට වෙන්න පුළුවන්. ඒවට මුහුණ දෙන්න නම් ඔයාගේ ජීවිතයේ මූල පද්ධතිය ශක්තිමත් වෙන්න ඕනි කියන දේ තමයි මම අද මේ මතක් කරලා දෙන්න හදන්නේ. ඒ කියන්නේ ඔයාට හොඳ දරා ගැනීමක් ජීවිතේ තියෙන්න ඕනි. හරි දැහුණද? ජීවිතේ අපිට විඳින්න වෙන විවිධාකාර විපර්යාස වලට ඔරොත්තු දෙන්න නම් අපි මිනිස්සු විදියට හොඳ දරා ගැනීමේ ශක්තියක් ප්‍රගුණ කරන්න ඕනේ. දැන් පුංචි පුංචි දේවල් වලට කඩාවැටෙන පටන් ගන්න තියෙන ඔය හැමදාම හැමතැනකදීම අසාර්ථක පුද්ගලයෙක් විදියට තමයි මිනිස්සු දකින්න උත්සාහ කරන්නේ. හැබැයි දරා ගැනීමේ ශක්තිය වැඩි වෙන තරමට වඩා ජීවිතේ කම්පන වලට ඔරොත්තු දීමේ හැකියාව වැඩි වෙන්න පටන් ගන්නවා. එහෙම වෙනකොට ජීවිතේ ගොඩක් ස්ථාවර කරගන්න පුළුවන්. ඕනම තැනක වාට ලස්සන පිපෙන්න ඕන නම් බාහිර පරිසරයේ මොන විදිය කම්පන ඇති වුණත් අභ්‍යන්තරේ නොයා ශක්තිමත් පුද්ගලයෙක් වෙන්න කියලා මම ඔය මතක් කරලා දුන්නේ. දරා ගැනීම ප්‍රබල වෙන තරමට වාට ජීවත් වෙන එක පහසු වෙනවා. පැහැදිලි? අද තැනක හවස 4 වෙනකම් මාව දරාගෙන ඉන්න එහෙනම්.

0: Radio ITN.
1: දවල් එකේ වෙනකට 17යි.
2: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
3: රීදා වයි බීට් එකට මික්ස් වෙනවා.

0: සම අනුග්‍රහය
1: ලොතරැයියේ පෙරලිකරන NLB මෙගා පව තැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
2: දවල් එකේ වෙනඩ 18යි වෙලාව ඕල් ටයිම් බීට්ස් චාමියෝ අහගෙන ඉන්නේ 0.7 0.3 93.5 93.7 මැසේජ් එකක් අදත් එවන්න පුළුවන් හවස 4 වෙන කලින්. එවාගේ මලකන Facebook page එකට ගියාම අදත් අපේ post එකක් තියෙනවා. ඒකට like එකක් දාලා comment එකක් දාලා share කරන්නත් පුළුවන්.

0: දවලකය වෙනට වෙසත නයි.
1: නොතරයේ පෙරලි කරන NLB මෙගා පව තැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම නොතරයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
0: මැසේජ් එක කෙවල්නම් දෙන්නේ? ඔහොම ආගෙන ඉන්න. මැසේජ්ෙන් පස්සෙම මැසේජස් ටික කියවන්න. හරිනේ. 1:24

දවල් එක පහු වෙලා විනාට විසිනවයයි වෙලාව FM 93.5 හරි 93.7 හරි ඔයා මේ වෙලාවේ මාව අහගෙන ඉන්න ගමන් මැසේජ් එකක් එවන්න ඕනේ කියලා හිතනවා නම් 0.7 0.3 93.5 93.7ට මැසේජ් එකක් එවන්නත් පුළුවන්. ඒ වගේම ලක්කන Facebook page එකට ගිහලා all time bits charm අපි post එකක් තියන දැක්කද? දැක්ක නැත්නම් ගිහලා බලන්න. ගිහලා බලලා like එකක් දාලා comment එකක් දාන්න පුළුවන්. හරි? තුනෙන් පස්සේ මම ඒක ගැන මතක් කරන්න. ආව messages ටික බලන්න එන WhatsApp එක පැත්තට. සුබ දවසක් අපේ ශාමිනාංගට ධර්ණියගල අපිත් සින්දුවක් අහන්න බලාගෙන ඉන්නවා කියලා විලගම සේනගම්ලත් අද වගේ තමයි මුල්ම මැසේජ් එක මම දකින්නේ. පත්මනල් යසේන්ද්‍ර 226 84 45 ලොරියේ අරුණ තෙක්ක රුවන් දෙන්න ගමනක් යනවාද? ඔයාලා දෙන්නවත් එකතු කරගන්න කියලා මැසේජ් එකේ තියෙනවා. සුබ දවසක් නංගා, කොහොමද ඉතින්? මම ඡන්දේ සින්දුවක් ඕනේ. පුතාලා සිතු නැතු හස්බන්ඩ් සමින්ද තාත්තා ඉන්නවා, අක්කා ඉන්නවා, අයියා ඉන්නවා, දරුවෝ දෙන්නව එකතු කරගන්න කියලා තිනවා. කරුතරින් අම්මා අක්කා. අපි සින්දුවක් අහමු. Thank you message එකක් එවුවට අතත් සුබ දවසක් ශාමේ. හිත පිරෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තිනවා. හරි. හොරණ මහින්ද කුමාර මාලා දමයන්ති උදාරා චාමින්දේ ගගනි ආශිංසනේ වඳුරබ මා පොටුවනින් ඉසුරු මදුෂාන් යමුනා චන්ද්‍රිකා ලක්ෂ්මී ජාන්ති කටබුරාවෙන් දින තීක්ෂණ ඉවාශ දහම් තව තියනවද නම් ඈ ඔක්කොමලව එකතු කරගන්න. හදවත පුරා දෝල්නේ වූ සුප්‍රීතම හද ලක්කඩ තුළින් අපූරු ගී කොන්නා කද තහන් ඉන්න පුරුවන් කියලා තියෙනවා මිහිරි හදක් එක්ක. හරි, මුංගේ එනජී සංගමිත මමතේ වසන්ත කුමාර හැටි තන්ත්‍රියාව තාතරෙන් එකතු කරගන්න සින්දුවක් අහලා තක්කාලා එකක් බය වගේද? බයන්න පමන් ඉන්නවා. මට වඩා බය වෙන දෙයක් තමයි.

0: FM 93.7 Lakana Radio ITN.
1: Ekai venade te satai.
2: Hamo makeup race ekatu wadde oya full chill eken bike eke way neda gamana.
3: Kalabala wennepa. Mage bike eke tires siyat premium range ne.
2: Wangunath wet parak unath shuwada?
3: Nathuwa superi wet and dry grip nisa sirama cornering. Bike nathuwa extra mile yanna puluwa. Donawathi uparima mileage ekak saha extra ordinary performance ekak dena superi premium look ekak. Siyat grip X5 saha Summit X5. Siyat are all is yours.
1: එකයි විනාඩි 38යි වෙලාව. ඉතින් මොකද කරන්නේ? වැඩ කරන මිනිස්සුන්ගෙන් එහෙම හවම හරිම සනීපයි. මුවින් දහසක් දේවල් නොකිය හිනා වෙනවනේ. අපි මේ නිකන් ඉන්නේ අපිට වැඩ නැහැනේ. ඔයාලට විතරයි වැඩ දෙන්නේ වගේ නිකන් කියවෙනවනේ හිතෙන්. මන් දන්නානේ. හරි හරි කමක් නැහැ මම බොරුවට වුණත් ඇහුවනේ. වැඩක්ද කියලා. මොකද මං එහෙම ඇහුවේ වැඩක් නැන්න. 0.7 0.3 0.95 0.4 මැසේජ් එකක් ගෙවන්න පුළුවන්නේ. ඒක තමතක වෙලක් දන්න එන්නේ තියෙන්නේ. වැඩ අතර කොච්චර වැඩ අතරද නේ ඔගොල්ලෝ ඉන්නේ. ඒකයි මම ඒ මතක් කරේ. සබතාවලක් ඡාමි පරදල් පුලින් මේ මැසේජ් එක SL ප්‍රනාන්දු ඔයාගේ. ලහරු ශාදී නතාලේ ශනාරා දොමින්ද සාරේ ශනාල් මිරොන් සින්දුව කමෝබි ඊට පස්සේ ගුඩ් ආෆ්ටර්නූන් ඡාමි. ඔයාවද ඔයාගේ වොයිස් එක එනතුරු නොවිසිල්ලෙන් අපි හොරා කීයක් බලන් ඉන්නවද? ඊයේ 4 ඉඳන් අද 1 වෙනකන් කියලා තියෙනවා. හරි හරි හරි. Thank you. මාත් එහෙම තමයි යන්නේ. මාත් ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නකන් හිටියේ හවස 4 ඉඳලා. බොයගොඩ සුමන සුසන්ත ලසන්ත ට්වින්ස්ලා ඉන්නවා. රුවන්ෂි සුජා ජගත් ඔයාලවත් ආදරෙන් එකතු කරගන්න. බර්ත්ඩේ එකක් තියෙනවා වගේ. බලමු. රයිගම පැත්තේ මල්වත්ත පාර කහඹිලියාවත්ත. ලියුමක් කියවන්නද මාමිෂ් කරලා? අද 7 වෙනි උපන්දිනය සමරන සැහස් දම්සරට සුබ පතනවා තාතා තිස්ස අමශානිකා අක්ක බෙහාරේ. Happy birthday to you සැහස්. ඔයා ඉන්නවද දන්නේ? ස්කූලේ ගිහිල්ලාද දන්නේ මේ වෙලාවේ? එයා ස්කූලේ ගිහිල්ලා නම් අමටයි මැසේජ් එකක් එවන්න. මම එයා ස්කූලේ අරලා ආවට පස්සේ ආයි කියන්නම්. එයාට හැනතු තේවිෂ් කරලා වැඩක් නැහැ නේද? හයි කොහොමද ඉතින්? ඔන්න මං හැමදාම මැසේජ් කරන්න පටන් ගත්තා. කේවන්න හොඳේ කියලා තියෙනවා. ඒකද ඒවා මැසේජ් කරන්න කිව්වා නම් කේවන්නකෝ කියලා තමයි ඒක නොකිය කිව්වේ. හරි හරි හරි හරි මං කියන්න. පතිය තලාවේ මල්ලිකා ඔයාගේ මැසේජ් එකේ මං දැක්කේ. අපි සිදුවක් අහමු ඊට පස්සේ ගෙනිගත එන තැපැල් කාර්යාලයට යන්න ඕනේ. එහෙනම් මංජුල හේමන්ත ඔයාගේ මැසේජ් එක කියන්න හදන්නේ. උඩතනිය සර් චාන්දනී මිස් රිෆ්කා මිස් මේ හැමෝම එකතු කරගෙන සින්දුවක් අහමු කියලා කියනවා. තව එක මැසේජ් එකක් බලන්න මම සින්දුවක් අහන්න දෙන්නම්. හරි. ඔපෙල් ෆැෂන් එකේ මහරගම විමල සේනාගේ මැසේජ් එක. ඩිලංක නදේශාන් රසික චරිතු පසිදු චමෝත් ගයන් සිරිවංශ ගාමිනි ලසිත චුට්ටි අනුර කුමාරි ශාන්ති නිරෝෂා හර්ෂණී සුභා දිනුෂා කමනි ඉන්නව චන්ද්‍රාණ ඉන්නව ඉරේෂා ඉන්නව නයනි ඉන්නව දෙල්ප චිත්‍රවත් එකතු කරගන්න. ඊට පස්සේ මම ඔයගලන්ට අහන්න දෙන්නේ ජෝතික සින්දුවක් තමයි. දවල් එකයි විනාඩි 46.

0: නාකන්ද රේඩියෝ ITN
1: දවල්කයේ විනාඩිය 44යි.
0: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
3: ඉවරයි.
4: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.

0: 93.5 FM 93.7 La Khanda Radio ITN.
1: Daval ekai vinade hatale satai.

0: ලකඩ රේඩියෝ ITN
1: දවල් එකේ විනාඩි 50යි.
2: දශක ගතක ජනතා විශ්වාසයේ සහ ප්‍රසාදයේ දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවය, වැල්මිපැණිය, හඳි තෛලය, මොක සෝදනය, ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා, දැන් කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්නේ.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා පිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වන්ට්‍රී වීකිටීම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71 711 711 1
4: FM 93.5 FM 93.7 Lakhana Radio ITN
5: පසරු එකේ විනාඩි 52යි වෙලාව සත්‍යයක් නැති මන් නැහැ කියලා හිතුවද කවුද මේ මැසේජ් එක එවලා තියන්නේ? ජායලින් ඇන් ඉරෝෂනි සහ පවුලේ අයත් එක්ක කාන්ති, චන්දී, සිල්වා ටීචර්, ඉසුරු මල්ලි, මානල් මහත්මිය ඇතුළු යාළුවෝ ඔක්කොමලව එකතු කරගන්න කියලා මැසේජ් එකේ තිබුණා. ගීතයක් උනේ දා කොන්නෙන් රනිල් නිශාන්ත සමග පවුලේ ඔක්කොමලව එකතු කරගත්තා වන්න. ඊට පස්සේ වාදුවේ රූපසේන සහ සුනන්තනි අලවත් එකතු කරගන්න. සුබ දහවලක් ආදරණීය ලක්කඩ. පොල් ගහවලින් අපි කියලා තින හායි සුරේකරේනු මම බැලුවා කවුද කියලා. අද නම් එවලත් නැහැ. මොකද ඈ? අමතකුණාද නම් එවන්න? වාසනාවන්ත සුබ දවසක් වේවා දුවේ. ඔයාට කියලා තියෙන ඉතින් එක ජය මාමගේ මැසේජ් එකක් වෙන්න ඕනේ. සල්ලි හොයද්දී නිදහස නැ, නිදහස හොයද්දී සල්ලි නැ. ඔය දෙකම හොයලා ඉවර වෙති. මොකද වෙන්නේ? ජීවිතේ නෑ. ඒක නිසා බැලන්ස් එක යන්න ඕනේ. හරිද? වෙනද වගේ මතත් ඔයවහගින්න සිද්දුකට අපිවත් එකතු කරගන්න. විරකුඩි බේකඩ එකේ කවුද ඉන්නේ? ලොකු බොස් ඉන්නවා. උපුල් පොඩි බොස් වරුණ, ලක්ෂ්මි මිස්, චම්ප මිස්, දිස්නා මිස්, මදුශංක ජගත්ව එකතු කරගන්න අය පැත්තෙන්. කුලිය පිටි පැත්තට තියන්ද යන්නේ. තෝරකොටුව පාරේ මොහොත්තව ගොඩ හන්දියේ. හොයාගෙන එන්න පුළුවන් ඒ තියෙන විදියට මැසේජ් එක. අනුර නිපුණ පුතා, කඩේ ධර්ම මාමා, වින්කල් මාමා එකතු කරගෙන සිද්ධාක් අහමු. මේ සෙනසුරාදා ඉරිදායි තෙන්න කියලා තියෙනවා. සෙනසුරාදා ඉරිදායි එන්න මේ මා මේ මා නෑ නෑ නෑ නෑ නෑ සුබදාව ලක්ෂාමි. අපිත් ඔයාව අහගෙන ඉන්නවා. ලස්සන සිද්ධාක් ඕනේ. ත්‍රිකුණාමලයේ පහේ කන්නේ පුංචි බණ්ඩා සහ පොල හැමෝම එකතු කරගන්න කියලා මේ මැසේජ් එකේ තිබුණා. ඊට පස්සේ අපි කටුනායකට යන්න හදන්නේ. ප්ලේන් එකේද ෆ්ලයිට් එකේ යන්නද හදන්නේ? එහෙම chance එකක් ගන්න නෙවෙයි කියන්න හදන්නේ. හයිලන්ඩ් ෆ්ලයිස් එකේ යාළුවෝ ටිකක් අහන් ඉන්නවා කියලා තියෙනවා. අද බර්ත් ඩේ එකක් තියෙනවලු. ඈ කාගේද? අද ස්ටෝස් එකේ රුමේෂ් අක්කගේ බර්ත් ඩේ එකට විෂ් කරන්න කියලා තියෙනවා. රුමේෂ් අක්කා, හයි, කොහමද? ඔයාට නිදුක් නිරෝගී වාසනාවන්ත සුව සුබ උපන්දිනයක් වේවා. හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියලා වගේ ටීම් එකේ හැමෝමත් එක්ක අපි තාතරේ නාට විෂ් කරනවා. Happy birthday! සුබතාව ලක්ෂාමි නංග, කොහොමද? ඔයාට අපිත් සතට වාහගෙන ඉන්නේ. සනම් තේරේ කසම් ෆිල්ම් එකේ සින්දුව දෙන්න පුළුවන්ද කියලා අහලා තියෙනවා. මට ඇත්තට මේ යුව සින්දුව මතක් වුණා. අපි බලමු. මට හිතුනොත් දෙන්න. කොහොමද ඒක? හිත රිදුනද ඔයාගේ? අහමු අහමු හොඳේ. තුනේ පැයදී හරිදී. ඊළඟ පැයදී හරි අහමු. බුලත් සිංගලෙන් අම්මා ඉන්නවා, තාත්තා ඉන්නවා, ඉඳුරෙල් ප්‍රනීත්, මදු තුහින බබා, ලස්සන නමක් තුහින, පිණි තුහින වගේ, ආතිපපා, පළවත්තෙන් මහතයා රංග, ඉනුකි ඉන්නවා, තරු බස්නායකවත් එකතු කරගන්න කියලා තියෙනවා. තරු අද තාමට මැසේජ් එකක් එව්වේ නැහැ. තාම නිදි ඇටි තරුනේ. හරි, මම යනවා ඊළඟ පැයට. යක් යක් යක් මාත් එක්ක එන්න. 1:56

ආණ්ඩුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න බිංදුවයි හත්සිය හයයි 266 176 අංකයට

0: අපරාධ හා මධ්‍යම නිවාරණ මෙහෙයුම්වලදී ඒ දිනේ පුද්ගලයන් 27409 දෙනෙකු පරීක්ෂාවට ලක් කර තිබෙනවා. ඒ දී සැකපිට අත්අඩංගුවට ඇති පුද්ගලයන් සංඛ්‍යාව 588ක්. අපරාධ සම්බන්ධයෙන් ඍජුව හඳුනාගත් පුද්ගලයන් සංඛ්‍යාව 28ක් බවයි පොලිසිය සඳහන් කළේ. වරින්තුකරුවන් 277ක් සහ විවෘත වරින්තුකරුවන් 166 දෙනෙකුද අත්අඩංගුවට තිබෙනවා. ඊට අමතරව බීමතිය දුරන් 87 දෙනෙක් අපරීක්ෂාකාරී රියපැදවීම සම්බන්ධව 130 දෙනෙක් සහ රථ වාහන වෙනත් වැරදි හේතුවෙන් 4299 දෙනෙකුද අත්අඩංගුවට බවයි පොලිසිය ප්‍රකාශ කළේ. වියට්නාමයේ බස් අතේක හටගත් ගින්නකින් ඒ ගමන්ගත් මගින් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. විදේශ මාධ්‍ය වාර්තා කළේ බස් අතේ 10 වෙනි තිබේදී ගින්න හටගෙන තිබවයි. ගින්න ඉතා වේගින් පැතිර ගොස් ඇති අතර ඒ සිටින් මගින් පිරිසක් බස් අතේ තුලම සිරවී ඇති බව සඳහන්. තුවාල ලැබූ 5 දෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබෙනවා. මෙසේ ගිනිගෙන ඇත්තේ එරට ලෑන්ඩෝන් සිට මිචිගන් නගරේ බලා 10 වෙනි තිබූ ආසන 24ක බස් අතයක් බවයි එරට පොලිසිය පවසන්නේ. ගින්නට හේතුව මෙතෙක් සොයාගෙන නැහැ. ලකුණේ මීළඟ පැවති ප්‍රකාශයේ සවස 3ට බලාපොරොත්තු වන
1: 24 පෑම සිරුවෙන් ලකඳ ප්‍රවෘත්ති ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
2: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ඕනෙම නම් සතිය දිනවල දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: Overtime Leads with Jam Jam.

0: Emad khala
1: all time beats with charm
0: sathe denawala dawal eke inda hatara wenakan
2: chanchala hitake tikawuna tendara wadanata dingak lang wennata hituna
1: all time beats with charm
0: ek tani kalama appaya හවස දෙක පහ වෙලා විනාඩි 11යි වෙලාව. ඔල් ටයිම් බෙට්ස් එච් චාමි අපි නැපේ දෙවනි පැයේ 0.7යි 0.3යි 93යි 5යි 93යි 7ට හවස 4 වෙන්න කලින් ඔට වෙලාවක් තියෙනවා නම් මට මැසේජ් එකක් එවන්න පුළුවන්. WhatsApp message කරලා text message කරලා ඔට පහසු විදිහ. ඒ වගේම ලකන Facebook page එකට ගිහම අද අපේ post එකකුත් තියෙනවා. එක බලලා like එකක් දාලා comment එකක් දාලා share කරන්න තින් බාධාවක් නෑ මං හිතන්නේ කගෙන්වත් නේද? සින්දු කන මාත් ඉන්නවා කියලා සිරි කුමාරව මැසේජ් එකක් එවලා තියෙනවා. මට පාත පැත්තට යන්න ඕනේ. සුබෝධි වැඩිහිටි සංගමේ පොඩු හිටියන් ඉන්නවා කියලා තියෙන්නේ. එලේ පෙරම ආනන්ද නන්දලාල හැමපාල ජයතිස්ස සමදාස කරණදාස ජයසේන සිරි කුමාර ලක්ෂ්මන් ඔයාලා එකතු කරගන්න හැමදාම සතුටෙන් ඉන්න ඕනේ හොඳ. ශාමියක් අසබ දහවලා කොන අදත් මං ආවා. නම මොකක්ද කියලා කියන්න නම් පුළුවන්. නම කියන්න එපා කියලා තියෙනවා. ආදරණීය ෂාන් වෙනුවෙන් කියන්න කියලා තියෙන මොකද කියන්නේ හැම කෙල්ලෙක්ම සල්ලිකාර කොල්ලෙක් හොයාගත්තේ නැහැ. හිතට දැනුන කොල්ල රජෙක් කරන්න අසීමිත කැපකිරීම කරපු කෙල්ලොත් ඉන්නවා. පෙන්වන්න බලන්න එක්කෙනෙක් දෙනෙක් ඉන්නවා නම් හරි හරි ලස්සන පෝස්ට් එකක් thank you. හයි කොහොමද ඉතින් අපිටත් සින්දුවක් ඕනේ කියලා තියෙනවා මාපලගම පියාජි අපි සින්දුවක් ගමු. සුබ දවසක් වේවා චාමි නංගේ මාතෙන්ව අහගෙන හැමදාමත් කවුද නම කියලා මම මේ හොයන්නේ සීෂෙල්ස් වල ඉඳලා බණ්ඩාරගම හිටපු ප්‍රදීප් ලංකා. ඔයා වැකිතු කරගන්න හඳ ඊට පස්සේ අපේ සත්තර මහගෙද ඉන්න හොරණ ජිනසෙන සර්විස් සෙන්ටර් එකෙන් අපි හැමෝම එකතු කරගෙන ඔයා ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙන්නේ. හරි හරි හරි සුබ දවසක් වේවා චාමි නෝනේ. මොකද මස්සනාට විතරද පුළුවන් එහෙම කියන්න කියලා තියෙනවා. ඊඩිසව පැලෙනවා නේද තුෂාරි? හවස ආවම හන ගින්නක් පත්තු කරලා යන්න කියලා තියෙනවා. හරි අපි යව ආදරෙන් මතක් කරනවාද රේඩියෝ එක අහන්න පුළුවන් දුරක නෙමෙයිලු වැඩ කරන්නේ. එයා ඉතින් මොකක්රි වැඩක් පංගාතු කරන්නේ නැති අහන්න බැරි වෙන්න ඒ ගෑනුගේ පැලියාව තියෙනවනේ. වැඩන්න ඉතින් කතා කරලා අදකෙමිති මමත් තව දන්නවනේ. හවස දෙකයි විනාඩි 13යි සින්දු

0: FM 93.5, FM 93.7, La Khanna, Radio ITN.
1: हावसे देखा है बनाते दा हाथा है.
2: सीमा सहित स्वाधीन रूपवाहिनी सेवे बत्रमुल्ल विक्रम सिंहपुर पीहिटी प्रधान कार्यालय प्रवाहन आवश्यकतावन सदा मासिक कुली पदनम मत අවුරුදු දෙකක කොන්ත්‍රාත් කාලයක් සඳහා දිත්ව වායු සමීකරණ සහිත ආසන 12 2010 වර්ෂයේ හෝ ඊට පසු නිෂ්පාදිත වෑන් රථ දෙකක් රියදුරු හා ඉන්ධන සහිතව සේවයේ යෙදවීම වෙනුවෙන් මුද්‍රා තබන ලද මිල ගණන් කැඳවනු ලැබේ. 2026 ජූලි මාස 27 වනදා පසවරු දෙකට පෙර සභාපති ප්‍රසම්පාදන කමිටුව සීමා සහිත ස්වාධීන රූපවාහිනී සේවය වික්‍රම සිංහපුර බත්‍රමුල්ල යන ලිපිනයට මුද්‍රා තබන ලද මිල ගණන් ලියාපදිංචි තැපෑලෙන් එවීම හෝ ගෙනවිත් භාරතීය හැක. වැඩි විස්තර සඳහා 0112 774 424 0112 775 493 අමතන්න.

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනින්
1: සඳදිය දහය සම අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
3: තාම මැසේජ් එකක් එවෙ නැත්නම් 0.7.3 93.5 93.7 මැසේජ් එකක් එවන්න පුළුවන්.

0: ලකන්න රේඩියෝ ITN
1: හවස දෙකයි විනාඩි 21යි වාදන හිස
2: පැන දූ කිරුලයි අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
3: ලුකයා මාරේ වෙඩනේ ඌනේ ඩොක්ටර් කිව්වානේ මඩ මෙමරි ලොස් කියලා
4: මෙමරි ලොස්
3: කවුද ඩොක්ටර් යාරු සුන්නද මම කිරිකේ බුන්නේ අය සීනි වෙඩනේ මුකුත අතපය වෙඩ කරන්නේ අය මට
5: මයි ගොඩ්
3: සුපරි ඩොක්ටර්නේ ඩොක්ටර් හරියටම කියලා දිනවානේ
6: hina baby sindu ahanna fm 93.5 fm 93.7 handabe 4 weddi tune karala thiyaganna
1: evening drive with chamit and charu
7: sama anugrahaya
1: marksman samuha vyapare vithin genna api taharana dan navanimavakin ena domas and tv kiti miyantreka sadambara himikaruwaku wanna adumama tanna 01177 679 579
8: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
9: සහයෝගීතා අනුග්‍රහය පටස්කාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි ගනුදෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය
10: Overtime Beats with Charlie.

පතක සැහැල්ලවෙන් එන්න ජීවිතය විඳින්න. ලස්සන සින්දු පිරුණු පැයතුනක් සතිය දවස්වල දවල් එක එඳ හතර වෙනකන්.

හවස දෙක පහු වෙලා විනාට 27යි වෙලාව. සින්දුවක් දෙන්නකෝ. HKD ගවර්න්මන්ට් එකෙන් මේ මැසේජ් එක. මාෂා දල්හානේ, කමල් දිශාන්ත, ධම්මිකා, වෙනේතා, චන්ද්‍රලතා, ශ්‍රියානේ, ඉරංගේ, කාන්තේ, චාන්දනී, හර්ෂිනී මේ කට්ටියම එකතු කරගෙන අපි සින්දුවක් අහමු. ආයි බොහෝ වේවා, සුබම සුබ දවසක් වේවා. අනුරගම අනුලාවති. කොහමද? මහත්තයා සිරිල් පුතාල දෙන්නා දුවලා දෙන්නා අමෙලියා සමරසේකරව ආදරණීයව මතක් කරනවා. ඊට පස්සේ චාමි සුබ දවසක් සුවෙන්නේද අදත් අහන් ඉන්නවා කියලා අහලා තියෙනවා. වෙනු මොකද කියන්නේ කියනවා. මලක් වුණත් ලැබෙන්න ඕනේ ජීවත් වෙලා ඉන්න මිනිස්සුන්ට. මිනිස්සු ඉද්දී ආදරේ කියන්න අගය කරන්න, වටිනාකම දැනෙන්න සලස්වන්න. මොකද නැති වෙලා ගියට පස්සේ මල් ගොඩක් ගෙනවත් එයාලට ඒවා දැනෙන්නේ නැහැ. ආදරේ තියෙනවා නම් අදම පෙන්වන්න කියලා පෝස්ට් එකක් එවලා තියෙනවා. ඒකටට මං එකගයි. හඳ සුබම දහවලක් වේවා ඔයාට. ඔයා ලස්සන ප්‍රෝග්‍රෑම් එක කරනවා. මං හැමදාම එක කියනවා ඔක්කොම හොඳයි කියලා තියෙනවා. උපුල් රශ්මි සැලොන් පන්නල්ලෙන් ඔයාගේ මැසේජ් එක, ඔයාගේ කමෙන්ට් එකට බොහොම ස්තුතියි. කියනවා ජීවිතයේ සදාව මුණ ගැසුණු කලට ඇති හැකි නැති බැරි කාගේ මුතලයට දවසක ඉතිරිවන අපරිමිත සතුට හේතුවක් නොවේමයි කාගේවත් දුකකට. ඒක ඇත්ත නේද? ඔය හැමදේම අපි දැන් අපේ තරුණ කාලයේ ජවයෙන් මෙහෙම කෑ ගහලා සතුටෙන් ඉඳලා ඔහොමම ගෙයලා සදා සමයෙන් කේන්නේ මේ කවදාහරේ. ඒ කවදාහරේන සදා සමයේදී පුතුවකට වෙලා පත්‍රයක් බල බල ඉන්නකොට ඔයාට හිතේ සනසීමෙන් ඉන්න පුළුවන් නම් කාටවත් වගින්නක් දීලා නැහැ, කාගවත් හිතක් අවුලලා නැහැ කියලා මට පුදුමාකාර සනසීමක් ඒක. හොඳද? ඒ සනසීම ලබා ගැනීම වෙනුවෙන් දැන් කාලේ වැඩ කරන්න ඕනේ. කියන්නේ මිනිස්සුන්ගේ හිත දනදන රිද්දන්න එපා. දනදන කූකකම් කරන්න එපා. හරිද? හැමත ටෙක්ස්ටයිල් එක පැත්තට යංගෝ. විමලසෙන, ඉන්ද්‍රජිත්, අජන්ත, යසරත්න, සම්පත් කරුණරත්න, ජේපි යසරත්න, උමේෂ් කුමාර, දයාබරන්, ජනක, ගේනත්, ටිගාමිනී, කුමාරේ, ශිමාලි, ජනකේ, සජානේ, සන්ධ්‍යා, කුෂානිවත් එකතු කරගත්තා. සුබම සුබ දවසක් වේවා ශාමී. ධර්මියගෙන ඉඳලා සද්දටම අවහගෙන ඉන්නෝ. ලස්සන සිදු කොටහක් දෙන්න ශාමී කියලා අංජන ජයතිලක තමයි මට මැසේජ් එක එවලා තියෙන්නේ. ආට මන් දැන්නම් ජානුම් දෙකලෝ මිටු කයි දෝරියා.

0: Lakhanda Radio ITN.
1: Havasa dekaya venada this bye.
2: Vilava obavita gena aave.
3: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.

0: සිහිනක තනි වෙලා.
1: මේ කවුද?
2: මං අම්මේ සෙන්රත් පුතා.
1: මොකෝ මේ ෂර්ට් එකේ මුණවහගෙන?
2: නෑ අම්මේ. එක දවසක් පිච්ච වැරද්ද අනිත් දවසේ වෙන්න දෙන්න බෑනේ. මං එනකොට නංගිය කකුලක් උඩ කකුලක් දාගෙන පාඩම් කරනවා. මාව දැක්කොත් එහෙම නංගිය වැරදියට හිතයි කියලා මං මෙහෙම මුණවාගෙන ආවා. එහෙම හොඳයි නේ අම්මේ.
0: තිමිර උඩල මත අධ්‍යක්ෂණයක්.
1: පුතා වාඩිලා ඉන්නකෝ. මං තේකක් හදාගෙන ඉන්නම්.
2: බලන්නකෝ අම්මේ. හැමදාම ඔහොමනේ. මෙයා වෙනස් වෙන එකක් නැද්ද?
1: වෙනස් වෙයි පුතේ. මාත් ඉස්සර ඔහොම තමයි. මාස හතරක්ම තාත්තා වගේ පස්සෙන් ආවා.
2: ඇත්තට?
0: සතියේ දිනවල රාත්‍රී 8:30ට ITN බලන්න.
3: සීනක තනි වෙලා.
0: හවස 2:00 විනාඩි 46යි.
4: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
5: මේ TVS Sport 110 පෙට්‍රල් හීටරයක් ගැව්වාම යනවා.
6: ඉවරයි.
7: TVS Sport 110 පෙට්‍රල් හීටරයකට කිලෝමීටර 80කට වැඩිය දුවන්න නම් මේක තමයි
8: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN.
0: ඩෝමා හෝම් ඔයිල් මේකක ගැන සුතා කතා කරා යන්න ඕනේ. මොකද හොඳ දෙයක් ගැන අපි කතා කරන්න එපැයි. දැන් වැල්දපලේ තියෙන පොල්තෙල් වෙනුවට අර ගෙදරදීම පහසුවෙන් පොල්තෙල් හදාගන්න පුළුවන්කමක් තියෙනවා. ඩෝමා හෝම් ඔයිල් මේකක ක්‍රියාත්මක වෙන්නේ සිංගල් පේස් විදුලිය මගින්. ධාර්තාවය පැට බෝතල් 1-2 ප්‍රමාණයක් වෙන්නේ. පොල්තෙල් විතරක් නෙවෙයි සමහර කෑම වර්ගවලට සමහර බෙහෙත් වර්ගවලට උමනා වෙන රටකජු කජු සූර්යකාන්ත වටකා අබ කොහොඹ එඬරු මේ දේවල් වලින් තෙල් හදාගන්න පුළුවන්කමක් තියෙනවා. මේ සම්පූර්ණ යන්ත්‍රයම හදලා තියෙන සුදු යකඩ වලින් ඒක නිසා ගෙවි යෑම අවමයි කියන විශ්වාසය තියාගන්නත් පුළුවන්. මිලවෙන රුපියල් 86.1179.579 කෝල් එකක් අරගෙන ඩෝමා හෝම් ඔයිල් මේක එක ගැන මාට තව වැඩි විස්තර දැනගියා ගන්න පුළුවන්. නොකියුවයි කියලා කියන්න එපා. හරි. එතකොට මැසේජස් ටිකක් බලමුද? මැසේජ් නම්බර් එක දන්නේ නැති කෙනෙක් මාව මේ වෙලාවේ මුලින්ම අහනවා. මට හිතනවා නම් චාමිට අපි මැසේජ් එකක් දාලා බලමුද කියලා. 0.7, 0.3, 0.95, 0.94 තමයි මැසේජ් එකක් එවන්න ඕනේ. හවස 4 වෙන කලින් හැබැයි හොඳ. Hi Chomi, නවගහ ඇල ඕසිස් ඇග්‍රෝ එකෙන් ඕෂධ රත්විට සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා. මට එක එක විදිය නම් කියලා තිබුණා මං ඒවා කියන්නේ නැහැ නේ, මං සැලෙන්නේ නැහැ නේ. ඒක නිසා මේ පාර හොඳට මට මැසේජ් එක එවලා තියෙනවා. හරිනේ. Hi hi Chabi Aki. මං බියගමින් ඉසි. Hi, කොහමද? ඒකත් හදට ගිහිල්ලා අවුරුදු 57යි නේද කියලා තියෙනවා. ඒක ගැන මම අහගෙන හිටිය උදේ ප්‍රෝග්‍රෑම් එකේ කතා කරා නේද? අම්මයි මයි තමයි හංගින්නේ කියලා තියෙනවා. අම්මගේ නම තෙව්වා නම් ඉතින් මං කියනවනේ. එයාත් කැමතිනේ යාගේ නම අහනවට නේද? ඊට පස්සේ අම්මගේ නම තෙවන්නේ සේවා මට අලුත් යාළුවෙක් මම දන්න විදිහට ටිකටම අපි වහගෙන ඉන්න ස්තුතියි මැසේජ් එකක් එවුවට. ඊට පස්සේ අකට 366 නම්බර් එක ඔයාගේ නමක් එවන්නතු මට බැරි වෙන්නේ කියන්න. තාම මෙම පේන කීමේ හැකියාව එහෙම ලැබිලා නෑ මට. නම එවන්නවද? කොහොමද චාමි ඔයාට? මම ඇහලේ ගොඩ මොවි. ලස්සන නමක්. මොවි දුනේ දොයා. ලස්සන සින්දුවක් දෙන්න. ජීවිතේ ඇත්තරම සුන්දරත්වය තියෙන්නේ ලෝකයා ඉදිරියේ බබලන එක නෙවෙයි, කවුරුත් නැති අන්ධකාර මොහොතක උනත් තව කෙනෙකුගේ ජීවිතයට පුංචි එළියක් වෙන්න පුළුවන්කම ඇතුලේ. ඒකත් සාධිකත්. දැන් මම බලන්නකෝ. 2:43 යන

0: FM 93.7 Lakhana Radio ITN
1: ධන්නවද කොලේ ගෙවල් වගේ හිත්වලට ආදරය කරන්න පරිස්සමි. මොකද ජන්න කිව්වහම ජන්නම වෙනවා.

0: පැවෙන දේවල් එක නෙවෙයි දැනෙන දේවල් එක ජීවත් වෙන්න. සතිය දිනවල දවල් එකේ ඉඳන් හවස හතර වෙනකන්
1: All Time Beats with Charmy.

It's with Chami. හවස දෙකයි විනාඩි 56යි වෙලාව. සුබ දවසක් චාමි. සුබ දවසක්. පොහොර බාව ව්‍යානා ක්‍රියේෂන් එකේ බොස්සිනාතර කුමාර සුසන්ත සුරේෂ් රොක්මන් අංජලි හෂෙන් කවිඳු බණ්ඩාර ඇතුළු ලක්කඳහන හැමෝටම සින්දුවක් අහන්න දෙන්න කියලා තමයි තියෙන්නේ. හයකි මං වරුණී ඩ්‍රීම් ගෲප් කාංචනාමිස් ඇතුළු කට්ටිය ඔයාව අහන් ඉන්නවා කියලා තියෙනවා. අද අපේ සුමියකගේ බර්ත්ඩේ එකට සුබම සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න කියලා තියෙනවා. කටුකුරුන්ද කලතරින් නේද සුමියක්කා? හයි, කොහොමද? Happy birthday to you. Happy birthday to you. හවදාම ඔබ වගේ hina වෙලා සතුටින් ඉන්න ඕනේ හරිද? ඔයත් හරියට බෙහෙත් බොනවා වගේ වෙලා දැන් මාත්‍රාව 1.4. FM 93.5 සසල වෙන්නේ මටත් නොදැනීම. ඔය හඳ තැපැහියක්ද මන් දා කියල්? මැසේජ් එකක් කියලා දෙනවා. ස්තුතිය. ඒක ලස්සන. හැබැයි ඉතින් වැඩි කාලයක් නෑ. ඒකත් කියන්න බෑ. හැමදේම වෙනස් වෙන සුළුයි. සුන්දර දවසක් ශාමි. ඔයාට අසිරි සම්පත් ඇදෙර බොල. ඔයාගේ මැසේජ් එක බලමු. පෝස්ට් එක මොකද්ද කියලා ගෙනත් දෙන්න. දුකම සිතයට නිදන් වූ විට සතුට මට අමතක වුණා. නිතර සිනහව අතුරු දහන් වුව මුහුණ මත ගොළු වී ගියා. වාරුගෙන දෙපායට උදේ ගියා මං කඩයක් සොයා. කිලෝ දෙකකින් දිය හැකිද සතුට මට මල්ලක දමා. ඇසූ විට මුදලාලි පැන්නවා. කොහෙද යන පිස්සෙක් කියා. හරි ලස්සනයිනේ. කිලෝ දෙකකින් දිය හැකිද සතුට මට මල්ලක දමා. ඇසූ විට මුදලාලි පැන්නවා. කොහෙද යන පිස්සෙක් කියා. එහෙම ගන්න පුළුවන්කම තිබුණා නේද? සතුට, සනසීම. එහෙම ගන්න පුළුවන්කම තිබුණා නම් මිනිස්සු පොහලින් වල ඉඳලා කොහොමද නේද? ඒකටත් රණ්ඩු වෙ යන්නේ. මන් දන්නවනේ අපේ මිනිස්සු. ඒ සතුට නැති කරගන්නවා සතුට හොයන්න ගිහිල්ලා. නැන්ද? ආ නැද්ද? ඒක තමයි වෙන්නේ. හයි චාමියකි, ඔහගේ ප්‍රෝග්‍රෑම් එක ලස්සන්ට අහගන්නවා කියලා තියෙනවා. ඒ තරම් ලස්සන ප්‍රෝග්‍රෑම් එක කරනවා කියලා තියෙනවා. Thank you. කවිෂ කවිරාජ්ගේ සිද්ධාවක් අහන්න ඕනේ කියලා මාලබෙන් යශී තමයි මට මැසේජ් එක එවලා තියෙන. අපි බලමු දෙකටම අහගෙන ඉන්න. හයි චාමී, අපිත් ඔය වහන් ඉන්නවා. හංවැල්ලෙන් වසන්ත කුමාරසිරියාගේ මැසේජ් එක. අයි බොහෝ වේවා චාමී. ලක්කඳාන හැමෝටමත් සුබම සුබ සන්ධ්‍යාවක් වේවා. අද අපේ අමිත් සාරංග පුතාගේත් චමෝදි දුවගේත් පළමු වන විවාහ සංවත්සරේ අවඩින් දෙක අසංක සම්පත් ඉෂාරා විතානගේ ලොකු දෝනි යනලේ සනල්යා පමී නදී කිරියම්මා බලන්තරින් පොඩි දෝනි මෙසදි ශනාර අමිල සංජීවය ලසති කුමාරි අක්කාස අශෝක සමන්ප්‍රිය අයියත් එකතු කරගන්න කියලා තියෙනවා. විදුලිපුරින් චිත්‍රා කවිරාජම්ම තමයි මැසේජ් එක වෙලා තියෙන්නේ. විවාහ ජීවිතයත් හරියට අධිවේගී මාර්ගයකට දැමූ වාහනයක් වගේ කල්පනාව ඉවසීම දැනුවත් බව තියෙන්න ඕනේ. අම්ම කෙනෙක්ගේ ඒ මොකද කියන්නේ උපදෙස් හරි වටිනවනේ. ඒක හරි ලස්සනයි. අමිත් සාරංගටත් චමෝදිටත් හැපින් හැපි වෙදින්න නිවසරි කියලා අපි කියමු නේද? සතුටෙන් ඉඳලා වේවා. හිතේ තියෙන සුළු ප්‍රාර්ථනා ඉටු වේවා කියලාත් අපි ආතරෙන් ප්‍රාර්ථනා කරනවා හරිද? තව මැසේජ් එකක් කියන්න වෙලාව තියෙනවද කියලා මම බල බල කියන්නේ. අදත් මම ගාව අහගෙන ඉන්නවා සින්දුවක් අහමු. ප්‍රියා බණ්ඩාරගමින් තමයි මේ මැසේජ් එක වෙලා තියෙන්නේ. හරි, දැන් ඉතින් මේ පැයත් ඉවරයි. මොකද කරන්නේ? මන් දන්නේ නැහැ. පැය දෙකක් ගෙවිලා ඊට පස්සේ තින් එන්නේ වෙනද වගේ අන්තිම පැය. ඒ අන්තිම පැයටත් එන්නේ නැහැ.

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරගින්නලිය ප්‍රවෘත්ති සංස්කන්ධය මනෝජ් කොඩ විතරණ.
1: දයින් පැය පුවත්

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුර ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: නීති විද්‍යාලයේ විෂයමාලා ප්‍රතිසංස්කරණය පිළිබඳ නිර්ණිවේදනයේ කළමනාකරණ පද්ධතිය සහ ශිෂ්‍ය කළමනාකරණ පද්ධතිය හඳුන්වා දීම සිදු කරනවා. ඒ අගමනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. නීති විද්‍යාලයේ විෂයමාලා ප්‍රතිසංස්කරණයේදී ඩිජිටල්කරණය තුළින් අධීනිය පහසු කිරීමයි වැඩපිළිවෙලෙහි අරමුණ. පද්ධති හඳුන්වා දීමේ අවස්ථාවට ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විදුහල්පති ප්‍රසන්න ලාල්ද අල්විස් මහතා ඇතුළු පිරිසක් මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නියෝජ්‍ය නේවාසික නියෝජිත මරිනා ටෙන් මහත්මියද එක්ව සිටියා. ඉබුලා වසංගතයෙන් කොංගෝ රාජ්‍යයේ 930 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත් ඇති බව එරට සෞඛ්‍යංශ පවසනවා. ඒට ජනතාවට අනතුරැංවීමක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ කොංගෝවේ ඉබෝලා සීක්‍රෙන් ව්‍යප්ත වෙමින්

0: කාලය තුල පමණක් ආසත්ගේ සංඛ්‍යාව 2000ක්ම ඇති බවයි වාර්තා වන්නේ. ලකුණ මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස 4ට බලාපොරොත්තු වන්න.
1: 24 පෑම සිරුවෙන් ලකඳ ප්‍රවෘත්ති. ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
2: මොබිට් එල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මනුස්සයෙකු තෝරගන්න

0: කරන්න ඕනම නම් සතිය දෙනකල දවල් එකේ හතර වෙනකන්
1: ඕවර් ටයිම් බීට්ස් විත් ජාමි ජාමි.

0: මම තනිකර ගේ මතක හිත රන්දන ආකස්මික පැල්තනාක
1: Overtime Beats with Chami
0: සතියේ දෙනවල දවල් එකේ එදා

හවස 3යි වෙනාට 9යි වෙලාව. ඕල් ටයිම් බෙඩ්ස් චා මේ අපේ නැපේ අන්තිම පැය. මැසේජ් එක වන්න හිත හිතා ඉන්නව නම් හිත හිතාම හිටියට කමන්න සඳ. නැත්තම් ඉතින් වෙලාව අන්තිම මොහොතේ මට මැසේජ් එක වුම් මට කියාගන්න වෙලාව මදි. අකේ අදත් මං ආවා වුන්න. ලස්සනම ලස්සන සින්දුවක් ඕනි කියලා යටි අතට සීපෝත ජනපදයේ චතුනි නේත්‍රාමට මැසේජ් එකක් කියලා තියෙනවා. ධනුෂිතන් ස්කෝලෙ ගිලාවන අද පන්දි දෙයාට. යාවත් මතක් කරා කියලා කියන්න හොඳ. ඊට පස්සේ මේ මොකද මේ විභව විස්කම් නෙපම් එකේ වැඩ කරන තරුකාට හමගේ සින්දුවක් අහන්න දුන්නම. හරිද? එයාගේ උපන්දිනයද කියලා තියෙනවා. Happy birthday Tarukawayata. ලස්සන සින්දුවක් අහන්න දෙන්න හොඳ. ලස්සන සින්දුවක් ඕනේනේ අපිටත්. වැල්ලවයේ සුරංග බේකරි එකේ සුරංගයියා සංජීවයියා හරිස් චන්ද්‍රයියා මිහිරංග මල්ලිව එකතු කරගන්න කියලා තියෙනවා. සුපුන් හිරුෂාන් තමයි මට මැසේජ් එක එවලා තියෙන්නේ. Thank you. Hi චාමිනාගේ සුබ සන්ධ්‍යාවක්. අපේ රණාලෙන් ක්‍රිෂාලේ රුවන් පහන්දේ දුලන් ඉෂ්මික සමන්තිකා චමින්දව එකතු කරගන්න කියලා තියෙනවා. ඊට පස්සේ අපි යමුද බලන්නට අක්කා ටෙක්ස්ට් මැසේජස් කීපයක් ටක්කලා යන්න ඕනේ. හරි. චාමි ටයිම් පාස් කරන්න පොතක් කියවන්න පුළුවන්. ඒත් එක ඉඳන් හතර වෙනකන් ඔයා අහන්නේ නැතුව ඉන්න බෑ කියලා තියෙනවා. ඔබල වැදගත් දෙයක් කියන්න කැටි එකත් වැදගත් තමයි. හරි හරි. Thank you. නොරින්න සංජීව ඔයාගේ මැසේජ් එක. සමතවසක මාවත් සෙද්දකට එකතු කරගන්න කෑකල මේ දිනේ ගමේ උපනම්. ඊට පස්සේ මේ මැසේජ් එක ගම්පොල කුටිවලින් මනෝජී කියලා තියෙන්නේ. නම් එක එක කොටස් කියන එක එක එක නා. වසන්තා කුමාරිද වගේ නම. මං අර නමක් හැදුවද කියලා මට පොඩි සැකයක් හිතේ තියෙනවා. පොඩි කුකුසක්. සින්දුවක් ගන්න යන්නේ. ඒ සින්දුව පොඩ්ඩක් දිගට මියුසික් තියෙන නිසා වචන පටන් ගන්න. මම තව මැසේජ් එකක් කියන්නද? කමක් නැහැ නේ. පින්නවලින් කලුම් ඔයා මට මැසේජ් එකක් කියලා දෙනවා. මටත් සින්දුවක් අහන්න දෙන්නම්. ඊට පස්සේ මාතරට යනවා. චන්ද්‍රානි සබතව සක්ෂාමි ඔබගේ ගී අසපුවේ දහම් ගත වේ ඉන්නා කියලා තියෙනවා.

එතකොට මේ සිද්ධාංගේ නතරේ ඔහට හිතනවා නම් මැසේජ් එකක් යවවනම් හරි කියලා. 0.7, 0.3, 0.95, 0.37 මැසේජ් එකක් එවන්න පුළුවන්.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: Havasa tonaye vinadi dahatai.
0: Dinin maranikai. Dengu, daddy avadhanam kalapa, 175ක් රට පුරා 52ක් බස්නාහිර පළාතෙන් ඩෙංගු මර්ධනයට සහ පාලනයට අදාළ තොරතුරු ලබා දීම සඳහා ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරියට වතුරුවන් බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දෙන්න 071 79 66 366 ඩෙංගු මර්ධනයට ඔබත් සහාය වන්න ඩෙංගු මාරාන්තිකයි
2: Beat, ekita mix winner.

0: සම අනුග්‍රහය
1: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න
2: සීමා සහිත ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශනාගාර සඳහා මාසික කුලී පදනම මත රියතුරු සහ ඉන්ධන සහිතව වාහන සේවයේ යෙදවීමට මිල කණන් කැඳවනු ලැබේ. හුන්නස්කිරිය විකාශනාකාරය සඳහා වායු සමනය රහිත 2000 වසර හෝ ඊට පසු නිෂ්පාදිත දොර 4 ඩබල් කැබ් රථයක්. මඩොල්සිම විකාශනාකාරය සඳහා 2011 වසර හෝ ඊට පසු නිෂ්පාදිත ත්‍රිරෝද රථයක්. වැඩි විස්තර සඳහා අමතන්න 0112-774-594 0112-775-493 වැඩි විස්තර සඳහා 2026 ජුලිතා 7 වන දින මින පුවත්පත බලන්න.
3: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
2: හවස 3:21

0: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑණුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියා වන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 011 6 7 9 5 7 9
1: ලකන්ඩ රේඩියෝ ITN
2: හවස 3:21 වෙලාව. හයි චාමි, සුබ දවසක් ඔයාටත්. අදත් අපි ඔයාව අහගෙන වැඩ ලස්සනයි වැඩසටහන කියලා නිෂූ එහෙම කිව්වට thank you. ඔකේනා, ජීවිතේ නිදහස කියන්නේ හැම දෙයක්ම ලැබීම නෙවෙයි, හැම කෙනෙක්ම ඔබට කැමති වීමත් නෙමෙයි. හැබැයිවිටම නිදහස කියන්නේ අනෙක් අයගේ අදහස් ඔබේ ජීවිතය පාලනය නොකිරීම, අතීතයේ වැරදි ඔබේ හැට දවස තීරණය නොකිරීම, බිය ඔබේ තීරණ මෙහෙවීම නවත්තන මොහොත. ඔබ ඔබේ මනස පාලනය කරන විට ලෝකයට ඔබව පාලනය කරන්න බෑ. හැබැයි ජයග්‍රහණය කියලා කියන්නේ ලෝකයේ ජය ගැනීම නෙවෙයි, තමන්ගේ මනස ජයගන්න එක. හිතනවනම් සාහන දුර හිතන්න ලස්සන පෝස්ටයක් අපිට ෂෙයා කරලා තියෙන්නේ. හරි ලස්සනයි, ස්තුතියි ඒවෙන් වින්නිෂු. හයි අක්කේ කියලා ෂහනවමට මැසජයක් කළ. මොකද කියන්න හදන්නේ? අතත් අහගෙන ඉන්නවා. යුරෙන්, ඔයාගේ මැසජ් එක මම බලව කවුද කියලා. යටියන්තට මංජු, මට ලස්සන තමිල් සොන් එකක් ඕන කියලා තියෙනවා. ඔෆිස් එකේ යාළුව ඔක්කොම ලව එකතු කරගන්නවා කියලා. අශින්ක ද වගේ නම අවකත කරගන්න හොඳ. ඊට පස්සේ වාගේ කටහඬ ලස්සනයි, මාල ගිරවියෙක් වගේ කියලා තියෙනවා. හරි ආසාවෙන් අහගෙන ඉන්නේ. අත්තනායක, අපිට හැන ලස්සන සින්දුවක් කියන්න පුළුවන්ද කියලා තියෙනවා. ඇත්ත වශයෙන්ම සින්දු කියන්න බලුවන් ගායනා කරන්න මට බැරි වෙලාවට. ඔබ ලෙචර පව් කරලා නැහැ මගේ ගායනයක් අහන්න තමයි. හවස 9:23 සින්දුව කියන්නේ කිව්ව ගමන් සුළඟ සේ පාවී ගියා.

වෙන හටේ 27 වෙලාව. බිඳුවයි 7යි බිඳුවයි 3යි 93යි 5යි 93යි 7ට. මැසේජ් එකක් එවන හවස 4 වෙන්න කලින්

0: 93.5 FM 93.7 Lakhanda Radio ITN
1: Havasa to naye venade te sakai
2: Vilav obaveta gena aave
3: Mahajana hisa panadu kirulai
2: Adasya vasak pura jatiya vishwase te bol lotarai love kirula Mahajana sampada den satiye dina hatema Mahajana sampada ratatama sampada
0: FM 93.5 FM 93.7 Lakhanda Radio ITN
1: Velavat bala gatta nakata hondai message ekak balanna yame subathawa sakshami ahang inna gaman wada sindu lassanai ay wenasak wenna wage neda kiyala halawata tushara hala thiyena wenasak wenna wage thamai mage program ekata honda hamothama ba hamonakata hinawa kiyanna ඒත් ඔය ඔයාගේ හඬ ඒදේ ලස්සනට කරනවා කියලා තියෙනවා. ෂාන් සහ මැනික කියලා තමයි තියෙනවා. Thank you මැනික. මම ඔය කිව්වම දුකේද. ඊට පස්සේ වැඩසටහන මුලදී දරා ගැනීමේ අගය කියලා පටන් ගත්ත මතකයි. දැන් උෂ්ණත්වය අංශක 9ක් දරාගෙනයි. මම වහන් ඉන්නේ කියලා දුලීප් සමරසිංහ මට මැසේජ් එකක් එවලා තියෙනවා. බය වෙන්න එපා මේ ලංකාවේ නේද? න්ියුසීලන්ඩ් වල හැමදාම මම හදවන්නේ thank you. අපිත් මේ වෙලාවේ සතට පහන් එනවා මහරගම හේමත ටෙක්ස්ටයිල් එකෙන්. හයි කොමද? ඉන්ද්‍රජිත් සර් ඉන්නවා, චාන්ත සර්, ශ්‍රීමාලි අක්කා, සන්ධ්‍ය අක්කා, සචානි අක්කා, කරෝ අයියා, ජසරත්න අයියා, කුෂී අක්කා තව ඉන්නවා, දර්ශන අක්කා ඉන්නවා, මතුෂානි අක්කා, කුමාර අයියා, එසෝ ඉන්නවා, ගාමිණි අංකල්. මේ කට්ටියත් එක්ක අහගෙන ඉන්නේ හොඳ සින්දුවක් ගන්න කියලා තියෙන්නේ. Thank you. අහන් ඉන්න අතරේ මට මැසේජ් එකක් ටක් කලවුවට හරිද? ඊට පස්සේ අපි ටෙක්ස්ට් මැසේජස් ටිකක් බලමුද? මම දැන් Facebook එක පැත්ත ගියත් නෑ නේ තාම. ඉන්නකො චුට්ටක් කියමු. ඉටන් ගොඩ මහි ජෙම් කටින් ෂොප් එකේ අපිත් වහගෙන ඉන්නේ. ගීතානන්දවයි කාවිදියක් කවයි ඔයාවයි එකතු කරගන්න කියලා බුද්ධිමා කාවිදි තමයි මට මැසේජ් එක වෙලා තියෙන්නේ. ඊට පස්සේ අලව්වට යනවා ගුණසිරි කෝල් හවුස් එකේ උපාලේ ඉන්නවා පත්මිනී මිස් ඉන්නවා උදේ කුමාරස වසන්ත සමන් සමිතා අතුල නිලන්තේ ඉන්ද්‍රලතා දියමුතු එකතු කරගත්ත ඒ පැත්තෙන් චල්මිනාගේ සුබ දවසක් වේවා. සෝමා සමරනායක බලන් ගොඩින් හතර භාගයේ හරිම එකතු කරගන්නම් හද. වාගේ කටහඬ හරිම ලස්සනයි කියලා තියෙනවා. වාගේ නම මොකක්ද ඉතින්? මල්ලිති පබසරා මත්තේ ගොඩින්නේ. හරි, මේ සින්දුව දෙන්න කියලා මට අභියෝග කළානේ එක්කෙනෙක්. එක්කෙනා රූපසෙන මාත්‍යා. හරි, සින්දුව අහමු එහෙනම්. ආයි අභියෝග කරන්න එපා, මම බාර ගන්නෑ. හරිද? 9:33

0: FM 93.5, FM 93.7, La Khanna, Radio ITN.
1: හවසතුනායේ විනාඩියට සදායි. වීඩියෝ ක්‍රීඩාවක් සේ නොසිතා ඔබ සැබෑ මාර්ගයේදී රියදාවනය කරන්න. ඔබට අමතර ජීවිතයක් නොලැබෙන බව මතක තබා ගන්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: විජය ගුණ පහකාරිය දෙහානියද
4: වසත ගුණ දෝ යන්න විජය තුන පහ
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
6: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
7: ලුකයා මාරේ වෙඩෙනේ ඌනේ ඩොක්ටර් කිව්වානේ මඩ මෙමෙරි ලොස් කියලා
8: Memory lost? Call the doctor. Yaadu sunnadu.
7: Mama kirike bunne aya sini vedene muku tadapai vedakarane aya mata.
9: Oh my god.
7: Super doctor ne. Doctor hariyatama kiyala thiyenawane.
6: Hina baby sindu ahanna. FM 93.5 FM 93.7 හැන්දෑවෙ 4 වෙද්දී ටියුන් කරලා තියාගන්න.
0: Evening drive with Chamit and Charu.

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
1: හවස 9 වෙනාට 39යි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා
4: ඉවරයි
5: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට පැදී දුවන්න නම් මේක තමයි
6: ලකන්ඩ Radio ITN
1: හවස 3යි වෙනාඩි 40යි මං ආවා ලකන්ඩ Facebook එක පැත්තට හිතුවේ කොහෙට කියලාද රූපසේන ගුණතිලක හදාලා තියෙන මට කමෙන්ට් එකක් චාමි මිස් මතකද අභියෝගයක් වන්න දුන්න කියලා. එයා කිව්වේ මට වෙල්ටර් මලවරච්චි මහත්මයාගේ මදුමන ලෙස සින්දුව දෙන්න කියලා. දුන්නනේ සින්දුව. මං දිනුම් කොහොමද? විශ්ව විහාරක සුබතාවලක් චාමි. අද අපේ රුමේෂ නංගිගේ උපන්දිනයට සුබපතනවා කියලා තිනවා කටුනායක HF එකේ යාළුවෝ ටික. රුමේෂ හැපි බර්ත්ඩේ. ඊට පස්සේ තර්ෂි බස්නායක හයි කියලා දාලා තියෙනවා හයි ඊට පස්සේ සුබ සන්ධ්‍යාවක් චාමි මේ සපේ ගෙදර වැඩ රොහන් සමන්නාය ඇතුළු වැඩ කරන කොල්ල ටික එකතු කරගෙන ලස්සන සිද්ධාක් අහමු කියලා තියෙනවා Thank you message එක කිව්වට වැඩ අතර උපුල් වජිර ප්‍රසන්න සුබ දහවලක් වේවා කිව්වට දැන් හැන්දෑවේගෙන තෙනවා සුබ දවසක් සුමනා ගුණතිලක ලස්සනයි චාමි කියලා තියෙනවා Thank you මංචුර ප්‍රදීප් හයි චාමි නංගේ සුබ දවසක් සුබ දවසකට ප්‍රේමසිරි බංගමෝගේ අවත අතරින් එකතු කරගන්න සිරි කුමාර Thank you සගත් කුමාර Thank you සමීර දේශාන් අකැපේ තින්නෝ කියලා තියෙනවා හරි සිද්ධාක් අහමු ඊට පස්සේ රයිගමට යනවා ගලේ කඩේ සරච්චන්ද්‍ර ඩයස් චාමි ඔයාව මතක් වුණා කියලා තියෙනවා කෑමක් වත්තේ පාටින් මට මතක් කර කියව ඇති අසංක ෆර්නාන්ඩෝ සුබ දවසක් ඔයාට නිසසලා කුමුදුනේ සුන්දර දවසක් වේවා කියලා කමෙන්ට් එකක් දාලා තියෙනවා එසෙන්ද තීරුමත් චුට්ටක් කියලා දෙන්න කියලා දෙනවා වනමන තාෂාවේ වනබබල ආවාසේ හරි හරි මම දවසක් කියලා දෙන්නම් සුගත් කුමාර ඔයාවත් එකතු කරගන්නවා ඊට පස්සේ කාගේ නම් දමුතු ගුණේ කියලා බලමු සරසන්ද එක්ස්ප්‍රස් යාළු ඔක්කොමලව එකතු කරගන්නවා ආසලි සම්පත් පුෂ්ප කුමාරයස ලේනගේ නිලංක තුෂාර පින්නපොල යතේෂ් ඔයාවත හතරින් මතක් කරනවා සමීර දේශාන් මල්ලිකා කුමාරි වසන්ත කුමාර දුලිත් සමරසිංහ ඔයාත් ලයිකෙන් අදහලා තියෙනවා නේ දේශාන්ත වික්‍රමසිංහ මහින්ද කුමාර තරුෂි බස්නායක තරුෂි අද මට මැසේජ් එකක් එවුවේ නෑ වගේ මට මතක තියෙන්නේ මැසේජ් එකක් එවුවා නන්ද මගේ මතකේ වරදින්න විදියක් නෑ ඔබ සාමාන්‍ය මේ ඕපු දුපු හොඳට මතකයි පාඩමක් එහෙම මුල මතක නැහැ මැද මතක නැහැ අග මතකත් නැහැ කොහොමදවත් අපි එහෙමයි හවස 3:42

හවසට ණය විනාඩි 54යි. දුක හිතුන දෙසින් දුහන් ඉඳලා නෑනේ. මං හිතුව මූඩ් එක අවුල් ගියාද දන්නේ නෑ කියලා යන්න හදනකොට. සුබ සන්ධ්‍යාවක්. මනෝ ඔයාටත් කියලා තියෙනවා මම නිකන් බලන්න මර නම් කියියක් තියෙනවද කියලා. චාමිකා මනෝජිනී කියන නමේ කොටස් කොටස් කියලා තමයි ආමන්ත්‍රණය කරන්නේ. කමන්නේ කමන්නේ මන්නේ තින් නේද? මේ නම තනු ඔයාද? ඔයාව එකතු කරගන්න චාමරගේ මැසේජ් එකක් දැක්කේ නෑ තමයි ටික දවසකේ. මොකද නියාල දෙන්නට? රෝහිණී ෆැෂන් එකේ නිලම හරෙන් බොස් රෝහිණී, බටි චම්දේ, ගංගා දේපානේ, පුෂ්පා, රෝසි, අචා ඒ සිරු දෙනාම එකතු කරගන්න කියලා තියෙනවා. කොහලාන ජයකල්නි ඔගොල්ලන්ගේ ගෙදර හැමෝම එකතු කරගන්න. සුබ සන්ධ්‍යාවක් ශාමී. හොරණින් ඉනෝකා උපාලේ දුව සිතුව එකතු කරගන්න කියලා තියෙනවා. ඊට පස්සේ අගට 787 නම්බර් එක ඔයාගේ නමක් කියවලා නැහැ කියන්න විදිහක් නැහැ. අලව කැකුලාවල රත්නාක හදව නිර්මිනි ෆොන්සේකට සින්දුවක් ඕනේ කියලා තියෙනවා. අකමාත් ඉන්නවා අත පොට්ටක් පරක් වුණා කියලා අනු මැසේජ් එකක් කියවලා තියෙනවා. අනු ඔයා කොහෙන්ද කියලාට මට හොයාගන්න විදිහක් නෑනේ. හරිද? සින්දුවක්ව හම්බේගමුට යනවා උද්‍යංගනේ සේපාලිකා බස් නායක ඔයාව එකතු කරගන්නවා. ඊට පස්සේ අලව බෝවල සුදර්ශනී ඔයාව එකතු කරගන්නවා. අද නංගි තිරේජා පෙරරග උපන්දිනය තියෙනවලු. එයා ඉන්නේ කුරුණෑගල වැවරවුමේ. එයාට සුබ පතනවා අක්කා අජිතය පුතා දුලින. තිරේජා ඔයාට ප්‍රාර්ථනා කරන දුක් නිරෝගී වාසනාවත සුවසුබ උපන්දිනයක් වේවා කියලා. ඊට පස්සේ ලංසිගම සමන් ප්‍රේමරත්න එයාවත් එකතු කරගන්නවා. මේකනේ කිව්වට අහන්න අන්තිම මොහොතේ මැසේජස් ගොඩක් කියවුවාම අක්ක යම යනවා නේද පාළුයි අක්ක ගියාම කියලා තේනවා. හැමතෙ ටෙක්ස් ස්ටයිල් එකේ ගානේ මැසේජ් එක. ඒක මත ඉතින් හිතායි එනකන් සනසලා ඉන්න. යන්නද එහෙනම් මටත් පාළුයි වගේ කිව් කිව් ඉඳලා. හෙට එකට එන්න පරිස්සමෙන් ඉන්න මැසේජස් එවුවට මම හංගිටිට ස්තුතියි. මම චාමිකා මනෝජිනී. සුබ දවසක්.

0: සහයෝගීක අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේට වායු සමනය කළ නව බස් අත 600ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ වෙනුවෙන් ඇසමේන්තු කර ඇති මුදල රුපියල් මිලියන 14400ක්. ස්ටෑන්ඩර්ඩ් මාදිලියේ බස් අත මිලදී ගැනීමට මීට පෙර සැලසුම් කර තිබුණත් ඒ වෙනුවට ඩිලක්ස් මාදිලියේ බස් අත මිලදී ගැනීම නව වැඩ පිළිවෙල අනුව සිදුවනවා. මාර්ග ආරක්ෂණයේ සැලසුම හඳුන්වා දීමෙන් අනතුරුව නගරාන්තර සහ දුරගමන් සේවා සඳහා භාවිතය සුදුසු බස් අත සහ එවෙහි අවම පිරිවිතේ පිළිබඳ නිර්දේශයන් ඉදිරිපත් කිරීමටයි පීවරගෙන තිබුණේ. එම නිර්දේශයන්ට අනුකූලව නව බස් අත මිලදී ගැනීම සිදුවන්නේ. අප්ගිරිස්ථානට බලපෑ ඇති ගංවතුර තත්ත්වයේ හේතුවෙන් පුද්ගලීන්

0: ඇත්තේ ජීවිත හානි සහ දේපල හානි තවදුරටත් ඉහළ යා හැකි බවයි ඇෆ්ගනිස්තාන බලධාරීන් පවසන්නේ. ලක්නෙ ප්‍රධාන පැවති ප්‍රකාශයේ සවස 6:30ට බලාපොරොත්තු වන්න.
1: 24 පෑම සිරුවෙන් ලක්කඳ ප්‍රවෘත්ති. ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
2: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: Even in driving, Chamit and Charu.

0: අනුග්‍රහය.
1: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාර වෙතින් ගෙන්වා පිට ආහරණ දැන් නව නිමාවකින් එන ඩෝමාස් ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න. අද මම ගන්න 0117

0: සහ ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: මම නම් දැන් මාරම රිලැක්ස්.
2: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
4: සහයෝගීතා අනුග්‍රහය පටස්කාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. ගනුදෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය.

0: අතරයි විනාඩි 12 වෙලාව සුබ සන්ධ්‍යාවක් හැමෝටම සුබ සන්ධ්‍යාවක් චාරු අදත් හැන්දෑව ලස්සන කරන අපි වැඩ ටික බලන් ගන්න යන්නේ
1: සුබ සන්ධ්‍යාවක් හැමෝම ලස්සන කරන්න හැන්දෑව ලස්සන කරන්න හැමදේරම තමයි කපල් එක ඇවිල්ලා තියෙන්නේ
0: කපල් එක සමහර වෙලාවට අපි සමහර වෙනස්කම් කරන්න යනවා නේද?
1: ඔව්.
0: එබැවින් සමහර වෙලාවට වෙනස්ම වෙලා යනවා.
1: කලින් දෙයක් හොයාගන්න බැරි තරමටම ඒවා
0: ඒ වෙලාවල් තියෙනවා. ඒක නිසා මේ වෙනස්කම් කරනකොට පරිස්සමෙන් කරන්න ඕනේ.
1: ඔව් ඒකනේ.
0: ඒක අපි ඔළුවේ තියාගන්න ඕනේ දෙයක්.
1: දැන් ඔයා ඒකට මටද කිව්වේ?
0: නෑ නෑ වාට නෙමෙයි කිව්වේ ඒක. ඒක ඔයා අදාළ කරගන්න එපා.
1: රයිට්.
0: වෙනසක් දැක්ක නිසා වෙනස් විදිහ කතාවක් මතක් වුණා.
1: හා හා හා හා. ඒක හොඳයි.
0: හරි එහෙනම් ඉතින් හදත් හවස 6 වාර වෙනකන් ඔයාලා කැමැතිම ලස්සන සිදු ගොඩක් එක්ක ඉවිනින් ඩ්‍රයිව් එක අපි දෙන්න ඉන්නවා මේ පැතෙන්. කතා කරන්න, මැසේජ් කරන්න ගොඩක් දේවල් තියෙනවා.
1: ඔව්.
0: මේ වරම දෙයක් වෙනුවෙන් ඉඩකඩ තියෙනවා.
1: අපිට මැසේජ් එකක් දාන්නත් පුළුවන් කපතින අද ඉවිනින් ඩ්‍රයිව් එක වාට එකතු වෙන්න පුළුවන් වෙනද වගේම WhatsApp එකට මැසේජ් එකක් දාලා දැන් ඔය වැඩ කරන තැන අයව එකතු වෙහෙම කරගෙන මහන්සිය නිවා ගන්න එන්න ඉවිනින් ඩ්‍රයිව් වහන්න. මේ පැතර මැසේජ් එකක් දාන්න 0703 93 5 93 7 0703 93 5 93 7 වාගේ WhatsApp මැසේජ් එක මේ පැත්තට දාන්න.
0: බස් එකක් තියෙනවා.
1: හරි.
0: බස් එකේ ඉන්නවා මිනිස්සු 20 දෙනෙක්.
1: ඕකේ.
0: රයිට් මේකෙන් අඩක්. يعني භාගයක්.
1: හරි.
0: පිරිමි ළමයි. පිරිමි ළමයිනේ පිරිමි.
1: හරි.
0: බස් එකේ 20ක් ඉන්නෝ අඩක් පිරිමි.
1: හරි.
0: රයිට්. එතකොට දැන් තව 5 දෙනෙක් බැහැලා පයින් යනවා. දැන් බස් එකේ කී දෙනෙක් ඉන්නවද?
1: ඔකේ අය කියන්න.
0: පැහැදිලි නැද්ද?
1: නෑ ඒක තමයි.
0: බස් එකේ 20 දෙනෙක් ඉන්නවා.
1: රයිට්.
0: හරිද? 20 දෙනෙක් ඉන්නවා. මේකෙන් හරි අඩක් පිරිමි.
1: ඔකේ.
0: හරිද? 5 දෙනෙක් බැහැලා පයින් යනවා.
1: හා.
0: බස් එකේ දැන් කී දෙනෙක් ඉන්නවද?
1: අපි අහන්නේ ඒකයි. ද නෑ මගෙන් අහන්න බැහැ. තින්දා කාලෙම කල්පනා කරන්නේ නැත්තේ පෙ.
0: අපි අහන්නේ කී දෙනෙක් දැන් බස් එකේ ඉන්නවද කියලා.
1: ඕකේ. පහක් බැස්සනම් දැන් කීයද කියලානේ.
0: කල්පනා කරලා බලන්න.

0: Lakhanda Radio ITN.
1: හතරයි විනාඩි 19යි දැන් වෙලාව.
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණ සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
3: වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
4: ලොතරැයියේ පෙරළි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි ටෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබ අදම මිලදී ගන්න.
0: The channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
5: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
6: Cool drive එකට
5: ලක්හඬ. Evening drive.

0: හතරයි විනාඩි 22යි වෙලාව. අපි සෞඛ්‍ය සම්පන්නව ඉන්න කොයි තරම් දේවල් සමහර වෙලාවට කරනවා. සමහර උනා සෞඛ්‍ය කියනක අතරලම දාලා
1: ඉන්නේ.
0: ඔව්. ඒ කියන්නේ අර ඕන්නේ නැගන් කාලා බීලා
1: ඉන්නවා.
0: මට යාළුවෙක් කියන එක දවසක්. මචං දැන් අපි අවුරුදු පරිම 60ක් 70ක් ජීවත් වෙයි මේ අනක්‍රමයේ.
1: හරි. ඊටත් අඩු වෙන්න පුළුවන්.
0: ඔව්. 60ක් කියමුකෝ. 60ක් ජීවත් වෙයි.
1: හරි.
0: අපි දැන් සෞඛ්‍ය සම්පන්නව ඉන්නවා, කෑම බීම පරිස්සම් වෙලා.
1: හහා.
0: එතකොට ඔය බොන જાති බොන්න නැතුව.
1: හ්ම් හ්ම්.
0: එතකොට තෙල් જાති කන්න නැතුව.
1: හා.
0: ඒ වගේ දේවල් වලින් පරිස්සම් වෙලා.
1: හරි.
0: අපි සෞඛ්‍ය සම්පන්නව කොහොම හරි ඉතින් ඉන්නවා කියමු කවුරුදු 60ක්.
1: හරි.
0: සෞඛ්‍ය සම්පන්න. ඊට පස්සේ දැන් කොහොම හරි තව සෞඛ්‍ය ආරක්ෂිතව ජීවත් වෙන ක්‍රමෙන් අපේ සෞඛ්‍ය සම්පන්න ජීවිතය නිසා.
1: හා.
0: තව වැඩිපුර 10ක් ජීවත් වෙනවා 70ක්.
1: ඕකේ.
0: ජීවත් වෙනවා. සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරගන්න.
1: වැඩක් තියෙනවද?
0: ඔය මුකුත් නැතුව ජීවත් වෙන එක අවුරුදු 60ෙන් මැරෙනවා.
1: හා
0: හා. සෞඛ්‍ය සම්පන්න ජීවත් වෙන එක නා අවුරුදු 70න් මැරෙනවා.
1: අවුරුදු 10ක් වැඩියි. හරි.
0: මේක මේ සීරියස් ගන්න එපා.
1: හරි හරි මේ නිකන් කියන්නේ.
0: මේක මේ යාරෙක් නිකන් කියපු
1: කතාව. දැන් තාම අපිට කතා කරලා ගියේ ඔයගොල්ලෝ.
0: හරිද? ඊට පස්සේ මේක කියනවා.
1: හරි.
0: මචන් ඔය වැඩිපුර 10ක් ජීවත් වෙන එක මුලට පැත්තෙන් ගන්න බැරිද?
1: ඒ
0: කියන්නේ අවුරුදු 60න් පස්සේනේ අපි හැරමිටියේ.
1: ඔව්.
0: එතකොට යා මාර්වෙන්. නිකන් මේ යන්න මග පන නැතුව ජීවත් වෙන
1: 10. එහෙම නෝ මෙහෙ රිදෙනවා, කොන්ද රිදෙනවා, කකුල් රිදෙනවා, අත පය රිදෙනවා.
0: ජීවත් වෙන 10ක් නේ අපි අර සෞඛ්‍ය සම්පන්නව ජීවත් වෙලා ගන්නෙ.
1: 60 වෙන්නේ.
0: 70 කරගන්න අපි ජීවත් වෙන්න ගන්නෙ.
1: ඕකේ.
0: අපි අර සෞඛ්‍ය හොඳට කන්න පුළුවන් කාලෙත් කන්න බොන්නේ
1: නැතුව
0: කරලා අර 10ක් ගන්න. ඒ 10 මචං මුලට ගන්න බැරිද?
1: එතකොට
0: ඒ කියන්නේ බැරි කාලේ නෙමෙයි.
1: ඔව් ඒ 10 මුල තියෙන්නේ බෑ. බැරි කාලේ මොකටද තව 10ක්.
0: ඔව් ඒ කියන්නේ 40න් 50න් වගේ මට්ටමට මැද්දට රින්ග් වා ගන්න බැරිද 10.
1: දැන් ඉතින් උත්තර දෙන්නකො.
0: හරිද? ඒක නිසා එහෙම කියලා ඉතින් දිගට දිගට කිව්වට.
1: ඔව් එහෙම බෑ.
0: එහෙම ඉතින් එහෙම කරන්න බෑනේ ඉතින්.
1: එහෙමයි
0: කියලා සෞඛ්‍ය සම්පන්න ජීවත් වෙන්න නැතුව ඉන්න කියන එක නෙමෙයි කියන්නේ. සෞඛ්‍ය සම්පන්න ජීවත් වෙන්න ඕන මොකද ඉන්නකම් අපිට ජීවත් වෙලා ඉන්න කාලය ඇතුලේ ලෙඩක් දුකක් නැතුව ඉන්න තියනවා නම් වටින්නම දේ.
1: දැන් ඔක 60 වෙනකම් යන්නේත් නැතුනොත් එහෙම.
0: ඔක 60නුත් මෙහා
1: නැතුනොත්
0: 60නුත් මෙහා හොක් ගාලා ගියොත්
1: කාටද කියන්නේ?
0: වැඩක් නැහැනේ.
1: එන විශ්වාසයක් තියන්න බෑ ඔය කියන ඒවා.
0: ඒක නිසා එහෙම හිතන්න එපා.
1: හහ.
0: ඒ මෝඩ මුග්ද යාළුවා කියපු කතාව ගැන ඔයාලා හිතන්න එපා. මට කිව්ව නිසා
1: මම ඔයාට ඉන්න යාළුවානේ.
0: ඔව්. මමත් ඒකේදී මෝඩ විදියට බාර අරගෙන සද්දන කර හිටියා.
1: මුකුත් කියන්න බැරි නිසා.
0: ඔව්. මේ ඒක නිසා සෞඛ්‍ය සම්පන්න ජීවත් වෙන්න.
1: ඒක
0: තමයි වටිනාම කියන දේ අපිට ආරෝග්‍ය පරමාලාභා කියලා තියෙනනේ බුද්ධ ආගමට
1: අනුව. ඔව්.
0: ඒක පොඩ්ඩක් හරි පිළිපැද්දොතින් අපිට ලෙඩක් දුකක් නැතුව ජීවත් වෙන්න පුළුවන්.
1: ඉතින්
0: ඒ නිසා මේ ඒකට ඕන ප්‍රධානම දේ තමයි සෞඛ්‍ය ආරක්ෂිත වෙන්න. අපි කැම බීම ටික ප්‍රවේශම් නැතුව වස විස නැති රසකාරක දේවල් නැති දේවල් වලින් ගන්නවා කියන එක.
1: ඒකට
0: හොඳම දේ තමයි විජේ නිෂ්පාදන වලින් ගන්න එක. වාගේ කැම වේල් ටික කරගන්න දේවල් ටික වසෙන් විසෙන් තොරව රසකාරක වලින් තොරව ගන්න පුළුවන් විජේ නිෂ්පාදනත් එක්ක අරගත්තොතින් කැම වේල රස ගන්න වගේම පෝෂණයේ ගුණයේ මේ හැම දෙයක්ම විජේ නිෂ්පාදන වල තියෙනවා.
1: දැන් විජය කියලා කිව්වහම යා දන්න 30 වසරක පාරිභෝගික විශ්වාසයත් එක්ක තමයි විජේ නිෂ්පාදන අපි අදටපත් වෙන්නේ. ඒ නිසා තමයි අපි ඔයාලට කියන්නේ කැම ටික රසට වගේම ගුණට ප්‍රමිතියට හදා ගන්නව නම් ඒකට ඔයා යොදා ගන්න අනුකූල බඩු සන්නාමය වෙන්න ඕනේ විජය කියනම. ඉතින් ළඟම වෙන සලින් සුපිරි වෙන සලින් වලට පුළුවන්කම තියෙනවා අපේ රසය රටේ සම්බර බෙදෙන විජේ නිෂ්පාදන මිලදී ගන්න.
0: වගාබිම සරුසාරවත් වගාබිමක් කරගෙන ඔයාගේ අස්වැන්න වැඩි කරගෙන අතෙන්ට මෙතෙන්ට ණය නොවි ඔයාගේ වගාවෙන් ලොකු ආදායමක් ගන්න වාට තියෙන එක බාධාවක් ඉවත් කරන්න අපිට පුළුවන්.
1: එතමයි
0: විදුලි බිලට යන වියදම අයින් කළ දාමුතින් ලොකු මුදලක් ඉතුරු කරගන්න පුළුවන්. වගාවට ඕන කරන වතුර ටික ගන්න, ලොකු ලයිට් බිලක් ගෙවුවනම්, කරන්ට් බිලක් ගෙවුවනම් ඔන්න ඒක නවත්ත ගන්න. දැන් පුළුවන් ඩීප් ටෙක් වෝටර් පම්ප් එකක් ඔයාගේ වගාබිමට ඕන කරන වතුර ටික ලබා ගැනීම වෙනුවෙන් අරගත්තොත්.
1: ඉතින් අපේ ගොවි මහතුන්ට මේ කියන්නේ ඔන්න දැන් කල්පනා කර කර මහන්සි වෙවී ඉන්න අවශ්‍ය නැහැ. ඩීප් ටෙක් ආයතනය සම්බන්ධ කරගෙන ප්‍රශ්න ටික විසඳ ගන්න ඕන වාට පුළුවන්කම තියෙනවා. ඩීප් ටෙක් සෝලාර් වෝටර් පම්ප් එකකට මාරුනොත් ඔන්නාගේ අස්වැන්න සරු කරගන්න පිරවැඩු කරගන්න පුළුවන්කම තියෙන විතරක් නෙවෙයි. දැන් ඩීප් ටෙක් ආයතනය අපේ ගොවි මහතුන් වෙනුවෙන්ම ඔන්න සුවිශේෂී මිලාදු කිරීම එක තමයි ඩීප් ටෙක් සෝලාර් වෝටර් පම්ප් එක දෙන්න සූදානම් ඉන්නේ. ඒ නිසා දැන් දැම්ම කෝල් එකක් දීලා ඩීප් ටෙක් ආයතනය සම්බන්ධ කරගන්න කියලා මතක් කරනවා. 0711 711 711 එකට කෝල් එකක් දීලා ඩීප් ටෙක් ආයතනය සම්බන්ධ කරගන්න.
0: 4:27 වෙලාව ඉවිනින් ඩ්‍රයිව් හගෙන ඉන්නේ. වගේ මැසේජ් එකත් අපිට එවන්න පුළුවන්කම තියෙනවා 0.7 0.3 93.5 93.7 අපේ WhatsApp නම්බර් එකට.

0: හැමෝම එකම රේසිකතු ඇති ඔයා ෆුල් චිල් එකේ බයික් එකේ වයි නේද ගමන
1: කලබල වෙන්න එපා මගේ බයික් එකේ ටයර්ස් සියට් ප්‍රීමියම් රේන්ජ්නේ
0: වංගුණත් වෙට් පාරක් උනත් ෂුවර්ද
1: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරේ මයි නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනැමති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් රිප් X5 සහ සුමිට් 5 සියට් දරෝලිස් වර්ස්

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි

0: වසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: සුපිරි වෙට් ඇන්ඩ් ඩ්‍රයි ග්‍රිප් නිසා බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනැවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් ග්‍රිප් X5 සහ සුමිට්ස් 5
2: හවස 4 විනාඩි 35යි
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
0: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
4: කෝල් ඩ්‍රයිව් එකට
5: ලක්කන ඊවෙනින් ඩ්‍රයිව්

0: හතරයි විනාඩි 36 වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව වාසනාව ගැන ඔයාට තියෙන විශ්වාසය මොන වගේද? ඔයා වාසනාවන්තයි කියලා හිතනවද?
1: හිතනවා.
0: කොහොමද හිතන්නේ? මොකද්ද ඔයාට තියෙන ප්‍රූෆ් එක? ඔයා වාසනාවයි කියලා වාසනාවන්තයි කියලා
1: කියන්නේ. ඒක දේවල් ඉතින් හම්බවෙනකොට මට හිතනවා ඒක වාසනාවම කියලා ඉතින් කියන්නේ නැහැ.
0: ඒක දේවල් හම්බවෙනකොට කියන්නේ. ඒ කියන්නේ කොල්ලෙක් හම්බවෙනවා.
1: ඒකට නම් තියෙන්නේ අවාසනාවම. ඒගොල්ලෝ මේ ආත්මෙට හැබෑ වෙන වාසනාවක් නෙවෙයි.
0: ඒක කොල්ලගේ වාසනාව.
1: ඒ මොකද?
0: ඔයාගේ වාසනාව කියන්නේ? වඩා
1: මාව හම්බෙන එක යාගේ වාසනාව. ඔයාගේ කඩේ වගේ හිතන්නේ ඒ වගේ දෙයක් කියුණාමද කොහෙද?
0: නෑ නෑ මං කියන්නේ ඒක නේ ඔයා වැරදි තේරු ගත්ත එක.
1: නෑ නෑ මන් දැන් තේරුම් ගත්තා හරි. ඒක ආයේ හදන්න බෑ. ඒක කියලා ඉවරයි දැන්.
0: දැන් ඔයා කියන්නකෝ මොකද්ද ඔයාට වාසනාව සම්බන්ධ එහෙම විශ්වාසයක් බලන්න ගියන් try කරලා බලන්නවත් එහෙම බලලා නැද්ද?
1: එහෙම ඉතින් නෑ ඉතින් නේද?
0: ටිකට් එක ගන්න ඉතින්. ඒකෙන් වාත
1: ඔක. වාසනාව එනවද බලන්න.
0: වාසනාව වාට පොඩක් ගෑවිලා
1: හරි. හම්බෙලාම නෑ ඉතින්.
0: ගෑවිලා හරි තියනද කියලා බලන්න අද ගොවිසතක් ගන්න.
1: හා.
0: මොකද ඒකෙන් වාට පුළුවන් ඊට වැඩිය ලොකු වාසනාවක් try කරලා බලන්න.
1: ඔව් නේද?
0: ඒකන කොල්ලෙක්ගෙන් කැමැත්තිද කියලා අහන්න වගේ.
1: ඒකව වැඩක් නෑ.
0: ඒ වගේ දෙයකට යන්න කලින් වාට මේ දවස්වල වාසනාව තියෙද කියලා බලන්න ගොවිසතක් කරගන්න.
1: හරිද?
0: ටිකට් එක ඇදුනොතින් ගොඩ ගියොතින් එහෙටම try කරන්න අර මේ දවස්වල හිතේ තියාගෙන අර
1: ඉන්න කලද
0: ඉන්න බොයි ගැන විශ්වාසයක් තියනවා මෙයා කැමති වෙයි කියලා. වාසනාව තියනනම් සමහරවිට එහෙම වෙන්න පුළුවන්.
1: ඉන්න ගොවිසතක් ගමු.
0: ගන්න ගොවිසතා.
1: කොටි 6කින් අරබින සුපිරිත ඇගක් එක සතිය දින 7 මුදිනුම් මුදින් ලොතරැය තමයි ගොවිසත කියලා කියන්නේ. දැන් ඔයාට පුළුවන්කම තියෙනවා ජයග්‍රහකෙක් වෙන්න, ලක්ෂපතියෙක් වෙන්න, කෝටිපතියෙක් වෙන්න. ඒකට කරන්න තියෙන පුංචි රුපියල් 40ක් වියදම් කරන එක විතරයි. ඔයාට පුළුවන්කම තියෙනවා මේ විදිහට ඔයාගේ වාසනාව ඔයාගේ අතටම ගන්න. අද මාගේ ළඟම තියෙන ලොතරැයි කූඩුවෙන් ඔන්න පුංචි රුපියල් 40ක් වියදම් කරලා ගොවිසත ලොතරැය මිලදී ගන්න.
0: හැබැයි ඉතින් ඔක ඇදුනොතින් ඔයාගේ වාසනාව
1: අර
0: කොල්ලගේ වාසනාව ඔයා අහනවනේ
1: මාතක ඉන්න එකටද? ඒක වෙන්න පුළුවන් දෙයක්.
0: එතන පොඩි පරහක්
1: තියෙනවා. එතන
0: ප්‍රශ්නයක් තියෙනවා.
1: ඒක අහන්න නැති කෙනෙක් නම් අවුලන්නේ.
0: මේක නේ මං ආගෙන් අහන්න හිටියේ. දැන් ඔය ඉංග්‍රීසියෙන් 3rd class වැඩ කියලා කියනනේ.
1: ආ
0: ඊට කලින් තව තියෙනවා පොඩ්ඩක් ඉන්න.
1: පොඩ්ඩක් ඉන්න මේ
0: හදිස්සියනේ. ඩෝමා ගැන කියලා ඉන්න බෑ.
1: හා
0: ඩොමා දැන් මැෂින් තියනවා එක එක විදියෙන් තියනවාට සහ නිෂ්පාදනය ආශ්‍රිතව වැඩ කරන අයට නම් ව්‍යාපාර කරන අයට වැඩ ටික ගොඩ දා ගන්න එක එක විදියෙන් මැෂින්ස් තියනවා සහ ලැසුරුම් කරන්න කළු වැටි ඉවත් කරන්න
1: කැඩුණු සහල් වෙන් කරන්න
0: අම්මෝ ඉතින් නේ
1: කොච්චර යන්ත්‍ර තියෙනවද
0: වැඩ පහසු කළ දින මාර විදියට
1: ඉතින්
0: අරගෙන වාඩ වැඩේ කරගන්න වාඩ බිස්නස් එක ගොඩ දා ගන්න පුළුවන්කම තියෙනවා අලෙවෙන් පසු හොඳ සර්විස් එකක් දෙන මාක්ස්පන් හෝල්ඩින්ග් සමාගමත් එක්ක සම්බන්ධ වුණා තියෙනවා
1: දැන් සහල් ආශ්‍රිතව ව්‍යාපාර කරන අයට විතරක් නෙවෙයි පෝල්තල් හිඳිර යන්ත්‍ර එතකොට ඇඹරුම් යන්ත්‍ර මේ ආදී යන්ත්‍ර සියල්ලම වාට අවශ්‍ය විදිහට අවශ්‍ය මාදිලි වලින් අවශ්‍ය ධාරිතා වලින් මිලදී ගන්න යන තියෙන හොඳම තමයි නොම්බර 30 ගැල්හෙන පරමහරගම තියෙන මාක්ස්මන් හෝල්ඩින්ග්ස් ප්‍රධාන ශාඛාව කියලා කියන්නේ. එතනට යන්නත් පුළුවන් කතා කරලා වැඩි විස්තර දැනගෙන ඔන්න ඊට පස්සේ යන්නත් පුළුවන් වාට. 011 679 579 ට කෝල් එකක් දීලා මාක්ස්මන් හෝල්ඩින්ග් සම්බන්ධ කරගන්න.
0: මං ඉස්සර අහන්න ගියා මේ දැන්. ඔකේ. 3rd class වැඩ කියලා කියනවනේ
1: අපි. ඔව් මහා 3rd class වැඩ.
0: ඔව් දැන් ඒකට සිංහලෙන් කියන්නේ මොකද්ද ආයෙ දැන්නේ?
1: තුනේ පන්තිය වැඩ.
0: තුනේ පන්ති වැඩ කියලා. අම්මේ මන්ද කොහෙද පාරදුරේද එහෙම කියන්නේ?
1: මම පාරදුරේ නෙවෙයි.
0: කොහෙද?
1: බලන්නේ.
0: දූෂණ වර්ධනයකට අරන් යන්න ඕන. 3rd class වල තුනේ සිංහලෙන් කියන්නේ තුනේ පන්ති වැඩ කියලා.
1: නැත්තම් 3rd කියන්නේ තුන.
0: මම නම් අහලා නැහැ ජීවිතේට තුනේ පන්ති වැඩ කියලා.
1: දෙකයි පනයි.
0: අන්න වචනේ.
1: එහෙම වෙන්න බෑනේ.
0: ඒක තමයි මම අහන්නේ දැන් 3rd class වැඩ කියලා කියන එකට ඉංග්‍රීසියෙන්
1: right
0: සිංහලෙන් කියන දෙකයි පණේ වැඩ.
1: ඒකනේ එහෙම වෙන්න බෑනේ. තනි කරනවම ගයවලා.
0: එතරිනුත් 50ක් කරගම් කරලා. 7000ක් කරගම් කරලා.
1: තුන විතරයි තියෙන්නේ.
0: 7000ක් කරගම් කරලා කියන්නකෝ සිංහලට එද්දි. අනේ අම්මෝ.
1: තනි කර බොරුව නේද මේව කරලා දී?
0: බොරුව නෙන්නා. 3rd class වැඩ කියලා ඉංග්‍රීසියෙන් කියන එක සිංහලට එද්දි 2.50 වැඩ.
1: ඒ උනාට මං කියන්නේ ඔවා 2.50 වැඩ හොඳේ.
0: 7.50 කරකම් කරලා ඉතින්.

0: La Conda Radio on TN.
1: සියව සත්පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි රිමෝට් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න
3: පටස්කාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි බේරා ගැනීමට මාස 14කට වැඩි කාලයක් 40 වසරක විශ්වාසය ගනු දෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය
4: 4 විනාඩි 48යි වෙලාව
5: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
6: මේ TVS Sport 110 පෙට්‍රල් හීටරයක් ගැව්වාම යනවා
7: ඉවරයි
8: TVS Sport 110 පෙට්‍රල් හීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි

යානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වඩේක වින්දනය සමඟ ගමට රටට නොවට ඇහෙන්න ගයන්න බිඳුවයි හත්සිය හයයි 266 176 අංකයට ඔබ

0: හතරයි විනාඩි 50යි වෙලාව ඉබිනි ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව මේ දවස්වල දැන් ITN එකේ අලුතෙන් ඩ්‍රාමා සීරීස් එකක්ම ඇවිල්ලා තියෙන්නේ නේද අලුත් ඩ්‍රාමාස් හතරක් විතර තියෙනවා නේද
1: අදත් එකක් පටන් ගන්නවා
0: අදත් එකක් පටන් ගන්නවා
1: හා
0: තප්පෙන් පැන්න
1: හරි
0: කවුද ඔයාද නෑනේ
1: නෑ ඔයා වෙන්න පුළුවන්
0: අලුත්ම ඩ්‍රාමා එක ITN එකේ තප්පෙන් පැන්න අධ්‍යක්ෂණය ධනංජය සිරිවර්ධන සතියන්තේ රාත්‍රී 8:30ට බලන්න පුළුවන් මේකේ තියෙන සෝංග එක

0: tunay tashma pa anu tunay tashma hata
1: lakhanda
0: lakhanda radio itn
2: hatray vinadi 57 vilava
3: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙ කුමන්න අදම අමතන්න 01176679579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල් හේන පාර මහරගම
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් Rhino roofing within Hadunwadina. Rhino Premier Roofing Sheet. Fetis Tresandha. Hadunai Anuhaya Amatana.

0: හතරයි විනාඩි 55යි වෙලාව ඉවිනින් ඩ්‍රයිව් හගෙන ඉන්නේ. කවුද අපිට මැසේජ් කරපු අය ඉන්නේ මේ වෙලාවේ සින්දුවක් අහන්න මැසේජ් කරපු අය කවුද ඉන්නේ? අපේ ප්‍රශ්නෙකුත් අහුව නේද ඉස්සෙල්ලා?
1: ඔව් නේ, අපි පොඩක් එක මතක් කරමු. මොකද අපිට එක්කෙනෙක් දාලා අයියේ ඔයා අහපු ප්‍රශ්නේ ආයෙත් කියන්නකෝ කියලා කියන අයියේ.
0: මට ප්‍රශ්න මතක නැහැ. මේවා මං ඇහුවේ බස් එකක් තියෙනවා, බස් එකේ 20 දෙනෙක් ඉන්නවා.
1: ඕකේ.
0: එකෙන් හරි අඩක් පිරිමි පුද්ගලයන්. හරිද?
1: හරි.
0: පිරිමි පුද්ගලයන් හරි අඩක්. ඊට පස්සේ පයින් බහලා යනවා 5 දෙනෙක්.
1: හරි.
0: දැන් බස් එකේ ඉන්න පිරිමි සංඛ්‍යාව කීයද?
1: පිරිමි සංඛ්‍යාව කීයද?
0: මොලේට සමනල් ගැටේ වැටුණා නම්
1: සමාවෙන්න. සමාව අවසර. මේකයි අපේ ප්‍රශ්නය.
0: ඕකයි අපිට ප්‍රශ්නේ. අපිට ප්‍රශ්නයක් කියලා තියෙන්නේ ඕක. ඉතින් ඔයා උත්තරේ හොයාගත්තොත් අපිට මැසේජ් එකක් දාන්න.
1: 27.3 93.5 93.7 27.3 93.5 93.7 පුළංකම තියෙනවා අපේ ප්‍රශ්නෙට උත්තරයක් එවන්න.
0: මේක ගණිතමය ගැටලුවක් නෙවෙයි. මේකේ තියෙන්නේ වචන වලින් කරපු
1: හරි උප්පරවැට්ටියක්.
0: උප්පරවැට්ටියක්. හරි. අන්නේ භාෂාවෙම. ඉගෙන දා ඔක පොඩ්ඩක් ලොකුවට හිතලා මේක ගණන් කොලයක් අරගෙන ගණන් හදලා. එහෙම නිකන් පිස්සුනට අනේ ලෑස්ති.
1: ඊට පස්සේ අම්මගෙන් ටොකු පාරවල් එහෙම කාලා ගණන් මතක් නැද්ද ගණන් දන්නේ නැද්ද කියලා.
0: එහෙම නිකන් ලොකුවට නිකන් මේක නටාගෙන කරන්න කියලා නිකන් පිස්සුනට අනේ
1: ලෑස්ති. මේ ළඟමයි තියෙන්නේ උත්තරේ.
0: ඕයි පොඩි කතාවක් තියෙන වචන ප්‍රයෝගයක් තියෙන එක. අන්න ඒක වචනේ.
1: අපිට පිරිමි ළමයි එහෙම පාවිච්චි කරන්නේ ගැරු ළමයිට නිතරම.
0: වචන සම්බන්ධ ප්‍රයෝගයක් තියෙන්නේ.
1: හා
0: ඒක නිසා මේ ඔක පොඩ්ඩක් ඒක න හිතන්න.
1: අපි WhatsApp එකේ පැතරන්ද?
0: යා කවුද ඉන්නේ?
1: පුසලාවෙන් අනුර ඉන්නෝ මේ වෙලාවේ එතකම නිලක්ෂි ගුලියා පිටින් නම් හැමදාමගේ මැසේජ් එකක් දාලා දෙනවා. HKD ගාමන් ටිකේ කට්ටිය සද්දටම අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. මාෂා දිල්හානීද, කමල් දිශාන්ත, දම්මිකා, විනීතා, චන්ද්‍රලතා, එතකොට ශ්‍රියානි, රංගිකාන්ති, චාන්දනී, හර්ෂණී මේ කට්ටියම එකතු කරගන්න කියලා තියෙනවා. ඕකේ ඊට පස්සේ බොයගොඩ පැත්තෙන් ඉන්නවා සුමන අයතුළු යාළුව හැමෝම පවුල හැමෝමත් එකතු කරගෙන ලස්සන සිද්ධාක් දෙන්නේ කියලා කියනවා. රුවන්වාවත් එකතු කරගන්නවා. කඩගස්සිගිරි ඉඳන් මැසේජ් එකක් දාලා තියෙන්නේ. එතකම විරකොඩිය බේකරිය හැමෝම ගොඩක ආදරෙන් එකතු කර ගන්න මැසේජ් එක දාලා තින් ජය මාමා
0: දෙන්නේ කියලා. ඔය කිව්ව නේද? දෙන්නේ මැසේජ් එකක් දාලා මොකද්ද කියන්නේ කියලා
1: කිව්වද?
0: එහෙම කිව්වා. සමානෙන් ඔය අල් යයන්න පාවිච්චි කරලා වැඩිපුර කතා කරන්නේ මේ දකුණු පළාතේ
1: අය.
0: ඔය බස්සාහිර නේද?
1: ඔව්.
0: අයිති වෙන්නේ.
1: හරි.
0: දකුණට යන්න
1: අපිට ඔය හැම පළාතක් මොට්ටුයි වගේ.
0: මොට්ටුයි රයිට්. එහෙම කියන්නේ.
1: ඒ වින්නේ අපි.
0: අපි කොහෙත් එකයි.
1: ඒකනේ. අපිට කොහි ගියත් ඉන්න අර කොහෙද වවුලගේ මලගෙදර ගියාට පස්සේ මලගෙදර වෙඩින් එකට ගියාට පස්සේ නේද එල්ලිලා ඉන්නවා
0: කියන්නේ. එතනත් වවුලා. වවුලා මැරුවා එතනත්. මගුල් ගෙදර ගිහිල්ලා වවුලා මැරුවා. අනේ අම්මෝ.
1: ඒ වගේ අපිට කොතනත් එකයි.
0: ඉස්සෙල්ලා අර තුනේ පන්ති වැඩ කිව්ව වගේ තමයි
1: දැන්.
0: දැන් මෙතන වවුලගේ මලගෙදර.
1: හරි හරි එහෙම පොඩි මිස්ටේක් එනවා කිව්ව දේ හරිනේ.
0: ඩම්බෙලා ඩුම්බෙලා නේ. හරි දැන් ඔය දැන් දකුණ ගැන කතා කරාට පස්සේ දකුණට ආවේනික කෑම වර්ග තියෙනවා නේද? ස්පෙෂලි මාළු ඇඹුල් තියෙනවා. කටට කෙල උනනවා මතක් කරගන්න.
1: ඔව් කෙල ඉන්නවනේ එන්න.
0: හරිද? මේ මාළු කරේ එක හදනවා මේ දකුණු පළාතේ. හරි රහට.
1: ඒකට
0: ගහන්න කවුරුත් නැහැ.
1: රයිට්.
0: කොළඹ ඇවිල්ලා මාතර බත් කඩේ කියලා දාගෙන හැදුවත්
1: ඒක අපිව කලින් දාසෙත් මාතර බත් කඩේ හැමතැනම දිනව ඇත්තටම.
0: ඒක වෙනස්. හරිද? හැබැයි දකුණේ මාතර හදන ඇඹුල් තියල් එක ගිහිල්ලා යන වෙලාවක කාලා බලන්න කඩේකින් ඇත්තටම මාතර කඩේකින් මාතර පැත්තේ ඒක අමුතු රහක් තියෙනවා.
1: ඔව් ඒක වෙනම රහක්.
0: ඔව් අර ගොරක හොඳට අඹරලා දාලා නේද? රසට මුල් පාටට රසට තියෙනවා.
1: රයිට්.
0: ඉතින් ඔයාලට ගෙදර මේක මේ දැන් හදාගන්න දැන් මාතර බත් කඩේකටම යන්න ඕනේ
1: නෑනේ. මාතර මොකද දකුණු පළාතට යන්න ඕනේ නෑනේ.
0: යන්නම ඕනේ නෑ. ඔයාලට පුළුවන් ගෙදර හොඳට මාළු කරේක රසට හදාගන්න විචය මාළු කරි මිශ්‍රණය ගත්තොත්. මස් කරි මිශ්‍රණය, මාළු කරි මිශ්‍රණය තියෙනවා.
1: මේවා
0: ගත්තොත් ඔයාටත් ඔය රහට මාළු කරේකක් හදාගන්නවා කියන එක ඇඹුල් තියල්ම වෙන්න ඕනේ නෑනේ.
1: හරි.
0: මාළු කරි එකක් රහට හදා ගන්නවා කියන එක කරන්න
1: පුළුවන්.
0: නැතිං. ඒ නිසා ඔයා ගෙදර ගෙනihin තියාගන්න විචය මාළු කරි 3-5 මිශ්‍රණය, මස් කරි 3-5 මිශ්‍රණය දාලා හදන්න හමුතුම රහක්.
1: හරි.
0: හැබැයි අමුතුම කියන මේකේ වසවිස නැහැ. රසකාරක නැහැ.
1: કૃતિම අඩංගු දේවල් නැහැ.
0: ඒ නිසා තමයි මේව පිරිසිදු ස්වභාවික රසය රැකෙන විදිහට මේ දේවල් නිෂ්පාදනය කරලා තියෙන්නේ විජේ නිෂ්පාදන සමාගම.
1: ඒ නිසා අපේ රසයේ රටේ සැමට බෙදෙන විජේ නිෂ්පාදනව තෝරලා බේරලා ගන්න ඕනේ. එහෙම ගන්නකොට වදන්න අනුකරණ නිෂ්පාදන රසක් තියෙනව වෙළඳපොලේ අතරින් හොඳම නිෂ්පාදනය තෝරගන්න ඕනේ. ඒ නිසා අපි කියන්නේ විජේ නිෂ්පාදන තෝරගනිදී ඔන විජේ ලාංඡනය තියෙනවද කියලා බලලම විජේ නිෂ්පාදන තෝරගන්න කියලා.
0: ඒ වගේම තමයි හදිස්සියට අතමාරුවක් කරගන්න ළඟපාත කවුරු හරි ඉන්නවනම් හිතේ හැටියට විශ්වාසවන්තව ගනුදෙනුවක් කරන්න කෙනෙක් ඉන්නවනම් ඒක කොච්චර වටිනවද නේද? හැබැයි ඉතින් එහෙමයි කියලා හැම වෙලාවෙම වද දෙන්න බෑනේ යාළුවෙක්ට උනත්. හැබැයි තමන් ළඟ රන් භාණ්ඩයක් තියෙනවනම් විශ්වාසවන්ත තැනක තියලා මුදලක් ගන්න, අන්න ඒක තමයි හොඳම ක්‍රමේ. කාටවත් කරදරයක් හිරිහැරයක් නැහැ. ගියා රන් භාණ්ඩේ තිබ්බා, හොඳ ඒකට උපරිම සාධාරණ මිලක් අරගෙන තමන්ගේ අවශ්‍යතාව ඉටු කරගන්න පුළුවන්. අන්න ඒ වෙනුවෙන් තියෙන හොඳම තැන තමයි පල්ලියගුරුගේ රන් අය සේවාව කියලා කියන්නේ.
1: 40 වසරක විශ්වාසනීය සේවාවක් එක්ක අර පුලංකම තියෙනවා. පල්ලියගුරුගේ රන් අය සේවාවත් එක්ක විශ්වාසයෙන් වගකීමෙන් එකතු වෙනවා. ආගේ රන් භාණ්ඩෙට උපරිම මුදල් ලැබෙනවා වගේම දැන් රවුම් පාර ආගේ ලක්ෂයටම රුපියල් වෙන්නේ පොලිය රුපියල් 480ක් විතරයි. ඒ නිසා අර පුලංකම තියෙනවා විශ්වාසයෙන් පල්ලියගුරුගේ රන් අය සේවාවත් එක්ක එකතු වෙන්න. ගනුදෙනුවයි රත්තරම් පල්ලියගුරුගේ රන් අය සේවාවේ ශාඛා තියෙනවා.
0: හැන්දෑව 5:05 සුබ සන්ධ්‍යාවක්.

යානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වදේක වෙන්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76 තුන්සිය

සීමා සහිත ස්වාධීන රූපවාහිනී සේවයේ බත්තරමුල්ල වික්‍රමසිංහපුර පිහිටි ප්‍රධාන කාර්යාලයේ ප්‍රවාහන අවශ්‍යතාවන් සඳහා මාසික කුලී පදනම මත අවුරුදු දෙකක කොන්ත්‍රාත් කාලයක් සඳහා දිත්ව වායු සමීකරණ සහිත ආසන 12 2010 වර්ෂයේ හෝ ඊට පසු නිෂ්පාදිත වෑන් රථ දෙකක් රියදුරු හා ඉන්ධන සහිතව සේවයේ යෙදවීම වෙනුවෙන් මුද්‍රා තබන ලද මිල ගණන් කැඳවනු ලැබේ. 2026 ජූලි මාස 27 වනදා පසු දෙකට පෙර සභාපති ප්‍රසම්පාදන කමිටුව සීමා සහිත ස්වාධීන රූපවාහිනී සේවය වික්‍රමසිංහපුර බත්තරමුල්ල යන ලිපිනයට මුද්‍රා තබන ලද මිල ගණන් ලියාපදිංචි තැපෑලෙන් එවීම හෝ ගෙනවිත් භාරතීය හැක. වැඩි විස්තර සඳහා 0112 7744 024 0112 7745

0: ඇතිනමලා රාත්‍රි හතට ලක්කනෙන්
1: සමනුග්‍රහය
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 011 7679 679
3: සීමා සහිත ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශනාගාර සඳහා මාසික කුලී පදනම මත රියතුරු සහ ඉන්ධන සහිතව වාහන සේවයේ යෙදවීමට මිල කණන් කැඳවනු ලැබේ. හොන්නස්කෙරිය විකාශනාගාරය සඳහා වායු සමනය රහිත 2000 වසර හෝ ඊට පසු නිෂ්පාදිත දොර 4 ඩබල් කැබ් රථයක්. මඩුල්සිම විකාශනාකාරය සඳහා 2011 වසර හෝ ඊට පසු නිෂ්පාදිත ත්‍රිරෝද රථයක්. වැඩි විස්තර සඳහා අමතන්න

0: 01 11 2 774 01 11 2 775 493 වැඩි විස්තර සඳහා 2026 ජුලිතා 7 වන දින දිනමින පුවත්පත බලන්න.
1: හවස 5:08 වෙලාව.

0: අවසපහයි විනාඩි 9 වෙලාව දාංගලයේ කට්ටියක් දාංගලෙන් එනවා මේ වෙලාවේ
1: ඕකේ
0: හයිවේ කියන්නේ හයිවේ කියන්නේ යාලා එන්නේ ලොකු ජයග්‍රහණයක් ලබලා කට්ටියක මතක් කරන්න කියලා කිව්වා
1: ඕකේ
0: ජයග්‍රහණය ගැන කිව්වොතින් ඒක අපිටත් ජනමාධ්‍ය අමාත්‍යංශය කණ්ඩායම සහ විදේශ කටයුතු අමාත්‍යංශයේ කණ්ඩායම සමග අමාත්‍යංශ වල තියෙනවා ක්‍රිකට් කණ්ඩායම අන්න එකට ගිහිල්ලා අපේ කොල්ලෝ ටික ජයග්‍රහණය කළා
1: රයිට්
0: කාමද අප්පුඩියක් නියමයි නියමයි අපි සංජීව රණසිංහ තමයි මට කතා කරලා කිව්වේ කට්ටියම මේ වෙලාවේ අපි වහගෙන එනවා කියලා එතන චන්දුල ප්‍රසාද් එතකොට බුද්ධික නේද
1: ඔව්
0: බුද්ධික එතකොට ජනක ඊට පස්සේ ආස්ෆාල් තිලින අරුණ ලක්මාල් දයාන් නැතුළු සෙට් එකම ඉන්නවා ඔක්කොගෙම නම් පොඩ්ඩක් අරේ මේ මිසුරා නම් සෝරි
1: අපි ටටක් ගාලා ලියාගත්තේ
0: රයිට් එනම් කට්ටියම චාවේවා ඔම දිනන්න ඕන දිගටම එක තැනකින් අතර වෙන්න බෑ

0: හැම මේකම රේසිකතු ඇති ඔයා ෆුල් චිල් එකේ බයික් එකේ වයිනේද ගමන
1: කලබල වෙන්න එපා මගේ බයික් එකේ ටයර්ස් සියට් ප්‍රීමියම් රේන්ජ්නේ
0: වංගුණත් වෙට් පාරක් උනත් ෂුවර්ද
1: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරේ වයිනතු එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් රිප් X5 සහ සුමිට් 5 සියට් රෝලිස් රස්
2: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි ISO GMP තත්ත්ව සාධකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
3: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත

0: පහවිනාඩි 21යි වෙලාව. අපි සෞඛ්‍ය සම්පන්නව ඉන්න කියලා. අපි කරන හොඳ පුරුද්දක් තමයි වතුර බොන එක.
1: හා.
0: වතුර බොන එක නිරෝගී සම්පන්නභාවයට හරි වටිනවා කියලා කියනවා. ඉතින් අපිට මේ රටේ ඕන තරම් පානීය ජලය ගන්නත් පුළුවන් බොන්නත් පුළුවන් පහසුකම් තියෙද්දිත් සමහර වෙලාවට කට්ටිය වතුර බොන එක හරි අඩුයි. ඉතින් සමේ යන දීප්තිමත් භාවයට වෙට් කතියට මේ හැම දෙයකම වතුර අපේ ඇඟේ තියෙන්න ඕන. වාහනේට පෙට්‍රල් ගහනවා වගේ වතුර දාගත්තොත් තමයි ඇඟට අපිට හොඳට ඉන්න පුළුවන් කියලා කියනවා. ඇතැම් ලෙඩ රෝග වලට විතරයි සමහර වෙලාවට වග්ගඩු ආශ්‍රිත සමහර රෝග වලට විතරයි වතුර බොන එක කන්ට්‍රෝල් කරන්න කියලා කියන්නේ. නැත්නම් හැමෝම වතුර බොන්න කියලා තමයි කියන්නේ. ස්කෝලේ ගියත් වතුර බොන්න.
1: ඊට පස්සේ ගෙදර ආවට පස්සේ බලන වතුර කොච්චරක් බීලාද බෝතලේ ඉවරද?
0: ඔව් එහෙම තියනනේ. හැබැයි ඉතින් දිනපතාම ප්‍රමාණවත් ජලය ප්‍රමාණයක් පානය කරනව වගේම මේ බොන වතුර තියෙන්නේ මොකේද කියන එක සම්බන්ධවත් සැලකිලිමත් වෙන්න ඕන.
1: يعني වතුර බොන්නේ බෝතලය.
0: බෝතලය. වතුර බොන බෝතලය. සමහර වෙලාවට දැන් ප්ලාස්ටික් බෝතල්නේ ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ. ප්ලාස්ටික් බෝතලේ වතුර බීලා කඩෙන් ගත්ත බෝතලයක් නම් ඒ වතුරට ගිවුරාට පස්සේ ආයෙමත් ඒකට
1: පුරව ගන්නවා
0: ෆිල් කර ගන්නවා. එහෙම අරගෙන අපි පාවිච්චි කරනවා. හැබැයි ඔයා දන්නව ඇති සමහර විට නොදන්නව ඇති මේ පානීය බෝතල් ජලය.
1: හරි.
0: ඒ බෝතල් එක වරක් පමණක් පාවිච්චි කරන්න කියලා කියලම තියෙනවා.
1: නැවත පාවිච්චි කරන්න හොඳ නැහැ
0: කියලා තියෙනවා. ඉතින් ඒක නොසලකා හරිමින් භාවිතා කරනකොට අපිට නොදැනුවත්වම අපේ ඇඟ ලෙඩ වෙනවා.
1: අපි හිතනවනේ අපි ඔන්න හිතලා ආයි මොකක් හරි බීම් එකක් හරි අරගෙන ඒ බෝතලේ ආයි ෆිල් කර ළඟ තියාගෙන ලීටර් එක දෙක ළඟ තියාගෙන බොන්න හදනවා.
0: එහෙම නොතින් අපිට අපි නොදැනුවත්වම මේ ප්ලාස්ටික් කොටස් නැත්නම් මේ කියන විස රසායනික ද්‍රව්‍ය අපේ ශරීරයට ශරීරගත වීමේ ඉඩ අවස්ථාව තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම උණුසුමට නිරාවරණය වුණාම මේ ප්ලාස්ටික් බෝතල් මේවා ඇතුලේ රසායනික අංශු ප්ලාස්ටික් අංශු නිෂ්පාදනය නිර්මාණය වෙලා ජලයත් එක්ක මිශ්‍ර වෙනවා. ඉතින් ඒ දේවල් නිසා අපේ ශරීරයට එකතු වෙන්න පුළුවන්. විශේෂයෙන්ම පානීය ජල බෝතල් අවුව තියෙන තැන්වල තියන්න හොඳ නැහැ. කඩේක උනත් අවුව තියෙන තැනක බෝතල් තියලා තියෙනවා නම් එතනින් ගන්න එපා. මොකද වතුර බෝතල් ප්ලාස්ටික් බෝතල් වතුරේ එක මේ කඩවලල එළිය තියලා තියෙනවා කටියට පේන්න. හැබැයි එතන අවුව තියෙන තැනක් නම් ඔය කියන විදියට මේ රසායනික සංඝටක ජලයත් එක්ක මිශ්‍ර වෙලා තියෙන්න පුළුවන්. ඒවා බිව්වට පස්සේ
1: අපි ලෙඩ වෙනවා.
0: හොයන්න බෑ කොහෙන්ද ලෙඩ වුනේ කියලා. අන්තිමට ලෙඩ වෙලා.
1: ඉතින්
0: මේ නිසා විශේෂයෙන්ම කියන්නේ ඉතින් පුළුවන් නම් බෝතලයක් අරගන්න වීදුරු බෝතලයක වතුර දාගෙන පාවිච්චි කරනවා නම් ඔය කියන ප්‍රශ්න ගොඩක් අඩුයි.
1: එහෙම නැත්නම් ඒක ආරක්ෂා වෙන්න
0: එක ක්‍රමයක්. ඒ වගේම එක්වරක් පාවිතා කරන වතුර බෝතල් එක්වරකට පමණක් සීමා කරන්න.
1: ඒ
0: වගේම දැන් තව කාරණයක් තමයි දැන් අපි නිතර වතුර භාවිතා කරන්න අපි ගෙනියන ප්ලාස්ටික් බෝතල් තියෙනනේ වයර් පිටිපස්සේ තියෙනවා සංකේතයක්. ඒ සංකේතය තියෙනවද කියලා බලන්න. නියම කියන්නේ වතුර දාගෙන මේ විදිහට පාවිච්චි කරන්න හොඳ බෝතලයක් නම් අර තියෙන අර ත්‍රිකෝණයක් ඇතුලේ වගේ
1: 1 2 3
0: එකේ 5 ඉලක්කම තියෙන බෝතලයක් ගන්න ඕන.
1: ඒ
0: වගේම ඔය හැන්දෑ ගැරපුවයි තියෙන සංකේතයක් විදිහට තියෙන. ඒ වගේ දේවල් මේ විදිහට බලලා ගත්තොතින් සෞඛ්‍ය ආරක්ෂිතව ජීවත් වෙන්න අපිට පුළුවන්කම ලැබෙනවා. වතුර බොන එක විතරක් නෙවෙයි කරන්න ඕන. බොන වතුර ටික
1: පිරිසිදුව බොන්න ඕන
0: සෞඛ්‍ය ආරක්ෂිතව ගබඩා කරලා තියනවද කියලා බලන්නත් ඕන. එහෙම නැතුව බොන එක බීගෙන ගියා
1: ඔය කොහෙන් හරි අරගෙන හරි කොහෙන් හරි තිබිච්ච බෝතලයකට පුරවගෙන හරි බොන ලෑස්ති වෙන්න එපා.
0: එහෙම නොතින් ලෙඩ වෙනවා කියන එකත් දැනගෙන
1: බොන්න
0: ඒකටත් සූදානම් වෙලා බොන්න. නැත්තම් වතුර බොන්න කිව්ව පරියට බොන්න යන්න එපා. සෞඛ්‍ය සම්පන්නද කියලා බලලා බොන වතුර ටික බොන්න
1: ඕන.
0: එහෙම නම් තමයි අපිට ඉන්න පුළුවන් ගොඩක් 60ට වැඩි. රයිට් බදා කරන්න ඕන. සෞඛ්‍ය සම්පන්න බව ගැන කිව්වට පස්සේ වතුර වගේම තමයි අපි කන බොන දේවල් ටිකත් සෞඛ්‍ය සම්පන්නව අපි ගන්න ඕන. ඒ නිසා තමයි අපි කියන්නේ කන බොන දෙයට රසායනික දේවල් කෘමිනාශක වගුරුද ගහලා වසවිස දාලා දේවල් ගන්න එපා. දැන් අලුත් නීතියක් සම්පාදනය කරන්නත් යනවා. පළතුරු වලට වසවිස ගහන එක සම්බන්ධ.
1: හරි.
0: ඔය කහ පාටට දිදුලන විදියට තියෙනනේ.
1: ඉලිසෙන්න මේක පැණි රහ ඇති කියලා අපි හිතලා ගන්නවානේ.
0: ඉලිසෙන්න තියෙන කෙසෙල් ගෙඩි එහෙම කොච්චර රසායනික එකතු කරලාද තියෙන්නේ කියලා පොඩ්ඩක් බැලුවොතින් තේරෙනවා.
1: ඉතින්
0: ඒ නිසා ඒව වළක්වන්න රජයේ පැත්තෙන් දැන් නව නීති සම්පාදනය කරගෙන යනවා කියලා කියනවා. ඒක වුණොතින් හොඳයි.
1: ඔව්.
0: කොහොමනම් දැනට ඔයාලට කැමරට ගන්න වසවිස නැතුව රසායනික දේවල් නැතුව ගන්න නිෂ්පාදන පෙළක් හඳුන්වා දීලා තියෙනවා. ඒ තමයි විජේ නිෂ්පාදන. අරගෙන වාගේ කැම වෙලා රස ගන්නව ගන්න පුළුවන්කම දෙනවා.
1: ඉතින් අදත් වාගේ කැම ටික රස කරගන්න අපිට පුළුවන්කම දෙනවා. විජේ කුළු බඩු එකතු කරගන්න අපි දන්නා තත්වයෙන් වගේම ගුණාත්මක භවෙන් උසස් නියම රසට නියම ප්‍රමිතියට කුළු බඩු ටිකේ ඉඳන් අවශ්‍ය කරන නිෂ්පාදන සියල්ලම අපිට ලැබෙන්නේ විජේ කිරේ නමින්. එනිසා වාට කියන්නේ වාගේ කැම ටික රස කරගන්න විජේ කුළු බඩුම හොන්න මිලදී ගන්න කියලා.
0: ඩොම නිෂ්පාදන පෙළක්ම තියෙනවා, යන්ත්‍ර පෙළක්ම තියෙනවාට ගන්න පුළුවන්. සහ නිෂ්පාදනය ආශ්‍රිතව පොල්තෙල් හිඳින කර්මාන්තය කරන අයට, අඹරුම් කර්මාන්තය කරන අයට, මේ ඕනම කෙනෙක්ට ගන්නව නම් දැන් ඩෝමා මැෂින්ස් ගණනාවක් තියෙනවා, නවීන තාක්ෂණයත් එක්ක මුසු වෙලා ආපු.
1: අපි ඉතින් කියලා තියෙනවා මාක්ස්මන් හෝල්ඩින්ග්ස් ගැන ඔයාලට මතක් කරලා තියෙනවා. අලවීන් පොස හොඳ සේවාවක් එක්ක ඔයාගේ ව්‍යාපාර කටයුතු සාර්ථක කරගන්න ඒකට අවශ්‍ය කරන යන්ත්‍ර ටික, අවශ්‍ය මාදලි වලින් අවශ්‍ය ධාරිතා වලින් මිලදී ගන්නවා. යන්න ඕන හොඳම තැන තමයි නොම්බර 31 ඇල්හේන පාර තියෙනවා, ඇල්හේන පාර මහරගම තියෙනවා මාක්ස්මන් හෝල්ඩින්ග්ස් කියලා කියන්නේ.
0: අවස 5:26 වෙලාව.

Lakhanda Radio ITN Rida Vibe Beat Ekta Mix Winner

0: සම අනුග්‍රහය
1: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව තැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.

0: അവ സഹായിട്ടി
1: ഉത്തരവാദി കവീഷ് സായുരി മെഹമോമത്തെക്കത്തു കരകൻ അപ്പി ഗരാജ്ക്കേ സദ്ദിറ്റമ ആവഹഗനി ഇനി കേല മെസ്സേജ് കേ തീനവ എ ഹമോമ വഗേമ ലീ ഫാമിലിയക്കേ ഹമോമത്തെക്കത്തു കരഗന്ന റുവിനി ലീവത് എക്ക
0: ലീ ഫാമിലിയക്ക മത്തേ കൊടനേ ഓ ആ മക്കദ ദാ കിവേകട മട്ടേ കൊട
1: ദെങ്ങി കദാല നേനി അതീതീ സിദുവീ മെതന്ത
0: മട്ടേ കൊട തവ എക കിയോ വഗേ മക്കദ മാ കന്ദുരിൻ ദെകിന മാ കന്ദുലി ഇൻ നം ഗം ഹദറോ
1: അരി അരി ഒയാ മേ പ്രോഗ്രാം പാർട്ണറിനെ ഒരു വിധം അപഹാസ കരാന്നേ
0: മാ കന്ദുലിൻ മാ കന്ദുലിൻ
1: ഏക മഗേ വരദക് നവി അരി നമ ദാൻ നതി നിസാ ഇതുലോഗേ വരദ
0: ഓമ തമായി തിങ്
1: തമാക്കി വരദ പിലിഗാന്നേ നീ കവദാക്ക
0: ഗാൻ ഖാന്താ ഭാർഷവേ കവദ തമാങ്കി വരദ പിലിഗത്തേ എഹം പിലിഗത്ത ദവസക് തീരണ
1: ഒയാഗേ തമായി വരദ മേക മട കിയവന്ന തീരതി
0: ഇതിഹാസ ഗത വെന്നോണേ എഹം ദവസക് തീരണ
1: നേ മം പിലിഗത്ത ഹോദേ ഏക ദവസ പിലിഗത്തേ
0: പിലിഗത്ത ഏക ദവസന്നേ මං එදා නේද අර කිව්වේ පාටියක් දෙන්න ඕන කියලා මං කරේ
1: කිව්වා කිව්වා
0: නෑ නෑ මම හරි කියපු දවසේ
1: ඈ ඔව් ඔයා හරි කියලා කිව්වා
0: ඔයා වැරද්ද පිළිගත්ත නෙවෙයි
1: මං ඔයා හරි කියලා කිව්වා
0: මම නිවැරදි කිව්වා
1: එතනත් බොරුවනේ එතනත් වැරද්ද පිළිගත්තේ නෑනේ
0: රයිට් සිද්ධා කහන ගැටිය එකතු කර ගන්න අතරේ තව චන්ද මැසේජ් කළා තියෙනවා නිහාලේ වගේම සුරේෂ් අතුරු ගැටිම් ඉන්නවා කියලා නිට්ටඹේ මේ වෙලාවේ ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඊට පස්සේ සුසාර මැසේජ් කරනවා සිද්ධා කහන එකතු කර ගන්න කැකන දුරේ මාතර ඉඳලා මැසේජ් කරනවා මේ වෙලාවේ ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නවා කියලා වගේම දිලීප සමන් ඒ වගේම රුවන් නතුරු මගේ යාළුවෝ ගැටිම් එකතු කර ගන්න අපි අද පොඩි පාටියක් කියලා දෙනවා හරිස්සමෙන් පාටි දැම්මට ගමක්
1: නැහැ.
0: හා හා. යන එන ගමන් වලදී.
1: හරි.
0: පාටි ඉවර වෙලා.
1: හා රෑ වෙලා.
0: රෑ වෙලා. අන්නේ ගමන් වලදී පරිස්සමෙන් නැත්තම් අන්තිමට අපිට එක එක නරක විදිය පෝස්ට් දකින්න ෂෙයා වෙනවා දකින්න පුළුවන්කම ලැබෙනවා.
1: එහෙම වෙන්න එපා. පරිස්සමෙන් යන එන ගමන යන්න. කොච්චර පරක්කුරක්.
0: ඔව් ඊ පෙරදා මේ වේද මාතර වැල්ල මඩෙමෙදි. හොඳ තරුණ ජීවිත දෙකක්. ලස්සන තරුණ ජීවිත දෙකක් නිකරුණේ මහමග නැති වෙලා තිබුණා. දැක්කම දුක හිතෙනවා. ඉතින් මේ වගේ දේවල් වුණාට පස්සේ ඉතින් රියානතුරු කියන ඒවා කොතෙන්ද කොයි විදියට වෙනවද දන්නේ
1: නැහැ.
0: ඒ නිසා පරිස්සමෙන් යන එන ගමන්.
1: ඔව්. එයාගේ වාගේ හදිස්සිය නිසා තමයි මේ ඔක්කොම.
0: ඒක නිසා ජීවිත අහම්බෙන් ලැබෙන කලාතුරකින් ජීවිත මේ ලැබෙන දේවල් අකාලේ නැති කරගන්න එපා.
1: හහ්.
0: ඒ නිසා පරිස්සමෙන් කොච්චර පාටි දැම්මත් කමක් නැහැ යන එන ගමනේදී යන්න බැරි නම් වාහනයක බයික් එකක යන්න බැරි නම් බයික් එක දාලා.
1: හා.
0: හයරින් වාහන తీරනේ ඕන තරම් එහෙම එකක යන්න
1: නෑ එන එ මම කියන්නේ එහෙම නෙවෙයි
0: එන
1: පාටිය දෙන්න එන්න කිව්වා නම් දැන් නවත් පසු ගන්න දෙන්න ඕනේ
0: ඔව් ඒකත් හරි පාටියට එන්න කියනවා නම්
1: රයිට් එදා රැට නවතන් පසුකම් නොමිලේ
0: නවතන් පසුකම් නුත් ලෑස්ති කරන්න
1: ඔව් නැත්තම් බෑනේ
0: නැත්තම් ඒ වගේ මේ
1: පාටි ලෑස්ති ගන්න එපා
0: පාටි ලෑස්ති කරන්න එපා
1: හරි නැත්තම් පාටි අරගෙන ගෙදර එන්න
0: ඔව් හරි හොය බුද්ධිමත් తీරන වගේ
1: කියලා ඒකනේ කියලා වැඩනවත් එක ඉඳලම බුද්ධිමත් වෙලා
0: බුද්ධමයි දැක්කමයි හවස 5:41 වෙලාව

0: සුබ සන්ධ්‍යාව කව සුබ 6 විනාඩි 43 විලාව.
1: විලාව ඔබ වෙත ගෙන ආවේ. අකසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබෝ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.
2: Silom Green Life Plantation Private Limited. I'm going to live a new green life.
3: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps. අමතන්න 077 777 7374.
1: අකසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබෝ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
1: පස්සෙනි ගොමියගේ හෝමඟම ගින්න ලංගමේට හිමිවන සුකෝභෝගී බස් අත ඉදිරි සති තුන ඩෙංගු දැඩි අවධානමක ට්‍රම්ප් කැනඩාවට පැන වූ බදු
2: ලක්කඩ ප්‍රවෘත්ති සවස 6:00 ට බලාපොරොත්තු වන්න

0: නොතරයේ පෙරලිකරන NLB මෙගා පව තැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම නොතරයේ NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
1: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනෝම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවර මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 011 6 7 9 5 7 9. සිහිනක තනි වෙලා
2: මේ කවුද?
3: මං අම්මේ සෙන්රත් පුතා.
2: මොකෝ මේ ෂර්ට් එකේ මුණවහගෙන?
3: නෑ අම්මේ, එක දවසක් පිච්චි වැරද්ද අනිත් දවසේ වෙන්න දෙන්න බෑනේ. මං එනකොට නංගිය කකුලක් උඩ කකුලක් දාගෙන පාඩම් කරනවා. මාව දැක්කොත් එහෙම නංගිය වැරදියට හිතයි කියලා මං මෙහෙම මුණවාගෙන ආවා. එහෙම හොඳයි නේ අම්මේ.
1: තිමිර උඩල මත අධ්‍යක්ෂණයක්.
2: පුතා වාඩිලා ඉන්නකෝ, මං තේකක් හදාගෙන ඉන්න.
3: බලන්නකෝ අම්මේ, හැමදාම ඔහොමනේ. මෙයා වෙනස් වෙන එකක් නැද්ද?
2: වෙනස් වෙයි පුතේ, මාත් ඉස්සර ඔහොම තමයි. මාස හතරක්ම තාත්තා වගේ පස්සෙන් ආවා.
3: ඇත්තට
1: සතියේ දිනවල රාත්‍රී 8:30ට IT

0: පහයි විනාඩි 52යි වෙලාව. ඩෙංගු තව වැඩි වෙලා කියලා කියන්නේ. ඉතින් තාත්තේ බරපතලයි. දැන් මේ වෙනකොට 56ක් ජීවිත නැති වෙලා තියෙනවා.
1: ඉදිරි සති තුන අවදානම් කියලා කියනවා.
0: අවදානම් තත්ත්වය වැඩි වෙමින් තියෙන්නේ. ඉතින් මේක පාලනය දැන් අපෙන් ගිලිහෙමින් තියෙන නිසා මේක පාලනය කරගන්න එක අපිටම තියෙන වගකීමක්. ඒ නිසා ඩෙංගු බලන්න එනවා කියන කමිටු වලට බයවත්, ඩෙංගු බලන්න එන පීචය මහතුරුන්ටවත් බයයි.
1: හරි.
0: ඔබ ඩෙංගු පරිස්සයන් ඇති කරගන්නේ නැතුව ඉන්න එක නෙමෙයි කරන්න ඕන. ඔබ ඔබේ ආරක්ෂාව ගැන හිතලා, ඔබේ වටපිටාව, ඔබේ දරුවන්ගේ, වැඩිහිටියන්ගේ, මේ සියලු දෙනාගේ ආරක්ෂාව ගැන හිතලා ඩෙංගු බෝවන පරිස්සයන් විනාශ කරලා දාන්න.
1: හරි.
0: දැන්වත් ඒක කල්පනා කරන්න,
1: මේක හැම වෙලේම බලන්න.
0: ඔව්. මේක මෙහෙම නොවුනොතින් තවදුරටත් අපිට අවාසනාවන්ත ලෙස මේ මරණ සංඛ්‍යාව ඉහළ යන එක කියන්න වෙයි. 56යි, 58යි, 60යි ඔහොම කියන්න වෙයි. අනේ මෙහෙම කියන්න වෙන්න එපා කියන එක තමයි. 60යි කියලා කියන්න වෙන්න එපා අපිට. ඒක තමයි අපේ ප්‍රාර්ථනාව. ඉතින් ඒ ප්‍රාර්ථනාව ඒ විදිහට වෙන්න නම් ඔබ පරිස්සම් වෙන්න ඕන. ඔබේ වටපිටාව පරිස්සම් කරගන්න ඕන. පරිස්සම් ඉති තැනක් බවට පත් කරන්න ඕන. පුංචි දරුවන්ට, පාසලෙන් දරුවන්ට, දැන් රජයෙන් කිව්වා මේ මදුරුවන්ගෙන් ආරක්ෂාවෙන්, මදුරුව දශරගෙන්ගෙන් ආරක්ෂාවෙන් අද්දිකට අදමක් කන්දලා යවන්න පුළුවන් නම් ඒකට අවසරයක් ලැබිලා තියෙනවා. ඒක මොකක් හරි ක්‍රමානුකූල විදියකට පාසලට
1: පැගිරි අර තෙල්ලේ මොන හරි ගාගෙන යන අවස්ථාව දීලා තියෙනවා.
0: ඔය වගේ මොන හරි මදුරු විකාශක දේවල් ආලේපනයන් භාවිතා කරන්න. මේ මොන දෙයින් හරි කමක් නැහැ, කොහොම හරි පරිස්සම් කරගන්න. ප්‍රතිශක්තිය වර්ධනය වෙන විදිහ ආහාර ටිකක් දෙන්න දරුවන්ට, වතුර බොන්න දෙන්න. මේ දේවල් වලින් ළමයි පරිස්සම් කරගෙන ඩෙංගු වළක්ව ගන්න ඔබට කළ හැකි හැම දෙයක්ම
1: මේ වෙලාවේ කරන්න.
0: ඒක තමයි වටිනම දේ. අපිට පරිස්සම් වෙන්න මේ ඩෙංගු වසංගතයෙන් සමාජය පරිස්සම් කරගන්න අපිට කරන්න පුළුවන් වෙන්නේ. හවස 5:54 වෙලාව විජේ නිෂ්පාදන කැම වේලට එකතු කරගන්න වගේම තේ එකක් කෝපි එකක් හදාගෙන බොනකොට රසට දැනෙන විදියට ඒ තේ එක කෝපි එක හදාගෙන බොනවා නම් ගන්න ඕන විජය තේ, විජය කෝපි. වෙනස් විදියට කෑම එකක් හදාගෙන කනව නම් නූඩල් එකක්, එහෙම නැත්නම් ඉන්දියාප පිටි එකක් අරන් ගිහිල්ලා රතු ඉන්දියාප, සුන්දියාප, ඉන්දියාප මේ තියෙනවා කැමති විදියකට. මේ සතියේ සදා සුදු ඉන්දියාප නම්
1: රබර් සතියේ රතු ඉන්දියාප,
0: රතු ඉන්දියාප ඕන විදියකට කන්න පුළුවන්. ඒ ස්වභාවික රසය, ස්වභාවික ගුණය, මේ හැම දෙයක්ම ආරක්ෂා වෙන විදියට තමයි විජේ නිෂ්පාදන ඔබ අතරට එන්නේ.
1: අපේ රසය රටේ සම්බර බෙදෙන විජේ නිෂ්පාදන ආදන්න තත්වයෙන් වගේම ගුණාත්මක බව නිහලයි. ඒ නිසා ඉතිස් වසරක පාරිභෝගික විශ්වාසය විජේ නිෂ්පාදන වලට තියෙන්නේ. ඉතින් ළඟම වෙන සැලෙන් සුපිරි වෙන සැලෙන් ඔබ නිෂ්පාදන තෝරගනිති අනුකරණ නිෂ්පාදනයට රැවටේ නැතුව විජය ලාංඡනය තියනවාද කියලා බලමු. ඒ නිෂ්පාදන මෙලදී ගණන් මතක් කරන්න එපා.

0: entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
1: සීමා සහිත ස්වාධීන රූපවාහිනී සේවයේ බත්රමුල්ල වික්‍රමසිංහපුර පිහිටි ප්‍රධාන කාර්යාලයේ ප්‍රවාහන අවශ්‍යතාවන් සඳහා මාසික කුලී පදනම මත අවුරුදු දෙකක කොන්ත්‍රාත් කාලයක් සඳහා දිත්ව වායු සමීකරණ සහිත ආසන 12/2010 වර්ෂයේ හෝ ඊට පසු නිෂ්පාදිත වෑන් රථ දෙකක් රියදුරු හා ඉන්ධන සහිතව සේවයේ යෙදවීම වෙනුවෙන් මුද්‍රා තබන ලද මිල ගණන් කැඳවනු ලැබේ. 2026 ජූලි මාස 27 වනදා පසු දෙකට පෙර සභාපති ප්‍රසම්පාදන කමිටුව සීමා සහිත ස්වාධීන රූපවාහිනී සේවය වික්‍රමසිංහපුර බත්රමුල්ල යන ලිපිනයට මුද්‍රා තබන ලද මිල ගණන් ලියාපදිංචි තැපෑලෙන් එවීම හෝ ගෙනවිත් භාරතීය හැක. වැඩි විස්තර සඳහා 0112-774-424 0112-775-493 අමතන්න.

යාළුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරඟකාරී වදේක වෙන්දනය සමඟ ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න .76 376 176 අංකයට

ජීවිතයක් නැතිකර ගැනීමට කතවන්නේ එක් තත්පරයක ප්‍රමාදයක්. රිය පැදවීමේදීත් මාර්ගයේ ගමන් කිරීමේදීත් ප්‍රවේශම් වන්නේ.

0: රයිට් ඉවිනින් ඩ්‍රයිව් අහගෙන අපි ඉන්න අතරේ මතක් කරවන්න ඕන විශේෂ දෙයක් තියෙනවා. ඒ තමයි ඔයාට මුදල් හදිස්සියකට සමහර වෙලාවට අපිට සල්ලි ඕන වෙන්නේ අපි නොහිතාම. ඉතින් ඒ වෙලාවට අපිට කරන්න තියෙන හොඳම දෙයක් තමයි අපේ ගාව තියෙන රත්තරම් බඩුවක් උකස් කරලා මුදලක් හොයාගන්නවා කියන එක. ඉතින් මේකත් අරගෙන රත්තරම් බඩු උකස් කරන තැනකට ගියාට පස්සේ ඒකටත් 17 කතන්දර කියලා. ඒකට අවන මුදල දෙන්නේ නැතුව වෙන මුදලක් අපිට දුන්නට පස්සේ අපිට වැඩක් නැහැ එකින්. ඒ නිසා ඔබේ රත්තරම් බඩුවට අවශ්‍ය කරන ඔබට අවශ්‍ය කරන නියම වටිනාකම ලබා දෙන තැනක් තමයි පල්ලිය ගුරුගේ රන්නයි කියලා කියන්නේ. ඉතින් ඒ නිසා තමයි අපි කියන්නේ විශ්වාසයෙන් යන්න කියලා. ලොකු මුදලක් ඔයාගේ රත්තරන් බඩුවට ගන්න පුළුවන් වගේම වැඩි මුදලක් ලබා දෙනවා වගේම බේරා ගැනීමටත් ඔයාට පහසු කාලයක් ලබා දීලා තියෙනවා මාස 14ක්. ඉතින් මේ වගේ විශේෂ අවස්ථාවන් රැසක් එක්ක තමයි පල්ලිය ගුරුගේ රන්නායක ගනුදෙනු කරන්න ඔබට අවස්ථාව ලැබෙන්නේ.
1: දැන් ඔයාට එහෙම රස්තියාදුවක් නැතුව ඉක්මනින් අතට සල්ලි ගන්න වගේම රන් පවුමට උපරිම මුදල දෙන තැන තමයි ඔයාට තියෙන්නේ ළඟම තියෙන පල්ලිය ගුරුගේ රන්නාය සේවාව කියලා කියන්නේ. දැන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි වෙන්නේ. ඉතින් ඔයාට විශ්වාසයෙන් යන්න පුළුවන්කම තියෙනවා. ඉතින් දිවයින පුරාම ශාඛා 24ක් තියෙනව විහිදිලා ළඟම තියෙන ශාඛාවට ගියත් ඔයාට පුළුවන්කම තියෙනවා මේ පල්ලිය ගුරුගේ රන්නාය සේවාව ගැන තවදුරටත් විස්තර දැනගන්න. ඉතින් සතිය දින 7ම විවෘතයි. එනිසා ඔයාට බයක් සැකක් නැතුව ගිහින් ඔයාගේ සේවාවන් ඔනේ ඉක්මනින් සහ පහසුවෙන් විශ්වාසයෙන් ලබා ගන්න පුළුවන් එකම තැන තමයි පල්ලිය ගුරුගේ රන්නාය සේවාව.
0: ඒ වගේම තමයි ගොවිසතලතරයක් ඔබ ගන්නවා කියන්නේ වාසනාව ගෙදර අරන් යනවා වගේ වැඩක්. ඉතින් ඔබේ වාසනාව කොයි වෙලාවෙ කොතෙන්දී ඔබට ළඟාවේද කියන්න බෑ. ඒ නිසා අදවස ගෙදර යද්දී අනිවාර්යෙන්ම ගොවිසතලතරයක් අරගෙන යන්න අමතක කරන්න එපා. එමනම් අපි සින්දුවක් අහලා ආයිමත් කතා කරමු.

ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතින්ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 6769 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාරම හරගම

0: සදාචාර හොඳටම හැඳ වෙලා තියෙන්නේ. අපිට යන්න වෙලා වැවිලා තියෙන්නේ. ඒත් එක්කම මතක් කරන්න ඕන විජේ නිෂ්පාදන ගැන. රසවත් කෑම වේලක් හදාගන්න වගේම තේකක් බොනකොට, කෝපි එකක් හදාගෙන බොනකොට කම්මැලි කම නැතුව ඉන්න ඔයාට ගන්න තියෙන්නේ විජේ නමින් විජේ කෝපි, විජේ තේ. ඒ වගේම ඔයාට රසට කෑම වේලක් හදාගන්නකොට විශේෂයෙන්ම නූඩල් එකක්, එහෙම නැත්නම් ඉඳියාප ටිකක්, මේ වගේ දේවල් හදාගන්නකොට විජේ ඉඳියාප පිටි, ඒ වගේම රතු ඉඳියාප පිටි, සුදු ඉඳියාප පිටි මේ වගේ ගන්න පුළුවන් විජේ නූඩල්ස් වගේම. ඒ වගේම තෝසෙ පිටි මිශ්‍රණය, ඒ වගේම කුරක්කම් පිටි ඇතුළු නිෂ්පාදන ගණනාවක් විජේ නමත් එක්ක මිලදී ගන්න පුළුවන්කම තියෙනවා.
1: ඉතින් විජය ඕන නිෂ්පාදන මතක් කරන ගමන් අපි අදට ගිහින් එන්න යන්නේ. හෙටත් හවස 4ට ඔයාව හම්බ වෙන බලාපොරොත්තු වෙ. ඊවරින් ඩ්‍රයිව් වලින් අපි අදට ගිහින් එන්න. ඔයාලට සුබ දවසක්. මම චාරු.
0: සුබ දවසක්. අපි ගිහින් එන්න. මම චමිත්.

0: අනුග්‍රහය.
1: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය විසින් ගෙන්ව අපිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රි වීකිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න. අද මම තන්න 01176779.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: මම නම් දැන් මාරම රිලැක්ස්.
4: උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. ගනුදෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය.

0: на столе.
1: හෝමාගම හෙල්මට් කර්මාන්ත ශාලාගෙන් එන් පස් දෙනෙක් ජීවිතක්ෂයට. මිලියන 14400ක වේදමින් ළඟමට සුකෝපෝගී බස් අත 600ක්. ගෙවුණු දින 8කදී රජය වී මෙට්‍රික් ටොන් 1910ක් මිලදී ගනී. අධික නෑමතිට විපක්ෂයෙන් විශ්වාස භංගයක්. විපක්ෂයේ යටි අරමුණු ඇමති නලින්ද හෙළි කරයි. වංචා සහ දූෂණ වලට එරෙහිව කෝප් කමිටු බලතය ඉහළට. ඉදිරි සති තුන ඩෙංගු දැඩි අවධානමක. ට්‍රම්ප් කැනඩාවට පැනවූ 50%ක තීරු බදු.
0: ලකඩ දේශීය ප්‍රවෘත්ති.
1: ලක්කන ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම විනුරි ගිනලිය. ප්‍රවෘත්ති සංස්කරණය චන්දන මාරසිංහ. හෝමාගම කටුවාන කර්මාන්තපුරයේ කර්මාන්ත ශාලාවක ඇතුව ගින්නකින් පුද්ගලයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කර්මාන්ත ශාලාවේ වාතය පිරිසිදු කිරීමට යොදා ගන්නා උපකරණයක ගින්න හටගැනීම ඊට හේතු වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ. ගින්න හටගන්නා අවස්ථාවේ කර්මාන්ත ශාලාවේ 80%කට වැඩි පිරිසක් රැඳී සිට තිබෙනවා. කොළඹ, හොර්නස් සහ කෝට්ටේ යන නගර සභා සහ මහනගර සභාවල ගින්නිවීමේ රථ යොදා ගනිමින් ඒ නිවාදැමීමට පේවරගෙන තිබෙනවා. ගුවන්හමුදා ගින්නිවීමේ ඒකකයේද ඊට සහය වුණා. කර්මාන්ත ශාලාවට දැඩි හානි සිදුව තිබෙනවා. කර්මාන්ත ශාලාවේ සිදු ගින්න සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණ සිදු කර වාර්තාවක් ලබා දෙන ලෙස නියෝජ අමාත්‍යවරයා දැනුම් දී තිබෙනවා. කම්කරු දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන් ඒ සිදුකන ලෙසටයි උපදෙස් ලබා දී තිබෙන්නේ. ගමනාගමන මණ්ඩලයේ නගරාන්තර දුරගමන් සේවා සඳහා සුකෝපෝගී බස් අත 600ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිවුණා. ඒ සඳහා අයවැයෙන් රුපියල් මිලියන 14400ක් වෙන් කර තිබුණා. ඉන් අනතුරුව හඳුන්වා දුන් මාර්ග සංවර්ධන සැලැස්ම යටතේ නගරාන්තර සහ දුරගමන් සේවා සඳහා යොදාගත යුතු බස් අත පිළිබඳවද තීරණයට එළඹ තිබෙනවා. ඒ අනුව දැන්ට මුදල් වෙන් කර ඇති බස් අත 600 වෙනුවට වඩා සුකෝභෝගී බස් අත 600ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. රජයේ විමිලදී ගැනීමේ වැඩපිළිවෙල ආරම්භ වූ පසුගිය 13 වනදා සිට මේ දක්වා ගත වූ කාලය තුළ විමිටිටොන් 1910ක් මිලදී ගෙන ඇති බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළා. ඒ කැබිනට් දින දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 229කට අධික මුදලක් යොදවා ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.
2: වීගබඩ 143ක් විවෘත කිරීමට නියමිත වෙලා තිබුණා. නමුත් තවමත් හැමතැනකම අස්වැන්න කැපෙන්නේ නැහැ. දැනට මේ වන විට වීගබඩ 71ක් විවෘත කරලා තිබෙනවා. ඊයේ වන විට මෙට්‍රික් ටොන් 1910ක් වී මිලදී අරගෙන තිබෙනවා. වියලේ මණ්ඩලයේ විසින් රුපියල් මිලියන 229.35ක් යොදවලා තියෙනවා. අපේ බලාපොරොත්තුව මෙට්‍රික් ටොන් 39500ක් මිලදී ගන්නට. ඒ වෙනුවෙන් වියලේ මණ්ඩලයේ මිලියන 6000ක් වෙන් කරලා තියෙනවා. ඔඩපන් ණය ක්‍රමයේ යටතේ තවත් මිලියන 10000ක් වෙන් කරලා තිබෙනවා. වී ලැබෙන ප්‍රමාණයට මිලදී ගැනීම කරනවා. මේ 1910 මෙට්‍රික් ටොන් 1224ක්ම මිලදී දරගෙන තියෙන අම්පාර දිස්ත්‍රික්කයේ අනුරාධපුරයේ තවම ඇවිල්ලා තියෙන මෙට්‍රික් ටොන් 150යි, වවුනියාවේ මෙට්‍රික් ටොන් 201යි, කිල්නොච්චේ 163යි. ඉතුරු ඇවිල්ලා තියෙන මේ ගබඩා විවෘත කරලා තියෙන තැන් වල සුළු ප්‍රමාණ වලින් සමස්තයක් හැටියට තමයි මෙට්‍රික් ටොන් 1910ක් රජය විසින් මිලදී අරගෙන තිබෙන්නේ.
1: ජනතා පොරොන්දුටු කරමින් වත්මන් රජයේ දූෂණ චෝදනා මෙන්ම අපරාධ සිදු කරන පුද්ගලයන්ට නීතිය ක්‍රියාත්මක කිරීම වේගවත් කරන අවස්ථාවේ එය අඩපණ කිරීමේ උත්සාහයක ඇතමුන් නිරතව සිටින බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළා. අධික අමාත්‍ය හර්ෂණ නානකර මහතාට එරෙහිව අද දිනේ විශ්වාස භංගයක් ඉදිරිපත් කිරීම එහි එක් පියවරක් බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.
2: පහුගිය කාලේ පුරාම අපරාධකරුවන් නීතිය රැහැඬ කොටු කර ගැනීමේදී, ඒ වගේම අල්ලස් කොමිසම වේගෙන් ක්‍රියාත්මක වෙද්දී ඒ ආයතනවල සමල් ප්‍රධානීන්, එහෙම නැත්නම් ඒ ආයතන බාර අමාත්‍යවරු මේ අයට එරෙහිව විපක්ෂයේ විසින් දිගටම යම් කඩාකප්පල්කාරී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා පේනවා. මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඒගොල්ලන්ගේ ඉලක්කයක් බාඩපත් වෙලා තිබෙනවා. පොලිස්පතිවරයා අල්ලස් කොමසමේ මේ මේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ සමහර අධිකරණ විශේෂකාරවරු ශ්‍රේෂ්ඨ අධිකරණයේ අගවිසුව තමයි ඇතුළුව. ඒකෙම දිගුවක් හැටියට තමයි අපිට පේන්නේ අධිකරණ ඇමතිවරයාට එරෙහිව කියන විශ්වාසභංගය. කොමත් ওই විපක්ෂ කණ්ඩායම් කලබල වීම අපිට පිළිගන්නට පුළුවන්. නඩුකඩු ඉක්මනින් සිදු වෙනවා. අපරාධ කරුවන් නීති රැහැට හසු වෙනවා. ලංකාව ඉන්න අය පමණක් නෙවෙයි පිටරට ගිය පැනලා ගිය අය ලංකාවට නොගෙනයි කියලා හිතපු පාතාල නායකයන් පව අරගෙන එනවා. ඔබට පේනවා ඇති ඒ කටයුතු වේගෙන් ක්‍රියාත්මක වෙනවා. අල්ලස් කොමසමත් තමයි කටයුතු සෑහෙන දුරකට වේගවත් කරමින් යනවා. නඩු පැවරෙනවා. නඩු දින නියම වෙනවා. එහෙම වෙනකොට මේ අය පාර්ලිමේන්තුවේ ඒගොල්ලන්ට තියෙන්නේ විශ්වාස භංග ඉදිරිපත් කරන එක නැත්නම් පාර්ලිමේන්තුවේ අපි කරගෙන වැඩ කඩාකප්පල් කරන එක එළියේදී මාධ්‍ය සාකච්ඡාවලදී අධිකරණය පිළිබඳව නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව ජනතාවගේ විශ්වාසය පළඳින ආකාරයට කටයුතු කරන එක. ඒක තමයි මේකෙත් පේන්නේ.
1: අධිකරණ පද්ධතිය තුල ගොඩගැසී ඇති විශාල නඩු කටයුතු කඩිනමින් අවසන් කිරීමේ පියවරක් ලෙස විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව ඉහළ දැමීමට රජය තීන්දුව කර ඇති බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළා. එම වෙනස් කිරීම තුළින් අත්දැකීම් සහිත ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන්ගේ සේවාව තවදුරටත් ලබා ගැනීමේ අවස්ථාව හිමිවන බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.
2: ගැන සාකච්ඡාවක් හැමතැනකම පවතින ප්‍රමණක් නෙවෙයි. මීට කලින් වසර කීපයකට කලින් පාර්ලිමේන්තුවේ කමිටුවක්ම දාලා මේ ගැන යෝජනා අරගෙන තිබුණා. ඒකෙදි යෝජනා ඉදිරිපත් වෙලා තිබුණා විනිශ්චයකාරුන්ගේ වයස වැඩි කිරීම සම්බන්ධයෙන්. මේක සමාජයේ පවතින පොදු කතාබහක්. මගේ ශ්‍රේෂ්ඨ අදාළව ගත්තොත් මොන්දක හෙද සංගම් දෙකක්ම කියලා තියෙනවා. හෙදෙල්ල ධාරින්ගේ වයස වැඩි කරන්න ඕන කියලා. සමහර පරිපාලන ධාරින්ගේ පැත්තේ ඉල්ලීමක් ඇවිල්ලා තියෙනවා. විවිධ ශේෂ්ඨවල මේ ඉල්ලීම සාකච්ඡා වෙමින් පවතිනවා. සංගම් හැටියට, පුජ්‍යල කණ්ඩායම් හැටියට, අධිකරණ ශේෂ්ඨෙත් මම හිතන්නේ ඒක තිබෙනවා කියලා අපිට දැනගන්න තියෙන තොරතුරු හැටියට. සහ කොහොමටත් ජනතාවට අවශ්‍යතාවයක් තියෙන නිසා අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් සඳහන් වෙනවා මේ නඩු කටයුතු වේගවත් කරලා ජනතාවට අධිකරණ වලින් වන සේවයේ හිලිම ලබා දිය යුතුයි කියන එක. ඒකෙන් තමයි නීති සම්බන්ධයෙන් සහ අධිකරණ සම්බන්ධයෙන් විශ්වාසය ගොඩනගන්නේ. ඒකට අපිට මේ මොහොතේ කළ හැකි එක කාර්යභාරයක් තමයි විනිශ්චයකාරුන් බඳවා ගැනීම කටයුතු කරන එක. අපි කටයුතු කරමින් පවතිනවා. දෙක, ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරුන්ගේ සිට අග්‍රවිනිශ්චයකාරුන්ගේ සිට අග්‍රවිනිශ්චයකාරවගේ සිට මහේස්ත්‍රාත් අධිකරණ විනිශ්චයකාරුන් දක්වා වයස වැඩි කිරීම සම්බන්ධව යෝජනාවක් ඇවිල්ලා තියෙනවා. ඒ සියල්ලම සලකා බලමින් ඉන්න මේකේ අවසාන පරමාර්ථය බවට පත් වෙන්නේ උසාවිවල ගොඩ ගැහලා තියෙන නඩු ඉක්මන් කළා ජනතාවට පහසුවක් සහනයක් සැලසීම සහ අධිකරණයේ නීතිය සම්බන්ධින විශ්වාසිතව හවුරු කිරීම.
1: කෝප් කම්පටුවේ දී හෙළිවන වංචා දූෂණ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීම සඳහා එහි බලතල ඉහළ නංවමින් ස්ථාවර නියෝග සංශෝධනය කිරීම පාර්ලිමේන්තුවේදී සිදු වුණා. වංචා දූෂණ සම්බන්ධයෙන් වාර්තා සභාගත කිරීමෙන් පසු අල්ලසු දූෂණ විමර්ශන කොමිසම් සභාවට සහ පොලිස්පතිවරයාට යොමු කළ හැකි බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත සමරවීර මහතා සඳහන් කළේ.
3: දිගටම මතුවෙච්ච ප්‍රශ්නයක් තිබ්බා. මෙලෙස පාර්ලිමේන්තුවට ගෙනල්ලා සාකච්ඡා කරනු ලබන මේ ආයතනවල හෙළිදරව් වෙන වංචා දූෂණ අක්‍රමිකතා සම්බන්ධව කාරණා වලට මොකද වෙන්නේ? ඒවා පාර්ලිමේන්තුවේ පුස්තකාලේ රැඳිලා තියෙනවා විතරයි. වෙන මොකුත් වෙන්නේ නැහැ කියන ප්‍රශ්නේ. සම්මතයක් විදියට තිබ්බ මේ වාර්තාව සභාගත කරාම කථානායකවරයාගේ අනුමැතිය යටතේ අවශ්‍ය නම් නීතිපතිවරයාට යවන්න පුළුවන්. නීතිපතිවරයා හරහා තවදුරටත් පරීක්ෂා කිරීමක් කරන්න පුළුවන් කියන කාරණේ. නමුත් මෙතෙක් කාලයක් ඉතිහාසය ඇතුළේ එහෙම ප්‍රැක්ටිස් වෙලා නැහැ. ඒ නිසා මහජනතාව දැක්කේ කෝප් කමිටුවට ගේන ඉදිරියට එන යම් ආයතනයක සාකච්ඡාවක් කරනවා. ඒක මාධ්‍ය ප්‍රචාරය වෙනවා. හැබැයි ඒකෙන් ඉදිරියට කිසිවක් වෙන්නේ නැහැ කියන එක තීරණය කරා. මේ ස්ථාවර නියෝගල යම් වෙනස්කමක් අපේක්ෂා අවශ්‍යයි. මේ පිළිබඳව වේගයෙන් ක්‍රියාත්මක වීම සඳහා අල්ලස්ෝ දූෂණ ක්‍රියාවන් සිදු ඇති බවට කාරක සභාව නිගමනය කළහොත් ඒ පිළිබඳ වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කළ පසු පාර්ලිමේන්තුව විසින් තීරණය කරනු ලබන අවස්ථාවකදී එකී සිද්ධීන් සම්බන්ධයෙන් නිසි පියවර ගැනීම සඳහා එකී සිද්ධීන් ඍජුව අල්ලස්ෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට හෝ පොලිස්පතිවරයාට කාරක සභාව විසින් යොමු කරනු ලැබිය හැකිය කියලා සංශෝධනය. ඉතින් අපිට ඒක ලැබිලා තියෙනවාද? ඒක ලංකාවේ පාර්ලිමේන්තු ඉතිහාසයේ විශේෂම අවස්ථාවක්.
1: පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ට අප්පහමි මහතාද අදහස් පළ කළා.
4: කෝප් කමිටුවේදී අපි සාකච්ඡාවට ගන්නේ මේ නිලධාරීන් සහ විගණන වාර්තාවත් එක්ක සම්බන්ධීකරණය කරගෙන තමයි එතන විමසීම් ටික කරා. හැබැයි එතෙන්ද අපිට තීන්දුව කරන්න බෑ කවුද හරිද වැරදිද කියලා. හැබැයි අපිට නිගමන වලට එන්න පුළුවන්. අපේ නිගමන හරිද වැරදිද කියලා තීන්දුව කරන්න ඊට පස්සේ අධිකරණයකින් තමයි ඒක තීන්දුව කරන්නේ. එතන අපි අද විවාදයට ගන්න මේ කරුණු කාරණාවේදී අපිට කාටවත් ඇඟිල්ල දික් කරලා කවුරුහරි නිලධාරියෙක් යා වැරදි කියලා ඇඟිල්ල දික් කරලා තීන්දුව අරගෙන කතා කරන්න බෑ කියලා මම විශ්වාස කරනවා.
1: පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ පෙන්වා දුන්නේ ප්‍රසම්පාදන ක්‍රියාවලියක් නොකර සිදු කළ ගණුදෙනුවක් පිළිබඳවයි.
4: එසා වංචා දෝෂණ අවම කරමින් මේ යන ගමනේදී පොදු ව්‍යාපාර කාර්යක්ෂ සභාවට අපට තියෙන වගකීම අපි ඉෂ්ට කරමින් තිබෙනවා. එහි බලපෑමත් මේ රාජ්‍ය ව්‍යවසායන් ලාභ ලබන්න කාර්යක්ෂම කරන්න ක්‍රමයකට පිළිවෙලකට යන්න ඉවහල් වෙලා තියෙනවා. 2022 ඔක්තෝබර් මාසේ 15/16 කියන දවස් දෙකේ ගාල්ල සමරල ක්‍රීඩාංගණයේ ග්ලෝකල් ෆියා කියන රැකියා වෙළඳපොළ විදේශ රැකියා වෙළඳපොළ පවත්වනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් පත් කරන ලද මේ මනුෂ්‍ය නායකකාර කියන අමතිතුමා මේ සඳහා ගරු නියෝජ්‍ය කතානායකතුමනි 10/10 සයිස් එකේ කැනපි 50ක් ඕන් ඕඩර් කරලා තිබෙනවා. ඒ එක කැනපියක සාමාන්‍යයෙන් රුපියල් 34,000ක් වෙන කැනපියක් ඕන් මිල කරලා තිබෙනවා. මේ 10/10 කැනපි එකක් 170,000ක මිලකට 1,52,000ක් එක වැය කරලා තිබෙනවා. කොන්ත්‍රාත් එක බාර දීලා තියෙන්නේ රන්දීප මීඩියා කියන ආයතනය. ඒ විමර්ශන වලට අනුව මේ රන්දීප මීඩියා කියන ආයතනය හිටපු අමාත්‍ය මනුෂ්‍ය නායකකාර මැතිතුමා තමන් මේ වගේ ව්‍යාපාරයක් කරගැනීමේ අරමුණින්ම ගොඩනගපු ආයතනයක් බවට තොරතුරු වාර්තා වුණා. කිසිදු ප්‍රසම්පාදන ක්‍රියාවලියක් අනුගමනය කළ තිබුණේ නැහැ. මේ තියෙන ග්ලෝබල් ෆියා කියන වැඩසටහන ඊට පස්සේ උන් පවත්වනවා 2023 ජූලි මාසේ 15/16 කියන දවස් දෙකේ යාපනයේදී. එතකොට අර 170,000 10/10 කැනපි එක 1,05,000කට තමයි මිල කරලා තියෙන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ගාල්ලේදී 170,000යි ඒ කැනපි එකම යාපනයට ගියාට පස්සේ 1,05,000යි. මේවම අමු ගැහිලි අපි කෝප් කමිටු විදියට විමර්ශනය කළේ මෙන්න මෙවැනි මේ රටේ මහජනධනය හේතු වෙච්ච මහජනධනය කොල්ල කපු අවස්ථා. ඒ නිසා ඕකොල්ලෝ තැන් තැන් වල ගිහිල්ලි වෙලා පෙත්සම් අස්සම් කරනවා, ආණ්ඩුවට විරුද්ධව කතා පවත්වනවා. විශ්වාසයේ බංග වෙලා තියෙන්නේ ආණ්ඩුවේ නෙමෙයි, විශ්වාසයේ බංග වෙලා තියෙන්නේ මේ රටේ විපක්ෂයේ.
1: අමාත්‍ය හර්ෂණ නානකර මහතාද අදහස් පළ කළා.
5: අපමණ කාලයක් ජනතාව ටෙලිවිෂන් වල දැක්කා, රජින් ලාරින් කැඳෙව්වා, ප්‍රශ්න විසඳුවා, වාර්තා හැදුවා. ඒ වාර්තා සියල්ලම ගරු කතානායකතුමාට දුන්න හැම පස්සේ ඒව එතනින් අවසන් වීමේ සම්ප්‍රදායක් තිබුණා අවස්ථා කීපයක හැර. එතකොට මහජන මුදල් මෙසේ භාවිත කරමින් මේ කරන දේවල් වලින් අවසාන ප්‍රතිඵලය කුමක්ද? මහජන මතයක් තිබුණා කෝප් සභාව ඔවුන්ගේ තීන්දු ඉදිරියට ක්‍රියාත්මක කරගන්න බලයා තියෙන බලාත්මක කරන ආකාරය උතන බවට පත් කරන්න එක බදු ගෙවන්නන්ගේ මුදලට වෙන සාධාරණයක් බව. අන්නේ හිඳ තමයි මේ රෙගුලාසිය හරහා ඓතිහාසික පළවෙනි වතාවට කෝප් සභාවට බලය ලැබෙනවා. තමන්ගේ ගැනීම වාර්තාව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිස් සභාවට හෝ CID එක වෙත හෝ නීතිපතිවරයා වෙත කෙලින්ම යොමු කිරීම සඳහා.
1: සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල ඒකාබද්ධ කරන බවට ගෙන යද නොමග යවන සුළු අසත්‍ය ප්‍රචාරවලට නොරවටන ලෙස අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළා. එවැනි පියවරක් ගැනීමට රජයේ කිසි විටකත් සූදානම් නැති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
6: ඔබගේ මුදල්, සේවක භාරකාර අරමුදලේ තියෙන මුදල්, සේවක අර්ථසාධක අරමුදලේ තියෙන මුදල් ඉතාම සුරක්ෂිතව තියෙනවා. අපි හිතන්නේ මෙවැනි වැරදි ප්‍රචාර සිද්ධ කරන්නේ අතීතයේදී ඍජු හෝ වක්‍රව මේ අරමුදල් වල තිබිච්ච මුදල් අවභාවිත කිරීම පිළිබඳ අපිට ඉතිහාසයක් තියෙනවා. කොටස් වෙළඳපොළ හරහාමේ ආයෝජනය කළ පම්පින් ඩම්පින් කියන උපක්‍රමයේ භාවිත කරලා මේ වගේ විශාල අරමුදල් වල තියෙන සල්ලි එළියට වංචා කරපු හැටි, මහා බැංකු බැඳුම් කරේ නිකුත් කරන අවස්ථාවේදී සිදු කරපු වංචාවට සේවක අර්ථසාධක අරමුදල යොදාගත්තු හැටි, දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී යම් ආකාරයක මෙවැනි අදහසක් මතු කරලා මේ EPF එක වගේ සේවක අර්ථසාධක අරමුදල වගේ විශාල අරමුදල් ධනයක් තියෙන තැන්වලින් අතීතයේ තියෙනවා ඒවා අවභාවිත කරයි කියලා. නමුත් අපි වගකිය යුතු රජයක් විදියට, මහජනතාවගේ ආණ්ඩුවක් විදියට ඉතාම පැහැදිලිව අවධාරණයෙන් කරන්නේ ඔබගේ මුදල් අපි නාස්ති කරනව අවභාවිත කරන්නේ නැති වගේම ඒ මුදල් වලින් ඔබගේ ජීවිතයේ සුරක්ෂිතභාවය අනාගතයේදී වැඩි කරන හැටි, මේ මුදල් වලින් වැඩිපුර ප්‍රතිලාභ අරගෙන දෙන්නේ කොහොමද කියන එක, ඒ වගේම ඔබේ ජීවිතයේ සුරක්ෂිතභාවය තව තවත් වැඩි කරගන්න විදිහට මේ අරමුදල් පරිපාලනය කාර්යක්ෂමතාවයේ වැඩි කර ගැනීමට අපි මැදිහත් වීම කරනවා.
1: මෙම අරමුදල් වල දත්ත එක් පද්ධතියකට තේ ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීමෙන් අරමුදල් වල පරිපාලනය කාර්යක්ෂම කිරීම සහ සුරක්ෂිත බව වඩා තහවුරු කිරීම රජයේ අපේක්ෂා බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.
6: දැනටම සේවක අර්ථසාධක අරමුදලේ පොදු පරිපාලන කටයුතු සිද්ධ වෙන්නේ කම්කරු දෙපාර්තමේන්තුව හරහා. නමුත් අරමුදල පාලනය වෙන්නේ මහ බැංකුව හරහා, එතන ආයතන දෙකක් හරහා. ඒ වගේම සේවකයන්ට හිමිකාරත්වයක් තියෙන භාරකාර අරමුදල ඒ පාලන කටයුතු අදාළ මණ්ඩලයෙන් සිදු වෙනවා. නමුත් එය ක්‍රියාත්මක වෙන්නේ වගකීම දරන මුදල් අමාත්‍යාංශයේ යටතේ. මේ දත්ත පද්ධතිය අතර ඒකාග්‍රතාවය පවත්වා ගන්න බැරි වීමෙන් රුපියල් බිලියන ගණන් මේ සේවකයන්ගේ මුදල් අවිනිශ්චිත ගිණුමල කොට ගැයිලා තියෙනවා. ඉතින් වඩාත් හොඳ ක්‍රමය මොකක්ද? මේ තැන් තැන්වල තියෙන මුදල් නිසි පරිදි පරිපාලනය කිරීමට එක් දත්ත පද්ධතියක් කරා වැඩ කටයුතු කිරීම. ඒ තමයි යෝජනා කරලා තියෙන්නේ මේ කැබිනට් පත්‍රිකේ. ඒ නිසා මේ කැබිනට් පත්‍රිකාවේ ඒ කමිටුවට කිසිදු ආකාරයක කියලා නැහැ මේ අරමුදල් ඒකාබද්ධ කරන. නැවතත් මම උදාහරණයක් කරනවා, අපි එහෙම කිසිදු තීන්දුවක් අරගෙනත් නැහැ, මේ කමිටුවට එහෙම බලයක් දෙන්නේ නැහැ. කමිටුවට කියන්නේ පරිපාලනය පහසු කර ගැනීම සඳහා කටයුත්තක් කරන්න මිසක් අරමුදල් ඒකාබද්ධ කර ගැනීමක් කිසිදු විදියකට කරන්නේ නැහැ. ඒ වගේම තවත් අදහසක් යනවා, මේ අරමුදල් පරිපාලන කාර්යනේ පුද්ගලික අංශයට දෙන්න යනවා කියලා. එවැනි කිසිදු අදහසක් නැහැ.
1: මේතක් පවා ඩෙංගු රෝගීන් 77028 දෙනෙකු වාර්තා වී තිබෙනවා. පුද්ගලින් 56 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. ඩෙංගු රෝගීන් හඳුනා ගැනීමේ වැඩිම ප්‍රතිශතය ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා. කොළඹ, මාතර සහ නුවරඇතුළු දිස්ත්‍රික්වලද වැඩි රෝගීන් ප්‍රමාණයක් වාර්තා වුණා. ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වැඩපළ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර මහතා ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා.
7: 20 වෙනි දවසේ රෝගීන් 77028ක් වාර්තා වෙලා තිබෙනවා. මේන් ජූලි මාසයේ තුලදී 21650ක් වාර්තා වෙලා තිබෙනවා. නැවතවරක් මේන් වැඩි ප්‍රමාණයක් වාර්තා වෙන්නේ පස්නයිල පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් 27.9%කුත්, ඒකම කොළඹ දිස්ත්‍රික්කයෙන් 19.88%කුත් තමයි ඒ වැඩිම වාර්තා වීම තියෙන්නේ. ඉස්සරහට මෝසම් ඊසාන දිග මෝසම් සුළං කාලේ එන්න තියෙනවා. ඒ නිසා මේ කාලය තුලදී ඓතිහාසික ගත්තොත් එහෙම හැම අවුරුද්දකම රෝගීන් සංඛ්‍යාව වැඩි වෙනවා. ඉතින් මේ කාලය තුලදී දැනට මේ ආසාදිත මදුරුවන් දැනට ඉන්න නිසා මේ රෝගයේ තවදුරටත් උත්සන්න වෙන්න පුළුවන්. ඒකින්ද සියලු දෙනාගේ මිනිලා හිටනවා පරිසං වෙන්න, තමන්ගේ පරිසර සුද්ධවයිත කරගන්න.
1: ඩෙංගු යප්ත වීම යම් පාලනයක් පැවතියද අගෝස්තු මාසයේ මැද දක්වා කාලයේ තවදුරටත් අවදානම් බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළා.
2: ඩෙංගු කියන්නේ එහෙම එකක් නෙමෙයි. එක දවසක් පාට බැහැලා ඔක්කොම සුද්ධ කළා විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. ඒ මදුරු කීටයන් බෝ වෙන තැන් තිබෙනවා. මේ තිබෙන වැසි තත්ත්වයේ මත තැන් තැන්වල ඒ මදුරුවන් වර්ධනය වෙනවා. මදුරු කීටයන් බෝ වෙනවා. ඒක නිසා නිරන්තර අවධානයෙන් ඉන්න එක තමයි හොඳ. ගෙවල් වල අපි අවධානයට ලක් නොවන තැන්වල පවා ඒ මදුරු කීටයන් වර්ධනය වීමේ අවස්ථාවක් තිබෙනවා. ඒ නිසා අඛණ්ඩව මේ කටයුතු සිදු කළ යුතුයි. හැම රාජ්‍ය ආයතනයෙන් අපි දැනුම් දීලා තිබෙනවා අඛණ්ඩ ක්‍රියාවලිය කරගෙන යන කියලා. රෝගීන් වාර්තාවේ වැඩි වෙනවා වගේම අපිට කියන්න පුළුවන් මේ ජනතාවගේ මැදිහත් වීම මත යම් කිසි ආකාරයකට දිස්ත්‍රික්ක 3 කරුණාට පස්සේදී මේ කටයුතු දැන් අර ට්‍රෙන්ඩ් එක අනිත් පැත්තට හරින පටන් අරගෙන තියෙනවා. විශේෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ පවා ඒක වැඩිපුරම කතා බහ කරන්න යන්නේ නැහැ. අවධානම තියාගන්න. තව සති 3ක් යනකම් අවධානම තිබෙනවා. අගෝස්තු මැද වෙනකම් ඒ තක්වා එක දිගටම මේ පිරිසු කිරීම කටයුතු කරන්න. මේ MOHPH channel ධාරීන් කැඳවා ගන්න, දුමයින් කටයුතු සිදු කරන්න. Tamanට තියෙන ඊටාම කුඩා තැනක පවා සමහර විට වීදුරුවක කොටසක, සෙල්ලම් බඩු කැලේ කොටසක වගේ තැන්වල උණ බම්බු වල පවා මේක ඇති වෙලා තියෙනට පුළුවන්. ඒවට තමන්ගේ අවධානය යොමු කරන්න. පාසල් වලත් එහෙමම තමයි. ඒ කටයුතු අඛණ්ඩව කරගෙන යමු. නිර්තික මෝසම් වර්ෂාවත් එක්ක ඉන මේ කටයුතු අපි යම් කිසි දුරකට පාලනය කරගත්තට පස්සේදී අපි බලමු ඊළඟට අඛණ්ඩව මේකට කටයුතු කරන්නේ කොහොමද කියන්නේ.
1: ඩෙංගු පාලනය සඳහා සිය දෙනාගේ මැදිහත් වීම අත්‍යවශ්‍ය බවයි ජාතික වෘත්තීය සහ සිවිල් පෙරමුණේ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කළේ.
8: දේශපාලන ලකුණු දාගන්න නැතුව ඩෙංගු මර්ධනය තනිකර වර්තමාන ආණ්ඩුවේ ව්‍යාපෘතියක් විදියට කරලා සියලු දෙනාම එකතු කරලා මේක සාමූහිකව වැඩ කරන්න ඕන. ඒ වගේම තමයි පාර්ලිමේන්තු නියෝජන සියලු විපක්ෂ කණ්ඩායම් වලින් සියලු විපක්ෂ කණ්ඩායම් වල සහයෝගය මහජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක විය යුතුයි. මොකද අපි හිතනවා මේ වගේ වෙලාවක විපක්ෂ කණ්ඩායම් වල අරමුණ වෙන්න ඕන මහජනතාවගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන එක. මේ සම්බන්ධ ප්‍රවීණයන්ව විපක්ෂ කණ්ඩායම් මගින් කැඳවලා ඒ සඳහා ලබා ගන්නා විශේෂඥ උපදෙස් යටතේ ආණ්ඩුවට අවශ්‍ය කරන මඟ පෙන්වීමේ ලබා දීමේ කටයුත්ත කරන්න විපක්ෂයට පුළුවන් කමක් තිබෙනවා.
1: දෙවනි වටත් අධික නේපෙනී නොසිට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට යළි වරින්දු නිකුත් කර තිබෙනවා. මාතර බ්‍රවුන්සීල් ප්‍රදේශයේ අක්‍රේක හමාරක පොල්ලිඩමක් 44 සුපයාගත් මුදලින් රුපියල් මිලියන 60කට මිලදීගත් බවට හිටපු අමාත්‍ය බැසි රාජපක්ෂ මහතාට චෝදනා එල්ල වී තිබෙනවා. මෙම නඩුව මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් හමුවේ අද යළි කැඳුවා. එහෙත් හිටපු අමාත්‍යවරයා දෙවන වටත් අද දිනේද අධික නේපෙනී සිටියේ නැහැ. ඒ අනුව යළිත්වරක් ඔහුට එරෙහි වරින්තුනිකුත් කළ මහේස්ත්‍රාත්වරයා ඇපකරුවන් 4 දැනුම් දුන්නේ බැසිල් රාජපක්ෂ මහතා අධිකරණයේ හමුවට පමුණුන ලෙසයි. එසේ නොවන්නේ නම් ඇපමුදල් රාජසන්තක නොකිරීමට හේතු දක්වන ලෙසද දැනුම් දී තිබෙනවා. පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජ නීතිඥවරයා සඳහන් කළේ වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරමින් බැසිල් රාජපක්ෂ මහතා මෙම නඩුවට පෙනී සිටීම මගහැරීම හේතුවෙන් වරින්තු දීර්ඝ කරන ලෙසයි. බැසිල් රාජපක්ෂ මහතාගේ නීතිඥවරයා එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් වෛද්‍ය වාර්තා ඉදිරිපත් කළා. දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සැකකරු අත්දැකීම් ගැනීම සඳහා දෙවන වරටත් වරින්තු දීර්ඝ කළා. ඒ ලබන මාස 18 වෙනිදා දක්වා. ශ්‍රී ලංකන් ගුවන් සමාගම කුවේට් රාජ්‍යවල සිදු කරන ගුවන් ගමන් తాවකාලිකව අත්හිටුවා තිබෙනවා. මැද ප්‍රදිග ගැටුම්කාරී වාතාවරණයේ පැවතීමයි ඊට හේතුව. ඒ අනුව ලබන 26 වෙනිදා දක්වා ගමන් අත්හිටුවීමට තීරණය කළ බවයි ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහන් කළේ. ඒ සම්බන්ධ වැඩිදුර තොරතුරු 1979 ජනික දුරකථන අංකයෙන් ලබා ගැනීමේ හැකියාව පවතිනවා. 011-777-1979 හෝ 0744-444-1979 වට්සප් අංකවලට කෙටි පණිවිඩයක් යොමු කළ හැකි බවත් ගුවන් සේවයේ සඳහන් කළා. අපනයන ආදායම වැඩි කරගනිමින් කර්මාන්ත ක්ෂේත්‍රයේ ශක්තිමත් කිරීම සඳහා රජයේ වැඩිපිළිවෙළ ගණ්ඩාවක් ආරම්භ කර තිබෙනවා. කර්මාන්ත සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයයි මූලිකත්වයෙන් තිබෙන්නේ. 2030 වසර වන විට රුපියල් බිලියන 36ක අපනයන ආදායමක් ලබා ගැනීමයි අරමුණ වී තිබෙන්නේ. ආසියා විශාලතම පොල්තෙල් නිෂ්පාදන කටයුතු සඳහා පිරිපාදු කරන කර්මාන්තවල BCC ආයතනයේ ලාභ ලබන තත්ත්වයට පත් කර තිබෙනවා. ආණ්ඩුව බලයට පත් වී කෙටි කාලයක් තුළ ඉතිහාසයේ ලැබූ ඉහළම විකුණුම් ආදායම ලෙස මාසකදී රුපියල් මිලියන 124ක් උපයා ගැනීමට හැකි වුණා. ලංකා ග්‍රැෆයිට් සමාගමේ කැණීම් කටයුතුද මේ වන විට ආරම්භ කර තිබෙනවා. ලංකා පොස්පේට් සමාගම වෙනුවෙන් සුපර් පොස්පේට් නිෂ්පාදනය සඳහා ආයෝජනය කිරීමට රටවල් රැසක් ඉදිරිපත් වුණා. උසස් තත්ත්වයේ සහ පිළිසුදු ස්වභාවික මින්රම් ප්‍රභේදයක් වන නහර මින්රම් ලෝකයේ වාණිජ මට්ටමේ නිෂ්පාදනය කරන එකම රට වන්නේ ශ්‍රී ලංකාවයි. මෙම මින්රම් සඳහාද ලෝ පුරා ඉහළ ඉල්ලීමක් පවතිනවා. විල්පත්තු අභිභූමියට ආසන්න අරුවකාලු ඉල්න මයිට් කණිජ වැලනිදී කැණීම් සඳහා මෙවැනි විට ආයෝජන කැඳවා තිබෙනවා. පරන්තන් රසායන සමාගමේ ප්‍රධාන නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ ඉදිකිරීම් මේ වසරේ ආරම්භ වුණා. ඒ 2027 වසරේදී අවසන් කිරීමට නියමිතයි. 1985 දී වසදැමු පරන්තන් රසායන කර්මාන්ත ශාලාව ලබන වසරේ යළි ගොඩනැගින්නේ වසර 40කට පසුවයි. සාමාන්‍ය පෙළ විභාගයට අයදුම් කිරීම සඳහා ජාතික හැඳුනුම්පත අවශ්‍ය නොවන බව විභාග කොමසාරිස් ජෙනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය සඳහන් කළා. ඒ අවශ්‍ය වන විභාගයට පෙනී සිටින අවස්ථාවේ බවයි කොමසාරිස් ජෙනරාල් වරිය සඳහන් කළේ.
9: අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2026. මෙම විභාගය සඳහා අයදුම් පත්‍ර කැඳවීම ජූලි මාස 3 දින ආරම්භ කරා මාර්ගගත ආකාරයට. එම අයදුම් පත්‍ර කැඳවීම අවසන් වෙනවා ජූලි මාස 23 වෙනිදා මධ්‍යම රාත්‍රී 12ට. මේ වන විටත් ජාතික හැඳුනුම්පතක් ලබාගින් නොමැති අයදුම් කරුවන් සඳහාද අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම් කිරීමට හැකියාව තිබෙනවා. පාසල් අයදුම් කරුවෙක් නම් ඔවුන් සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳ උපදෙස් විදුහල්පතිවරුන්ට යවා තිබෙනවා. ඒ වගේම යම් පෞද්ගලික අයදුම් කරුවෙක් සිටිනවා නම් මේ වන විටත් ජාතික හැඳුනුම්පත හදා ගැනීමට නොහැකි වූ ඔවුන්ට ඔවුන්ගේ බාරකරුවන්ගේ ජාතික හැඳුනුම්පත් අංකය භාවිතා කර ලියාපදිංචි වෙලා මෙම මාර්ගගත ආකාරයට අධින පුස්සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම් කිරීමට හැකියාව තිබෙනවා. නැවතත් මතක් කරනවා දරුවන්ට මේ වන විටත් ජාතික හැඳුනුම්පත ලබාගෙන නොමැති වීම අධින පුස්සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අයදුම් කිරීම සඳහා බාධාවක් නොවන බව. ඒ වගේම මෙම ආදරණීය දරුවන්ට මතක් කරන්නට කැමති විභාගය දෙසැම්බර් 8 වෙනිදා සිට 17 වෙනිදා තක්කා තමයි පැවැත්වෙන්නේ විභාගයට ඉදිරිපත් වීමේදී. ඒ සඳහා ජාතික හැඳුනුම්පත හෝ වලංගු රියදුරු බලපත්‍රය හෝ වලංගු ගමන් බලපත්‍රයක් අනන්තා පත්‍රය විදියට විභාගයට ලියන විට අනිවාර්යයෙන්ම රැගෙන ආ යුතුයි කියන එකත් මේ අවස්ථාවේ මතක් කර සිටිනවා.
1: දෙවිලී ජාතික සහ පළාත් පාසලවල සේවය නිරත ශ්‍රී ලංකා ගුරු සේවය නිධාරින් සඳහා වන දෙවන කාර්යක්ෂමතා කඩේ විභාගය සඳහා අගෝස්තු 10 වනදා දක්වා අයදුම් කළ හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් AJSS එදිරිසූරිය මහතා සඳහන් කළා.
10: දෙවනි කාර්යක්ෂමතා කඩයිම් විභාගයට අදාළව ගුරුවරුන්ට අයදුම්පත් ඉදිරිපත් කිරීමට 2026/07/20 දින සිට 2026/08/10 දින දක්වා කාලය ලබා දීලා තියෙනවා. මේ ගැසට් නිවේදනය අනුව විභාගයට අදාළව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ වෙත පිවිස මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අයදුම් කරන්න හැකියාව තියෙනවා. මේ සඳහා අයදුම් කළ යුතු වන්නේ දෙවන කාර්යක්ෂමතා කඩයිම් විභාගය ගුරු සේවයේ දෙක පන්තිය දෙක ශ්‍රේණියේ පළමු පියවර සහ දෙක පන්තිය දෙක ශ්‍රේණියේ තුන්වන පියවරෙහි පිහිටනු ලැබූ ගුරුවරුන්ට මෙම විභාගය අදාළ වෙනවා. ඔවුන් මේ යටතේ මොඩියුල 3ක් අධ්‍යයනය කරලා මේ විභාගයට පෙනී සිටිය යුතු වෙනවා. ඒ වගේම ඊතක්සලාව වෙබ් අඩවී අපි ඇතුළත් කරනු ලබන මෙම මොඩියුල තුන ස්වයං අධ්‍යයනය කරලා තමන්ගේ ඒ විභාගයට අවශ්‍ය කරන සූදානම් ඇති කරගන්න පුළුවන්. ඒ විභාගයට අදාළ දින විභාග දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශයපත් කිරීමට නියමිතව තියෙනවා.
1: කැනඩාවට 50% තීරු බොදු පැනවීමට අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීව්‍රගෙන තිබෙනවා. ඒ දින 30ක් ඇතුළත ක්‍රියාත්මක බවයි මාධ්‍ය වාර්තා සඳහන් කළේ. අමෙරිකාවේ නිෂ්පාදිත මෝටර් රථ කිරි ආශ්‍රිත නිෂ්පාදන සහ මත්පැන් සම්බන්ධයෙන් කැනඩාව අසමාන ලෙස සැලකීමට ප්‍රතිචාරයක් ලෙස තීරු බොදු වැඩි කර ඇති බවයි ජනාධිපතිවරයා පවසන්නේ. එහිදී වයින් සහ ක්‍රීඩා භාණ්ඩ වැනි පාරිභෝගික උපකරණවල තීරු බොදු ඉහළ දැබීමෙන් සිදුවනවා. මේ අතර ඉරානයේ ප්‍රදේශ රැසක් ඉලක්ක කරමින් අමෙරිකාව අඛණ්ඩව දහවන දිනටත් ප්‍රහාර එල්ල කර තිබෙනවා. සිරිං, කේෂ්මී සහ ඉස්ෆසාන් ඇතුළු ප්‍රදේශ ඔවුන්ගේ ඉලක්කේ වුණා. මිසයිල් සහ ඩ්‍රෝන් එල්ල කිරීමේ මධ්‍යස්ථාන විනාශ කළ බවයි අමෙරිකාව පවසන්නේ. ඊට ප්‍රතිචාර ලෙස කුවේටේ සහ බහරිනේ අමෙරිකා ඉලක්කවලට ඉරානයේ ප්‍රහාර එල්ල කර තිබෙනවා. ඉන්දියාවේ 19-15 ක්‍රිකට් කණ්ඩායමට ඉරි යෝන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමුවෙනිම සඳහා පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 122ක් රැස් කරගෙන සිටිනවා. කඩලු 8ක් බිඳවටනා. දුල්නිත් සිගිරා ලකුණු 31යි. ඉන්දියාවේ 19-15 කණ්ඩායම සිය පළමුවෙනිමට ලකුණු 411ක් ලබා ගත්තා. මනල් වවුහන් ලකුණු 150යි. කුෂාග්‍රා ඕජා ලකුණු 111ක් ලබා ගත්තා. හෝමාගම හෙල්මට් කර්මාන්ත ශාලාගින්නෙන් 5 දෙනෙක් ජීවිතක්ෂයට. මිලියන 14,400ක වියදමින් ළඟමට සුඛෝපෝගී බස් අත 600ක්. ගෙවුණු දින 8 දී රජයේ වීමෙටි ටොන් 1910ක් මිලදී ගනී. ඉදිරි සති 3 ඩෙංගු දැඩි අවධානමක. ට්‍රම්ප් කැනඩාවට පැනූ 50% තීරු බතු. ඒ සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මෙන් නිමාවට පත්වනවා. යලිත් හමුවෙමු හෙට පෙරවරු 9ට.
0: 24 පෑම සිරුවෙන් ලක්කඳ ප්‍රවෘත්ති. ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
11: මොබිටෙල් නම් ආරීජේ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: බහන්ඩ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලකැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියා වන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අවතන්න 011 176 479 579.
0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ. ඩෙංගු දැඩි අවදානම් කලාප 175ක් රටපුරා 52ක් බස්නාහිර පළාතෙන් ඩෙංගු මර්ධනයට සහ පාලනයට අදාළ තොරතුරු ලබා දීම සඳහා ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරියට වතුරුවන් බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දෙන්න 071 79 66 366. ඩෙංගු මර්ධනයට ඔබත් සහාය වන්න. ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු.

0: සමානුග්‍රහය
1: කෝටි 11 ධන නිදාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂයේ විලා රුපියල් ලක්ෂය 3000 1000 160 20 ත්‍යාගි ඩබල් විලා කෝටි 11 ධන නිදානයේට රුපියල් 40ක් හොඳටම ඇති
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතින්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකටි මියන්ත්‍රයක සාතම්බර හිමිකරු කුමන්න අදම අමතන්න 011 76 679 579
0: මානවීය ප්‍රේමී
3: අයිබන් සුභරාත්‍රියක වාසනාවන්ත රාත්‍රියක්. සතියක විරාමයකින් පස්සේ අපි ලක්ක නගහරුවාදා සඳදිය දහරේ මුණගැහෙන වෙලාව. අදත් ඔබේ මත්මතක අවදි කරන්න, වස මතක තුළ ඇහැරෙන ආදරණීය හැඟුම් විඳගන්න සෙනෙහසෙන් දෙහෝරාවක් රැඳෙන්න ආරාධනා කරමින් අපි සූදානම් ප්‍රවීණයන් හයදෙනුගේ ස්වර මාධූර්යයේ තුල ගැයෙන නගහරුවාදා සඳදිය දහර මේ විදිහට පටන් ගන්න. පද්මසූරි පඬිත් WD අමරදේව ශූරින්ගේ මధుර ස්වරයෙන් ගැනු ගීතාවලිය කදත් ඔබ වෙනුවෙන් සූදානම් කරගෙන ඉන්නේ. ඒ වගේම තමයි විශාරද නන්දාමාලී ස්වරයෙන් ගැනු ගීත සමුච්චයක්. ඒත් එක්කම මිල්ටන් මල්ලවාරච්චි ස්වරයටත් අද අඟහරුවාදා සඳදිය දහර ඉඩ වෙන් කරන්න හිතුවා. ඒ වගේම තමයි TM ජයරත්න ප්‍රවීණ ගායන වේදියානන්ගේ ගීත කිහිපයකට අද පෙළගස්වගෙන ඉන්න ඔබ වෙනුවෙන්. ඒත් එක්කම සමිතා ආරන්දතී මුදුන් කොටුව ප්‍රවීණ ශිල්පිනියටත්, ඒ වගේම සේනානායක බෙරළියද්ද ස්වරයටත් අද අඟහරුවාදා සඳදිය දහරේ ඉඩ වෙනවා. ඉතින් මේ හය දෙනාගේ ගීත පෙළ ගැස්ම බොහොම ආදරෙන් රසවිඳින්න රාත්‍රී 9 වෙනතෙක් ලක්ක නගහරුවාදා සඳදිය දහරත් එක්ක රැඳෙන්න ආරාධනා කරමින් අපි සූදානම් පද්මශ්‍රී පඬිත් WD අමරදේව ස්වරයෙන් අද අඟහරුවාදා සඳදිය දහර මේ විදිහට පටන් ගන්නවා.

1850 වර්ෂයේ මැදභාගයේදී දොන් ඇල්බර්ට් පෙරේරාට අවස්ථාව ලැබෙනවා. ඉන්දියාවේ ලක්නව් නුවර මහත්කාණ්ඩේ සංගීත අධ්‍යාපන ආයතනයට ඇතුළත් වෙලා සංගීතය පිළිබඳ ගැඹුරින් හදාරනවා. මහත්කාණ්ඩේ අධ්‍යායතනයේදී සංගීතය පිළිබඳ විෂය පිළිබඳ ගැඹුරින් ඉගෙන ගන්න දොන් ඇල්බර්ට් පෙරේරා ලංකාවට එන්නේ පණ්ඩිත් වන්නකු වඩුගේ දොන් අමරදේව විදිහට. අමරණීය ආත්මයක් ලද දේවයානන් යන අර්ථය එන විදිහට අමරදේව කියලා නාමය ලබා දෙන්නෙකුට මහාචාර්ය ඉදිරිවීර සරච්චන්ද්‍රයන් කියලා තමයි සඳහන් වෙන්නේ. කොහොම නමුත් ඔහු එතැන් සිට අමරණීය ආත්මයක් ලද යුගපුරුෂයෙක් බව සැබෑවට ඔප්පු කරන්න සිය සංගීත ඥානයෙන්, සිය මధుර ස්වරයෙන් සිංහල ගීතයේ නොමැකෙන රන් සලකුණක් සටහන් කරනවා. මෙරට සංගීතශ්‍රේෂ්ඨයේ සෑම අංශයකම අමරදේව සලකුණ නිදන්ගතව තියෙනවා. අමරදේව ස්වරය රාව ප්‍රතිරාවණය වනවා. ඉතින් සැබවින්ම අමරණීය ආත්මයක් ලද දේවයානන්ම තමයි. අද මේ පිදෙන්නේ ඔහුට මේ ගීතමය උපහාර.

පද්මසවි පඬිත් ඩබ්ලිව්.ඩී. අමරදේව ශූරීන් කියලා කියන්නේ චිත්‍රපට පසුබිම් ගී ගායනය තුල ගුවන්විදුලි සරල ගීතයේ තුල නාට්‍ය ගීතයේ තුල සහ සිංහල ගීතයේ ගයන්නේ යම් තැනකද ඒ හැම තැනකම ප්‍රතිභාව ප්‍රකට කළ ශිල්පී. ඔහු එක තැනකදී චිත්‍රපට පසුබිම් සංගීතය වෙනුවෙන් පසුබිම් ගායන වෙනුවෙන් සහ ඔහු රංගනය වෙනුවෙන් දායකත්වය ලබා දෙනවා. ඒකට හොඳම උදාහරණය තමයි ඇයි යමකු කළේ ආලේ කියන ගීතය වෙනුවෙන් එතුමන් සංගීතය සපයනවා, ගයනවා. ඒ වගේම ඒ චිත්‍රපටයේ රංගනයනුත් දායකත්වය ලබා දෙනවා. ඒ වගේම තමයි පද්මශ්‍රී පඬිත් ඩබ්ලිව්.ඩී. අමරදේව ශූරීන් කියලා කියන්නේ ශ්‍රී ලාංකේය ජන සංගීතයේ තිබුණු නාදයන්, රසයන්, රිද්මයන් සිංහල ගීතය වෙනුවෙන් හරි සීරුවට මාරුවට රසවත්ව මුසු කරගත්ත කෙනෙක්. ඒ සඳහා ඔහුට ලොකු පිටුබලයක් ලැබෙන්නේ මහගම සේකරයන් එක්ක බත්තරීම. එනිසායි අපිට සිංහල ගීතයේ අමරදේව මහගම සේකර යුගයක් දකින්න හැකියාව ලැබෙන්නේ මේ හමුවීම තුළ. නැත්නම් අමරදේව මහගම සේකර මුසුව තුළ ඒ දක්වා සිංහල ගීතයේ පැමිණි රිද්මය වෙනස් වෙනවා, ආකෘතිය වෙනස් වෙනවා, රසය වෙනස් වෙනවා. ඒ විතරක් නෙවෙයි, ඉදිරි මගත් වෙනස්ව තැනෙනවා. එනිසායි අපිට අමරදේව නාමය සිංහල ගීතයේ තුල කිසි දිනක

0: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන්පා පිටහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011767979 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාරමහරගම
1: අඩකුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලේ TVS Agri Business වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහ පොළොවට මහ බලයක්
2: වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත ර

FM 93.5 FM 93.7 ආදරණීය රසවතුනි, ඔබ ලක්කන සඳදිය දහරත් එක්ක සඳදිය දහර ඔබලකට අරගෙන අපිට අනුග්‍රහය ඉදිරි කරන්න අපිට කත්වැල්මද ගිරින්නවා NLB එකටත් මතක් කරන්න ඕනේ. රුපියල් කෝටි 47ක් ඒ වගේම රුපියල් කෝටි 23ක මෙතෙක් ලංකාවේ දැවැන්තම සුපිරිතෑගි දෙකකින්ම රුපියල් කෝටි 70ක් දෙනා දුන් ලංකාවේ එකම ලොතරැය වෙන්නේ NLB මෙගා පව. මුදල් හිනේ වගේම සුපිරි මෝටරත් එක්ක හිනේ සැබෑ කරගන්න රුපියල් 40කට සුපිරි තෑගි තුනක්ම දෙන ලංකාවේ එකම ලොතරැය වෙන NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න. ජාතික ලොතරැයි මණ්ඩලයෙන් තමයි මතක් කිරීම. ඒ වගේම තමයි අපිත් එක්ක අත්වැල් බඳගෙන ඉන්නවා අංක එකේ ඩෝමා විකුණුන්ත්‍ර ගෙන්වා බෙදා හරින මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ආයතනය. දැන් ඩෝමා කළුවැටි ඉවත් කිරීමේ යන්ත්‍ර, කැරණු සහල් වෙන් කර ගැනීමේ යන්ත්‍ර, සහල් ඇසුරුම් කිරීමේ යන්ත්‍ර ඇතුළු සහල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය සියලු යන්ත්‍ර උපකරණ එකම වහලක් යටින් ලබා ගන්න ඕන ඔබට හැකියාව තියෙනවා. මේ යන්ත්‍ර ඔබට අවශ්‍ය ධාරිතාවන්ගෙන් ලබා ගන්න පුළුවන්. නොම්බර 31 ඇල්හිල පාර මහරගම කියන ස්ථානයේ තමයි මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ආයතනය ස්ථාපිත කරලා තියෙන්නේ. 0117 6795 79 තමයි ඔවුන්ගේ දුරකථන අංකය. මේ පිළිබඳවත් බොහොම ආදරෙන් මතක් කරනවා. හොඳයි, එහෙමනම් පද්මශ්‍රී පණ්ඩිත WD අමරදේවස්වරයෙන් ආරම්භුණු අඟහරුවාදා සඳදිය දහරේ අවසරයි ඇගේ හඬට ගීතමය උපහාරය පුදන්නට. ১৯৪৩ අගෝස්තු 23 වෙනිදා අලුත්ගමදී උපත ලබන ඇය නමින් මිරිහාන ආරච්චිගේ නන්දා පෙරේරා. එහෙමත් නැත්නම් නන්දා මාලනි ගෝකුල. එහෙමත් නැත්නම් අපි ආදරෙන් ආමන්ත්‍රණය කරන විශාරද නන්දා මාලනිය. බුදුසාදු ගීතේ ගායනා කරමින් සුවහසක් රසිකසිත ප්‍රකම්පණය කරමින් ආදරය දිනාගත් ඇය රන්මුතු දුව චිත්‍රපටයේට ගලන ගඟක ජීවිතේ ගීතේ ගයමින් චිත්‍රපට පසුබිම් ගී ගායනයට එළඹෙනවා. එතනින් පස්සේ ශ්‍රී ලාංකේය ගීතය තුළ, ශ්‍රී ලාංකේය සංගීතය තුළ විශාරද නන්දා මාලනී ස්වරේ රන් ස්වරයක් බවට පත් වෙනවා. ඇගේ හඬ රව් නොදුන් ඉසව්වක් සිංහල සංගීතයේ මුසුණු තැනක් නැති තරම්. විශාරද නන්දා මාලනී ගුවන් විදුලි සරල ගීතය තුළත්, චිත්‍රපට පසුබිම් ගී ගායනය තුළත්, නාට්‍ය ගීතය තුළත්, මේ හැම තැනක්ම ඇගේ මధుර ස්වරයෙන් සංගීත ඥානයෙන් රසෝගයක් කරනවා. එතෙන් ඒ හඬට අද ලක්කන සඳදිය දහරෙන් පිදෙන ගීතමය උපහාරය

සිංහල සුභාවිත ගීතය තුළ අපට යුග කිහිපයක් හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම තමයි සුසංයෝගයන් කිහිපයක් හඳුනා ගන්නත් පුළුවන්. විශේෂයෙන්ම පද්මශ්‍රී පණ්ඩිත WD අමරදේව මහගමසේකර යුගයේ, ඒ වගේම ප්‍රේමකීර්ති දල්විස් වික්‍රත්නායක යුගය සහ මුසුව, ඒ වගේම තමයි මහාචාර්ය සුනිල් ආරියරත්න විශාරද නන්දාමාලනී යුගයේ සහ ඒ මුසුව. විශාරද නන්දාමාලනී මහත්මයට සුනිල් ආරියරත්න මහත්මයා ගීත බොහෝමයක් රචනා කරනවා. විවිධ ශානරයන්ගෙන් රචනා කරන ඒ ගීතවලට පණ පුවන්න සුදුසුම හඬ, සුදුසුම හැඟීම දෙන්න පුළුවන් වුණේ විශාරද නන්දාමාලනීට. එනිසා මහාචාර්ය සුනිල් ආරියරත්න මහත්මයා විශාරද නන්දාමාලනී වෙනුවෙන් රචනා කළ ගීත බොහෝමයක් සහෘද රසිකෝබ ආදරෙන් බැලඳගත්තා. ඒ වගේම තමයි විශාරද නන්දාමාලනීට ඕනෑම ආකෘතියක් මත රචනා වුණු පදවැලකට පණ පුවන්න තරම් පුදුමාකාර ප්‍රතිභාවක් ඇතුළ තිබුණා. විශේෂයෙන්ම චිත්‍රපට පසුබිම් ගී ගායන තුළ, නාට්‍ය ගීතය තුළ, ඒ වගේම සරල ගීතය තුළත් අපිට ඒ ප්‍රතිභාව, ඒ සුවිශේෂීත්වය හඳුනා ගන්න පුළුවන්. විශාරද නන්දාමාලනී සිංහල ගීතයේ ගයන සෑම ඉසව්වකම ගීත දහස් ගණනක් ගායනා කළා තියෙනවා. ඒ අතරින් සමහර විට ඔබ අහලා තියෙන්නේ ඉතාමත්ම සීමිත ප්‍රමාණයක් වන්නට පුළුවන්. අද සඳතිය දහරෙන් මට හිතුණා ඇය ගැයු ඔබට තරම් නෑසුණු ගීතත් රස විඳින්න ඉඩ දෙන්න ඕන කියලා. එනිසයි අද අඟහරුවාදා සඳතිය දහරට මේ තෝරාගෙනම කළේ.

විශාරද නන්දා මාලිනි මහත්මිය සිය දශක 6කට වැඩි ගායන තිබුවේ තුල අපේ රටේ සම්මාන රසක පිදුම් ලබන හිමිකාරියක් බවට පත් වුණා. සරසවි සම්මාන 12ක් ජනාධිපති සම්මාන 10ක් ඇතුළු සම්මාන රසක් මේ වෙනකොට ඇසතුයි. ඒ ගුවන්විදුලි සරල ගීතය වෙනුවෙන් චිත්‍රපට පසුබිම් ගී ගායන වෙනුවෙන් ඇය දක්වපු දක්ෂතාවයන් ප්‍රතිභාවන් අගේ. ඒ වගේම තමයි ඇගේ සංගීත ප්‍රතිභාව වෙනුවෙනුත් නිරන්තර ඇගයෙන් ඇයට ලැබෙනවා. විශාරද නන්දා මාලිනිය කියලා කියන්නේ සිංහල ගීතයේ රන්ස්වරයක්. විශාරද නන්දා මාලිනිය කියලා කියන්නේ සිංහල ස්වභාවිත ගීතයේ රන් සලකුණක්. විශාරද නන්දා මාලිනිය කියලා කියන්නේ විශාරද නන්දා මාලිනි ස්වරය කියලා කියන්නේ ඔබෙත් මගෙත් සිත් නිවන භාවනාවක් වන්නෝ.

0: రాత్రి 7:40
1: හැමෝ මේකම රේස් එකතු වාදී ඔයා ෆුල් චිල් එකේ බයික් එකේ වයි නේද ගමන
2: කලබල වෙන්න එපා මගේ බයික් එකේ ටයර්ස් සියල් ප්‍රීමියම් රේන්ජ් නේ
1: වංගුණත් වෙට් පාරක් උනත් ෂුවර්ද
2: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරින් බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනවති උපරිම මයිලේජ් එකත් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියල් ග්‍රිප් X5 සහ සුම් X5 සියල් රෝඩි සුවර්ස්
3: නොතරයේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටැග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න
4: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේ තින් නවීන තාක්ෂණීය ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මෝටර්සයිකලය පැදලම බලන්න TVS XL 100 heavy duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලේ TVS XL 100 FM 93.5 FM 93.7 Lakhana Radio ITN
5: Manaviya Premi Saumarya Kaviyamana
6: Santalgiya Dahara
7: ප්‍රාණසම ප්‍රේමේ රාගස්වර හඬවමින් ඔබේ මත්මතක අවදි කරන ලක්කනගහරුවදා සඳදිය දහරත් එක්ක ඔබේ නේ අද අගහරුවදා සඳදිය දහරේ මීළඟ තෝරා ගැනීම තමයි මේ බොහු නමින් මිල්ටන් මල්ලවාරච්චි 1945 අප්‍රේල් 7 වෙනිදා මෙලොව එළිය දකින මිල්ටන් මල්ලවාරච්චි මහත්මයා 1998 මාර්තු 10 වෙනිදා තමන්ගේ ජීවන ගමන නිමා කරනවා. ඒ කාලච්ඡේදය තුළ එතුමන් එල්පී තැටියෙන් පටන් අරගෙන ගුවන්දුවේ සරල ගීතය චිත්‍රපට පසුබිම්ගේ ගායනය දක්වා සිංහල ගීතයේ රැවුදෙන සෑම ඉසව්වකමත් තමන්ගේ මනමෝහනීය හඬින් ගීත ගායනා කරලා තියෙනවා. මිල්ටන් මල්ලවාරච්චි මහත්මයා 1965 අවුරුද්දේ සාක්‍ය සංගීත කණ්ඩායමේ වාදකයෙක් විදිහට තමයි සංගීත අස්වැසුවට ප්‍රවිෂ්ට වෙන්නේ. ඊට පස්සේ ලාසිලෝනිය සංගීත කණ්ඩායමටත් ඔහු එකතු වෙනවා. ලාසිලනිය සංගීත කණ්ඩායමට ගායකයෙක් විදිහට සිය දායකත්වය ලබා දෙනවා වගේම එතුමන්ට කණ්ඩායමක් විදිහට ගීත ගායනා කරන්නත් අවස්ථාව ලැබෙනවා. ඔය අතරේ තමයි මිල්ටන් මල්ලවාරච්චි මහත්මයාගේ ගායන දිවියේ අනාගත ඉරණම විසඳෙන සිදුවීමක් සිද්ධ වෙන්නේ. එතුමේ කතාව එකල ගුවන්විදුලි වැඩසටහනකදී හරි අපූර්වට කියලා තියෙනවා. එතුමා කියනවා මම ප්‍රසිද්ධ ගායකයෙක් වෙන කලින් වාදනයට තමයි අබ්බෙහි වෙලා හිටියේ. ඒ කාලේ අපි කිහිප දෙනෙක් එකතු වෙලා සාකේස් නමින් වාදක කණ්ඩායමක් හදාගත්තා. වාදනයට අමතරව මම ඒ කණ්ඩායමේ ගීතත් ගායනා කළා. මට ගායකයෙක් වෙන්න අතහිත දුන්න අයගෙන් මට මුලින්ම මතක් වෙන්නේ මර්වින් රොඩ්රිගෝ මහත්මයයි. ඒ කාලේ දක්ෂ ශබ්ද පරිපාලකයෙක් වෙන මේ මහතා වැඩ කළේ ගීත තැටිගත කරන ගෞරි කෝපරේෂන් එකේ. ওই දවස්වල මම ලාසිලේනියස් කණ්ඩායම සමග නිතරම ගෞරවයකට ගිහින් ගීත තැටිගත කරනවා. ඒවා කණ්ඩායම් ගීත. මර්වින් රොඩ්රිගෝ මහත්මයා ගීත පරිගත කරන විට විශේෂයෙන් මගේ කටහඬට උනන්දුවක් දක්වුවා. මේ මහත්මයා දවසක් මාව තනියම පැත්තකට අඳගහලා කිව්වා මිල්ටන් කණ්ඩායමක ගීත ගයන්න එපා. ඔයාට හොඳ හැකියාවක් තියෙනවා. තනියම ගායකයෙක් වෙලා ඉදිරියට එන්න. මම ඒකට අවස්ථාවක් කරන් දෙන්නම් කියලා. එදාට පසුදාම පැට්‍රික් පෙරේරා මහත්මයා ළඟට මාව එක්කගෙන ගිහින් ඉන්නකොට පැට්‍රික් මහත්මයාට කරුණාරත්න අබේසේකර මහත්මයාගෙන් කෝල් එකක් ආවා. ඒ කතාව ඉවර වුණ ගමන්ම මර්වින් රොඩ්රිගෝ මහත්මයා රිසීවරේ අරන් කිව්වා අපිට හදලා ගන්න පුළුවන් ගායකයෙක් ඉන්නවා මිල්ටන් මල්ලවාරච්චි කියලා. එයාට කියලා ගීතයක් දෙකක් අද හෙටම තැටිගත කරන්න අපි අදහස. ඒකට අබේසේකර මහත්මයා ගීත ටිකක් ලියලෙවන්න කියලා. වැඩි දවසක් ගියේ නැහැ. අබේසේකර මහත්මයා ගීත 4ක්ම ලියලා දුන්නා. ඒ ගීතවලට තනු හදලා සංගීතයේ සැපුවේ මොහොමඩ් සාලි මාස්ටර්. ඒවා තමයි පොරුවක පාවින රෑගනාදුවේ, මංගලේනෙත් මංගලේ, රන් කූඩු ඔබ සෑදු, සංසාර සෙවනැල්ල කියන ගීත. 45 වේගයට දුවන පොඩි LP තැටියක ගෞරි ලේබල් එකෙන් වෙළඳ පොළට දැම්මා. ඒ තැටිය මගේ වාසනාවට පළමු තොගේම හොඳට අල්ලගත්තා. ගායකෙක් වශයෙන් ඉස්සරහට එන්න පාර පෙන්නු මර්වින් රොඩ්රිගෝ, පැට්‍රික් පෙරේරා, කරුණාරත්න අබේසේකර, මොහොමඩ් සාලි මහත්තුරුන්ට මම සදා ණයගැති. ඔය තමයි මිල්ටන් මල්ලවාරච්චි මහත්මයා ගායකයෙක් වෙන්න පළමු පියවර තියපු තැන සහ ඊට පස්සේ ඒ අතීත මතකය ගුවන්විදුලි වැඩසටහනකදී ආවර්ජනය කරපු හැටි. එතුමන්ට මතකයි එතුමන් නැගිටපු තැන. ඇත්තටම මිල්ටන් මල්ලවාරච්චි කියන මේ ප්‍රතිභාපූර්ණ ගායන ශිල්පියා ගායකෙක් විදිහට අභිසස් ලබන්නේ ඔය විදිහට. ඒ විදිහට ගායකෙක් වෙලා රසික ඔබ වෙනුවෙන් මා වෙනුවෙන් තවත් සියවස් ගණනක් රසය විඳින්න පුළුවන් ගීතාවලියක් කිලින කළ මිල්ටන් මල්ලවාරච්චි නමින් පිදෙන ගීතමය උපහාරය තමයි මේ. අපි එතුමා ගායනා කළ මුල්ම ගීත හතර ගීත දෙකකින් එතුමන්ගේ ගීතමය දිගහැරම පරාජය.

එදා සම්සේ අනුවටේ මාර්තු දහවෙනිදා මෙලවින් සමුගන්නක මිල්ටන් බල්ලවරච්චි මහත්මයා ආදරණීය ඔබ වෙනුවෙන් මා වෙනුවෙන් ගීත දහස් ගණනකට සිය මధుර මනෝහර හඬින් ජීවය එකතු කරනවා. ඒ ගීත ඉදා වගේම අදත් අතිශයෙන් ජනප්‍රියයි. අද මෙන් හෙටත් ඒ ගීත සහෘද රසික හදවත් පිනවනවා.

0: ரேடியோ ITN ராட்டட வக கேன ரேடியோ ரேடியோ ரேடியோ ரேடியோ
1: மானவிய பிரேமி சௌந்தர்யாத்மக வியமன
2: சந்தகே தஹர
3: FM 93.5 අපේ නැවතත් අඟහරුවාදා සඳදිය දහරත් එක්ක ප්‍රාණ සමු ප්‍රේමයේ රාගස්වර බිඳුමින් ඔබේ මත්මතක අවදි කරන්න ප්‍රවීණයන් 6 දෙනෙකුගේ ගීත පෙළ ගැස්මක් අපි ඔබ ළඟට අරගෙන එනවනේ අඟහරුවාදා දවසේ නේද මේ තමයි අද ඔබ වෙනුවෙන් තෝරාගත්ත මීළඟ දිගහැරුම

1944 අප්‍රේල් 13 වෙනිදා දොඩංගොඩදී උපත ලබන ඔහු නමින් TM චෛත්‍ය. වයිලින් වාදනයට උපන් හපංකම් දැක්වූ ඔහු පසු කලෙක ගුරුවරයෙක් විදිහට සිය උගත් සංගීත ඥානය අනාගත පරපුර වෙනුවෙන් තිළිණ කරන්න ආචාර්යවරයෙක් විදිහට කටයුතු කරන්න පටන් ගන්නවා. ඉන් නොනැවති ගුවන්විදුලියට බද්ධ වෙන TM චෛත්‍ය මහත්මයා ගුවන්විදුලි සරල ගීතයේ තුලත් චිත්‍රපට පසුබිම්ගේ ගායනය තුලත් නාට්‍ය ගීතයේ තුලත් සෑම ආකෘතියකම ගීතවලට සිය මధుර හඬින් ඡේදය එකතු කරනවා. අද අගහරුවාදා සඳතිය දහරේ මේ දිගහැරුම ප්‍රවීණ ගායන ශිල්පියා

ගැහිමත් එක්ක තමයි ටීම් ජයරත්න මහත්මය ගායන ශිල්පියෙක් විදිහට සේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍ය සටහන් කරන්න. මොකද CJS කුලතිලක මහත්මයා ටීම් ජයරත්න මහත්මයට හැරයුම් කරනවා එකල ගුවන්විදුලියේ තිබුණ ඔය ජන සංගීතය පිළිබඳව පර්යේෂණ වැඩසටහන්. ඒ පර්යේෂණ වැඩසටහන් සඳහා නිර්මාණය කළ නිර්මාණයන් ගායනා කරන්න ටීම් ජයරත්න මහත්මයාට ආරාධනා කරන සහ අවස්ථාව දෙනවා. ඒ අනුව ටීම් ජයරත්න මහත්මයා එකල ගුවන්විදුලියේ තිබුණ ඔය පර්යේෂණ වැඩසටහනක් වූ ගාන තෙල් සඳුන් වැඩසටහනට ගායකෙක් විදිහට සම්බන්ධ වෙනවා. ඒ අනුව තමයි 1970 ටීම් ජයරත්න මහත්මයා සිය පළමු ගීතය පටිගත කරන්න ගුවන්විදුලියේ.

ඉතින් ජයරත් මහත්මයාගේ ගේ හඳ ජන සංගීතයත් එක්ක මුසු කල උපදින්නේ පුදුමාකාර හැඟුම් සමුදායක්. ඒ නිසා බොහෝ දෙනෙක් ටීම් ජයරත් මහත්මයාගේ හඳ වෙනුවෙන් ගීත රචනා කරද්දී, හෙ වෙනුවෙන් සංගීත නිර්මාණය කරද්දී ජන සංගීතයේ අපූර්වත්වයන් බද්ධ කරගන්නවා. ගුවන්විදුලි සරල ගීතය තුල පමණක් නෙවෙයි, ටීම් ජයරත් මහත්මයාගේ හඳ නාට්‍ය තුලත්, චිත්‍රපට පසුබිම් ගී ගායනය තුලත් අපට මුණ ගැහෙනවා. චිත්‍රපට ගණනාවකට සිය හඳ පසුබිම් ගී ගායන වෙනුවෙන් එකතු කරන ටීම් ජයරත් මහත්මයාගේ ප්‍රතිභාව අපිට ඉහෙලින්ම දකින්න පුළුවන් තැනක් තමයි. ඔබට මතක නම් 1980 දී සුසිල අබේසේකර මහත්මිය විසින් නිර්මාණය කළ ලද හංස විලක් චිත්‍රපටයට ගායනා කරන හෙමින්සරේ පියා විදා කියන ගීතය. එය සියුම් හැඟුම් උපද්දන මధుර ගායනයක්.

0: රාත්‍රී 8යි විනාඩි 22යි වෙලාව.
1: මුදලාලි
2: අලෝනා
1: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි. අකිලිස් කුඩු ග්‍රෑම් 200ක් දානවද? මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න. මුදලාලි
3: ඔයා කාටද මේ බොරු කරන්නේ? අයි නෙවත උටාමට මෙහෙම කරයි කියලා. ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස් කුඩු රසත් නැ සරත් නැ මිරිස් පාටත් නැ.
2: විජේ දාන්න ඔක්කොටම.
3: ඇයි මුදලාලි නියම ප්‍රමිතියට හදලා විජේ තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ.
1: හොඳ වෙලාවට ඔයාව නැත්තම් අපි තහුවෙමු.
4: මිරිස් නම් මිරිස් විජේ මිරිස්.
5: අගසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.

0: I'm going to live a new green life.
1: නොතරයේ පෙරලි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයේ NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්නවා.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
2: විජය තුන පහකාරියට හානියද
3: අසත ගුණට උයන්න විජය තුන පහ
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් කෘමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් කෘමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට කෘමිරාජ කරල් කුලී කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වන දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
0: ලඛන මොනින් ඒසයි
1: සම අනුග්‍රහය
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
5: FM 93.5 FM 93.7 ලඛන රේඩියෝ ITN
6: සෞර්ධය දවතුනේ අපි ගිරාමෙන් අනතුරුව නැවතත් අඟහරුවාදා සඳදිය දහරත් එක්ක අද අඟහරුවාදා සඳදිය දහරේ මීළඟ දිගහැරුම තමයි මේ ඇය නමින් සමිතා එරන්දති මුදුන්කොටුව 1973 වසරේ ජනවාරි 7 වෙනිදා හොරණදී උපත ලබන සමිතා එරන්දති මුදුන්කොටුව ශිල්පිනිය එදා සිට අද දක්වාම අපේ රටේ ගීතශ්වේෂ්වේ තුල අතිශය ජනප්‍රිය ගායිකාවක් දෙමව්පියන්ගෙන් ලද සංගීතයේ දායාදය ඒ මනාව ඇගේ මధుර ස්වරයට මුසු කරගැනෙමින් ඔබ වෙනුවෙන් මා වෙනුවෙන් ගීත රසක් ගායනා කරලා තියෙනවාද මට හිතුණා ටිකක් වැඩිපුර ඇය ගෙයු යුග ගීත අද වැඩසටහනට තෝරගන්න ඕන කියලා අපි එකතු වෙලා රසවිඳමු මුලින්ම මම තෝරගත්තේ ඉරපායා ඒකාංගික ටෙලි නාට්‍යයේ ඇය යොවුන් වේදිකාවේ ගායනා කළ මෙන්න මේකේ

FM 93.5 ආදරණීය රසවතුනි, ඔබ ලක්කන සඳදිය ධාරාවත් එක්ක සඳදිය ධාරාව ඔබලකට අරගෙන අපිට අනුග්‍රහය කිරීම කරන්න අපිට කත්වල් බඳගෙන ඉන්නවා NLB. ඒකවත් මතක් කරන්න ඕනේ. රුපියල් කෝටි 47ක වගේම රුපියල් කෝටි 23ක මෙතෙක් ලංකාවේ දැවැන්තම සුපිරිතෑග දෙකකින්ම රුපියල් කෝටි 70ක් දෙනා දුන් ලංකාවේ එකම ලොතරැය වෙන්නේ NLB මෙගා පව. මුදල් හිණේ වගේම සුපිරි මෝටරවත් එකේ හිණේ සැබෑ කරගන්න රුපියල් 40කට සුපිරිතෑග තුනක්ම දෙන ලංකාවේ එකම ලොතරැය වෙන NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න. ජාතික ලොතරැයි මණ්ඩලයෙන් තමයි මතක් කිරීම. ඒ වගේම තමයි අපිට කැප්ටල් බඳගෙන ඉන්නවා අංක එකේ ඩෝමා විකුණන යන්ත්‍ර ගෙන්වා බෙදාහරින මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ආයතනයේ දැන් ඩෝමා කළුවටි වත් කිරීමේ යන්ත්‍ර, කැනු සහල් වින් කර ගැනීමේ යන්ත්‍ර, සහල් ඇසුරුම් කිරීමේ යන්ත්‍ර ඇතුළු සහල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය සියලු යන්ත්‍ර උපකරණ එකම වහලක් යටින් ලබා ගන්න ඕන පහසුකම් සල්සලා තියෙනවා. මෙම යන්ත්‍ර ඔබට අවශ්‍ය ධාර්තාවන්ගෙන් ලබා ගැනීම පහසුකමත් සල්සලා තියෙන වගේ බොහොම ආදරෙන් සිහිපත් කරනවා. නම්බර 31 කැලේන පාර මාර්ගම තමයි මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ආයතනය ස්ථාපිත කරලා තියෙන 011767795 තමයි දුරකථන අංකය. ඒ වගේම තමයි අපිත් එක්ක අත්වල බඳගෙන ඉන්නවා ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ආයතනය. අඩසියවසකටත් වැඩි කාලයක් තිස්සේ ජීවිත රක්ෂණ උපහිමියන්ට විතරක් නෙවෙයි අපේ රටේ මුළු මහත් ජනතාවටම ප්‍රතිලාභ රසක් ලබා දුන්න ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් අදමෙන් හෙටත් ඔබ රකිමින් රටම රැකුමට කැප වී සිටිනවා ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමෙන් මවකමෙන්. ඒකටත් බොහොම ආදරෙන් සිහිපත් කරනවා.

සමිත එරඳුටි මුදුන් කුටුව කියලා කියන්නේ පුළුල් ස්වර පරාසයක ගයන්නට හැකියාව තියෙන ප්‍රවීණ ශිල්පියෙක්. ඉරපායා ගීතේ ඉඳන් ඇය අපේ රටේ ගීපද රචකයන් රසකගේ පදවැල්වලට හඬ මුසු කරනවා. සංගීත නිර්මාපකයන්ගේ බොහෝ සංගීත නිර්මාණයන් වෙනුවෙන් ඇය සිය මధుර ස්වරය එකතු කරනවා. ප්‍රවීණ ගීපද රචක ධම්මික බණ්ඩාර මහත්මයා හරි අපූර්ව පදවැලක් රචනා කරනවා. දනිෂ්ඨ පිරණ මහත්මයා තමයි සංගීත නිර්මාණය කරන්නේ. ඒ පද පෙළ සමිතා එරන්දතේ මුදුන් කොටුව කියන ශිල්පිනියගේ ගායන හැකියාවේ වෙනම පැත්තක් ස්පර්ශ කළ ගීතයක් බවට පත් වෙනවා.

1970 ජූනි මාසේ 13 වෙනිදා අනුරාධපුර දුටුවැවදී උපත ලබන ඔහු නමින් සේනානායක වෙරළියද්ද. ගායන ශිල්පියෙක්, ගීපද රචකයෙක් සහ සංගීත අධ්‍යක්ෂකවරයෙක් විදිහට අපිට මෙතුමන්ව හඳුනා ගන්න පුළුවන්. විශේෂයෙන්ම දේශීය සංගීතයේ, ඉන්දියානු සංගීතයේ සහ පොප් සංගීතයේ කියන මේ සංගීතාර ත්‍රිත්වයේම මනාව හැදෑරු කෙනෙක්. විශේෂයෙන්ම ප්‍රියාගෙන් ලැබුණු ආභාෂයත් එක්ක බෙර වාදනයට, ඒ වගේම කවි ගායනයට උපන් හපන්කමක් දක්වපු කෙනෙක් තමයි සේනානායක වෙරළියද්දයන් කියලා කියන්නේ. සේනානායක වෙරළියද්දයන්ගේ ගීතවලිය මේ සියලු දෙයින් පරිපූර්ණයි, පෝෂිතයි. අද අඟහරුවාදා සඳ දිය දහරේ මේ දිගහැරුම සේනානායක වෙරළියද්දයන්.

සේනාවක විරලියද්ද මහත්මයා අනුරාධපුරයේ ජීවත් වෙච්ච නිසා එතුමන්ට රජරට සේවයේ වැඩසටහන් සඳහා සම්බන්ධ වෙන්න අවස්ථාවන් විවර වෙනවා. ඒ තුල රජරට කැකුළු ආධුනික ගීත ප්‍රසංගයේ වගේම තමයි නවරැල්ල ගීත ප්‍රසංගයේ වගේම රජරට සේවයේ සරල ගී වැඩසටහන් වලට සේනාවක විරලියද්ද මහත්මයාට ගීත ගායනින් සහභාගී වෙන්න අවස්ථාව ලැබෙනවා. ඔය අතරතුර ශ්‍රී ලංකා ගුවන් සංස්ථාවේ සරල ගී පරීක්ෂණයලුත් සේනාවක විරලියද්ද මහත්මයාට සමත් වෙන්න හැකියාව ලැබෙන ඒ ශ්‍රේණියේ ගායකයෙක්. ඉතනින් පස්සේ තමයි සේනානායක වෙරළියද්ද කියන නම ශ්‍රී ලාංකීය ගීත වංශාවලියේ මුද්‍රාගත වෙන්න පටන් ගන්නෙ. සේනානායක වෙරළියද්ද මහත්මයාගේ ගීතයක් මුලින්ම ගුවන්විදුලියෙන් ප්‍රචාරය වෙන්නේ රන් කෙන්නදෝ දෑඟිලි වෙලූ කියන ගීතය. ওই ගීතය රචනා කරන සාලි ගුණවර්ධන මහත්මයා. ඉතනින් පස්සේ සේනානායක වෙරළියද්ද මහත්මයා ගීත හතරක් පටිගත කරනවා. මේ ගීත හතර අතිශයින්ම ජනප්‍රියත්වයට පත් වෙනවා. ඒ ජනප්‍රියත්වය එදා වගේම අදටත් ඒ එලෙසෙමයි. සාගරයේ බඳු වේදනාව, ඊට පස්සේ මල් වියනින් බැඳි මහ බැද්දේවුන්, ඊට පස්සේ පුංචි දඟකාරිය කියන ගීතය සහ කොහේ කොතැනක තැනේ විදු අපිට ලෝකයක් කියන ගීතය. මෙන්න මේ ගීත හතර අතිශය ජනප්‍රිය වෙනවා. ඒ ජනප්‍රියත්වයත් එක්ක සේනානායක වෙරළියද්ද කියන නම ශ්‍රී ලාංකේය සංගීත වංශාවලිය තුළ ඉහළින්ම සටහන් වෙනවා.

එවන ආදරණීය සහෝදර සහෝදරි, අදට අඟහරුවාදා සඳදිය දහර හමාර කරමින් ඔබලගෙන් නික්ම යන්නට අවසරයි. අපි තවත් සතියකින් මුණ ගැහෙමු. ප්‍රාර්ථනා කරන ඔබට සුබ වාසනාවන්ත ප්‍රේමණීය රාත්‍රියක්. ගිහින් එන්න මම දසුන් වසන්තයි.

0: సమానుగ్రహాయ
1: ලාංකේ විශ්වාස දින මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින්ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 0111 679 579

0: Radio ITN ලක්කන සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
1: සත්‍යන්තේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට

සසර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454

ආණ්ඩුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

0: FM 93.5, FM 93.7, La Khanda Radio ITN.
1: Dan bila beratri dahai episod anam jati kalau terai mandle lo terai dinu mendi mat samagi nuboi ketukar ganet.
2: දවසකට ලක්ෂ ගානක් වාසනාවන්තයින් බිහි කරන NLB අපි NLB අපෙන් කෝටි ගණනක් වාසනාව දිනා ගන්න ජයග්‍රහී වාසනාවන්ත ඔබ. මේක එක පුරොන්දුවක් නෙවෙයි, වාසනාවන්ත ගණදෙනුවක්. මේ වාසනාවන්ත ගණදෙනුව වෙනුවෙන්ම වෙන්වන NLB ජාතික ජයවන්නේ වාසනාවේ අඩහෝරාවයි අපි මේ ආරම්භ කරන්නේ. මේ වාසනාවන්ත අඩහෝරාවේ අපිට පරිගණක නිල වාර්තාව ලබා දෙන්නේ පරිගණක නිලධාරී සසංක ගමගේ මහතා අධීක්ෂණ මණ්ඩලය හා සමගින් එකතු වෙනවා. දික්වැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම් උත්පල රත්නායක මහත්මිය, ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂ සී ගම්මගේ මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමින්ද බමුණු ආරච්චි මහතා සහ ජාතික විගණන කාර්යාලයේ විගණන අධිකාරී DMCL දස්සනායක මහතා. එමනම් මේ වාසනාවන්ත ගමන් මග අපි ආරම්භ කරනවා NLB ජය ලොතරැයි පොතත් සමග. අතේ සල්ලි රැඳෙන්න නම් අතට සල්ලි ලැබෙන්න ඕනේ. ඔබේ අතට සල්ලි වෙනුවෙන් NLB ජය 523 වන දිනුම් වාරය ආරම්භ කරන්න අපි සූදානම්. ගන්න ඔබේ NLB ජය ලොතරැයි පත් සියල්ලම අතට අපි සූදානම් යන දිනුම් මැදීම වෙත. බලමු NLB ජය වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයත් ජයග්‍රහී අංක 4. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය Q ජයග්‍රහී අංක බවට පත් වෙන්නේ 5, 7, 5, 9. අපේ රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන NLB ජය ලොතරැයි පතෙන් මේ වසරේ රුපියල් 105,000 බැගින් දිනු වාසනාවන්තින් 258 දෙනෙක්, වගේම රුපියල් 50,000 බැගින් දිනු වාසනාවන්තින් 6,679 දෙනෙක් අපි බිහි කළ තිනවා. ගාත්‍රි අපි ජයංක මතක් කළෙමු.
3: Today's selected English letters Q winning numbers are 5, 7, 5, 9.
2: Aden will be jaya lotrai paten rupaya 105,000 begin dina ganna vasnavantin dedene kapi bihi karno jaya graha lotrai pat aladi karno MG Tilakaratna Meegoda saha AIK Ramanayaka Kotahena ape NLB alaminiyoshita varun e wage mai rupaya 50,000 begin dina ganna vasnavantin 38 denekut api ada bihi karno එතමගින් NLB ජය වෙතින් වාසනාවන්තින් 78,382 දෙනෙක් අතරේ රුපියල් 72,11,040ක මුදලක් අපි අද බෙදා දෙනවා. තවත් හැකි වැඩිපුන නියත ධනයෝග හඳහනේ 1564 වන දිනුම් වාරයට අපි දැන් සූදානම්. මුලින්ම තෝරා ගන්න ඔබේ වාසනාවන්ත ලග්න සංකේතය. අද හඳහනේ වාසනාවන්ත ලග්න දැන් අපි තෝරා ගන්න සූදානම් ජයග්‍රහී අංක 4. ඔබේ අතේ ඇති හඳහනේ පළමු ජයග්‍රහී අංකය අංක 29. අපි තෝරා ගන්නවා දෙවන වාසනාවන්ත අංකය. වාසනාවන්ත දෙවන අංකය අංක 8, පළමු තුන්වන ජයග්‍රහී අංකය. හඳහනේ වාසනාව ගෙනෙන තුන්වන අංකය අංක 42, බලමු අද ඔබේ හඳහනේ අවසන් ජයග්‍රහී අංකය තීරණය වෙන්නේ කොහොමද කියලා. මෙනේ අවසන් වාසනාවන්ත අංකය අංක 49. අපේ රටේ ශක්තිය රණවිරුවන් රැක ගැනීමට ඔවුන් වෙනුවෙන් පිහිටපු රණවිරු සේවා අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන හඳහන ලොතරැයි පතෙන් මේ වසරේ සුපිරි ත්‍යාගලාභීන් 7 දෙනෙක් අපි දැනටමත් බිහි කියලා තිනවා. බලමු අද හඳහනේ වාසනාව. ස්තුතියි කැට්‍රි, අපි ජයක මතක් කළෙමු.
3: Oh, Anushi, today's selected zodiac sign is Capricorn. The winning numbers are 29, 8, 42 and 49.
2: අද හඳහනෙන් රුපියල් 110,000කට හිමිකම් කියන ප්‍රථම ත්‍යාගලාභී අපි බිහි කරනවා. ජයග්‍රහී ලොතරැයිපත අලෙවි කරන්නේ වැබඩ NLB අලෙවිනියෝජිත ශාමලී නිරංජලා මහත්මිය. ඒත් සමගින් වාසනාවන්තින් 139,089 දෙනෙක් අතරේ රුපියල් 95,023,460ක මුදලක් අපි බෙදා දෙනවා. හෙට ගැලපෙන ඔබේ හඳහනට අපි අරගෙන සුපිරි තෑගේ වටිනාකම රුපියල් 50,047,915 සතවිස්සක්. සත්තිනම ජය නියත ගොවිසෙතේ නද අඟහරු අද දවසේ 4,497 වන දිනුම් වාරිනුත් ඔබව වාසනාවන්තෙක් කරන්නයි අපි දැන් බලාපොරොත්තු වෙන්නේ. අද ඔබේ සුපිරි තෑගි විදිහට රුපියල් 7,35,00,000ක්ම වාගේ මුදලක් අපි අරගෙන අවිලා තියෙනවා. ඒ සුපිරි තෑගි ඔබේ කරගන්න නම් මේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය ගලපා ගන්නම ඕනේ. අද ඔබට වාසනාව ගෙනෙන ඉංග්‍රීසි අක්ෂරය O. බලමු නම් ජයග්‍රහී අංක 4 දැන් තිරණය වෙන්නේ කොහොමද කියලා. මෙනේ වාසනාවන්ත පළමු අංකය අංක 64. දැන් අපි තෝරා ගන්නවා දෙවන ජයග්‍රහී අංකය. වාසනාවන්ත දෙවන අංකය අංක 2. දැන් තෝරා ගන්නවා තුන්වන ජයග්‍රහී අංකය. තුන්වන වාසනාවන්ත අංකය අංක 11. බලමු අද ගොවිසිතේ අවසන් ජයග්‍රහී අංකය තීරණය වෙන්නේ කොහොමද කියලා. අපේ රටේ කෘෂිකර්මාන්තය නගා සිටුවන දායක වන ගොවින්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන ගොවිසිත ලොතරැයිපතින් සුපිරි ත්‍යාගලාභීන් දෙදෙනෙක් 20,50,000 59 දෙනෙක් වගේම 250,000 බැගින් දිනාගත් වාසනාවන්තීන් 795 දෙනෙක් මේ වසරේ අපි බිහි කළා තියෙනවා. ගායත්‍රි අපි මතක් කරමු ශයංකාද.
3: Oh, Anushi, today's selected English letter is O, winning numbers are 64, 2, 11 and 49.
2: Govisita, enna adu rupiya laksha 20 ekata himikam kiyana prathama tyagalabhi ekak api bihi karana. Jayagrahi lotharai pata alabhi karana. Battaramulla NLB alabhi niyojita W Vasudeva mahathaya vitarak nemei rupiya 250,000 bagin dina ganna jayagrahakin thidenekut api adu bihi karana. E vasanavanta lotharai pata alabhi karana W AK Siriyavathi Ratmalana, Prabhat Jayanta Varallagama, DD Sunita Navagamuwa api NLB alabhi niyojita varun. Et samagin vas නවන්තින් 1,26,637 දෙනෙක් අතරේ රුපියල් 1,04,17,000 මුදලක් අපි බෙදා දෙනවා. ගොවිසිතෙන් හෙට අපි ඔබ වෙනුවෙන්ම වෙන් කරන සුපිරි තෑගේ වටිනාකම රුපියල් 7,36,68,776. සුබ දවසක්. ලොතරැයි අලුත් වුණු පහසු වුණු තෑගි වැඩි වුණු මේ තෑගි රටාවෙන් සුබ ලග්නයත් එක්ක අංක 3ක් ගලපා ගත්තොත් ඉලෙක්ට්‍රික් යතුරු පැදියක් හෝ මුදලින් රුපියල් 1,05,000 ඔබේ කරගන්න ඔබට පුළුවන්. ඒ වගේමයි අංක 3ක් ගලපා ගත්තොත් රුපියල් 50,000 ප්‍රවර්ධන ත්‍යාග අංකයට රුපියල් 25,000 වගේම තවත් මුදල් තෑගි රැසක් ඔබේම කරගන්න ඔබට අවස්ථාව තියෙනවා. දවසම සුබ කරන සිහින දිනවන සුබ දවසක් 371 වන දිනුම් වාරයි අපි මේ ආරම්භ කරන්නේ. මුලින්ම තෝරාගන්නේ ඔබේ සුබ දවසක සුබ ලග්නය. අද සුබ ලග්නය

0: අද සුබ දවසක් ප්‍රවර්ධන ත්‍යාගය අංකය 9294. අපේ රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දක්වන සුබ දවසක් ලොතරැයි පතෙන් රුපියල් 105 හෝ ඉලෙක්ට්‍රික් යතුරු පැදි දිනාගත් වාසනාවන්තින් 250 දෙනෙක් වගේම රුපියල් 50,000 බැගින් දිනු වාසනාවන්තින් 1305 දෙනෙක් අපි බිහි කරනවා. ගැට්‍රි මතක කලින් අද ජයංක අපි.
1: Oh, Anushi, today's selected zodiac sign is Scorpio. Winning numbers are 53, 11 and 65.
0: Adha subha davasak patin rupiah lakshya pahak ho. Electric yathu rupiah di dinaganna vasna vantin dedenek api bhi karno. Vasna vantru tharipat alavi karno Pradeep Nalinda Chena Varaya saha TD Den Vellam Pitiya PNLB alavi niyojita varun. Evi tharap nema yun rupiah 50,000 bagin dinaganna vasna vantin haya deneku tapi adha bhi karno. Pravardana thayaga ankhya galapagina rupiah 25,000 bagin dinaganna vasna vantin 41 denek mah api adha bhi karno. It's some සුබ දවසක් වෙදින් වාසනාවන්තින් 111,515 දෙනෙක් අතරේ රුපියල් 1,98,760 මුදලක් අපි බෙදා දෙනවා. තවත් වාසනාවන්ත ලොතරැයිපත් 4කට වාසනාවන්තින් සොයා යන සුදනම් ඉන්නවා ජිතාර සමගින් විජේ.
1: මීළඟට මෙගා පවර්.
2: හීන හැබෑ කරගන්න වෙහෙස මහන්සි වෙන ඔබ කවදා හරි දවසක් වෙනුවෙන් හීන දකිනවා. ඉතින් NLB අපිත් ඔබේ ඒ වාසනාවන්ත දවස වෙනුවෙන් හීන දකිනවා. ඉතින් කෝටි 23ක කෝටි 47ක දැවැන්ත සුප්‍රත්‍යාග ඔබට ලබා දීමෙන් පසුව අද කෝටි 29ක් වාගේ සුප්‍රත්‍යාගයක් ඔබේ කරන්න මෙගා පව දිනම් වාරය දැන් අපි ආරම්භ කරනවා. සුපිරි මෝටර රථයක් තමන්ගේ කරගන්න කවුද අකමැති? එහෙම නේද? ඉතින් අද මෙගා පවර් ග්‍රෑන්ඩ් සුපිරිචාලියට ග්‍රෑන්ඩ් වෙනසක් එකතු කරමින් මෙන්න මේ සුපිරි මෝටර රථය ඔබටම ලබා දෙන්න අපි සූදානම්. අදත් සුපිරි ත්‍යාග තුනකම වාසනාව ඔබේ කරන්න මේ අපි ආරම්භ කරන්නේ ඔබේ සිහින සබෑ කරන මෙගා පවර් ජයග්‍රහී 2603 වන දිනම් වාරය. මෙගා පවර් වාසනාව ඔබේ කරන වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයයි මේ අපි තෝරාගන්නේ. අද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය T. දෙවන අංශයෙන් දැන් අපි තෝරාගන්නේ අද දවසේ සුපිරි අංකය. වාසනාව ඔබේ කරන සුපිරි අංකය අංක 16. මෙගා වාසනාවක් ඔබේ කරන ජය අංක 4ත් දැන් අපි තෝරා ගන්නවා. පළමු ජය අංකය අංක 16. දෙවන ජය අංකය අංක 75. අද දවසේ තෙවන ජය අංකය අංක 26. වාසනාව ඔබේ කරන අවසන් ජය අංකය අංක 53. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේය පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට රජයම දායකත්වය ලබා දෙන ඔබේ සිහින සබෑ කරන මෙගා පොලොතරයෙන් මේ අවුරුද්දේ අපි සුපිරි ත්‍යාගලාභී 5 දිනෙක් 20 ලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභීන් 56 දිනෙක් මේ වෙනකොටත් දීකට අවසන්. බොහොම ස්තුතියි. බලමු අද බිවුණු වාසනාව ගැන.
3: Today's selected English letter is T. The super number is 16. The winning numbers are 16, 75, 26 and 53.
2: අද මෙගා පවර් දිනම් වාරයෙන් දෙලක්ෂපති වාසනාවන්තින් සිවුතනෙක් අපි බිහි කළා. මේ වාසනාවන්ත ලොතරැයිපත් ඔබ ජාලවි කළා මෙන්න මේ NLB අලෙවි නියෝජිතින් විසින්. වරුණ ප්‍රසාද් අකුරැස්ස, MK රත්නපාල මහනුවර, අනුරුද්ධ B වීරසූරිය රිකෙල්ල ගස්කඩ, FTO Enterprises කොළඹ පුරහල. එයනෝ අද රට පුරාම වාසනාවන්තින් 127,307 දෙනෙක් බිහි කරද්දී ඔවුන් අතරේ රුපියල් 81,5041 මුදලක් මේ දැන් අපි බෙදා දොන්න විජේ. ඔව්. නිසක වශයෙන්ම දිනන ලොකුම තෑගි ඔබට ලබා දෙන එතෙකම ඔබේ විශ්වාසය අඛණ්ඩව දිනාගත් මෙගා පවර් තුලින් හෙට ඔබේ වන දැවැන්ත සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 29,85,81,810ක් පවර් සුපිරි ත්‍යාගයේ රුපියල් කෝටියක් එවැගේමයි ග්‍රෑන්ඩ් සුපිරි ත්‍යාගයට සුපිරි මෝටර් රථයක්. ඉංග්‍රීසි අක්ෂරයක් එක්ක වාසනාවන්ත අංක 4කට පුළුවන් රුපියල් කෝටි 9ක් වාගේ නිධානයක් ඔබේ කරන්න. ඉතින් වාසනාව වෙනුවෙන් ජාතියේ මහදන සම්පත දර නිධානය ජයග්‍රහී 2285 වන දිනම් වාරයට දැන් අපි සූදානම්. නිධානයක් ඔබේ කරන වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයයි මේ අපි තෝරාගන්නේ. අද දවසේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය T. වාසනාවන්තින් බිහි කරන ජය අංක 4ත් දැන් අපි තෝරා ගන්නවා. පළමු ජය අංකය අංක 42. දෙවන ජය අංකය අංක 43. තෙවන ජය අංකය අංක 21. අද දවසේ අවසන් ජය අංකය අංක 80. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට රජයම දායකත්වය ලබා දෙන නිධානයක් ඔබේ කරන දර නිධානය ලොතරැයියෙන් මේ අවුරුද්දේ අපි එක්සොප්‍රී ත්‍යාගලාභියෙක් එතෙකම 20 ලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභීන් 35 දෙනෙක් බිහි කළා. බලමු අද ඔබේ වුණු වාසනාව ගැන. බොහොම ස්තුතියි.
3: Today's selected English letter is T. The winning numbers are 42, 43, 21 and 80.
2: ඉංග්‍රීසි අක්ෂරයේ සමගින් ජය අංක තුනක් ගලපාගෙන රුපියල් 102 බැගින් දිනා ගන්නා වාසනාවන්තින් 30 දෙනෙක් අද අපි බිහි කළා යාපනයේ NLB අලෙවි නියෝජිත S. කනකලිංගම් විසින්.

0: වාසනාවන්තින් දෙදෙනෙක් බිහි කරද්දී කොටහේන එන්එල්බී අලවිනියෝජිත AIK රාමනායක විසින් තවත් වාසනාවන්තයෙක් අද බිහි කළා. එයානෝ අද රජපුරම වාසනාවන්තයින් 95756 දෙනෙක් බිහි කරද්දී ඔවුන් අතරේ රුපියල් 59,24,160 මුදලක් දන් නිදාණයෙන් මේ දැන් අපි බෙදා දුන්නා විජේ. ඔව් කෝටි 13ක කෝටි 12ක කෝටි 9ක කෝටි 8ක සුපිරිතයාගෙන් ඔබට ලබා දුන්නු ජාතියේ මහ ධන සම්පත ධන නිදාණයෙන් හෙට ඔබේ වෙන දෙවන්ත සුපිරිතයාගේ වටිනාකම රුපියල් 9,22,43,327.92ක්. වාසනාවේ කිරුළු පළඳින්න හැමෝම කැමති. ඉතින් අද ඔබේ දවස වෙන්න පුළුවන්. ඔබට වාසනාව වෙනුවෙන් මේ අපි ආරම්භ කරන්නේ ලොතරැයිලව රජ කිරුළ මහජන සම්පත ජයග්‍රහී 6255 වන දිනුම් වාරය. රුපියල් කෝටි 2,00,000 සුපිරිතයාගයක් ඔබට ලබා දෙන්න අපි යනවා අද දිනුම් වැදීමට. මහජන සම්පත වාසනාවේ රටාවයි දැන් අපි තෝරාගන්න. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය U. ජය අංක 1,1,9,3,8,2. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට රජම දායකත්වය ලබා දෙන මහජන සම්පත ලොතරැයියෙන් මේ අවුරුද්දේදී අපි සුපිරිත්‍යාගලාභින් 12 දෙනෙක් 25 ලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභින් 221 දෙනෙක් උපාධීන් පිළිකොට අවසන්. බොහොම ස්තුතියි. බලමු අද ඔබේ වුණු වාසනාව ගැන.
1: Today's selected English letter is U. The winning numbers are 1, 1, 9, 3, 8 and 2.
0: අද මහජන සම්පතින් 25 ලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභී අපි බිහි කළා. මේ වාසනාවන්ත ලොතරැයි පත ඔබ චලවි කළා වල්ලහගොඩ NLB අලවිනියෝජිත සම්පත් කුමාර විසින්. එතෙකම ලක්ෂය බැගින් දිනා ගන්නා වාසනාවන්තින් 22 දෙනෙක් අද අපි බිහි කළා. මේ වාසනාවන්ත ලොතරැයි පත ඔබ චලවි කළා මෙන්න මේ NLB අලවිනියෝජිතින් විසින්. නිශාන්ත උදේ කුමාර අලුත්ගම, ගුණසේන සිල්වා කටුකුරුන්ද, අයි දේවසගායම් මඩකලපුව, මදුෂිකා ගමගේ තෙලිජ්ජවිල, DM ගලගෙදර හෝමාගම, නිමල් කුමාර කොළඹ පුරහල, කසුන් නදීෂාන් කරාපිටිය, WA උදේසිරි මහනුවර, සඳරුවන් සිල්වා තෙල්දෙනිය, නිලක්ෂණී කුමාරසිංහ උඩුවෙල, ප්‍රදීප් නලින්ද චීනවරාය, එන් වසීකර් චුන්නාකම්, TF ඩේන් කොටිකාවත්ත, රසකා දිල්රුක්ෂි බටුවත්ත, නිමල් රංග ප්‍රනාන්දු පළඟතුරේ, පද්මසිරි පීරිස් මාරවිල, BA සුනිල් ප්‍රේමරත්න මාකොල, නීල් ජයසිංහ කෑගල්ල, පාරමීලියනගේ පිළිමතලාව, ටිකිරි බණ්ඩාර රත්නපුර, KGP කරුණාරත්න කුරුණෑගල, LP ලියනපතිරණ රන්න. යනවා අද රජපුරම් වාසනාවන්තින් 272,560 දෙනෙක් අතරේ රුපියල් 2,20,36,720 මුදලක් මහජන සම්පතින් මේ දැන් අපි බෙදා දුන්නා. ලොතරැයිලව රජ කිරුළ මහජන සම්පතින් හෙට ඔබේ වෙන දෙවන්ත සුපිරිතයාගේ වටිනාකම රුපියල් 2,22,94,448. අද වේදමට ඔබ මිලදී ගන්න අද සම්පතින් අදත් ඔබට වාසනාව රැගෙන එන්නේ මහජන සම්පතින් අපි තෝරා ගන්නා ලද ඉංග්‍රීසි අක්ෂරය සහ අවසන් ජය අංක 4. ඒ අනුව 830 වන අද සම්පත මේ දිනුම් වාරයේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය U, ජය අංක 9, 3, 8, 2. අද සම්පත winning English letter is U and the winning numbers are 9, 3, 8 and 2. ඒ ඉංග්‍රීසි අක්ෂරයත් ජය අංක 4ත් සහිත කොටපේලිය නිවැරදිව ගලපාගෙන රුපියල් 250,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තින් 3 දෙනෙක් අද ඔබ මේ වාසනාවන්ත ලොතරැයිපත් ඔබ චලවි කළා මෙන්න මේ NLB අලවිනියෝජිතයින් විසින්. PVK නිලුක්ෂි අක්මීමන, ප්‍රියන්ත පද්මසිරි කෙසල්පොත, LSW සිරිවර්ධන වාරියකොළ විජේ. එතෙක්කම ජය අංක 4ක් සහිත කොටපේලිය නිවැරදිව ගලපාගෙන රුපියල් 50,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තයින් 50 දෙනෙකුත් අද අපි බිහි කරනවා. ඒ අනුව අද සම්පත මේ දිනුම් වාරයෙන් රටපුරාම වාසනාවන්තයින් අතරේ රුපියල් 1,22,21,160 මුදලක් මේ දැන් අපි බෙදා දුන්නා. අද ඔබේ වාසනාවේ සුබ අඩහෝරාව NLB ජාතික ජයවර්ණෙන් රටපුරාම වාසනාවන්තින් 9,77,995 දෙනෙක් අපි බිහි කළා. ඔවුන් අතරේ රුපියල් 8,55,37,340 මුදලක් අපි බෙදා දුන්නා. ඉතින් හෙටත් ලොතරැයි වර්ග 8කින් ඔබට වාසනාව රැගෙන එන්න අපි පොරොන්දු වෙනවා. එතෙක් මතකයේ තබා ගන්න ජීවිතයේ සිහිනයට
1: වාසනාවේ ආශිර්වාදය NLB.

0: 105 FM 93.7 Lakhana Radio ITN
1: අතරි 10 විනාඩි 30යි අපි ඔන්නෑ පොලිටික්ස් සමග ඔබ සජීව සම්බන්ධ කරනවා ITN සමගාමී විකාශයක් විදිහට.

0: අයිබෝන් සුපරුදු පරිදි ඔබ අදත් එකතු වෙන්නේ ඔන්නයා පොලිටික්ස් සමගින් අපි සූදානම් අදත් මේ සාකච්ඡාව ආරම්භ කරන්න. විශේෂයෙන්ම අපිව ලක්කන එවැගේම අපගේ ඩිජිටල් ප්‍රවේශයන් හරහා ඔබට අපිත් සමගින් සම්බන්ධ වෙන්න පුළුවන් කියන කාරණාවත් අපි සඳහන් කරනවා. ලංකාවේ මේ වෙනකොට වරාය ගුවන් තොටුපළ කොයි ආකාරයෙන්ද ක්‍රියාත්මක වෙන්නේ? වරාය සහ ගුවන් තොටුපළ සංවර්ධනයෙන් වෙනස් වන රටේ ආර්ථිකය පිළිබඳව අපි සූදානම් අද සාකච්ඡා කරන්න. අපි දන්නවා රටක් ගත්තොතින් හුදකලාව ජීවත් වෙන්න බෑ. ඒ රටේ ප්‍රවාහනය මේ සියල්ල මේ ශේෂ්ත්‍රත් එකට ඒකාබද්ධව සම්බන්ධ වෙලා තියෙනවා, බැඳිලා තියෙනවා. අපි අද ඔබ අපගේ පූර්ව ප්‍රචාරක පටහරහා දන්නවා කවුද සම්බන්ධ වෙන්නේ කියලා. අද ඔන්නෑ පොලිටික්ස් අපේ වැඩසටහනට අපි බොහොම ගෞරවයෙන් ආරාධනා කළා අද අපිත් එක්ක සම්බන්ධ වෙන්න වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක් කමතුමාට අයිබෝන් කියලා පිළිගන්නවත් සාකච්ඡා කරන්න, ප්‍රශ්න කරන්න, දැනුවත් වෙන්න කරුණු කාරණා බොහොමයක් තියෙනවා. ඊට කලින් මම කැමති විශේෂයෙන්ම ජාතික ජන බලවේග රජය බලයට පත් වෙන්න කලින් ජනාධිපතිතුමා ප්‍රධාන වේදිකාවේදී අහපු දෙයක් තමයි හරි හිනහ වෙලා අහපු දෙයක්. කොහොමද තියෙන තත්වය, දේශපාලන තත්වය කොහොමද, බිමේ තියෙන දේශපාලන තත්වය පිළිබඳව ඔබේ කියවා ගැනීම?
1: ඔව් ධනුෂ්ක, අපි දන්නවා දැන් ජාතික ජන බලවේග ආණ්ඩුව පත් වෙලා දැන් මාස 20කට අධික කාලයක් ගත වෙනවා. ඔබ දන්නවා අපි මේ ආණ්ඩුව ගන්න වෙලාවේ රට තිබ්බේ සුවිශේෂී අවස්ථාවක. ඒ කියන්නේ රට බංකොලොත් භාවයෙන් උඩමට්ටමේ මිදින වගේ පෙනුමක් තිබුණට රට ඇත්තම තිබ්බේ දැඩි ආර්ථික අවපාතයක. ඒ වගේ මොහොතක තමයි අපි ජාතික ජන බලවේගය 159 පාර්ලිමේන්තුව මන්ත්‍රී ප්‍රමාණයක් සමග පාර්ලිමේන්තුවට පිවිසෙන්නේ. ලොකු අභියෝගයක්. හැබැයි අපිට හොඳ හැඟීමක් තිබ්බා සහ හොඳ අධිෂ්ඨානයක් තිබ්බා අපේ කණ්ඩායමක් සමග මේ කඩොල්ලෙන් අපිට පරින්න පුළුවන් කියන එක. ඒක මනවින් ඔප්පුනා. අපි දන්නවා මේ වගේ අර්බුදයක තීච්ච රටක් අවුරුද්දක් යන කලින් නැවතත් අර්බුදයකට එනවා. අපි දන්නවා දිත්වා සුලිකුණාටුව රටේ තියෙන ජන ජීවිතයට දැඩි බලපෑමක් එල්ල කරා. ඒ වගේම ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කරා. නමුත් අපි ඇවිල්ලා අවුරුද්දක වගේ කාලෙකින් මේ වගේ දෙකට ශක්තිමත්ව මුහුණ දෙන්න පුළුවන් දැඩි මූල්‍ය විනයක් සහ දේශපාලන සංස්කෘතියක් අපි හදලා තිබ්බා. ඒක නිසා අපිට මං හිතන්නේ මේ දිත්වා සුලිකුණානුවට මං හිතන්නේ අපිට ජීවිත වශයෙන් විචාලාභහානි වලට වන්දියක් හෝ ඒක ප්‍රතිපූර්ණය කරන්න බැරි වුණාට මං හිතනවා ආර්ථික වශයෙන් අපිට වෙච්ච හානිය අපිට හොඳාකාරයෙන්ම ඉදිරියට එන්න පුළුවන් වුණා. ඒ වගේම තව මාස 3 යන්නුනේ ආපෞසරයක් අපිට මේ මැද පෙරදිග අර්බුදය පැන නැගුණා. මේ මැද පෙරදිග අර්බුදයෙන් අපිට ආර්ථිකයට සහ විශේෂම සංචාර කර්මාන්තය සහ බලශක්ති ශේත්‍රයට අපිට දෙඩි පහරක් එල්ලුණා. නමුත් අපිට ආණ්ඩුවක් විදිහට මේ පාර්ලිමේන්තුවට නවක පාර්ලිමේන්තුවක් අලුත් ආණ්ඩුවක් විදිහට අපි සාර්ථකව මුහුණ දීලා අපි මේ වෙනකොට ආර්ථික කළමනාකරණය කරමින් හොඳ ගමනක්, ස්ථාවර ගමනක් යනවා. ඒක නිසා අපි හිතනවා මේ වගේ අනපේක්ෂිත අවස්ථා දෙකකට අපි ඇවිල්ලා අවුරුද්දක් එකහමාරක් වගේ ඇතුළු කාලයක් ඇතුළත අපිට මුහුණ දෙන්න හැකියාව ලැබුණා කියන්නේ අපිට ඉදිරි ගමන ඉතාමත් සුගයි සහ සුබයි සහ අපි ඉතාමත් ශක්තිමත්ව ආණ්ඩුව ඉදිරි වසර තුනහමාර කරගෙන යන හැකියාව තියෙනවා කියන එක තමයි අපේ මගේ නම් කියවීම.
0: ඔව්, ඒකත් එක්ක මේ විෂය සම්බන්ධව කරුණු ගණනාවක් තියෙනකොට මේ විපක්ෂයෙන් එල්ල වෙන චෝදනා දෙක තුනක් තියෙනවා. අපි මේ පිළිබඳව සාකච්ඡා කරගෙන යමු. එමතුමා, අපි දන්නවා මේ විපක්ෂයෙන් එල්ල වෙන චෝදනාව තමයි ඔබ බලයටපත් වෙන්න කලිනුත් ඔවුන්ගේ ටැග් ලයින් එකක් බවට පත් වෙලා තිබුණා. ඔබ ඇතුළු පිරිස නවකයි, එල්බෝඩ් පිරිසක් කියලා චෝදනාවක් එල්ල වුණා. ඊට පස්සේ මේ දවස්වල ප්‍රධාන පෙළේ චෝදනාව තමයි මේ මාධ්‍ය හමුවකුත් තිබ්බනේ විශේෂ. ඔකේ එල්ලපුණු චෝදනාව තමයි නීතිය සැමට ක්‍රියාත්මක කරනවා කියලා ආපු ජාතික ජන බලවේගය තෝරාගත්ත පිරිසකට විතරක් දැන් නීතිය ක්‍රියාත්මක කරනවා කියලා. කොහොමද මේකට දෙන උත්තරේ? මොකද්ද ඔබේ කියවා ගැනීම මේ පිළිබඳව?
1: අපි එල්බෝඩ් කතාවට යමු මුලින්ම. අපි අලුත් වෙන්න පුළුවන් මේ රාජ්‍ය යාන්ත්‍රයට. හැබැයි මේ බිමට අපි අලුත් නෑ. කියන්නේ මේ දේශපාලනේ උරෙන්නුර ගැටීම, මේ තියෙන සංස්කෘතිය, මේ ක්‍රමයට, මේ දූෂිත මජර දේශපාලනය විරුද්ධව ගැටීම අපි පොඩි කාලේඳන් අපේ ලේවලම අපි මිනිස්සුත් එක්ක ජනතාවත් එක්ක උරෙන් උර ගැටලා අපිට අවුරුදු 30ක 40ක අත්දැකීමක් තියෙනවා. ඒක නිසා අපි මේ ක්‍රමය දන්නවා. මේ ක්‍රමයට අපි හුරු වෙලා තියෙනවා. හරිද? මේ ක්‍රමයට එක්ක හැප්පීම අපේ ඇඟේ තියෙන. ඒක නිසා අපි මේ දේශපාලනට අලුත් නැහැ. හැබැයි රාජ්‍යාන්ත්‍රයට ඇත්ත. මම පෞද්ගලිකංශයෙන් ඉඳන් මේ දේශපාලන විෂය නතර මට රාජ්‍ය අන්තිට අමාත්‍යංශයට ගියහම ඒ වගේ තියෙන ප්‍රොසීඩියස් ඒ වගේ තියෙන ප්‍රොටෝකෝල්ස් යම් කිසි මට්ටමකට ඉගෙන ගන්න අපි ඒක සාමාන්‍ය පුරුදු වෙන දයක් ඕනේ කම්පැනි එකකට මාරුනත් අපිට තියෙන මාස දෙකක් හැඩ ගහන්න. ඉතින් හැඩ ගැහිමට හැඩ සූදානම්ව තමයි අපි මෙතෙන් එන්නේ. ඉතින් ඒක නිසා අපි මේ තියෙන ක්‍රමයට එක්ක හැප්පෙන්න අපි අලුත් නැහැ. හැබැයි අපිට අර රාජ්‍යාන්තරයට නවක ගතියක් තිබ්බා නමුත් ඒක අපි මාසික දෙකකින් අපි ඒක මෙර ගන්නවා. ඊළඟට ගත්තහම
0: නීති
1: ක්‍රියාත්මක වීම. ඉතින් ඒකට පොඩි උදාහරණයක් කියන්න මේ වෙනකොට මමත් දඩකොළ දෙක තුනක් ගෙවලා තියෙනවා.
0: පෞද්ගලිකවවත්.
1: පෞද්ගලිකව. ඉතින් ඒක එතන ගියහට මම හිතන්නේ නීති ගැන අපිට කතා කරන්න දෙයක් නැහැ. අපි සැමට නීතිය. නීති අපේ තියෙච්ච ටැග් ලයින් එක තමයි කියන්නේ නීතියක් රටක නීතියක් අපි වරණටක මම නාවක ඉංජිනේරුවෙක් විදිහට මම රටවල් ගන්නවක ගියා අධ්‍යක්ෂින් ගත්තා අපි දැක්ක දෙයක් තමයි ලෝකෙ දිනුන ඉච්ච රටවල නීතිය කියන එක හැමතෙ සමානාත්මක ක්‍රියාත්මක කරන ඒතනින් පටන් ගන්න නැතුව මේක දිනු කරන්න කියන එකද අපි කතාව ආරම්භ කරන එක තේරුම් නැහැ කියන එක තමයි අපේ අදහස.
0: හොඳයි දේශපාලන කතාව ඔහොම යනකොට අපි විශේෂයට යමු දැන්. වරාය සහ ගුවන්තොටුපළ අපි දන්නවා රටක ගත්තොතින් මම හිතනවා බලවත්ම අමාත්‍යංශය කිව්වොත් මං නිවැරදි. මොකද එහෙම කියන්නේ මේක තමයි ආර්ථිකය හසුරවන සහ මං එහෙම කියන්නේ අපිට තියෙන අතීතයත් එක්ක අපි දන්නවා මේ අමාත්‍යංශ කේවල් කරා කාලයක් තිස්සේ මම මේ පැත්තෙන් ඡන්දෙ ඉල්ලනවා නම් මට අහවල් අමාත්‍යංශ ඕනේ විශේෂයෙන් වරාය අමාත්‍යංශය. ගොන්තොටුපළ ගත්තොතින් මට මේ ටික වගකීම් ටික දෙනවා නම් මං ওই පැත්තේ හිට ගන්න ඕනේ ඔය වගේ තත්වයක් තිබුණේ. ඒ නිසා වරාය සහ ගුවන්තොටුපළ සංවර්ධනය කොහොමද ජාතික ජනබල වේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයත් එක්ක සහ රටේ ආර්ථිකයට ඔබ ඔය කියන ඉලක්ක ටික පසු කරගෙන යන්න කොහොමද ගණන් හදලා තියෙන්නේ?
1: ඔව් ධනුෂ්ක වරාය සහ ගුවන්තොටුපළ කියන එක ගැන කතා කරන කම්පි මොකද්ද අපි දූපතක්. එතකොට දූපතට තියෙන ප්‍රධාන දොරටු දෙක තමයි
0: වරාය ගුවන්තොටුපළ.
1: ඉතින් ඔබ කිව්වා වගේ ඒ දෙක රටේ ආර්ථිකයට සමගාමීව ඒ දෙකේ සංවර්ධනය නොවුනොත් රටේ ආර්ථිකය සංවර්ධනය වීමේ අවකාශයක් නැහැ. අපි දන්න විශේෂම ගත්තොත් අපි ගිය අවුරුද්දේ අපේ රේගුව පහු කරනවා රුපියල් බිලියන 2500ක ආදායමක්. ඒ ආදායම ගන්න අපි පහසුකම් සපයන්නේ කවුද? ශ්‍රී ලංකාව වරාය. එතකොට සංචාර කර්මාන්තය ගත්තාම සංචාර කර්මාන්තය ගිය අවුරුද්දේ අපි බිලියන 3.5-4 වගේ සීමාවකට යනවා. ඒකට සම්පූර්ණයෙන් දොරටු විවර කරන්නේ ගුවන්තොටුපළ. ඒක නිසා වරාය සහ ගුවන්තොටුපළ සංවර්ධනය සහ ඒක රටේ සහ අන්තර්ජාතික අවශ්‍යතාවයන්ට අනුව සංවර්ධනය වීම අපේ රටේ තියෙන ආර්ථිකයට ඍජුවම බලපානවා. ඒක නිසා ඔබ කිව්වා වගේ හරි මේක කේවල් කරලා ගත්තේ සංවර්ධනය කරන්නද කියන ගැන ගැටලුවක් තියෙනවා. නමුත් මේක කේවල් කරලා ගැනීම තරම් වැදගත් අමාත්‍යංශයක් කියන එක අපි දැන්ටත් ඒක මුලින්ම ජනාධිපතිතුමාත් අවබෝධ කරන් හිටියා. ඒ අවබෝධය මත තමයි මේ අමාත්‍යංශය මෙන්න මේ විදිහට යන්න ඕනේ කියන එක අපි ආණ්ඩුවත් ගන්න කලින්ම අපි සැලසුම් කරලා තිබ්බ අපේ ප්‍රතිපත්තිවල ආණ්ඩුව ගන්න කලින්ම එදිදකව ප්‍රතිපත්තිවල තරායසක් ගොන්තරපල ගැන හොඳට සඳහන් වෙනවා.
0: හොඳ ඒකත් එක්කම එතුමා මේ විශේෂයෙන් කොහොමද මේ වන විට තියෙන ප්‍රගතිය ඒ කියන්නේ කාලයක් ගෙවිලා ගිහිල්ලා තියෙනවා කාලයත් එක්ක ඔබ විශාල වගකීම් ප්‍රමාණයක් මේ වෙනකොට ඉටු කරමින් පවතිනවා ඉටු කරලා තියෙනවා ගෙවුණු අවුරුද්දට වැඩිය ප්‍රගතියක් ලබලා තියෙනවද මේ කාලය ඇතුළත? අපි දර්ශක විදිහට ගත්තොත් කොහොමද අපි මේක මැනගන්නේ? මෙන්න ජාතික ජනබල වේග රජය ආවා මේ ශාස්ත්‍රයේ මෙන්න මේ වගේ ප්‍රගතියක් මේ කෙටි කාලය තුළ අත් වෙලා තියෙනවා. කොහොමද අපි මේක මොකද්ද මෙෂර්මන්ට් එක
1: ඉතින් ඕනේ අපි ඇත්තටම වරාය සහ ගුවන්තොටුපළ තමයි අපේ තියෙන ප්‍රධාන ආයතන දෙක. ඒවට අනුබද්ධ ආයතන කීපයක් තව තියෙනවා. නමුත් අපි වරාය ගත්තොත් එහෙම අපි 2025ට සාපේක්ෂව අපි 26 යත් කරන් තියෙනවා. 2025 ලාභය අපි ඉතින් ගණන් හදන්නේ අන්තිමට ලාභේ net profit එක රුපියල් බිලියන 38.5 තිබේ. අපි 42 දක්වා අපි වැඩි කරන් තියෙනවා. ඉතින් ඉතා හොඳ ප්‍රගතියක්. ඒක අපි වැඩි කරේ ඇත්තනම වරාය තියෙන ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක ගැන පහසුකම් වැඩි දියුණු කිරීමකින් තොරව. මොකද අපිට පහසුකම් වැඩි කරන්න තරම් කාලයක් අපිට ලැබුණේ නැහැ. නමුත් අපි කාර්යක්ෂමතාව වැඩි කිරීම තුළින් සහ නිවැරදි මූල කල්පනාකරණය තුළින් අපි වරායේ ලාභය අපි ලාභාංශය වැඩි කරගෙන තියෙනවා. ඒ වගේම ගුවන් තොටුපළ ගත්තත් රුපියල් බිලියන 18ක වගේ තිබුණු ලාභය මේ වෙනකොට 21ක් දක්වා අපි 2026 වැඩි කරන් තියෙනවා. ඉතින් අපි හිතනවා නවදොරටත් පහසුකම් අපිට ප්‍රශ්නේ අපි ඉස්සරහට කතා කරමු. ඒ කියන්නේ මේ ඔක්කොම පහසුකම් වලින් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් කන්ස්ට්‍රේන්ට් එකක් තියෙනවා. ඒ කියන්නේ අපිට පහසුකම් වල හිරවීමක් තියෙනවා. මේ ගුණතුන් අතර සහවරය දෙකෙන් මේවා කාලය තිස්සේ දිනු කිරීම අවශ්‍යතාවය තිබුණත් යම් යම් හේතු මත ප්‍රවාදයන් නිසා මේවා හිරවිලා තිබිච්ච ප්‍රමා මේ අවස්ථාවක් මත වුණත් අපි මේ ලාභය අපි ගිය අවුරුද්ද වැඩි කරන් තියෙනවා 2025ට සාපේක්ෂව.
0: හොඳයි, ඒකත් එක්ක කොළඹ වරාය අපි ගුවන්තොටුපළ ඒ වගේම කොළඹ වරායට සුවිශේෂී අවධානයක් යොමු වෙනවා. ලෝකයේ ගත් උතින් ප්‍රධාන වරායන් අතර ප්‍රමුඛ පිළේ වරායක් බවට කොළඹ වරාය පත් වෙනවා. නමුත් විශේෂයෙන්ම බහාලු ඒ වගේම තමයි මෙහෙයුම් කටයුතු අතින් ගත් උතින් එහෙම තියෙන තත්ත්වය ඒ තරම් සුබදායක මට්ටමක නැහැ. මේක තමයි ඇත්ත තත්ත්වය, බිමේ තත්ත්වය. මේ තත්ත්වය වෙනස් කරන්න විශේෂයෙන්ම නැගෙනහිර පාරයන්තය ඒ වගේම බටහිර මේ පාරයන්තයන් සංවර්ධනය කරන්න, මෙහෙයුම් පද්ධතිය පුළුල් කරන්න වැඩ කටයුතු ගණනාවක් විවිධ විදිහට ආරම්භ වුණා. ඔබ කොහොමද මේ වරාය හඳුනගෙන තියෙන්නේ? මෙන්න මේ අංශ සංවර්ධනය වෙලා නැහැ, අපිට මෙන්න මේ ගමන යන්න පුළුවන් කියලා කොළඹ වරාය කොහොමද හඳුනගෙන තියෙන්නේ සංවර්ධන පියවරයක්?
1: අපි වරාය ගැන කතා කරන කලින් දනස්ක අපි චුට්ටක් බලමු මේ shipping industry එක. يعني කර්මාන්තය ගත්තාම අපිට ලංකාව පිහිටීමත් එක්ක සහ ලංකාවේ තියෙන ආර්ථිකයත් එක්ක ගත්තාම වරාය මෙහෙම වලින් අපි 185ක් කරන්නේ අන්තර්ජාතික හුවමාරු. ඒ කියන්නේ අපි import export, ඒ කියන්නේ අපේ රටේ ආනයන අපදායනේ අපි වරාය හරහා කරන්නේ වරාය මෙහෙම වලින් 15ක් විතර. එතකොට මේ 185 රඳාපවතින්නේ ලෝකයේ තියෙන shipping company 10ක් එක්ක. එතකොට අපිට සිද්ධ වෙනවා 100ට, ඒ කියන්නේ ලෝකයේ භාණ්ඩ ප්‍රවාහණයෙන් 180ක් shipping company 10ක් අත තමා තියෙන්නේ. එතකොට අපි සම්පූර්ණ වරාය තියෙන සම්පූර්ණ බිස්නස් එක 185ක බිස්නස් එක රඳාපවතින මේ තියෙන shipping company මත. එතකොට අපි වරාය සංවර්ධනය කරන්න නම් මේ shipping company වල තියෙන සහ මේ රීජන් එකේ තියෙන ව්‍යාපාර වල ප්‍රමාණය මත ඉඳගෙන තමයි අපි මේක සංවර්ධනය කිරීමේ අවශ්‍යතාවය තියෙන්නේ. අපි දන්නවා අපි මේ වෙනකොට ECT කියන නැගෙනහිර පර්යන්තය අවසාන අධීරයේ තියෙන අපි බොහෝ දුරට බලාපොරොත්තු වෙනවා මේ අවුරුද්දක් වගේ නේද මෙහෙයුම් පටන් ගන්න. අපි දැන්ටත් ඒකේ පළවෙනි අධීරයේ මෙහෙයුම් කරගෙන යනවා TU මිලියන 5ක් පමණ. මම මේ TU කියන වචනේ දිගින් දිගටම පාවිච්චි කරනවා. වරාය ධාරිතාවමයිනේ TU 20 foot equivalent unit එක. කියන්නේ 20 foot එක කන්ටේනර් එකක් කියලා ගණන් කරලා තමයි අපි TU වලින් තන වරායක ධාරිතාවමයිනේ TU වලින් මම දිගින් දිගටම TU කියන එක පාවිච්චි කරා. එතකොට අපි මේ වෙනකොට TU මිලියන 105ක වගේ ප්‍රමාණයක් නැගෙනහිර පර්යන්තය කරනවා. ඒ වගේම බටහිර පර්යන්තයේ අපි TU මිලියන 7 මිලියන 104ක් වගේ ප්‍රමාණයක් කරනවා. එතකොට අපි මේ අවුරුද්දක් වෙනකොට අපි මේ ටර්මිනල් දෙකම උපරිම ධාරිතාවට අවශ්‍ය පහසුකම් ටික හදන්න අපි බලාපොරොත්තු වෙනවා. හැබැයි ප්‍රශ්නේ මොකද්ද තියෙන්නේ? අපි දැන් ධාරිතාවන් වැඩි කරන එක නේ අපි පහසුකම් හදනවා. හැබැයි අපිට මේවට කාගෝ ඕනේ. කාගෝ ගේන්නේ කවුද? මං අර කිව්ව කම්පැනි 10. තොර අපි මේ කම්පැනි වලට අවශ්‍ය මේ මාකටින් සායකුලන් ලංකාවේ ආවිල් ඔපරේට් වෙන්න තියෙන අවශ්‍යතාවයන් හැදීමේ බාර දුර වගකීම අපිට තියෙනවා. මොකද අපේ ව්‍යාපාරේ තනිකර රඳාපවතින්නේ වෙන රටක තියෙන shipping කම්පැනියක් මත. අපි වරායවල් හදලා වැඩක් නැහැ. අපිට shipping කම්පැනි මේ වරායවල් වලට බඩු වෙන්නේ නැත්තම්. ඉතින් ඒක නිසා අපේ business plan එක තියෙන්න ඕනේ පහසුකම් දිනු කිරීම වගේම මේ අන්තර්ජාතික සමාගම් මේ වරායට ඇදලා ගැනීම මත. අපි එතන ඉහට අපේ ඉදිරියට තියෙන ව්‍යාපෘති ගැන කතා කරොත් එහෙම මොකද දැන් අපි තියෙන මේ තියෙන පර්යන්ත දෙකම අපි 90-95 වගේ ප්‍රමාණකින් ඉවර කරලා තියෙන්නේ. එතන ඉහට අපි නැගෙන බටහිර පර්යන්ත දෙවැනි අධීර පටන් ගැනීම බලාපොරොත්තුවත් වෙන. ඒකට අපි මේ වෙනකොට ටෙක්නිකල් ඩීටේල් ඩිසයින් එක පිටරට සමාගමට බාර දීලා ලබන අවුරුද්ද මැද වගේ එනකොට සම්පූර්ණ සැලසුම් කටයුතු ඉවර කරන අපි බටහිර පර්යන්ත දෙවැනි අධීරට. ඒ දෙවැනි අධීර තව මිලියන 3ක ධාරිතාවක් වරායට එකතු කරනවා. එතකොට ඒ වගේම අපි උතුරු පර්යන්තයකුත් අපි දැන්ට ඩිසයින් එක ගෙනනවා. ඉතින් අපි කියනවා වරාය අපි මේ අවුරුදු ඉදිරි අවුරුදු 15 සඳහා සම්පූර්ණ මැප් කරලා ප්ලෑන් කරලා ඉවරයි. නමුත් අපිට තියෙන අභියෝගය තමයි කලාපයේ තියෙන අනිත් රටවල් එක්ක තරඟ කරලා මේ shipping line දිනාගන්නේ කොහොමද කියන එක ඒකට අපි වැඩසටහනක් හදාගෙන තියෙනවා. අපි ඒක දිගින් දිගටම කන්ටිනියුස්ලි කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා.
0: ඔව්, එමෙතන මේ මේ මේ ප්‍රශ්නේදී වරාය සම්බන්ධයෙන් ගත්තොත් දැඟනිහල පරයන්තේ මං නිබැරදි නම් 2020 22 වෙනකොට මේකේ සම්පූර්ණ වැඩ කටයුතු නිමා වෙන්න ඕන. කියන්නේ සම්පූර්ණ මෙහෙයුම් සිද්ධ කරන්න පුළුවන් මට්ටම. හැබැයි දැන් සෑහෙන කාලයක් ඇදිලා තියෙනවා. මේකත් එක්කම එන චෝදනාවක් තමයි මේක පෞද්ගලීකරණය කරන්න හදනවා. ඒ කියන්නේ මේක විකුණන්න හදනවා. ඔහොම තමයි වෘත්තීය සමිතිවල ක්‍රියාකාරීත්වය තියෙන්නේ. සහ ඒ කාලේ විකුණනවට විරුද්ධ වුණා, දැන් විකුණන්න පුළුවන්ද කියන එක තමයි වෘත්තීය සමිතිවල චෝදනාව බවට පත් වෙලා තියෙන්නේ. එතකොට මොකද්ද මේක ඇත්ත?
1: අපි දේශීය සම්පත් විකිණීමට එදත් තිරෙහි අදත් තිරෙහි. නමුත් අපි
0: බලන්න ප්‍රතිපත්තිය.
1: ඒක තමයි ප්‍රතිපත්තිය. දේශීය සම්පත් කොනකොල්ලේට විකිණීම අපි එදාත් විරුද්ධයි අදත් විරුද්ධයි. හැබැයි අපි බලන්න ඕනේ මේ දේශීය සම්පත් භාවිතාවෙන් රටට වැටි උපරිම වාසියක් ගන්න ඕනේ කොහොමද කියන එක ගැන තමයි අපි ආණ්ඩුවක් ඉදිරියේ කල්පනා කරන්නේ. අපිට සම්පතක් තියෙනවා. නමුත් මම අර කලින් කිව්වා වගේ මේ වරාය තනිකරම රඳාපවතින අර ෂිපින් ලයින් 10ක් මත. එතකොට අපිට මේ ෂිපින් ලයින් මේකේ ඔපරේට් කිරීම, ඒගොල්ලෝ මෙතන ඇවිල්ලා මේ වැඩේ කරගන්න අවශ්‍ය ඒගොල්ලන්ට අවශ්‍ය පහසුකම් සලසා දීම මත තමයි වරාය අනාගතයේ තීරණය වෙන්නේ.
0: සහ අපිට ලොකු තරගයක් තියෙනවා.
1: අපිට ලොකු තරගයක් තියෙනවා. අපි දන්නවා මේ තාක්කල් මේ මේ රීජන් එකේ ඩීප්වෝටර් පෝට් එකක් තිබ්බ කොළඹ. නමුත් දැන් සිංජම් පෝට් එක හදලා තියෙනවා. දැන් එතන එතන සමහරට නැව මාර්ගයෙන් අපිට වඩා සමීපව තමයි විසින්ජම් වරාය තියෙන්නේ. නමුත් අපිට ඉන්දියාවත් එක්ක ගත්තාම ඉන්දියාවේ තියෙන ස්ට්‍රැටජික චූට්ටක් වෙනස්. අපි කිව්ව මං කියවනේ අපේ වරාය ඉම්පෝට් එක්ස්පෝට් වලට ලොකුවටම කේට කරන්නේ අපි 15% වගේ කරන්නේ. අපි විසින්ජම් කිව්වහම විසින්ජම් වරායක් හදුවාම වරාය වටේට ඉන්ඩස්ට්‍රි එකක් හැදෙලා ඒගොල්ලෝ ටික අර ට්‍රාන්ස්ෂිප්මන්ට් වලින් ආපෝ සැරයක් ඉම්පෝට් එක්ස්පෝට් වලට පොඩ්ඩක් යනවා. ඒක නිසා අර ඉම්පෝට් එක්ස්පෝට් එකට අමතරව ඒ කියන්නේ ට්‍රාන්ස්ෂිප්මන්ට් කියන එකට කොළඹ වරායට තාම නමක් තියෙනවා. ඊට අමතරව චිත්තගොම් වරාය දිනු වෙනවා. සිංගප්පූරුව ඒගොල්ලෝ එක්ස්පෑන්ඩ් කරනවා. ඒගොල්ලෝ දැන් TU මිලියන 30ක් කරන එක 63ට යනකම් ඒගොල්ලෝ ප්ලෑන් හදලා තියෙනවා 2065 වෙනකොට. එතකොට මේ රීජන් එකෙත් මේ වරාය දිනු වෙනවා. එතකොට මේ අනිත් රටවල් මේ MSC, MERSC, CMSC කියන ප්‍රධාන නැව සමාගම් තුන. ඒගොල්ලෝ ඒගොල්ලෝ උත්සාහ කරනවා මේ නැව සමාගම් වල හෝම් පෝට් එක කරගන්න ඒ වරායන්. එතකොට ඒ තරගයට අපිට පිවිසෙන්න වෙනවා කැමැත්තෙන් හෝ අකමැත්තෙන්.
0: හරි, එතකොට මේ වෙනම ට්‍රැක් එකක අපිට දුවන්න පුළුවන්කමක් නැහැ.
1: පුළුවන්කමක් නැහැ. අපිට තිබ්බනම් ලොකු ඉම්පෝට් එක්ස්පෝට් ප්‍රමාණයක් රටේ රටේ ඉම්පෝට් එක්ස්පෝට් එක අපි වරායෙන් හැන්ඩල් කරගන්න වරායද? එතකොට අපිට මේ වරායේ කාටවත් දීමේ අවශ්‍යතාවයක් නැහැ. ඒක නිසා අපිට සිද්ධ වෙනවා ඔපරේටර් කෙනෙක්, ඒ කියන්නේ ECT එකට ඔපරේටර් කෙනෙක්ව අපිට ලැබෙනවා නම් තමයි අපි තාම එහෙම තීරණය කරන්නේ. නමුත් අපි හිතනවා ඇත්තටම ෂිපින් ලයින් එක කලබරේෂන් එකක්. මේක විකිණීමක් නෙවෙයි. මේක කලබරේෂන් එකක් යන්නේ ඒගොල්ලන්ට අපි අපේ ඇසට් එක අපි ඒක විකුණන්නේ ඇසට් එක පාවිච්චි කරන අපි හිතන ඔබතුමාට කඩයක්
0: තියෙනවා. අමතෝම පුංචි බාධා කිරීම කරනවා. ඒ කියන්නේ මෙතනදී මෙන්න මේක අපි ටිකක් ලියා ගන්න ඕනේ. කියන්නේ දැන් විකුණන්නේ නැහැ කියන එකේදී ඔබ පැහැදිලි ප්‍රතිපත්තියක ඉන්නවද? මෙහි සම්පූර්ණ අයිතිය මොන ආයෝජනයේ සිද්ධ කළත් අපසතුව තබා ගැනීම තමයි ප්‍රතිපත්තිය. මේකේ වෙනසක් නැහැ.
1: අපි හිතන්න ධනුෂ්කර දින කඩයක්. ධනුෂ්කර බිස්නස් එක කරගන්න අමාරුයි. ධනුෂ්ක කඩේ කුලියර දෙනවා. අපි කඩේ ධනුෂ්ක
0: කියන්නේ. අපි මම කඩේ විකුණන්නේ
1: නැහැ. කඩේ විකුණන්නේ නැහැ ඔයා. හරි, කඩේ තියෙන ඔයාගේ ඊට මේ වාගේ කඩේ. හරි, වෙන කෙනෙක් ඇවිල්ලා ඒක ව්‍යාපාර කරලා වඩ ලොකු ලාභයක් දෙනවා. ඔයා ව්‍යාපාරය කරා නම් සමහරට ඔයාට හම්බෙන ගාණට වඩා එයා ව්‍යාපාරය කළා වඩ දින ගාණ වැඩි. ඔයා කුලියක් විතරයි ලොකු ගාණක් හම්බ කරනවා. නමුත් ඔයාට කැපැසිටි එකක් නැහැ එච්චර ලොකු ව්‍යාපාරයක් කරන්න. හැබැයි ඔයාට හොඳ තැනක් තියෙනවා. ඒ තැනේ ඉතින් එන්නේ වගේ දෙයක් තමයි අපි මේකට සැලසුම් කරන්නේ. නමුත් අපි මේ සැලසුම තාම එහෙම ප්‍රතිපත්තියක් විදිහට අරගෙනවත් එහෙමනේ අපි මේකට තියෙන අවස්ථා බලනවා. අපි බලනවා මේක වරාය අධිකාරියෙන්ම කරන එක ලාභද නැත්නම් වෙන ඔපරේටර් කෙනෙක් එක්ක අර විදිහට කරන එක ලාභද කියලා. ඒක අපිට දැනට පේන එක තමයි අපිට අර වගේ එනවා නම් ලාභ වෙයි කියන එක. නමුත් මේක තව තුරටත් පොඩි අධ්‍යයන කිහිපයක් තියෙනවා කරන්න. මම හිතන්නේ තව මාසයක් දෙකක් යනකොට අපි ඒක ඉවර කරගෙන අපි අපි යුනියන්ස් එක්කත් අපි සාකච්ඡා කරමු. පිටින් අපි කියන්නේ අපිට මෙහෙමයි අපිට යුනියන්ස් විරුද්ධ වෙන්නේ අපි වරායට වැඩක් කරනවා නම්. ඒ කියන්නේ මේක අපි ඒ කියන්නේ මේක කාටත් ඔප්පු වෙනවා නම් හොඳම විදිහ තමයි මේක කියලා හොඳම විදිහට යන්න කවුරුත් කැමති.
0: වෘත්තීය සමිති සම්පූර්ණයෙන්ම පසකලා මේ ගමන යන්න හිම සූදානමක්
1: නැහැ. නෑ, අපි වෘත්තීය සමිතියේ එක තමයි ඉස්සෙල්ලා මේක සාකච්ඡා කරන්නේ. මොකද වෘත්තීය සමිතියේ වලත් තියෙන අවශ්‍යතාවය තමයි වරාය අධිකාරියට හොඳම දේ සිද්ධ කිරීම. අපේ අභිප්‍රායත් වරායට තියෙන වරාය අධිකාරියට තියෙන හොඳම දේ සිද්ධ කිරීම තමයි ඒ හරහා රටට තියෙන මේ වාසිය වැඩි උපරිමෙන් ගන්න එක. ඒක එතකොට අපි අපේ ටාගට් එක දෙන්නගේ මේකයි. එතකොට දෙන්නම එක ටාගට් එකට යනකොට අපි දෙන්න කම්ප්‍රොමයිස් කරලා එක තැනකට එන්න වෙනවා. ඉතින් අපි වෘත්තීය සමිතියමත් එක්ක කරලා යන වෘත්තීය සමිතිය අපිත් එක්ක දිගටම අපි ළඟින් කටයුතු කරනවා. ඉතින් අපි ඒකලත් එක්ක සාකච්ඡා මට්ටමින් තමයි මේ තියෙන විසඳුම් හොයාගන්න බලාපොරොත්තු වෙන්නේ.
0: එහෙම ගමනක් යනකොට විශේෂයෙන්ම දැන් මේ ආයෝජකයින්, ඒ කියන්නේ ඔබත් සඳහන් කරන ප්‍රධාන කාරණාවක් තමයි ඇත්තටම මේක අපිට තනියම කරන්න බෑ. එහෙමනම් මේකට පුළුවන් කෙනෙක් අපි සම්බන්ධ කරගන්න ඕනේ. දැන් මේ ආයෝජකයින් සම්බන්ධ කර ගැනීම පිළිබඳව ගත්තොත්ම ආපු ආයෝජකයේ හිටියේ නැහැ. ඒ කියන්නේ ඔවුන්ට ආයෝජනයේට හිතකර පරිසරයක් තිබුණේ නැහැ කියන කාරණාවත් එක්ක ඔවුන් මේ සියලුම ආයෝජන හකුලාගෙන යන්න පිටත් වුණා. මේකත් එක්ක මේ සංවර්ධනයන් සිද්ධ කිරීමේදී විශේෂයෙන් කොළඹ වරායට ඔබට ආයෝජකයින් ගෙන්ව ගන්න වැඩපිළිවෙලක් තියෙනවද? එහෙම සාකච්ඡාවක් බිම් මට්ටමේ මේ වන විට ක්‍රියාත්මක වෙනවද? මොකද්ද තියෙන තත්ත්වය?
1: ඒකට එනකල මම චූට අර කලින් එකට තව තියෙන උණුකූර්ණයක් එකතු කරන්න. අපි මේ කන්ටේනරයිස් කියන සිස්ටම් එක පටන් ගන්න 1984 විතර. එතකොට අපි දැන් ඒ විදිහට ඔපරේටරන් අපි දැන් අවුරුදු 40ක් විතර වෙනවා. ඒත් අවුරුදු 40 තුළ මේ වෙනකොට ගිය අවුරුද්දේ වරාය කරනවා TU මිලියන 9ක් පමණ. TU වලින් කියන්නේ මිලියන 9යි. ඒත් අපි අවුරුදු 40ක් තිස්සේ අපිට කියලා තියෙනවා සමාගම් හරහා එන TU මිලියන 9ක් විතර කරන්න. මම අර කිව්වා නේද සංවර්ධන ව්‍යාපෘති ප්‍රමාණය. එතකොට අපි ECT එක සහ WCT එකෙන් ලබන අවුරුදු විතරක් අපි ධාරිතාව එකතු කරනවා TU මිලියන 6ක්.
0: ලබන අවුරුද්ද
1: ඇතුළත. එතකොට අපි දැන් කරන්නේ 8යි. තව 6ක පහසුකම් ඇතිරන. කාගෝනේ පහසුකම් හතර. එතන මිලියන 14ක පහසුකම් තියෙනවා අපේ ගාව. ඊළඟට මම කිව්වා WCT 2 එක. එතන එනවා මිලියන තව 3ක්. ඒක ඊළඟ අවුරුදු 5-6 ඇතුළත එනවා වරාය පහසුකම් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එකට. එතකොට අපි ගත්තාම මේ 3, 3, 6, 6, 3, 9. ඒ කියන්නේ ඊළඟ අවුරුදු 7 ඇතුළත අපි වරාය ධාරිතාව වැඩි කරන දෙගුණිකේ. එතකොට අපිට අර අවුරුදු 40 අපිට අපේ පහසුකම් වැඩිවීම මද්දගාමි ස්වරූපයත් එක්ක අපිට අවශ්‍ය කාර්ග ප්‍රමාණය ආවා. දැන් අපි මේක by force අපි පහසුකම් වැඩි කරනවා. මොකද රීජන් එකේ තියෙන අනිත් රටවල් එක්ක තියෙන අවශ්‍යතාවයත් එක්ක මේගොල්ලන්ගේ තියෙන ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ඩෙවලොප්මන්ට් එකත් එක්ක අපේ එකක් ඩෙවලොප් වෙන්න ඕනේ. අපි වරදිනවා. ඉතින් එහෙම ධාරිතාව වැඩි කරනකොට අපිට shipping line ඒ කියන්නේ කාගෝ වල ඒ කියන්නේ කාගෝ ඒගොල්ලන්ට අයිති. කාගෝ අයිති මිනිස්සු ටිකක් මේ වරාය ඇතුළට ගන්නම වෙනවා. ඒක තමයි අර චූටි කැලලා තිබ්බ අරකේ පටම ගෑරිච්ච. ඊට පස්සේ ආයෝජකයන් ගෙන්නා ගැනීම. ආයෝජකයා ගෙන්නා ගැනීමට හොඳම උදාහරණයක් අපි මම ඒකට ගෙන්නම් මත්තලට වෙච්ච වැඩේට. අපි ට්‍රාන්ස්පේරන්ට් අපේ තියෙන ප්‍රතිපත්ති අපේ තියෙන විනිවිදභාවය දැන් ආයෝජකයෝ දන්නවා. සහ අපිත් එක්ක ගනුදෙනු කිරීමේ පහසුව ඒගොල්ලෝ දැන් හොඳට අඳුනගෙන තියෙනවා. ඒක නිසා ආයෝජකයෝ දැනටත් අපිට මම හිතන්නේ මේ නැගිනහිර පරයන්තෙන් නම් අපිට දිගින් දිගටම විමසීම් වෙනවා. මේගොල්ලෝ මේ වෙලාව නැගිනහිර පරයන්තේ ගන්නත් කැමති මම කියන ඔය කියන විදිහට සල්ලි වලට ගන්නත් කැමති කියලා එනවා. සල්ලි වලට ගන්නත් කැමති. නමුත් අපි ඒක අපිට මම හිතන්නේ ගිය අවුරුද්දක කාලේ පුරාවට වෙනවා. නමුත් අපි ඒකට හදිස්සි නැහැ. අපි බලනවා මම අර කලින් කිව්වා වගේ රටේ වාසි දායකම ගනුදෙනුව කොහොමද කරගන්න ඕනේ කියන එක බලලා. නමුත් අපිට හොඳ ප්‍රතිචාර තියෙනවා. අපි විශේෂයෙන්ම අපි ඉන්ටර්නැෂනල් අපි දිගින් දිගටම ඉන්ටර්නැෂනල් කන්ෆරන්ස් වලදී සම්බන්ධ පිරිස ඉන්නවා. අපි කතා කරලා තියෙනවා. ඉතින් අපිට හොඳ ප්‍රතිචාර තියෙනවා. අපි ආණ්ඩුව සම්බන්ධ ඒගොල්ලන්ට ලොකු විශ්වාසයක් තියෙනවා මේ වෙනකොට.
0: ඔව්, කොළඹ වරාය ඔය වගේ තත්ත්වයක තියෙදි විශේෂයෙන් හම්බන්තොට මොන වගේ තත්ත්වයක්ද තියෙන්නේ?
1: හම්බන්තොටත් මේක ලංකාවේ ඔපරේට් වෙන එකක්. ඒක නිසා අපිට මේකෙත් කොටස් ප්‍රමාණයක් තියෙනවා වරාය අධිකාරියටත්. හම්බන්තොටත් අපි මේ වෙනකොට 2023 විතර වෙනකන් හම්බන්තොට වරාය පාඩු ලබන මට්ටමක් තිබ්බා. නමුත් 2023 අග වෙනකොට 2024 ඒගොල්ලෝ බ්‍රේක් ඊවන් එකට ආවා. 2025 ඒගොල්ලෝ ලාභ ලබන මට්ටමට ඇවිල්ලා තිනා. දැන් ඒගොල්ලොත් අපි කන්ටේනර් ඔපරේෂන් 2025 2024 අග වෙනකොට පටන් ගත්තා. මේ වෙනකොට ඒගොල්ලෝ TU මිලියන 4ක වගේ කැපැසිටි එකක් කරනවා. ඒගොල්ලන්ගේ සම්පූර්ණ ධාරිතාව TU මිලියනයක් වගේ තියෙනවා. ඒ වගේම රෝරෝ ඔපරේෂන් ඒ ටිකත් එක්ක ගන්නවා. සම්බන්ධතට අලායත් යම් කිසි ප්‍රමාණයකට අපිට වෙන එක වර්ධනයක් පෙන්නුම් කරනවා කියලා.
0: ඔව්, ඒ වගේම තමයි එතුමා දැන් කාලාන්තරයක් තිස්සේ තිබුණා. දැන් ත්‍රිකුණාමලයේ අපිට සංවර්ධනය කරන්න පුළුවන් විශාල වශයෙන් දැන් පාර්ලිමේන්තු විවාද තියෙනකොට නම් ඒ කියන්නේ මේකට මොකද්ද කරන්නේ කොහොමද මේකේ ලාභ ගන්නේ ওই සියල්ල මේ සම්පූර්ණයෙන් චිත්‍රණය කරනවා. හැබැයි පහුදා ඉඳලා වෙච්ච දෙයක්වත් නැහැ ওই මට්ටමට තියෙන්නේ. ගාලු වරාය, මෙන්න මේ වරායන් පිළිබඳව ඔබට තියෙන ප්‍රතිපත්තිමය ගනුදෙනුව කොහොමද සිද්ධ වෙන්නේ සහ බිම් මට්ටමේ මේ වෙන විට ඒ වෙනුවෙන් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවද විශේෂයෙන් ගාලු වරාය?
1: අපි ගාල්ලෙන් පටන් ගමු. ගාල්ල අපි ගාල්ල කියන්නේ ටිකක් ලෝ ඩ්‍රාෆ්ට් පෝට් එකක්. ඒ කියන්නේ ඩ්‍රාෆ්ට් එක කියන්නේ අර වතුර යටි තියෙන කොටස. ටිකක් මීටර් 8ක් 9ක් වගේ තමයි තියෙන ගාල්ලවරයි. ඒක නිසා ගාල්ලවරයි ලොකු මෙහෙම් කටයුතු කරන්න අවස්ථාවක් නැහැ. නමුත් අපි වෙනට OPL කියන අපි නැංගුරම් දාපු නැව් වලට අවශ්‍ය සේවාවන් සපයනවා මේ වෙනකොට. අපි ඒ වගේම සංවර්ධන සැලැස්මක් තියෙනවා. අපි ඒක තනිකරම බේස් කරන්නේ ටූරිසම් ඉන්ඩස්ට්‍රි එකට. අපි ගාල්ලවරයි ඒ කියන්නේ සංචාර කර්මාන්තය කේන්ද්‍ර කරගෙන තමයි විවාර ගාල්ලවරයි සැලසුම් සකස් කරගෙන තියෙන්නේ. මේකට ඇත්තටම ප්‍රොජෙක්ට් එකක් තිබ්බ අපි එනකොටම. ඒ ප්‍රොජෙක්ට් එක තිබ්බේ සම්පූර්ණ බේකෝට් හේගුයි ලෑන්ඩ් රික්ලමේෂන් මුද ගොඩ කරලා යම් කිසි මම හිතන්නේ අක්කර 150ක් වගේ ප්‍රමාණයක් ගොඩ කරලා ලොකු ප්‍රොජෙක්ට් එකක් තිබ්බා. නමුත් මේ ප්‍රොජෙක්ට් එක සම්බන්ධයෙන් ගැටලු තිබ්බ පාරසික ගැටලු ප්‍රමාණය. ඒක නිසා අපි ඒක తాවකාලිකව නවත්තලා තියෙනවා. නමුත් අපි ඒක දැන් ආපහු රීවැලියුවේට් කරගෙන යනවා. අපිට ගාල්ලට ඒ පාරසික ගැටලු ටික විසඳගෙන ඒ පැත්තේ ජනතාවත් අපි දැන් සති මාස 3කට කලින් අපි දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවත් එක්ක සාකච්ඡාවක් කරා. ඒ ප්‍රදේශයේ තියෙන ජනතාවත් හවුල් කරගෙන ගාල්ලට මේ ප්‍රොජෙක්ට් එකද මේ ප්‍රොජෙක්ට් එකේ වෙන වර්ෂන් එකක්ද හොඳ කියන කතික අපි පටන්ගෙන දෙනවා ගාල්ල වරායට. ඒ වගේම ත්‍රිකුණාමලේ. ත්‍රිකුණාමලේ අපි මේ වෙනකොට පොඩි ප්‍රශ්නයක් තියෙනවා හැමදාම අපි මේ සංවර්ධන කටයුතු ටිකක් කරන් ගිහිලා වෙන එකක් කරනවා. ඒ වගේම කියන්න ඕනේ අපේ එයාපෝට් එකේ හැම ප්‍රශ්න ටිකක් තිබ්බා. අපි ඉස්සෙල්ලාම ත්‍රිකුණාමලාවට හරි වරායට හරි සංවර්ධන සැලසුමක් හදන්න එක. ඒක මාස්ටර් ප්ලෑන් එකක් හදන්නවා.
0: يعني මෙතෙක් එහෙම සැලසුමක් තිබිලා නැද්ද
1: මතක? කතා ගොඩක් තිබ්බා.
0: සැලසුමක් නේ.
1: ඒ කියන්නේ අපිට ත්‍රිකුණාමල වරාය තියෙන ඇත්ත ඒක ආසියාවේ තියෙන හොඳ ඩීපෝට පෝට් එකක්, නැචරල් පෝට් එකක්. අතහම මේක ලොකු සම්පතක් අපිට. හරි මේ සම්පත හරියට කළමනාකරණය කරන්න අපිට හරි සැලසුමක් ඕනේ. නැත්තම් මම ඇවිල්ලා හිට මට හිතනවා ඩ්‍රයි ඩොක්ස් වලට හොඳයි කියලා.
0: හැමෝටම හිතන දේවල්
1: හරි මම හිතනවා ඩ්‍රයි ඩොක්ස් වලට හොඳයි. LNG වලට හොඳයි. හරි ඊට පස්සෙත් එතන ඔයිල් බිස්නස් එකක් කරන එතන තියෙන ටැංක්ස් ටිකත් එක්ක ඒකටත් හොඳයි. හරි ගත්තාම හොඳ දේවල් ගොඩක් තියෙනවා. නමුත් මේකේ වයබිලිටි එක සහ ෆීසිබිලිටි එක වැඩිම මොකද්ද කියන එක අධ්‍යයනය කරලා හරියට මාස්ටර් ප්ලෑන් එකක් හදන්න ඕනේ කියන මතයට අපි ඇවිල්ලා අපි ඒක හදන්න පටන්ගෙන බොහෝ දුරට අපිට මේ අවුරුද්දයක් වෙනකොට මාස්ටර් ප්ලෑන් එක ඉවරයි. ඊටින් පස්සේ අපි පටන් ගන්නවා. ඊට වඩා විශේෂයෙන්ම අපි කර්මාන්ත අමාත්‍යංශයත් එක්ක ලොකු සාකච්ඡාවක් ගන්න. මොකද ඒක කර්මාන්ත වේවටේට අපිට විතර විශාල ඉඩම් ප්‍රමාණයක් තියෙනවා. අපේ කොළඹ වරාය ගොඩක්ම අපි කන්ස්ට්‍රේන් හිර වෙලා තියෙන්නේ. ඒක වටේට තියෙන ඉඩම් දැන් මේ වෙනකොට හිග වෙලා තියෙනවා. මොකද අපිට හැම මේ ත්‍රිකුණාමලයේ ප්‍රශ්නේ නැහැ. අපිට ඉඩම් තියෙන ප්‍රමාණයක්. ඉතින් ඒක නිසා අපි මේකට හිතකරම සැලසුම මොකක්ද කියන එක ගැන අධ්‍යයනය කරන මම හිතන අධ්‍යයනය මේ අවුරුද්දක වෙනකොට වගේ ඉවර කරගන්න පුළුවන්. එතනින් පස්සේ අපි මේකේ එක්සිකියුෂන් පාර්ට් එකට යනවා.
0: හොඳයි. මේ සියල්ලත් එක්ක මෙහෙයුම් කටයුතු ඔය සියල්ල සිද්ධ වෙද්දී අපි කලිනුත් සඳහන් කරපු කාරණාව තමයි ලෝකේ වරායන් ගත්තොතින් තාක්ෂණය අතින් අපිට වැඩි 100,000 ගුණයකින් නොවුන් සන්නද්ධ වෙලා තියෙනවා. අපිට මේ ඉලක්කය ටිකක් දුර වුණාට විශේෂයෙන් නව රාජ්‍ය ඩිජිටල් කරන වැඩපිළිවෙලත් එක්ක කොහොමද මේ විශේෂයෙන් කොළඹ වරායයි මේ තියෙන ගැටලු ටික අවම කරගන්න ඩිජිටල් කරණය සම්බන්ධ වෙලා නවීන තාක්ෂණයත් එක්ක මේ ගනුදෙනුව සිද්ධ කරන්න තියෙන සූදානම්.
1: අපි ඇත්තටම ඩිජිටලයිසේෂන් එක කියන්නේ අපේ ආණ්ඩුවේම ලොකු මැන්ඩේට් එකක්. ඒ කියන්නේ ආණ්ඩුව වෙනකොටම අපි කිව්වේ
0: ඒ වෙනුවෙන් සුවිශාල වැඩපිළිවෙලක් ආරම්භ කරන්න
1: කියලා. ජනාධිපතිතුමා තමන්ගේ අමාත්‍යාංශය යටතම ගත්තේ තමන් යටතම අමාත්‍යාංශය ආරම්භ කරන්නේ ජනාධිපතිතුමා මේකට ඍජුව මැදිහත් වෙලා මේ ඩිජිටලයිසේෂන් ප්‍රෝග්‍රෑම් එක කියන එක යා ඩ්‍රයිව් කරනවා. එතකොට අපි වරාය පැත්තෙන් ගත්තාම වරායට ප්‍රධාන කොළඹ වරාය මෙහෙම කටයුතු වලට අවශ්‍ය ප්‍රධාන පද්ධති තුනක් තියෙනවා. ඒ කියන්නේ පෝට් කමියුනිටි සිස්ටම්, සිංගල් මැරිටයිම් වින්ඩෝ සහ සයිබර් සිකියුරිටි. මෙන්න මේ පද්ධති තුනම අපි එනකොට මේකේ ප්‍රොකියුමන්ට් එකක් ගියා පෝට් කමියුනිටි සිස්ටම් එකට විතරක්. නමුත් අපි මේක නවත්තලා අපි දැන් මේ තුනම එක පැකේජ් එකක් විදිහට අපි මේ වෙනකොට ප්‍රොකියුමන්ට් පටන් ගෙන තියෙනවා. අපි බොහෝ දුරට බලාපොරොත්තු වෙනවා අපි ඇමරිකා එක්සත් ජනපදයත් එක්ක අපි සාකච්ඡා කීපයක් පවත්වාගෙන යනවා. මේකට අවශ්‍ය මුදල ග්‍රාන්ට් එකක් විදිහට ලබා ගන්න ඒක ටිකක් සුබදායි මට්ටමක තියෙන අපි බලාපොරොත්තු වෙනවා එතනින් හොඳ සුබදායි ප්‍රචාරයක් ලැබෙයි කියලා. එහෙම ලැබුණොත් අපිට මේ අවුරුද්දක් වගේ ඇතුළත මේ ඩිජිටලයිසේෂන් ප්‍රෝග්‍රෑම් එක අපිට ඉනිෂියේට් කරගන්න පුළුවන් වෙයි.
0: ඒකත් එක්ක වරාය සේවකයන්ගේ සුබ සාධනීය වෙනුවෙන් බරක් තියලා තියෙනවා නේද? මොනවද ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙල?
1: අපේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය තමයි යම් කිසි ආයතනයක් ලාභ ලබනවා නම් ඒ ලාභයෙන් කොටසක් ඒ ලාභයට මහන්සිච්ච පිරිසට යන්න ඕනේ. ඊතර ටික භාණ්ඩාගාරයට ගිහිල්ලා ආපෝසරයක් ඒගොල්ලන්ගේ ප්‍රතිලාභ විදියට ඒගොල්ලන්ට අධ්‍යාපනයට සෞඛ්‍යයට මහාමාර්ගවලට ලැබේ. ඉතින් අපි ඒක නිසා සේවකයන් සම්බන්ධයෙන් අපි ප්‍රමුඛස්ථානයක් දෙනවා ලාභයත් එක්ක අනුපාතිකව ලබා දෙන්න. ඉතින් සේවකයන්ටත් වගකීමක් තියෙනවා ආයතනයේ අපි වෘද්ධිය ආයතනයේ තියෙන ලාභය වැඩි කරගන්න මහන්සි වෙන්න ඒකට අනුලෝමව සමානුපාතිකව සේවකයන්ගේ තියෙන වරප්‍රසාද බෝනස් ඒ සියලුම දේවල් සේවකයන්ට ලැබෙනවා. මොකද මේ මුදල් මහජන මුදල් ටැක්ස් විදියට භාණ්ඩාගාරයට යනවා ලාභ විදියට භාණ්ඩාගාරයට යනවා. මේ මුදල් ආපහු සැරයක් කළමනාකරණය කරලා ජනතාවටම ලබා දීමේ අභිප්‍රාය තමයි ආණ්ඩුවේ තියෙන. ඒක නිසා සේවකයන්ට තමන්ගේ වරප්‍රසාද සම්බන්ධයෙන් කිසිම බය වීමට කිසිම හේතුවක් නැහැ මේ වගේ මහජන ආණ්ඩුවක් යටතේ.
0: හොඳයි එමතුමා, ඒත් එක්කම තමයි විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාතික මේ නාවික ප්‍රතිපත්තිය සකස් වෙලා තියෙනවා. මේක හරි විශේෂයි. කොහොමද මේක ක්‍රියාත්මක වෙන්නේ? කොහොමද මේ විදිහෙන් තියලා තියෙන ඉඩ මොකක්ද අපිට කියන්න පුළුවන්?
1: මේ වෙනකන් අපි කතා කරාට ස්ට්‍රැටජිකලි අපි ලොකේට හරි හොඳ තැනක තියෙනකොට අපිට ප්‍රතිපත්තියක් තිබෙන නාවක
0: ලංකාව ඇතුලේ
1: ප්‍රතිපත්තියක් නැතුව එතන ගියාට يعني අපිට විෂන් එකක්
0: කියන්නේ නෑ.
1: බිලක් ගැන කතා කරන්න බෑ. අපිට විෂන් එකක් තිබෙන්නේ. නමුත් අපි ආණ්ඩුවේ ආපු ගමන් අපි කරේ නාවක ප්‍රතිපත්තියක්. අපි ආණ්ඩුව වෙන කලින් අපිට පක්ෂයට තිබ්බ නාවක ප්‍රතිපත්තියක්. අපි පක්ෂයක් විදිහට අපේ තීච්ච පොසත් රටක් ලස්සන ජීවිතයක් ඇතුලේ නාවක ප්‍රතිපත්තියක් තියෙනවා. අපි මේ ප්‍රතිපත්තිය රජයේ ප්‍රතිපත්තියක් බවට ඒ ප්‍රතිපත්තිය නෙවෙයි අපි මේ ඉන්ඩස්ට්‍රි එකට අවශ්‍ය විදිහට අපි ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න සියලුම දෙනා එකතු කරගෙන අපි ගිය අවුරුදු එකමාර ඇතුළත ස්ටේක් හෝල්ඩර් මීටින් බර සෑහෙන ප්‍රමාණයක් තිබුණා. දැන් 15 20ක් තියෙන අපි නාවක ප්‍රතිපත්තියක් සහ HR පොලිසිය කියන අපි මේ නාවක ශේෂ්ඨය අපි අමතක කරන්න බෑ. මේකට අවශ්‍ය ඒ කියන්නේ අවශ්‍ය හියුමන් රිසෝස් එක. මේ හියුමන් රිසෝස් එක මැනේජ් කරන්න සහ ඒව ඩෙවලොප් කරන්න කොහොමද කියන ගැනත් වෙනම පරිච්ඡේදයක් සහිතව අපි නාවක ප්‍රතිපත්තියක් මේ වෙනකොට මගේ කැබිනට් එකට අපිට තව සතියකින් දෙකකින් යොමු කරගන්න පුළුවන් මට්ටමක් තියෙනවා.
0: ඒ වගේම ශ්‍රී ලංකා නැව් සංස්ථාව පිළිබඳවත් අපි යමක් සඳහන් කරන්න ඕනේ. ඒ වෙනුවෙන් කොහොමද මැදිහත් වීම වැත්තුවා?
1: නැව් සංස්ථාව කලකදී මේකේ විරාජමාන වැජබුණු සමාගමක්. නමුත් පහුගිය කාලේ වෙච්ච අකාර්යක්ෂම පාලනය හේතුවෙන් මේ නැව් සමාගම මේ වෙනකොට සම්පූර්ණයෙන් බිඳ වැටලා තියෙනවා.
0: අපිට සම්පූර්ණයෙන් බිඳ වැටලා
1: තියෙන්නේ. ඒ කියන්නේ අපිට නැව් දෙකක් තියෙනවා. මේ නැව් දෙක දැන් පික්කක් තියෙන ණය ගවා ගන්න බෑ. يعني ඒ තරමට
0: ඒ තරම් ණය බරක්.
1: ඒ කියන්නේ නැව් දෙක ගත්ත මුදල සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා. ඒකට අපි ගෙවන පොලිය ඉතා ඉහළයි. ඒකත් එක මේ නැව් දෙක ඒ කියන්නේ නැව් දෙක ඔපරේට් කළා අපිට කවදාකවත් මේ නැව් දෙකේ ගන්න ගවා ගන්න බැරි මට්ටමක් තියෙන්නේ. අපි ඒක නිසා දැන් මේ වෙනකොට ලෝන් එක ගේවිම ලෝන් ගේවිම නතර කරලා තියෙන්නේ. ඒක නිසා අපි බලනවා මේකට තියෙන හොඳම සොලියුෂන් එක තමයි මේක අපි පබ්ලික් ප්‍රයිවට් පාර්ට්නර්ෂිප් එකකට වගේ යන්න. අපි මේ වගේ අවශ්‍ය කටයුතු මේ වෙනකොට ෆීසිබිලිටි ස්ටඩි එකක් කරමින් පවතිනවා. මොකද භාණ්ඩාගාරයේ තවදුරටත් මේ වගේ ආයතන වලට ෆන්ඩ් කරන එක තීරුම තියනවද නැද්ද කියන එක ගැටලුවක් වෙනවා. තවදුරටත් මහජන ප්‍රතිමුදල් වලින් මේක නඩත්තු කරනවද කියලා. මොකද අපි මේ වෙනකොට ණය ගේවිම නතර කරලා තියෙන සමය වෙනකොට අපි භාණ්ඩාගාරයෙන් කිසිම මුදලක් වෙන් කරන්නේ නැහැ මේකට. නමුත් නැව් සංස්ථාව බාර ගන්නකොට සම්පූර්ණයෙන් අර කොටිවලි ගියල්ලා ගත්තගේ අර ගොඩේ එන්න බැරි තැනකට නැව් සංස්ථාව ගිහලා තියෙන හැබැයි අපි බලාපොරොත්තු වෙන මේ අවුරුදු තුන ඇතුළත මේට වඩා හොඳ මට්ටමකට නැව් සංස්ථාව ගන්න විශේෂම ප්‍රයිවට් ඉන්වෙස්ට්මන්ට් එකකට අපිට කෝල් කරන්න වෙනවා මේකට. හැබැයි ඒක කෝල් කරන්නේ මේ නැව් දෙකත් රැකගෙන. මොකද ඒකේ විශේෂ දෙයක් තියෙනවා. මොකද මේ නැව් දෙකෙන් අපි ට්‍රේනිස්ලා 52ක් අපි ට්‍රේන් කරනවා. ඒක රටට ලොකු වාසියක්. ඉතින් මේ නැව් දෙකක් තියාගෙන තවත් ෆ්ලීට් එකකට තව නැව් පහක් හයක් ගේන්න පුළුවන් ඉන්වෙස්ට් කෙනෙක් එක්ක අපි මේක ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා නැව් සංස්ථා.
0: හොඳයි, පරාය ශ්‍රේෂ්ඨය ගත්තොතින් මේ තත්ත්වයේ තියෙන්නේ. මේකත් එක්කම තමයි මේ අපි ගුවන් තොටුපළට එමු. හිට කලින් වරාය තියෙන ප්‍රශ්න ටික විසඳගෙන බහලුම් පිළිබඳ ප්‍රශ්නයක් ආවා. කාලාන්තරයක් තිස්සේ අපිට මේ ඩිජිටල් කරණය හරි මේ පද්ධති හරහා මේ බහලුම් චෙක්කුන් නැද්ද, කියන්නේ පරීක්ෂා කිරීමක් සිද්ධ වුන් නැතුවද රට ඇතුළට කාලාන්තරයක් තිස්සේ ආවේ? මොකද්ද මේකේ තිබ්බේ තත්ත්වය? ඒ වගේම තමයි එතුමා පරීක්ෂා කිරීමේ කටයුතුත් දිගින් දිගටම සිද්ධ වුණානේ. සමහර වෙලාවට කියනවා කියන්නේ එකක් දෙකක් බලනවා, හැම බහලුමක්ම පරීක්ෂා කිරීමේ හැකියාවක් නැහැ කියන කාරණාව සඳහන් කරනවා. මේකත් එක්ක අපි මේ පිළිබඳව කතා කරමු. ටිකක් ලොකු කතාවක් තියෙනවා. අපි සූදානම් කෙටි විරාමයක් ලබා ගන්න. විරාමයකින් අනතුරුව ගුවන් තොටුපළ පිළිබඳව ලොකු කතිකාවතක් තියෙනවා. ඒ සියල්ල පිළිබඳව සාකච්ඡා කරන්න සූදානම්. අපිට දෙන්න මොහොතක් කෙටි විරාමයකින් අනතුරුව අපි නැවතත් මුණ ගැහෙනවා.

0: අසන්ද
1: කේන්ති ගන්න ආදරේ ගොඩාක් තියෙන මිනිස්සු. මං වාට ගැහුවා කියනට වඩා තරහට අත ඉස්සුනායි කියන එක තමයි හරි. අපරාධිනේ පොලිසිය ගන්න රස්තියාදු
0: අධ්‍යක්ෂණය ශාන් ජයරත්න.
2: මිනිහෙක්ගෙන් ගුටි කන්න හරි ඇඟේ පෙතේ හයිය තියෙන්න ඕන. නොකනොබේ හිටියොත් එහෙම හිත විතරක් නෙමෙයි ඇඟත් වැටෙනවා. ඔන්නෝක් බොනෝ හලෝ.
3: මෙතනින් හර මට මොකද වෙන්නේ තාරි?
2: උසාවියෙන් ඔයාට තියෙන ප්‍රශ්න ටික ඔක්කොම අයින් කරලා නිදහස් ගෑණියක් විදියට හිතන්න පුළුවන් පරිසරය නිර්මාණය කරලා දෙන්න.
0: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN.

0: නැවතත් විරාමින අනතුරු සම්බන්ධ වෙන්නේ ඇටිය නොන්නේ පොලිටික්ස් සමගින් අපි වරාය ශාස්ත්‍රය පිළිබඳව සාකච්ඡා කරමින් ඉන්නේ. එමතුම අපි විරාමයට යන්න කලින් මේ බහලුම් පරීක්ෂා කිරීම පිළිබඳව සිද්ධ වුණේ මෙච්චර කාල අනුගමනය කරපු ක්‍රමවේදය අපිට ටිකක් පැහැදිලි කරලා දෙන්නක එමතුම.
1: ප්‍රථමයෙන්ම කියන්නේ මේක සම්පූර්ණ රේගු ක්‍රියාවලියක්. වරාය කටයුතු කරන්නේ රේගුවට පහසුකම් සපයනා විදිහට. එතකොට මේ ක්‍රියාවලිය පොඩ්ඩක් පැහැදිලි කරගත්තොත් අපිට වරායට මම අර කිව්වා වගේ දවසට කන්ටේනර්ස් 1500ක් 2000ක් වගේ ආනයන බහලුම් ප්‍රමාණයක්
0: මෙහෙමක්
1: සිද්ධ වෙනවා. එතකොට මේ කන්ටේනර්ස් වලින් ප්‍රමාණයක් එනවා අපේ BUI zone වලට. BUI zone වල එනවා සාමාන්‍ය පරීක්ෂාවට ලක් කරන්නේ නැහැ. ඒවා ටැග් කරලා සීල් කරලා කෙලිම BOI ඒ සමාගමට BOI zone එක ඇතුළට තමයි යවන්නේ. එතකොට මේවා සම්පූර්ණයෙන් අපිට දවසට 600 700ක් වගේ ප්‍රමාණයක් අපි නිදහස් කරලා යවනවා BOI

0: සමහර ෆිසිකල් ඉන්ස්පෙක්ෂන් වලට යවන්න පුළුවන් කියලා තීරණයකට එන එක සම්පූර්ණ කස්ටම් එකේ රේගුවේ තියෙන ක්‍රියාවලිය. එතකොට අපි හිතන්නකෝ දැන් ඊළඟට මේක ෆිසිකල් ඉන්ස්පෙක්ෂන් වලට යන්න තියෙන යම් කිසි ප්‍රමාණයක්. එතකොට හිතන්නකෝ දැන් අපිට ෆිසිකල් ඉන්ස්පෙක්ෂන් වල තියෙන යාඩ් එක සීමිතයි. මේ පහසුකම් වැඩි දියුණු වෙලා නැහැ. කාලයක් තිස්සේ මේ ෆිසිකල් ඉන්ස්පෙක්ෂන් යාඩ් එක උඩරිම චෙක් කරන්න පුළුවන් සාමාන්‍ය කන්ටේනර් 400ක් විතර. ඉතින් අපි හිතන මේ 400 700 800 වගේ යනකොට ඔන්න වරාය චුට්ටක් පොලිමෙන්න ගන්නවා. මොකද අතන ධාරිතාව වැඩි. ඉතින් අපි රජයක් විදිහට මේක අඳුනගෙන අපි දැන් මේ වෙනකොට අලුත් ඉන්ස්පෙක්ෂන් යාඩ් එකක් ඉඩම අඳුනගෙන මේ වෙනකොට අපි පබ්ලික් ප්‍රයිවට් පාර්ට්නර්ෂිප් එකකට යන විශේෂ මුදල් අමාත්‍යාංශය කටයුතු කරා යන මම හිතන්නේ මේ අවුරුද්දක භාගය හෝ ඊළඟ අවුරුද්දේ මුල් භාගය වෙනකොට අපිට මේකේ කන්ස්ට්‍රක්ෂන් පටන් ගන්න පුළුවන් මට්ටමට ගන්න වෙයි කියලා ගන්න පුළුවන් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. එහෙම වුණොත් එහෙම අපිට මේ කියන්නේ මේ ෆිසිකල් ඉන්ස්පෙක්ෂන් කියන්නේ සියලුම කියන්නේ අපි අර කන්ජෂන් එකෙන් තොරව ෆිසිකල් ඉන්ස්පෙක්ෂන් එක කරලා මේ අපිට මේක මේ තියෙන තදබදය සමේ තියෙන ටික මගේ අරව ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. මොකද පහුගිය කාලේදී මම හිතන්නේ මේ ඒ අදාළ පහසුකම් දිනුන නවීම තමයි මෙතන තියෙන ප්‍රධාන ගැටලුව සහ මම අර කිව්ව පෝට් කමියුනිටි සිස්ටම් කියන එක මේකට සෑහෙන ඉවල් වෙනවා. මොකද එතකොට අපි අර පේපර්ලස් ක්ලියරන්ස් එකකට යනකොට අපිට මේක ඉතාමත් කාර්යක්ෂම මට්ටමේ කරගන්න පුළුවන් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.
1: ඔව් කාලාන්තරයක් තිස්සේ තිබුණ ප්‍රශ්න එකින් එකට සම්බන්ධ වෙලා මේවා උඩුදුවලා තියෙනවා. මම හිතන්නේ මේක පද්ධතිය පිටින්ම අපිට සුද්ධ කරගන්න අවශ්‍යයි. මම හිතන්නේ කටයුතු වෙනුවෙන් අවශ්‍ය බර තැබීම මැදිහත් වීම රජයක් විදිහට සිද්ධ කරලා තියෙනවා කියන කාරණාව ඔබතුමා සඳහන් කරන්නේ. අපි දැන් ගුවන්තොටුපළ ක්ෂේත්‍රයට ආවුතින් එතුමා අපි දන්නවා රටකට ගියෝතින් අපි ඒ රට පිළිබඳව අවබෝධයක් ලබා ගන්නේ, ඒ රටේ මිනිස්සු පිළිබඳව අපි කියවා ගන්නේ, ඒ රටේ සංස්කෘතිය පිළිබඳව අපි කියවා ගන්නේ අපිට අර පළවෙනියටම දකින්න ලැබෙන මේ දසුනත් එක්ක. මේ අපි ඒ පිළිබඳව කතා කරනකොට අපේ රටේ මොන වගේ තත්ත්වයක් තියෙන්නේ සහ අපිට මොන වගේ අවස්ථාවක්ද ගුවන් ක්ෂේත්‍රය ඇතුළේ ලෝකේ තියෙන්නේ?
0: අර ඔබතුමා කියපු එක හරි. ෆස්ට් ඉම්ප්‍රෙෂන් ඉස් ලාස්ට් ඉම්ප්‍රෙෂන් කියන්නේ. එතකොට අපි ගිය අවුරුද්ද එකහමාර පුරාටම යයිකව් ඉන්ටර්නැෂනල් සිවිල් ඒවියේෂන් ඔබතුමා කියන්නේ අන්තර්ජාතික ගුවන් සේවා අධිකාරියත් සමග ඉතා සමීපව කටයුතු කරන්න පටන් ගත්තා. ඒකෙදි අපිට තේරුම් ගිය දෙයක් තමයි මේ අවුරුදු ඉතිරි අවුරුදු 10 ඇතුළත ගුවන් ක්ෂේත්‍රය දෙගුණයකින් විතර එක්ස්පෑන්ඩ් වෙන්න නියමිතයි.
1: දෙගුණයකින්
0: විතර. ඒකෙමුත් 70%ක් විතර ඒසියා පැසිෆික් රීජන් එක කියන්නේ අපි කියන රීජන් එක. මොකද හේතුව කියනවා ඉන්දියාව චීනය ගත්තොත් එහෙම ලොකු පොපියුලේෂන් එකක් තියෙන රටක්. ඒ වගේම ශ්‍රී ලංකාව ගත්තොත් එහෙම ලෝක ජනගහනයෙන් 60%කට රීච් කරන්න පුළුවන් පැය 8ක් ඇතුළත. ලංකාවේ කොළඹින්. එහෙම ගත්තහම අපිට ගුවන් ක්ෂේත්‍රය ගත්තහම අපෝසරයක් අර නාවක කර්මාන්තය වගේම අපේ ලොකේෂන් එක නිසා අපි ස්ට්‍රැටජික් පොසිෂන් එක ඉන්නවා. ඒ වගේම ඉන්දියාව ගත්තොත් එහෙම ඉන්දියාවේ ගුවන් ක්ෂේත්‍රය ඉතා වේගෙන් ව්‍යාප්ත වෙනවා. මම දන්න විදිහට ඉන්දියාවේ සමාගම් ඉරියා ඉන්දියා ඉන්ඩිකෝ වගේ එයාලයින් දෙකක් විතරක් ලබන අවුරුදු 10 ඇතුළත එයාක්‍රාෆ්ට් 1500කට වැඩි ප්‍රමාණයක් ඕඩර් බුක් එකේ තියෙනවා. එතකොට ඉන්දියාවේ ගුවන් කර්මාන්තයට එයාක්‍රාෆ්ට් 1500ක් විතර ඇඩ් වෙනවා මේ ඉස්සර අවුරුදු 10 ඇතුළත. එතකොට මේ අපේ මේ රීජන් එකේ විශාල දියුණුවක් වෙනවා ගුවන් ක්ෂේත්‍රය. විශේෂයෙන් ඉන්දියාව. ඒක නිසා ආපෝසරකරේ ආපෝ පෝට් වගේම තමයි අපි මේ තියෙන රීජන් එකේ මාකට් එකත් එක අපිට තරගයක් දෙන්න අපි ගුවන් ක්ෂේත්‍රයත් අපි ඉස්සරහට තල්ලු කරගන්න වෙනවා. විශේෂයෙන්ම අපිට ගුවන්තොටුපළ අර පෝට් එකේ නම් ඉම්පෝට් එක්ස්පෝට් වල පොඩි තියෙනවනේ අඩුව. අපි එයාපෝට් එක ගත එහෙම නෙවෙයි. අපි තනිකරම අපේ ටුවරිසම් ඉන්ඩස්ට්‍රි කරඳා පවතින්නේ
1: ගුවන්තොටුපළ
0: මත. දැන් අපි ඉන්නවා මම හිතන්නේ ඔබතුමාලා ගියොත් දකින්නේ දැන් අපි අර පොඩි මේ ටෙම්පරරි හට් එකක් ගහගෙන අපි ගිය සීසන් එක බැලන්ස් කරගත්තේ. මේකට හේතු ටික මම කියන්න. නමුත් අපි මේක ඉතාමත් වැදගත් සහ සමහරලාට අපි ගොඩාක් පරක්කු වෙයි. දැන්ටත් අපි බස් එක චුට්ටක් මිස් වෙලා තියෙනවා. අපි සෑහෙන හයියෙන් දුවන්න වෙනවා බස් එක අල්ල ගන්න.
1: සෑහෙන හයියෙන් දුවන්න වෙනවා අපිට බස් එක අල්ල ගන්න. මොකද ප්‍රමාද වුණු මඟහැරුණු බස් එකක් පස්සේ අපි මේ දුවන්නේ. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ කොහොමද මේ වෙන විට තියෙන තත්පේ? විශේෂයෙන්ම සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් ව්‍යාප්තක වෙනවා ගුවන්තොටුපළේ මේ වෙන විට තියෙන තත්පේ කොහොමද මැතුම්?
0: ගුවන්තොටුපළේ පොඩක් ඉතිහාසය ගමු. ගුවන්තොටුපළේ 2009 දී තීරණ කරනවා මේ ගුවන්තොටුපළ මදි කියලා.
1: කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර
0: ගුවන්තොටුපළ 2009 දී දැන් අවුරුදු 17කට කලින් තාමත් එහෙමයි තියෙන්නේ.

0: අපි 2009 දී ඒගොල්ලෝ තීරණය කරනවා තව ටර්මිනල් එකක් හදන්න ඕනේ කියලා 2014 දී සැලසුම් හදලා ක්‍රියාත්මක කරන්න පටන් ගන්නවා. නමුත් මේ වෙනකන් අපි දන්නවා 2021 විතර ප්‍රොජෙක්ට් එක පටන් ගන්නවා ජපාන රජය ආධාර මත ණය ආධාර මත. නමුත් ඒකෙදි සිද්ධ වෙන රටේ තියෙන ආර්ථික බංකොලොත් වීම සහ විවිධ කරප්ෂන් ඇලිගේෂන් එක මේ රාමගම දාලා යනවා
1: සහ ආයෝජනයේදී කියන්නේ ඒ විතරක් නෙමෙයි මතුමා කියන්නේ අපි මාධ්‍යතුලනුත් මේ පිළිබඳව වාර්තා කළා මේ ආයෝජකින්ට සිද්ධ වුණු බලපෑමුත් මේකට හේතුවක් වුණා
0: ඒක හේතුවක් වුණා මම ඒක
1: වැඩි හරියට අපි කියන්නේ ඒක අපි වාර්තා කරපු තොරතුරු මේකේ
0: ඇත්ත එතකොට මේ ආයෝජකයෝ මේක දාලා යනවා දාලා යනකොට ආපෝසරයක් අපේ ගුවන් තොටුපළ හොඳටම හිර වෙනවා මම නිකන් සංඛ්‍යා දත්තත් එක්ක කිව්වොත් අපේ ඔය ටර්මිනල් එක ඩිසයින් කරලා තියෙන්නේ මිලියන 6ක මගේ සංඛ්‍යාවක් හසුරවන කියන්නේ පැසෙන්ජර් කැපැසිටි එක මිලියන 6යි. සාමාන්‍යයෙන් ඒකේ පහසු රේන්ජ් එක කියන්නේ 6කට ඩිසයින් කරපු එක 5ක ඔපරේට් වෙනවා නම් එතකොට තමයි අර පැසෙන්ජර් කම්ෆර්ට් එක උඩින් මට්ටමින් තියෙන්නේ. නමුත් අපි දැන් 6ක තියෙන එකක අපි කියවුරුදු ඔපරේට් කරා 10ක්. එතකොට අපි එයාපෝට් එක කියන්නේ අපේ මගියෙකුට ලැබෙන්න ඕනේ පහසුව මගිය අර පැසෙන්ජර් කම්ෆර්ට් කියන එක ඉඩාම අටු මට්ටමකින් තමයි අපි එයාපෝට් එක මේ වෙනකොට ඔපරේට් කරන්නේ. ඒක අපිට ෆ්ලයිට් එකක් අලුතෙන් හිතන්න වෙන රටකින් නම් අපිට කිව්වොත් එහෙම රයිට් අපි මොකක් හරි අලුත් ඩෙස්ටිනේෂන් එකක් අපිට දෙනවා. අපි ෆ්ලයිට් එකක් ගේනවා. ලැබෙන මාසෙ ඉඳන් ගියොත් අපිට ස්ලොට් එකක් දෙන්න හොයාගන්න මාර අමාරු. එහෙම තැනක තියාගෙන අපිට මේ සංචාර කර්මාන්තය දිනු කරන්න අමාරුයි. මිනිස්සු වෙන්නේ නැත්නම් සංචාර කර්මාන්තයක් නැහැ නේ. එතකොට අපි ආණ්ඩුව විදිහටපත් වුණ ගමන් පළවෙනියටම ඔන්නෝ ටික අපි දැක්කා. දැකලා අපි කරේ අපිෂිෂම් ජපන් රජයත් එක ආයතනත් එක්ක ඩෝන ඒජන්සිස් එක අපි සාකච්ඡා පටන් ගත්තා. ඒ සාකච්ඡා ඉතාමත් සාර්ථකයි. නමුත් අපිට පෙවුණ මේ සාකච්ඡා මොකද එතකොට තිබ්බ ප්ලෑන් එක තිබ්බේ මේ ටර්මිනල් 2 එක ඩිවලොප් කරන්න හදන එක විතරයි. අපි හැබැයි බැලුවා මේකේ සාකච්ඡාවල අපි දැක්ක ප්‍රගතිය කොහොමද යන්නේ සහ මේක අලුත් එකක් හදාගන්නේ කොහොමද කියලා. එතකොට අපිට ප්‍රෙඩිකෂන් එකක් ආවා ටර්මිනල් 2 එක ඉවර වෙන්න 2029 වෙනවා කියලා. අපි බලාපොරොත්තු වෙන මේ නොවැම්බර් වගේ වෙනකොට මේක අවසන් කරන්න කියන ජපන් රජයත් එක්ක සාකච්ඡා අවසන් කරලා මේක එක්සිකියුෂන් එකට යන්න පුළුවන් කියලා අපිට ප්‍රොජෙක්ට් එක පටන් ගන්න පුළුවන් කියලා මේ අවුරුද්දේ දෙසැම්බර් වෙනකොට. එහෙම පටන් ගත්තත් මේකේ ප්‍රොජෙක්ට් ඩියුරේෂන් එක මාස 30යි. මාස 30 කියන ප්‍රොජෙක්ට් එක ඒක 6 මන්ත් ප්ලස් මයිනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි අවුරුදු දෙක මාස 30 36 වුණොත් එහෙම 2030. ඉතින් එතකොට අපි ඒක නිසා දැන් මේක අපිට මේකෙන් ගොඩ එන්නත් හැබැයි එතකොට අපි සැලසුම් කරා මේ ටර්මිනල් 1 එක. මොකද අපි ඒ අතරේදී අපි තව දෙයක් කරා. අපි මේකට මාස්ටර් ප්ලෑන් එකක් හදුවා. ඒ කියන්නේ මාස්ටර් ප්ලෑන් එකක් හදුවාම ඒකෙදී ඒගොල්ලෝ කියනවා අපේ කියන්නේ රීජනල් වොලියුම් එකත් එක්ක අපේ එයාපෝට් එකේ වොලියුම් එක ග්‍රෝ වෙන්නේ කොහොමද කියලා. එතකොට බලනවා 2030 වෙනකොට අපි ආපෝසරයක් කරනවා මිලියන 15ක පැසෙන්ජර් කැපැසිටි එකට. එතකොට අපිට දැන් අලුතෙන් හදන එක 9යි. තියෙන එක 6යි ආයෙ 15යි ආයෙ 30 වෙනකොට මේක නට ආහිර වෙනවා. එතකොට ඒක තමයි. ඒක අපි පරක්කුයි දැන්. ඒක අපි දැන් මේක දඟලලා ටර්මිනල් 2 එක හදාගත්තත් අපි තියෙන එකයි මේක එකතු කරනවා ආයෙ 30 වෙනකොට ආයෙ අපි මේ ඉන්න තැනම තමයි ආපහු. එතකොට අපි ඒක නිසා කල්පනා කරා දැන් ඊළඟ ප්ලෑන් එක තමයි කිව්වර බස් එක පරක්කු වෙලා තියෙන එක. දැන් අපි ටික හයිගෙන් දුවන්නේ. ඉතින් අපි ඒක නිසා අපි බැලුවා ටර්මිනල් 3 කියන එකට යනවද නැත්නම් ටර්මිනල් 1 එකේ අපිට අඩු වියදමකින් මොන හරි කැපැසිටි එන්හැන්ස්මන්ට් එකක් කරන්න පුළුවන්ද කියලා. ඒක නිසා අපි අර මාස්ටර් ප්ලෑන් එකත් එක්කම එකතු වෙලා අපි ටර්මිනල් 1 එකේ එක්ස්පෙන්ෂන් එකක් අපි ඩෙවලොප් කරා ගිය අවුරුද්ද ඇතුළත. අපි ඒකම කියන්නේ ඒක තමයි අපි ගිය අවුරුද්දේදී සද්ද නැතුව කර කර හිටපු දේවල් ටික තමයි මේ කියන්නේ. එතකොට අපිට හැකියාව ලැබුණා මේ ටර්මිනල් 1 කියන එක අපෝ 10 මිලියන් පැසෙන්ජර් වල යනකම් ඩෙවලොප් කරන්න අවස්ථාව තියෙනවා කියන එක මාස්ටර් ප්ලෑන් එක කිව්වා. ඊට පස්සේ අපි මම හිතන්නේ විශේෂයෙන්ම එයාපෝට් එකේ කාර්ය මණ්ඩලයට ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒගොල්ලෝ ලොකු මහන්සියක් දරුවා මේකට ඩිසයින්. මම හිතන්නේ අවුරුදු වෙන කාලෙක නම් අවුරුදු 3-2 විතර යන ඩිසයින් ටික මේගොල්ලෝ මාස 3-4 වගේ කාලයක් ඇතුළත මේ ඩිසයින් ටික කරලා BOQ හදලා යදාර කාර්යයන් සෙනසුරාදා ඉරද වැඩ කළා. හරය වෙනකම් වැඩ කළා. බොහොම පරිශ්‍රමයක් දරලා අපි ඉවර කරගෙන මේ වෙනකොට අපි එක සමාගමකට මේ වෙනකොට ටෙන්ඩර් එක වෝට් කරලා ඉවරයි. තව මේක පැකේජස් 4කට කඩලා තියෙන්නේ. මේ වෙනකොට සමහරක් ඒ අපේ කැබිනට් එකේ තියෙන අනුමත වෙන්න අනුමත වෙච්ච ප්‍රමාණයක් තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ ටර්මිනල් 1 එකේ එක්ස්පෑන්ෂන් ප්‍රොජෙක්ට් එක මේ අවුරුද්දේ මම හිතන්නේ තව මාස 2-3 අතර වගේ ඇතුළත සම්පූර්ණයෙන් අවෝඩ් කරගන්න පුළුවන් වෙයි කියලා මේ ප්‍රොජෙක්ට් ඔක්කොගේ මේ පැකේජස් ඔක්කොගේ ඩියුරේෂන් එක තියෙනවා 1 year. ඒකට අපි බලාපොරොත්තු වෙනවා මේ මිලියන 6 10 දක්වා වැඩි කරන එක ඉතිරි අවුරුද්ද ඇතුළත කරලා ඉවර කරන්න. එතකොට අපිට අර 2030 වෙනකන් ටර්මිනල් 2 එක හදනකන් අපිට මෙතන එනවා කැපැසිටි එනහන්ස්මන්ට් එක. ඒ වගේම 2030 වෙනකොට අපේ ටර්මිනල් 2 එක හදලා ඉවරනවා. මේකේ 10යි, ඒකේ 9යි, එතකොට 19ක් 20ක් වගේ නේද? කියන අපිට මිලියන 15ක් වගේ ඉන්න ගන්නකොට අපිට තව මිලියන 4ක් වගේ අතිරික්තයක් තියෙනවා. ඒ අතිරික්තයට අපිට පුළුවන් මාකටිං කරන්න. මොකද අතිරික්තයක් නැතුව අපිට කවදාවත් අපිට යන්න බෑ ලෝකෙට කියන දැන් ෆ්ලයිට් එන්න අපේ ගාව ඉන්න තියෙන එන්න කියලා කියන නම් අපිට අතිරික්තයක් තියෙනවා. දැන් අපිට අතිරික්තයක් නැහැ. අතිරික්තයක් නැති නිසා අපේ මාකටිං කැම්පේන් එක අපි ගොඩාක් අඩු කළගෙන ඉති කියලා ෆ්ලොට්ස් දෙන්න විදිහක් නැහැ. ඒක නිසා අපි මෙන්න මේ විදිහට අවුරුදු 5ක සැලස්ම හදලා තියෙනවා ගුවන්තොටුපළදී. මම අර කිව්වා වගේ බස් එක පරක් වුණා. නමුත් අපි හයියෙන් දුවනවා. හයියෙන් දුවන්න අවශ්‍ය සැලසුම් හදලා තියෙනවා. ඒකට විශේෂයෙන්ම අපිට කියන්න ඕනේ ගිය අවුරුද්ද එකමාර ඇතුළත අපි කරපු මූල්‍ය කළමනාකාරීත්වයත් එක්ක අපි මේ ටර්මිනල් 1 එක්ස්පැන්ෂන් ප්‍රොජෙක්ට් එකට තනිකරම ඉවේදා කරන අපි එයාපෝර්ට් එකේ කරන අපේ රටේ රජයේ සල්ලිවලින් තමයි මේ බිලියන 15 ඩොලර් මිලියන 50ක වගේ ව්‍යාපෘතියක් කරන්නේ. ධනුෂ්කට හිතා ගන්න පුළුවන් ඩොලර් මිලියන 30ක් 40ක් නැතුව නැව් නවත්තලා තිබ්බ අපිට තෙල ටිකක් ගන්න බැරුව. නමුත් දැන් අපි එහෙම රටක අපි එහෙම ගත්ත රටක් අපි අවුරුදු එකමාරකින් එයාපෝර්ට් එක එක්ස්පෑන්ඩ් කරන ඩොලර් මිලියන 50ක් අපේ සල්ලි වලින් අපි වියදම් කළා. එහෙම තැනකට අපි ගෙනල්ලා තියෙනවා මේ රට.
1: ඔව්, ආයෝජන හිතක හරි පරිසරයක් හදන්න විශේෂයෙන්ම මේ ආයෝජන හැරිලා යන්නත් එක හේතුවක් තමයි ඔවුන්ට අපි පිළිබඳව විශ්වාසයක් තිබුණ නැති එක. දැන් ආයෝජනයේ හිතකර පරිසරයක් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඇතුලේ නිර්මාණය වෙලා තියෙනවද? එහෙම ආයෝජකින් ඔබට කතා කරනවද මේක ඇතුලේ ආයෝජනය කරන්න මොකද්ද තියෙන තත්ත්වය?
0: ඇත්තටම අපි ගුවන්තොටුපළ ඇතුලේ මේ ලොකුවටම ආයෝජන බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේක අපි ආයෝජනය කළා. මේක අපේ රටේ සම්බන්ධයි. අපිට ඔපරේට් කරන්න පුළුවන්. මේක මගේ නවරයි වගේ.
1: ඒක වගකීම ගන්න පුළුවන්.
0: මේකට අපිට වගකීම ගන්න පුළුවන්. මොකද මේක අපි දන්නවා අපේ සංචාරක කර්මාන්තය අපිට තියෙන හොඳ ඩෙස්ටිනේෂන් එක. මේ ඩෙස්ටිනේෂන් එක නිසා අපිට ෆ්ලයිට්ස් එනවා. අර වගේ ඒ කියන්නේ අපිට ට්‍රාන්සිට් පැසෙන්ජර්ස්ලාට වඩා මම කියන්නේ අරක වගේම තමයි. කියන්නේ අපි වරාය ගත්තොත් එහේ වරාය ඉම්පෝට් එක්ස්පෝට් අපේ ඉම්පෝට් එක්ස්පෝට් අඩු නිසා තමයි අපි අර වගේ පිට ට්‍රාන්ස්ෂිප්මන්ට් කරන්නේ. අපි එයාපෝර්ට් එක ගත්තාම අපේ ස්ට්‍රැටජි එක වෙනස්. ඒකේ ට්‍රාන්ස්ෂිප්මන්ට් කියන්නේ ට්‍රාන්සිට් පැසෙන්ජර්ස්ලාට වඩා අපි බලන්නේ අපේ අරයිවල් ඇන්ඩ් ඩිපාචර්ස්. එතකොට අපිට මේ කියන්නේ එයාපෝර්ට් එක අපිට හෑන්ඩල් කරගෙන අපිට ඔපරේට් කරන්න යන අවස්ථාව තියෙන එක. මම කියන්නේ රජයේ අපි විදිහට අපි අර දෙන එකෙත් නැ නොදෙන එකෙත් නැ රටේ හිත කරසිය තමයි අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒක නිසා අපි බණ්ඩාරනායක ගුවන්තොටුපළට ආයෝජකය නැති වුණාට අපි මත්තලට අපි මේ වෙනකොට ආයෝජකයන් ඇදගෙනීමේ
1: අපි මත්තල පිළිබඳව සාකච්ඡා කරන්න ඕන. මොකද අමතුමා මෙහෙමයි, දැන් අපි දන්නවා මේ මත්තල ගුවන්තොටුපළ පිළිබඳව ලොකු කතිකාවතක් ගොඩනැගිලා තිබුණා. මම එතෙන්ට එන්න හිටියේ ඔබ කලින් ප්‍රවේශන නිසා අපි මේ පිළිබඳව කතා කරමු. අපි දන්නවා මේ ව්‍යාපෘතිය පිළිබඳව, මේ ගුවන්තොටුපළ පිළිබඳව විවිධ කාලවල විවිධ මත ගොඩනැගිලා තිබුණා. හැබැයි දැන් මේක අපිට අතෑරලා වහලා දාලා තියන්න බෑ. රටක් විදිහට අපිට මේක දුවන්න ඕනේ. පහුගිය දවසකත් පුවත්පතක තිබුණා විශාල පාඩුවක් ආලාභයක් මත තමයි අපිට මේකෙන් දුවන්න වෙන්නේ. කියන්නේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ යම් කිසි ලාභයක් ලැබනවා නම් ඒ හා සමානව ඊටත් වැඩිය පාඩුවක් අපිට මේකෙන් ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා කියලා. මොකද්ද මේ වෙනුවෙන් තියෙන වැඩපිළිවෙල?
0: ඵලෙම කියන්න ඕනේ මත්තල ගුවන්තොටුපළ කියන්නේ, ඒ කියන්නේ ගුවන්තොටුපළක් හදන්න ඕනේ තැනක නෙවෙයි ගුවන්තොටුපළක් හදලා තියෙන්නේ. ගුවන්තොටුපළවල් හදන්නේ ආර්ථිකයක් එක්ක. ගුවන්තොටුපළක් කියන්නේ ඉකෝසිස්ටම් එකක්. කියන්නේ රණවේ එකක් තිබ්බට, ටර්මිනල් බිල්ඩින් එකක් තිබ්බට ගුවන්තොටුපළක් දියුණු වෙන්නේ නැහැ කවදාකවත්. සහ එතන තියෙච්ච පරිසර සාධක සියලුම දේවල් අමතක කරලා තමයි මේ ගුවන්තොටුපළ හදලා තියෙන්නේ. ප්‍රධාන වශයෙන් බාධා දෙකක් තියෙන එකක් වයිල්ඩ් ලයිෆ් හැසඩ් එක පළවෙනි. දෙවෙනි එක ක්‍රොස්සින් හැසඩ් එක. එනේ සාමාන්‍ය එතන පොඩි ක්‍රාෆ්ට් ලෑන්ඩින් සහ මේ ටේක් ඔෆ් කියන එක ටිකක් අමාරුයි. මොකද එයා ස්ට්‍රිප් එකට පර්පෙන්ඩිකුලර් ක්‍රොස් වින්ඩයක් එනවා එක සීසන් එක. ඒ වුණා වගේ තියෙන කරුණු කාරණා අමතක කළා. සහ ඒක එතන වටේ ඉකොනොමි එකක් නේ. ඒ කියන්නේ ඒ ෆ්ලයිට්ස් ඇවිල්ලා ඉන්නවා. ඒ කියන්නේ යාක ක්‍රූ එකට ඉන්න හොටෙල්ස් ටිකක් එනවා. කියන්නේ එහෙම වගේ
1: ලොකු ප්‍රශ්නයක්
0: තියෙනවා. ඒ වුණා ඔය මට්ටමක. නමුත් තනුෂ්ක කිව්වා වගේ මේක මේ හදලා ඉවරනේ. අපි ණයත් තලා ඉවරයි. බිලියන 200ක ලොකු ගාණක් වියදම් කරලා හදලා දැන් අපි මේක කඩලා විසි කරන්න අපේ. මේ ගබඩා කරන්නත් බෑ. මොකද ඒක නිසා අපි මේක
1: යාපෝ
0: ලක් ඕනේ මේකට. ඉතින් අපි ආණ්ඩු වෙනකොට අපි දැක්කා මේක අතහැරලා දාලා කැලයක් වෙලා තිබ්බේ. මේකට සිවිලේෂන් ඔතොරිටි එකෙන් උනත් රෙකමෙන්ඩඩ් නැහැ. එයාක්‍රාෆ්ට් ඔපරේෂන් එකට කැලේ වැපිලා බැටවල් කැඩිලා අලි ඇවිල්ලා මොකද මේ ගබඩා කරාම ඉතින් අලි එනවනේ වීසුන්දට. ඒතකොට අර බැටවල් ටික උනත් පවත්ව ගන්න බැරුව ලොකු ප්‍රශ්නයක් තිබ්බේ. අපිට ඇත්තටම අඩුම ගානේ අපේ සෙකන්ඩරි එයාපෝට් එක ඕල්ටරේටිව් එයාපෝට් එක විදිහට පාවිච්චි කරන්න තීච් එකක් නැති කරලා නැති වෙලා තිබ්බේ අපි එනකොට. ඒ තියෙන තත්ත්වයක් යටතේ මේගොල්ලෝ ආයෝජනයන් ආයෝජනකයන්ට ආරාධනා කරලා තිබ්බා ඉන්නේ. ආයෝජකයන් දෙන්නයි ඇවිල්ලා හිටියේ. දෙන්නම තිතුරුනේ එක්කෙනයි.
1: කොයි කාලෙද?
0: 2023 වගේ. හා. කොට එක ආයෝජන එක අපි එනකොට එක ආයෝජකයෙකුගේ ප්‍රොපෝසල් එක තිබ්බා අපි මේ සුඩන්. එක ආයෝජකයෙක් කරා. අපිත් අපි කල්පනා කරා ඒ ප්‍රොපෝසල් එකත් අපි කිව්වා ඒක අඩුපාඩු ගොඩක් තියෙනවා ප්‍රශ්න ගොඩක් තියෙනවා. අර අපි අපි කියනවනේ හැමතිස්සෙම අපි මොන සම්පත කොහොම හදලා මොන ප්‍රශ්න තිබ්බත් ඒ සම්පත් කුණුකොල්ලේට විකුණන්න ජාතික ජනබලවේගයේ ආණ්ඩුව සූදානම් නැහැ. එතකොට අපි කාලයක් කරනවා. අපි පොඩි කාලයක් ගතනවා කියන අඩුවට විකුණලා නිකන් දෙනවට වඩා අපි පොඩි කාලයක් කරලා ඒක අධ්‍යයනය කරලා කරන එක වඩා වාසිදායකයි. එතකොට අපි කරේ මේ එයාපෝට් එක ඉස්සෙල්ලාම ඔපරේෂන් මට්ටමට ගත්තා. අපිට ඒකට ත්‍රිවිධ හමුදාවේ සහයෝගය ගොඩක් ලැබුණා. මේකට බජට් එකක් තිබ්බා රුපියල් මිලියන 850ක වගේ. මේ පෙරිෆරල් බවුන්ඩරිස් ටික හදලා ඒ ටික හදලා මේක මේ වයිල්ඩ් ලයිෆ් හැසඩ් එකෙන් අයින් කරලා මේක ඩිවලොප් කරන්න රුපියල් මිලියන 890ක වගේ බජට් හෙඩ් එකක් තිබ්බා. අපිට හැකි වුණා ඒක රුපියල් මිලියන 30කින් වගේ කරන්න. මොකද ඒක ඒ 800 ගන්න වීදම් කරන්න ක්‍රමයක් නැහැ. මත්තල යාපෝට් ටික පාඩු වෙන හින්දා පාඩු වෙන එකට රුපියල් බිලියන එකට කිට් වෙන දාන සූදානමක් නැහැ රජේ. නමුත් අපිට හැකියාව ලැබුණා විශේෂයෙන්ම ඒකට මේ අපිට සමාගමේ ඉන්න කාර්ය මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ ලොකුවට මැදිහත් වුණා. විශේෂ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවපත් වුණාට පස්සේ අපි අධ්‍යක්ෂක මණ්ඩලය කළුතෙන් දැම. මේ අධ්‍යක්ෂක මණ්ඩලයේ පූර්ණ මඟ පෙන්වීම සහ කැපවීම මත ඒගොල්ලෝ මත්තල ගිහිල්ලා නැතර වෙලා මේ කාරණාව මිලියන 30කින් වගේ අපි ඉවර කරනවා. ඉවර කළා අපිට හැකියාව ලැබෙන වනජීවී කාර්යාලයක් ස්ථාපිත කරන්න මේක ඇතුලේ. ගොතරපලතුලේ. එතකොට දැන් අපි කටුනායකටත් වඩා අපි දැන් වයිල්ඩ් ලයිෆ් හැසඩ් එක අයින් කරලා තියෙන මත්තල. ඒකත් එක්ක අපිට එයාක්‍රාෆ්ට් ඔපරේටර් එක ගත්තා. මම හිතන්නේ අපි ආයෝජකයන් සදා රැස්වීම තිබ්බ දැන් මාස දෙකකට විතර කලින් එදා එයාක්‍රාෆ්ට් හයක් පහක් විතර නවත්තලා තිනවා. ඒ කියන්නේ ආයෝජකයන් ඉන්න වෙලාවේ එයාක්‍රාෆ්ට් පහක් තිබ්බ පහකින්නේ. හරි. ඒ ඒ මට්ටමට මත්තල අර දැන් දැන් අපි UI එකට යන්නේ ඔපරේෂනල් එයාපෝට් එකක් විදියට. මම අත්හැරලා දාපු කැලේකට නෙවෙයි අපි UI කෝල් කරේ. දැන් ඔපරේෂනල් මට්ටමේ තියෙන සිවිල් ලේවිෂන් ඔතොරිටි එකෙන් සර්ටිෆයි කරපු ඉන්ටර්නැෂනල් ICAO රෙගුලේෂන් ෆලෝ කරන ඒ කියන්නේ ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ එයාපෝට් එකක් විදියට අපි UI එකට කියා. ඒ අරවකට ඒකත් එක්කම රජය සම්බන්ධිනොත් ලෝකෙට අපි අපි ICAO එකට ගියා, අපි රීජනල් ඔෆිස් එකට ගියා, අපි අපි විශේෂ ආයෝජකයෝ මුණ ගැහුණා. ඒකත් එක්ක ඒගොල්ලන් ලොකු විශ්වාසයක් හැදුණා අපි සම්බන්ධයෙන්. ඒක නිසා අපිට අර ඇත්තටම රජයක් විදිහට ගත්ත ජයග්‍රහණයක ආයෝජකයෝ 19 දෙනෙක් වෙනකොට ප්‍රොපෝසල් බාර දීලා
1: තියෙනවා.
0: 19ක් මේ ගුවන්තොටුපළට ආයෝජනය කරන්න සහ ඔපරේට් කරන්න. ඉතින් අපි මේ වෙනකොට 19 ඉවලේට් කරන මට්ටමේ තියෙනවා. අපි ඇත්තටම අපි හිතනවා මේ දෙක අර දෙකක් ටීච් එක 19ක් වුණ එක තම ආයෝජකයන්ට රජය සහ මේ වෙනකොට රාජ්‍ය ක්‍රමය සම්බන්ධයෙන් තියෙන විශ්වාසය. ඉතින් අපි ගොඩක් සන්තෝෂ වෙනවා මේ ආයෝජකයෝ 19ක් මේකට උනන්දු වීම සම්බන්ධයෙන්.
1: මම හිතන්නේ මත්තල මේ තත්ත්වයත් එක්ක අපි ආයෙත් කටුනායකට ආවොත් එහෙම අපි දන්නවා මේ ඩියුටි ෆ්‍රී එක පිළිබඳව අපේ තියෙනවා එක්තරා මතයක් ගමතුමා ටිකක් එක වෙනස්. ඒ කියන්නේ ඩියුටි ෆ්‍රී යන්නේ අපි සමහර වෙලාවට මේ මේක බහුතරයකගේ මතය වෙනස් වෙන්න පුළුවන්. මත්පැන් මිලදී ගැනීම කියන කාරණාව මූලික කොටගෙන සමහරු ඩියුටි ෆ්‍රී යන්න පුළුවන්. හැබැයි අනිත් අපි වෙනත් රටකට ගියාම අපිට ඩියුටි ෆ්‍රී එක ඇතුළට ගියාම අපිට ෂොප් කරන්න හේතු තියෙනවා. ඒ කියන්නේ ඒ විදිහට හැදිලා තියෙනවා. මෙන්න මේ තත්ත්වය වෙනස් කරන්න අලුත් ඩියුටි ෆ්‍රී එකක් හදන්න ඔබට අලුත් නිලධාරිනුත් එක්ක ලොකු වැඩපිළිවෙලක් තියෙනවද? මොකද්ද මේ වෙනුවෙන් තියෙන සූදානම්?
0: ප්‍රදර්ශක ඩියුටි ෆ්‍රී එක්ස්පීරියන්ස් කියලා කියන්නේ. ඒ කියන්නේ ඩියුටි ෆ්‍රී කියන්නේ අත්දැකීමක්. අපි අපි අපේ තියෙන අපේ තියෙන ඩියුටි ෆ්‍රී ෂොප් එකක්. ඒ දෙක වෙනස්. අපි වාගේ අපි ඩුබායි ගියොත්, අපි හොංකොං ගියොත්, සිංගප්පූර් ගියොත් අපිට ඩියුටි ෆ්‍රී අත්දැකීමක් තියෙනවා. ඒකේ දැන් මම බොන්න නැත්තම් ලංකාවේ ඩියුටි ෆ්‍රී එකට ගිහිල්ලා වැඩක් නැහැ.
1: එහෙම එකක්ද තියෙන්නේ?
0: ඔව්, දැන් අරකු තියෙන වෙලාවට දැන් තියෙන්නේ.
1: මේක තමයි මේ කියන්නේ. එහෙම හැදිලා
0: තියෙන. හැදිලා තියෙන. මට දරුවෝ නැති බොන්න නැති කෙනෙක් වුණොත් මම චොකලට් ගන්නෙත් නැහැ, ලිකර් ගන්නෙත් නැහැ. ඉතින් මම ඩියුටි ෆ්‍රී එකට යන්නේ මං එනවා. එතකොට අපි මේ ක්‍රමේ අපි දැක්කා හිතට ප්‍රශ්නයක් තියෙනවා. එතකොට අපි දැක්කා මේකේ ටෙන්ඩර් ප්‍රොසීඩියර් ගන්න නැතුව ගිහිලා තියෙනවා. 2017 තමයි අන්තිම ටෙන්ඩර් එක ගිහිලා තියෙන්නේ. ඊට පස්සේ ටෙන්ඩර් එක එක්ස්ටෙන්ඩ් කරන් ගිහිලා තියෙන්නේ. ටෙන්ඩරින් ප්‍රොසීඩියර් එකක් තිබිලා නැහැ. අවුරුදු 5කට දුන්නාට දිගින් දිගටම එක්ස්ටෙන්ඩ් කළා. හරි ඉවලුෂන් එකක් නැහැ. ඒක නිසා අපි දැක්කා අපි රජයක් විදිහට අපි කියන්නේ අපි හැමතිස්සෙම ට්‍රාන්ස්පේරන්ට්. වෙනද බාවෙන්තර කියන්නේ වැරදි ටෙන්ඩර් පටිපාටියට අනුව අපි මේ වෙනකොට ටෙන්ඩර් කරන්න දාලා තියෙනවා. හැබැයි ඔය ඩියුටි ෆ්‍රී එක නෙවෙයි. ඩියුටි ෆ්‍රී එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන් ඩියුටි ෆ්‍රී ෂොප් එකක්. අපි කියන්නේ අපිට කාන්තාවකට එයාට හෑන්ඩ් බෑග් එකක් ගන්න පුළුවන් වෙනෝනේ. පර්ෆියුම් එකක් හොඳ ගන්න පුළුවන් වෙනෝනේ. හයි එන්ඩ් ටුවරිස් අපි ටුවරිසම් බේස් කරන්නේ. ඒකට හයි එන්ඩ් ටුවරිසම් කරනවා නම් අපිට ඒ බ්‍රෑන්ඩ්ස් ඕනේ. අපි එක බ්‍රෑන්ඩ් එකක්වත් ඩියුටි ෆ්‍රී ෂොප් එකේ නැහැ. ඉතින් අපි එක නිසා මේ ඩියුටි ෆ්‍රී එක්ස්පීරියන්ස් එක මගින් අපි අර එක්ස්පෙන්ෂන් ප්‍රොජෙක්ට් එකත් එක්කම එතකොට අපි බල අපි ටර්මිනල් 1 එක අපි ටර්මිනල් 2 එක ගන්නටම අපි එලිගන්ට් විදිහට ලස්සනට හදන එක අපි ඩියුටි ෆ්‍රී ෂොප්ස් ටිකත් ඒ විදිහටම ලස්සනට අර දෙන්නෙක් දෙපැත්තෙන් නම් කතා කරන්නේ නැහැ. සාමාන්‍ය ඩියුටි ෆ්‍රී ෂොප් වල කොහෙවත් රට ලෝකේ කොහෙවත් දැකලා නැහැ නේ මේ අපිට කතා කරනවා එන්න අර ඉතින් ඔන්න ඔය තත්ත්වේ නවත්තලා අපි විදේශිකයෙකුට හෝ දේශීය සංචාරකයෙකුට හොඳ අත්දැකීමක් ගන්න පුළුවන් ඩියුටි ෂොප්ස් හදන්න අපි බලාපොරොත්තු වෙන ගොඩක් වෙලාට ඒක නම් මේ අවුරුද්දේ ගාගෙනට ඉවර වෙන්න ටෙන්ඩර්
1: සම්පූර්ණ කරන්න පුළුවන්
0: හොඳයි.
1: ඒ වගේම යා ටැක්සි සර්විස් එක පටන් ගන්න කොහොමද සූදානම්ක් තියෙනවද? ඒ වෙනුවෙන් මොන මැදිහත් වීම කොහොමද?
0: මම අර කිව්වා අපිට බස් මිස් වුණා කියලා. අකින් අපේ ලෝකේ ගොඩක් ටෙක්නොලොජි එක්ක අපි මූන්නේ නැහැ. ඒ කියන්නේ මම හිතන්නේ උපාලි මහත්මයා ෆියට් එක හැදුවට එදා අපි හදන්න පටන් ගත්තා නම් මේ වෙනකොට අපි තනක. නමුත් අපි ඒවට අපිට ඒවා මිස් වුණා. නමුත් දැන් ලෝකේ යන ට්‍රෙන්ඩින් තියෙන අපි විශේෂම ගත්ත ලෝ ඇල්ටිටියුඩ් ඉකොනොමි කියන එක. ඒ කියන්නේ අපි දැන් අපි පොළවේ අපි වාහන තුන එතන තියෙන ඉකොනොමි එක. ඊට පස්සේ අඩි 30,000ක් විතර උඩත් ඉකොනොමි එකක් තියෙනවා. යා ක්‍රාෆ්ට් යනවා ඒ තියෙනවා. මේ දෙක අතර ලෝකේ කතා කරන දැන් වෙන ඉකොනොමි එකක් ගැන. හරි මේ ඉකොනොමි එක තමයි දැන් ඊළඟට අර මාකට් එකට අලුතෙන් එන ඉකොනොමි එක. ඉතින් අපි ඒකට විශේෂම VTOL කියන vertical takeoff and landing air taxis. ඉතින් අපි දිගින් දිගට මේක සාකච්ඡා කරා. ලංකාවේ manufacturing කරන ටීම් එකක් අපිත් එක්ක සාකච්ඡා කරා. manufacturing එක සහ testing වලට පොඩි කාලයක් යනවා. ඒත් එක්කම අපිට තව සමාගමක් එක්ක අපි මේනකොට සාකච්ඡා කළා. ඒගොල්ලෝ ලෑස්ති වෙලා තිනවා මේ අගෝස්තු අග වෙනකොට VTOL දෙකක් ගේන 6 passenger VTOL දෙකක්. ඒ දෙක අපි හිතනවා අපිට pilot project එකක් විදිහට ඔක්තෝබර් වෙනකොට ඩෙස්ටිනේෂන් දෙක අතර ෆ්ලයි කරන්න මේ පුළුවන් වෙයි. පයිලට් ඔපරේෂන් එකක්, ටෙස්ටිං ඔපරේෂන් එකක් විදිහට. ඒවා ප්‍රූවන්, ඒවා ටෙස්ටිං, ඒ කියන්නේ ෆ්ලයිං, ටෙස්ට් ෆ්ලයිං අවර්ස් ගන්න සම්පූර්ණ කරපු එයාක්‍රාෆ්ට්. ඒත් අපි හිතනවා අපි තාම ඩුබායි, තායිලන්ඩ්, මැලේසියා තමයි මේක දැන්ට ඉස්සරහ මෙන්නේ. අපිට හැකියාව ලැබුණා ගිය අවුරුද්ද ඇතුළත මේක අර එකපාරුණ දෙයක් නෙවෙයි. ඒ අවුරුද්ද ඇතුළත මේකට අවශ්‍ය නීති රීති ටික හදන්න. මොකද මේවා අන්තර්ජාතික ගුවන් සේවා අධිකාරියේ තියෙන ක්‍රම වලට අනුකූල ඕනේ අපි මේ ඔපරේෂන් එකක් කරන්න. එතකොට අපිට හැකියාව ලැබුණා ගිය අවුරුද්ද ඇතුළත සිවිල් සේවා ගුවන් අධිකාරියේ තියෙන රෙගියුලේෂන්ස් ටික මේකට අදාළව හදාගන්න. ඉතින් අපි ඒ ටික හදලා ඉවරයි අපිට අවුරුද්දක් විතර ගියා ඒ ටිකට. දැන් අපි ඒ නීති රීති සියලුම දේවල් සහිතව අපිට අගෝස්තු විතර එනකොට අපිට එයා ටැක්සි සර්විස් එකේ පයිලට් ප්‍රොජෙක්ට් එක දුවා ගන්න පුළුවන් කියලා අපි බලාපොරොත්තු වෙනවා.
1: හොඳයි. මම හිතන්නේ මේ විදිහේ වැඩපිළිවෙල ගණනාවක් ක්‍රියාත්මක කරමින් ගුවන් ශාස්ත්‍රයේ අපිට මේ අහිමි වෙලා තිබුණු ආර්ථිකය නැවත ළඟා කරගන්න සුවිශේෂී වැඩපිළිවෙල ගණනාවක් ක්‍රියාත්මක වෙනවා. ඒ වෙනුවෙන් බිම් මට්ටමේ පැලවෙන ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක වෙනවා කියන කාරණාව මුතුම සඳහන් කරන්නේ. යාපනයේ පලාලි ගුවන් තුඩුපළ පිළිබඳවත් අපි සාකච්ඡා කරන්න සූදානම්. ඒ වගේම තමයි මතට එරෙහිව තිත තියන්න විශාල වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙලා තිනවා. ඒන් වැඩි බරක් ඔබටත් වැඩි වගකීමක් පැවරෙනවා. අපි මේ පිළිබඳවත් සාකච්ඡා කරන්න සූදානම්. අපිට දෙන්න මොහොතක් කෙටි විරාමයකින් අනතුරුව අපි නැවතත් මුණ ගැහෙනවා.

0: FM 93.7 Lakhana Radio ITN.
1: අනතුරු අපි නැවතත් සම්බන්ධ වෙන්නේ ඔන්නෑ පොලිටික්ස් සමගින් අපිත් එක්ක අද සාකච්ඡාවට එකතු වෙන්නේ වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු ඇමතුමා. අපි සාකච්ඡා කරන්නේ වරාය සහ ගුවන් තොටුපළ සංවර්ධනයෙන් වෙනස් වන රටේ ආර්ථික දිශානතිය පිළිබඳවයි. ඒ වෙනුවෙන් වන වැඩපිළිවෙල ගණනාවක් මේ වන විට ආරම්භ වෙලා තියෙනවා, ක්‍රියාත්මක වෙමින් පවතිනවා. යාපනය පළාලි ගුවන් තොටුපළේ තියෙන තත්ත්වය විශේෂයෙන්ම මේ පිළිබඳව සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් පහුගිය කාලෙත් මං හිතන්නේ ආවා. මේ වන විට තියෙන තත්ත්වය කොහොමද ඇත්තමා?
2: අපි යාපනය ගුවන් තොටුපළ සම්බන්ධයෙන් ගත්තහම ඉස්සෙල්ලම තියෙච්ච ලොකුම ගැටලුව වුණේ එතන හරියට ටර්මිනල් බිල්ඩින් එක ගන්න තියෙක පර්යන්තයක් තිබ්බේ නෑ. ඒ කියන්නේ තාවකාලික පර්යන්තයක් ඒක ටිකක් හදිසි ඉන්ටර්නැෂනල් කරපු එයාපෝට් එකේ මතක
1: තියෙනවා. ඒක
2: හරි කලබලයක් තිබුණා. ඒක නිසා මේ පර්යන්තය බොහොම يعني ඇතුලේ يعني වැස්සට තිබෙන විදිහට තිබ්බේ. ඉතින් අපි ඒක නිසා අපි රජයේ පත් වුණ වහාම අපි රුපියල් මිලියන 700ක් වගේ මුදලක් වෙන් කළා. අපි පර්යන්තයේ ඒ තියෙන ප්‍රොකියුමන්ට් කටයුතු ආරම්භ කළා. මේ වෙනකොට ටෙන්ඩර් අවෝඩ් කළා. මේ වෙනකොට වැඩ කටයුතු ටික කෙරීගෙන යනවා. මොකද යාපනයේ වන් තොටුපළ සම්බන්ධයෙන් හරි ෆීසිබිලිටි ස්ටඩි එකක් කිරීම අවශ්‍යතාවය තිබ්බා. නමුත් ෆීසිබිලිටි ස්ටඩි එක කරන්න කලින් අර දැනෙන කියන්නේ දැනන අවශ්‍යතාවයක් තිබ්බ පර්යන්තයේ. ඉතින් අපි පර්යන්තේ ඉක්මනටම හැදුවා. මොකද මගින් දෙඩිය පස්තාවයකට පත් වුණා. ඒ අතරේදී අපි ෆීසිබිලිටි ස්ටඩි එකක් කරගෙන යනවා. දැන්ටත් ඒක සෑහෙන ප්‍රමාණයක් ඉවරයි. දැන්ට අපි ජාත්‍යන්තර ගමන් සේවා දෙකක් කරනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මත් යාද මේ සෝරි මේ අපේ ජෆ්නා එයාපෝර්ට් එකේ තියෙන එයා ස්ට්‍රිප් එක අපිට ඒ 320 ගුවන් යානයක් ගොඩ බාන්න හෝ ටේක් ඔෆ් කරන්න අවශ්‍ය පහසුකම් නැහැ. නමුත් අපි මේ වෙනකොට ටිකක් මේක අර සංයුක්ත සැලසුමකට යන්න වෙනවා. අපිට යාපනයේ ගුවන් තොටුපළ විතරක් අපිට තියුණු කරලා මේ මේ A330 ඕ 320 තියෙන එයාක්‍රාෆ්ට් ඔපරේට් කරන්න අමාරුයි. මේකට කටුනායකත් සම්බන්ධ කරගන්න වෙනවා. මොකද අපිට තියෙනවා ප්‍රශ්නයක්. අපිට ඩොමෙස්ටික් ඒවිෂන් ගණයට තමයි මේක ඉන්ටර්නැෂනල් වුණාට ඩොමෙස්ටික් ඒවිෂන් කැටගරිය තමයි යාපනයේ ඔපරේට් වෙන්නේ වැඩිපුර කරනවා. මත අපිට පොඩි ප්‍රශ්නක් තියෙනවා. මේ තියෙන කිලෝමීටර් 400 ගාන උඩින් ගත්තොත් එච්චරත් නැහැ. මේක ඇවිල්ලා මේ විනාඩි 30ක විතර ගමනක්. ඉතින් ඒකට අපි කරන කාර්ය අපි කස්ටම් ඉමිග්‍රේෂන් හෝ ඒ තියෙන කාර්යභාරයන් කරලා චෙක් ඉන් වෙලා චෙක් අවුට් වෙලා ටිකක් ලොකු කාලයක් යනවා. සහ ලොකු වියදමක් යනවා. ඉතින් ඒක නිසා අපිට ඒ කියන්නේ ඩොමෙස්ටික් ටර්මිනල් එකක් කටුනායක නැතුව අපිට යාපනයේ ගුවන් තොටුපළ හසුරව ගන්න අමාරුයි ලොකු ගුවන් යානවලට. ඉතින් අපි හිතන් ඉන්නවා සාමාන්‍ය මේකේ එයා ලයින් ෆ්ලෝ එක ගත්තොත් එහෙම අපිට පුළුවන් නම් කටුනායකින් ටේක් ඔෆ් කරලා ජෆ්නා ටච් කරලා ඉන්දියාව යන්න, සිංගප්පූර යන්න, එන්නේ ඒ වගේ එක්ක කැනඩාව ඉඳන් එන ක්‍රාෆ්ට් එකක් කස්නායක කටුනායක ටච් කරලා ජැෆ්නා යන්න. එක්ක කැනඩාව ඉඳන් ඉන්න කැනඩා එක්කෙනෙකුට යාපනයට යනකම් ටිකට් එක ගන්න. අන්නේ මට්ටමට බිස්නස් එක හදන්න එනවා ජැෆ්නා එයාපෝර්ට් එක ඩිවලොප් කරන්න කලින්. මේකට බාධා කීපයක් තියෙනවා. විශේෂයෙන්ම මේ රක්ෂණ සම්බන්ධ ගැටලු ටිකක් තියෙනවා. අපි ඩොමෙස්ටික් යනකොට අපේ රක්ෂණ ගාස්තු අඩුයි. නමුත් ඉන්ටර්නැෂනල් පැසෙන්ජර් කෙනෙක් අඩු රක්ෂණයක ෆ්ලයි කරන්නේ අර රක්ෂණ කවර් ඒ කියන්නේ ඒ ඉන්ෂුරන්ස් කවර් එක ගෙවිලා ලෝ ඉන්ෂුරන්ස් කවර් එකකට මාරු වෙන්නේ නැහැ. ඒ රක්ෂණේ ඒ වගේ ඉන්ෂුරන්ස් කවර් එකක් ගන්න ගියාම ප්‍රයිස් එක යනවා, ටිකට් එක යනවා. ඉතින් ඒක නිසා අපි දැන් මේක අර ජාතික කාර්යයක් වශයෙන් මේක දැන් හඳුනාගෙන තියෙනවා. ඒක නිසා අපි ටුවරිසම් මිනිස්ට්‍රි එකත් එක්ක සාකච්ඡා කීපයක් පවත්වලා තිනවා. මේ වෙනකොට අපි ඒගොල්ලෝ එකක වෙලක් තිනවා. මේකේ තියෙන අර කැප් ෆයිනෑන්සින් එක ටුවරිසම් මිනිස්ට්‍රි හරහා කරලා මේකේ ඉනිෂියල් ස්ටේජ් එකේදී මේ ඩොමෙස්ටික් ඒවිෂන් එකට ටුවරිසම් ඉන්ඩස්ට්‍රි මිනිස්ට්‍රි හරහා ෆන්ඩ් කරලා අපි අර ඉන්ඩස්ට්‍රි ඩෙවලොප් වෙනකන් අවශ්‍ය කැප් ෆයිනෑන්සින් එක ඒගොල්ලෝ කරන්නේ. ඉතින් අපි හිතනවා මේ මාසෙ දෙක ඇතුළත අපිට ඒක සම්බන්ධයෙන් තීරණයක් ගන්න පුළුවන් වුණොත් ඒක බලපානවා ජැෆ්නා එයාපෝර්ට් එකේ සංවර්ධනයේ. නැත්තම් අය මත්තල හදුවාගේ අපි ලොකු එයා ස්ට්‍රිප් හදලා ලොකුවට වියදම් කළා. අන්තිමට ඒකේ ප්‍රයෝජනයක් ගන්න මේ රටමිට ගියොත් එහෙම ජාතික ධනය අපිට යන නිසා අපි ඒක චුට්ටක් විතර හරි ක්‍රමෝපායයක් ඔස්සේ සංවර්ධනය කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.
1: ඔව් මේක මේ හැමතෝම මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී පහුගිය කාලේ තිබුණු එක යෝජනාවක් තමයි විශේෂයෙන්ම ඉන්දියාව සමග සංචාරකින් ගෙන්වා ගැනීම, ඍජු ගුවන් සේවා ආරම්භ කිරීම සහ මේ සමීප සම්බන්ධතාවයේ වර්ධනය කර ගැනීමත් එක්ක මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන්න. මේ වෙනකොට එහෙම වැඩපිළිවෙලකටවත් යන්න පුළුවන්කමක් තියෙනවද? මොකද්ද තියෙන තත්ත්වය?
2: අපි දැන්ට ගමන් වාර දෙකක් ඉන්දියාවත් එක්ක
1: දෙකක්.
2: ඒ ෆ්ලයිට්ස් එකක් අපි ඔපරේට් වෙනවා. ඒක අර ATR-72 කියන පැසෙන්ජර්ස්ලා 70ක් වගේ තමයි ඒකේ යන්න පුළුවන්. ඒක අර අපිට දෙන්න පුළුවන් බැගේජ් චෙක් බැගේජ් කැපැසිටි එක කිලෝ 10-15 අතර. ඒ වගේ පොඩි කන්ස්ට්‍රේන්ට් එකක් තියෙනවා දැන්ට තියෙන තත්ත්වය අනුව. නමුත් අපි බලාපොරොත්තු වෙන මේක ඉක්මනටම සංවර්ධනය කරලා, ඒ කියන්නේ අර බිස්නස් ප්ලෑන් එකට අනුව තමයි ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක ඩෙවලොප් කරන්න ඕනේ. ඒ කියන්නේ ප්‍රශ්නේ උනේ ඒක තමයි. කියන්නේ අපි මත්තලත් උනේ බිස්නස් ප්ලෑන් එක නැතුව ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එකක් හදුවා. අපි දැන් කරන්නේ ඉස්සෙල්ලා බිස්නස් ප්ලෑන් එක හදනවා. බිස්නස් ප්ලෑන් එකට අනුව අපි ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක හදනවා. අපිට ආයි ආඩම්බරෙන් කියන ලැසි අපිට මුදල් තියෙන එකට දේශීය මුදල් තියෙන අපිට වියදම් කරන්න. එකම දේ තියෙන්නේ දේශීය මුදල් හරියට වියදම් කරන්න ඕනේ. මොකද රටේ සල්ලි ඒවට අපි වග කියන්න ඕනේ. ඒ නිසා ඒ වගකීම ගන්න නම් අපි මේක හරියටම අධ්‍යයනය කරලා ඕනේ වියදම් කරන්න.
1: මහජන මුදල් හැම රුපියලකටම වගකීමක් බාර ගන්නවා කියලා යෝභාවේ. මම හිතන්නේ වගකීමට අනුව වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමත් ලොකු වගකීමක්. දැනමතුම අපි ගුවන්තුරුපලේ ගත්තොත් තියෙන එක චෝදරාවක් තමයි මේ ප්‍රමාදයන්. සමහර වෙලාවට අපි විදේශ රැකියාවකට යන්නේ එහෙම වුණා. විශේෂයෙන්ම කොරියාව බලා පිටත් වෙලා ඉන්න තිබුණු ගුවන් යානා ප්‍රමාදෙන් සමහර වෙලාවට මේ අහිමි වෙන්නේ රැකියාව නෙවෙයි තමන්ගේ ජීවිතේ. ගුවන් ගමන් ප්‍රමාදය සහ ගුවන් තොටුපළේ සිදුවන ප්‍රමාදයන් අවම කරගන්න මේ ඩිජිටල් කරණේ වැඩපිළිවෙල වරායට ක්‍රියාත්මක කරන කොහොමද ගුවන් තොටුපළේ සැලසුම් කරලා තියෙන්නේ?
2: ඔව් අපේ ගුවන් තොටුපළ ප්‍රමාදයන් ගත්තහම මේ ගුවන් තොටුපළේ ඉන්න ස්ටේක් හෝල්ඩර්ස්ලා ගොඩක් ඉමිග්‍රේෂන් කස්ටම් ශ්‍රී ලංකන් එයාලයින්
1: පාර්ශ්ව
2: ගොඩක් ඉන්නවා. එතකොට දැන් මේ පාර්ශ්වයන් අතර තියෙන අන්තර් සම්බන්ධතාවයේ දැන්ට සිද්ධ වෙන්නේ ගොඩක් ඒවා මැනුවල් කොල මගින් දුරකට යමුතුන් මගින් එන සමහරලාට අපිට හිතනවා يعني අවම මට්ටම කියන අපි ලොකු එයාපෝට් එක පොඩි නෑ. අපි 10 මිලියන් පැසෙන්ජර්ස්ලා හැන්ඩල් කරනවා ලොකු එයාපෝට් එකක් අපි. නමුත් සමහර සිස්ටම් තියෙන සමහරට මේ ඩොමෙස්ටික් පොඩි එයාපෝට් එකවත් අඩුම එයාපෝට් වල තියෙන එකක්වත් අපි ගාව නැති තත්ත්වයක් තියෙන සමහරලාට. ඒක නිසා අපි ඔය AMS කියන එයාපෝට් මැනේජ්මන්ට් සිස්ටම් කියන ඩිජිටලයිසේෂන් ප්‍රෝග්‍රෑම් එක අපි ඉන්ට්‍රඩියුස් කරලා තියෙනවා. ඒකට ඩිජිටලයිසේෂන් ටීම් එකක් පත් කළා. ඒගොල්ලෝ රෝඩ් මැප් එකක් ඉඳගෙන මේනකොට අපි ඒකට කටයුතු කරගෙන යනවා. මොකද සියලුම දේ ඩිජිටලයිස් කරන්න. මම සරල උදාහරණයක් කියන්නකෝ මේක අර කලින් තියච්ච ප්‍රශ්නයට සම්බන්ධයි. අපි ඩියුටි ෆ්‍රී ෂොප්ස් කරනකෝ ඩියුටි ෆ්‍රී ෂොප්ස් රෙවෙනියු ෂෙයරින් යන්නේ. ඒ කියන්නේ ඔයාට ඩියුටි ෆ්‍රී ෂොප් එකක් ආයි තිනම් ඔයා රුපියල් 100ක ගනුදෙනුවක් කරොත් ඔයා අපිට එයාපෝට් එකට රුපියල් 40ක් ගෙවන්න ඕනේ. එතකොට ඔයා කරන ගනුදෙනුව මම දැනගන්න එපේ. ඔයා රුපියල් 100ක බිස්නස් එකක් කරාගෙන මම දැනගන්න ඕනේ. තමයි 30 ගන්න පුළුවන්. හැබැයි ඒක මේ ඔයා තමයි කියන්නේ 100ද 200ද කියලා.
1: මම ආර තීරණය කරන්නේ මම.
2: ඔයා තමයි කියන්නේ මම ගිය මේ ගිය මාසේ මම රුපියල් 100ක බිස්නස් කරාගෙන මම ඒක විශ්වාස කරන්න වෙනවා.
1: ඉතින් මේ දැන් එහෙමද ක්‍රියා?
2: දැන් එහෙම තමයි ක්‍රියාත්මක වෙන්නේ. කියන්නේ ඩිජිටලයිසේෂන් ඔන්ලයින් එහෙම මොනිටරින් එහෙම මොකක්වත් නැහැ අපි කාටේ. ඉතින් අපි ඒක ඒ ටික අපි අඳුරගෙන අපි වැඩ කටයුතු ටික කරගෙන මම හිතන ඊළඟ ඩියුටි ෂොප්ස් එනකොට පොයින්ට් ඔෆ් සේල්ස් POS කියන සිස්ටම් එකක් නැහැ. අපි POS සිස්ටම් එකත් එක්ක තමයි ඒගොල්ලන්ගේ ටෙන්ඩර් එක එන්නේ. ඒ වගේම තමයි එයාක්‍රාෆ්ට් ඩිලේ. ඒ ඩිලේ එක ඕකේ. ඩිලේ එක ඉන්ෆෝම් වෙන්න ඕනේ. ඩිලේ එක ඉන්ෆෝම් වෙන්නේ. ඒක සමාලාට චෙක් ඉන් වෙනවා. චෙක් ඉන් වුණාට පස්සේ තමයි එයාක්‍රාෆ්ට් එක පෑදේ ඩිලේ. මේ වගේ තියෙන දේවල් මගේ ඉතින් ඔක්කොම ඒ වගේ ප්‍රමාදයන් සිද්ධ වෙන ප්‍රධාන හේතුව තමයි මේ ඔක්කොම අර තනිකරම හියුමන් ඉන්ටරැක්ෂන් එකකින් තමයි කියන්නේ. අර මිනිස් මනුස්සයාම තව මනුස්සයෙකුට කතා කරලා කියන එකෙන් තමයි ගොඩක් මේ ප්‍රමාදයන් එන්නේ. නමුත් සිස්ටම් ආවොත් එහෙම මනුස්සෙක් මනුස්සයෙකුට කතා කරනවට වඩා සිස්ටම් එකක් කතා කරන එක දැන් ලෝකේ ප්‍රවණතාවය අලුත්. ඉතින් ඒක නිසා අපි එන්නේ වගේ තැනකට එයාපෝට් එක ගන්න දැන්ටත් ප්‍රොකියුමන්ට් කටයුතු ටිකක් යනවා යම් කිසි ප්‍රමාණයක සහ ඐඩෙන්ටිෆයිඩ් කියන්නේ අපි අඳුනාගෙන තියෙන සියලුම දේවල්. නමුත් මොකද මේ යන සිස්ටම් එකේ අපිට ටර්මිනල් 2 වගේ අපි දැන් අපි බලාපොරොත්තු වෙන 2030 වෙනකොට පැසෙන්ජර්ස් මිලියන 15ක් විතර හැන්ඩල් කරන 15,000ක් කියන්නේ මේ යන සිස්ටම් එක ඉරියොත් එහෙම අර සම්පූර්ණ අර කියොස් එකක් වගේ වෙනවා. ඒක නිසා ඒක අපි ඒකට දැන් සූදානම් වෙමින් පවතිනවා.
1: හොඳයි, ඒ වෙනුවෙන් වෙන බරතැබීම සිද්ධ කරලා තියෙනවා වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනවා කියන කාරණාව මම තුමා සඳහන් කරන්නේ. ශ්‍රී ලංකන් ගුවන් සේවය කාලාන්තරයක් තිස්සේ දැන් ජනාධිපතිතුමා ගියවර අයවැය කතාවෙදී සඳහන් කරේ අපි මේක කවද වෙනකන් නඩත්තු කරන්නද? හැබැයි අතාරින්නේ මේ වෙනුවෙන් වෙන බරතැබීම සිද්ධ කරනවා කියනවා. හැමදාම මේ අපේ රටේ ජාතික ගුවන් සේවය. අපි හැමදාම අහලා තියෙන මේක පාඩු ලබන තත්වයකින් දුවනවා කියන කාරණාව මේන් ගලවගෙන මේ අත් වෙලා තියෙන ඉරණම ඊට කලින් මේ වෙනකොට තියෙන තත්ත්ව කොහොමද එතුම?
2: මං නියම් ගුවන් සේවයක් ගත්තහම මං කියන ලෝකෙදී ඕනේ ගුවන් සේවයක්. ගුවන් සේවයක් පවතින්නේ ගුවන් සේවයක් පවතින නම් කාරණා තුනක් තියෙනවා. එකක් ડેස්ටිනේෂන් එකක් තියෙනවා. කියන හොඳ ડેස්ටිනේෂන් එක. දෙක තියෙනවනේ එයාපෝට්. එයාපෝට් ෆැසිලිටි එකක් තියෙනවා. තුන්වෙනි එක හොඳ මැනේජ්මන්ට් එකක් තියෙනවා. ඔන්න ඔය තියෙන ගුවන් සේවා ඔක්කොම හද බැලුවොත් ගුවන් සේවා දිනු වෙලා තියෙන ලෝකේ. ඒගොල්ලෝ ડેස්ටිනේෂන් එකක් හදනවා. ඒගොල්ලෝ හොඳ එයාපෝට්ස් හදනවා. ඊට පස්සේ ඒගොල්ලෝ හොඳ මැනේජ්මන්ට් එකක් හදනවා. අපිට දෙකක් තියෙනවා මේකේ. එහෙනම් අපිට එයාපෝට් ෆැසිලිටි එක තියෙනවා. අපිට හොඳ ડેස්ටිනේෂන් එකක් තියෙනවා. one of the best. හැබැයි අපිට හොඳ මැනේජ්මන්ට් එකක් තිබෙන්නේ නැහැ මේකේ. එතකොට අපිට මේ ගුවන් සේවය දැන් තැනක හිර වෙලා තියෙනවා. අපි ඔපරේෂන් එක ඔච්චර හොඳට කරත් අපේ ලෙගසි කියන අපේ කාලය තිස්සේ ආපු ණය ප්‍රමාණයක් තියෙනවා. ඔන්න ඒකේ ওই දෙක අපි ඔක දෙකට කඩා ගන්නවා. එකක් අපි දැන් මේ මේ ගුවන් සේවය පවත්වාගෙන යන්න පුළුවන් ද මෙහෙම. සහ පරණ ණය ටික මොකද කරන්නේ? මොකද ඒ ණය මේ වගේ ගුවන් සේවකකින් කවදාවත් ගෙවන්න බෑ. ඒක නියම ගන්නියම් ගුවන් සේවය අපි ඩොලර් මිලියන 900 950 වගේ ටර්නෝවර් එකක්
1: කරනවා. ඒ කියන්නේ ජීවිතේට ෆ්ලයිට් එක කියලා නැති මිනිස්සෙකුත් මේකට ණයගෙවන
2: ණයගෙවලා තියෙනවා. අපිට ඩොලර් මිලියන 850 ක විතර ණයක් තියෙනවා. ටර්නෝවර් එක ඩොලර් මිලියන 850 ක 900 ක ටර්නෝවර් එක සාපේක්ෂව ණයක් තියෙනවා. ඊට අමතරව අපිට ඇසට්ස් නැහැ. ඇසට්ස් තියෙනවා කිසි ප්‍රමාණයක්. මේ ණයට සාපේක්ෂව 10%කවත් ඇසට්ස් නැහැ. හැබැයි අපිට ඔක්කොම ලීස් අවුට් කරපු ඒයාර්ක්‍රාෆ්ට් තියෙන්නේ. එහෙම ගත්තහම අපිට මේ අපිට තියෙනවා ගැටලුවක් මේ ණයයි මේ එයාලයින් එක. නමුත් එයාලයින් එක අපි ගිය අවුරුද්දේ රන් කරලා තියෙනවා ඔපරේෂනල් ප්‍රොෆිට් එකක් එක්ක. ඒකට අපිට අපි දැන් ගත්තහම දැන් අපි එයාලයින් එක පාඩුන වෙන ගන්නට ආරම්භ තියෙනවා. හැබැයි අර ඒක අර ණයක් ගෙවන්න තරම් ලාභ කරන ගන්න මම හිතන්නේ අපිට මේ තව කාලයක් යන ගන්න පුළුවන් ඒක ඒයාර්ක්‍රාෆ්ට් අපි වැඩි කරගෙන. මොකද දැන් මේකට ඉන්වෙස්ට්මන්ට් එකකුත් තියෙනවා. අපි මේක ඉන්වෙස්ට්මන්ට් එකකුත් කරන්න ඕනේ. අපිට ඒයාර්ක්‍රාෆ්ට් අපිට අයිති ඒයාර්ක්‍රාෆ්ට් 40 50ක් තිබ්බනම් අපිට ණය ගෙවන්න හැකියාව තිබ්බා. නමුත් එහෙම තැනක නැහැ. ඒක නිසා අපිට පොලිසි ඩිෂන් එකකුත් ගන්න නම් මම අපි රීස්ට්‍රක්චරින් එකකට යනවා. ඒකට අපි එක්ස්පර්ට් කමිටි එකක් පත් කරලා තියෙනවා. මේකට මොන වගේ මොඩල් එකක්ද හරියන්නේ කියලා බලන්න. මොකද අපි හැමතිස්සෙම බලනවා මේ රටට මම කලින් කිව්වා වගේ රටට හොඳම දේ කරන්න. හොඳම දේ කරනකොට අපි අර කතාවට කියනවානේ සරල භාෂාවෙන් අපි පඬිති වගේ ඔක්කොම කරන්නේ. දන්න මිනිස්සුන්ගේ මුත් අහන්න ඕනේ. මේ එහෙම කළා අපි එක්ස්පර්ට් කමිටියක් පත් කරලා තියෙනවා. ඒගොල්ලෝ මම හිතන්නේ මාස 6ක් වගේ කාලයක් ඇතුළත අපිට සම්පූර්ණ ඩීටේල් රිපෝට් එකක් දෙන්න බලාපොරොත්තු වෙනවා. මේක මොන මොඩල් එකටද යන්න ඕනේ? ඉන්වෙස්ට්මන්ට් එකක් ගේනවද? නැත්නම් මේක නැත්තම් අපි රජය සම්පූර්ණයෙන් තවදුරටත් මේක රජයෙන් කරගෙන යන්න පුළුවන්ද? නැත්නම් අපි ඉන්වෙස්ටර් කෙනෙක් ජොයින් කරගන්න ඕනද? මොකද තත්ත්වය කියන එක ගැන ඒගොල්ලෝ ඩීටේල් රිපෝට් එකක් දෙනවා. ඒ ඩීටේල් රිපෝට් එකෙන් පස්සේ අපි තීරණය කරනවා යා ලයින් එකට අපි මොකද කරන්න කියලා. හැබැයි අපි රටක් විදියට සහ රජයක් විදියට අපි විශ්වාස කරනවා නැෂනල් කැරියර් එක අපි වගේ රටකට, කියන්නේ අපි වගේ ටුවරිසම් බේස් එක රටකට නැෂනල් කැරියර් එකක් අත්‍යවශ්‍යයි. නැෂනල් ෆ්ලැග් එකක් අවශ්‍යයි. සහ අපිට හොඳ හිස්ටරි එකක් තියෙන යාලයින් එකක්.
1: ඉතින් මේ තත්ත්වය සහ මේ ග්‍රවුන්ඩ් හෑන්ඩ්ලින් ඒ වගේම ශ්‍රී ලංකා කේටරින් මේ දිප්පේට එහෙම ලොකු පාඩු ලැබීමක් සිද්ධ වෙන්නේ නැහැ නේද මතු?
2: නෑ නෑ. ඇත්තටම අපි අපේ එයා ශ්‍රී ලංකා ඈලයින් එක කැලි කියන්නේ කොටස් කීපයකින් සමන්විත එකක් කාගෝ ඇන්ඩ් පැසෙන්ජර් ඔපරේෂන් ග්‍රවුන්ඩ් හෑන්ඩ්ලින් කේටරින් ඇන්ඩ් එන්ජිනියරින් කොටස් හතරකින් තමයි මේක සමන්විත වෙන්නේ. මේකේ ශ්‍රී ලංකන් කේටරින් එක කියන එක සබ්සිඩරි කම්පැනියක් විදිහට ශ්‍රී ලංකන් එයාලයින් එක ඇතුලේ ඔපරේට් කරන. ඒගොල්ලෝ ගිය අවුරුද්දේ ඩොලර් මිලියන 30ක වගේ ප්‍රොෆිට් එකක් කියනවා. ග්‍රවුන්ඩ් හෑන්ඩ්ලින් ප්‍රොෆිට් අපි එන්ජිනියරින් එක පොඩි යුනිට් එකක්. නමුත් එන්ජිනියරින් උත් ප්‍රොෆිට් කාගෝ ප්‍රොෆිට් පැසෙන්ජර් ඔපරේෂන් එක තමයි ප්‍රොෆිට් නැත්තේ. ඒ කියන්නේ අපි එයාර්ක්‍රාෆ්ට් ඔපරේෂන් එකේ තමයි අපි ලොස් එක තියෙන්නේ. ලොස් එක තිබිලා තියෙන්නේ. ඒ වගේ ඒවට ඉතින් ඒක කතා කරන කොටත් අපි වෙනම පැයකමාර විතර නම් කතා කරන්නේ. ඒ වගේ තියෙන ලීස් ඇග්‍රීමන්ට් වල තියෙච්ච ප්‍රශ්න එයාර්ක්‍රාෆ්ට් බීම තියාගෙන අපි එයාර්ක්‍රාෆ්ට් සාමාන්‍ය එයාර්ක්‍රාෆ්ට් එකට ඩොලර් ලක්ෂ 3000ක් විතර අපි ගෙවනවා මේ දවසට. මේ ඉතින් ඒ අවුරුද්ද 2-3 බීම නිකන් තිබිලා ගෙවලා ඉතින් වගේ සරි දවසකට මාසකට මේ ඉතින් ඒවට අපි අවුරුදු 2-3 ලීස් ගෙවලා තියෙන නිකන් බිම තියාගෙන ඉඳලා. ඉතින් ඒ වගේ එහෙම මම කියන්නේ ඒ වගේ මැනේජ්මන්ට් එකක් ඇතුලේ ඔය වගේ ආයතනයක් ඔය මට්ටමල ටීම් එක ගැනත් අපි සතුටු වෙන්න ඕනේ. ඒත් වගේ තත්ත්වයක් තමයි තිබ්බේ. නමුත් අපි ගිය වෘද්ධිය තුළද අපි ටික වෙනස් කරගත්ත සම්පූර්ණයෙන්. දැන් ඔපරේෂනල් ප්‍රොෆිට් එයාලයින් එක අපිට තියෙනවා. නමුත් අපිට මෙතන ඉහට මේක දිනු කරන්න ඕනේ. මොකද එයා ක්‍රාෆ්ට් අපේ තියෙන ගොඩාක් ඕරේජ් එයා ක්‍රාෆ්ට් නේද? ගොඩාක් පරණයි. ඉතින් ගොඩාක් ඒවා 2028 29 30 වගේ වෙනකොට ඔබ්සලීට් වෙන මට්ටමේ තියෙන ගොඩාක් එයා කාට ඉතින් අපේ ෆ්ලීට් එක මාරු කරන්න වෙනවා. ඉතින් ඒ වගේ දේවල් වලට අපිට ඉන්වෙස්ට් කරගන්න සහ මේ එයාලයින් එක මේ මට්ටමින් උඩට ගෙනියන්න නම් අපිට මීට වඩා වෙන ස්ට්‍රැටජික් ප්ලෑන් එකකට යන්න වෙනවා. ඉතින් ඒක ගැන අධ්‍යයනය කරන්න තමයි මේක අපිට උපත් කළා තියෙන. අපි හිතනවා මේ අවුරුදු තව මාස 6කින් විතර අපිට හොඳ තීරණයක් එයාලයින් එක සම්බන්ධිනුත් ගන්න පුළුවන් වෙයි කියලා.
1: බොහොම සුබදායක පණිවිඩයක් සහ විශේෂයෙන්ම කාලාන්තරයක් තිස්සේ සියලු දෙනාම බලාපොරොත්තුෙන් හිටපු තත්ත්වයක්. මොකද මේ තත්ත්වය වෙනස් විය යුතුයි, මේ තත්ත්වය වෙනස් කරනවා කියන පොරොන්දුව මතයි ඔබ බලයටපත් උනේ. එවෙන් මෙන්න වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනවා. සිවිල් ගුවන් සේවා අධිකාරිය පැත්තට අපි අවධානය යොමු කළොත් එහි ක්‍රියාකාරීත්වය මේ වෙන විට මොන වගේද? වැඩපිළිවෙල වැඩසටහන් ක්‍රියාත්මක වෙන්නේ කොහොමද?
2: අපි සිවිල් ගුවන් සේවා අධිකාරිය ගත්තහම එයා තමයි අපේ රෙගුලේටරි බොඩි එක. එයා තමයි මේ අපේ හස්තලයට සම්පූර්ණ වග කියන්නේ. ඉතින් අපිට තියෙන ප්‍රධාන අභියෝගය තමයි අපි 2026-27 වෙන ඔඩිට් එක කියන අපිට ICAO එකෙන් ඉන්ටර්නැෂනල් සිවිල් ඒවියේෂන් ඕගනයිසේෂන් එකෙන් තියෙන ඔඩිට් එකක්. ඒ ඔඩිට් එක අපි ගිය පාර ලකුණු 84ක් 85ක් වගේ ප්‍රමාණයකින් අපි පාස් වෙනවා. ඒකත් එක්ක අපිට ලංකාවේ සේෆ් එයාර් ස්පේස් කියන එකට අපිට හොඳ රෙපියුටේෂන් එකක් එක අපි ඉන්නේ. ඉතින් අපිට තියෙන ලොකුම අභියෝගය තමයි අපි එතනින් උඩට මේක විසස් පල්ලෙහාට නැතු උඩට උඩ ලකුණු ප්‍රමාණයක් අපි ස්කෝ කරගන්න එක. ඉතින් ඒකට අධිකාරිය විදිහට සෑහෙන මහන්සිනේ වල නිදි මරාගෙන වීකෙන්ඩ් වලත් වැඩ කරන අපි දකිනවා. ඉතින් අපි හිතනවා මොකද මේක මේ ඉන්ඩිකේෂන් එක තමයි මුළු ලෝකෙටම යන්නේ. එහෙනම් අපි සිවිලියේෂන් මේ ICAO එකේ තියෙන රැන්කින් කොහෙද අපි තියෙන්නේ කියලා. ඉතින් ඒක මත තමයි එයාලයින් ලංකාවට එනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ. ඉතින් මම හිතනවා මේ වෙනකොට වැඩ පිළ අපි අලුතෙන් රෙක්‍රූට්මන්ට් විශාල ප්‍රමාණයක් ගියා. ඉතින් ඒකත් එක්ක මම හිතනවා අපිට මේ ඔඩිට් එකෙන් අපිට කලින්ට වඩා ස්කෝර් එකක් මාර්ක් කරගන්න පුළුවන් වෙයි කියලා.
1: ඔව්, මම හිතන්නේ මේ සියල්ලත් එක්ක සුවිශාල වැඩපිළිවෙල වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කරනවා. එතකොට අපිට වැඩසටහන නිමා කරන්නත් තියෙන නිසා විශේෂයෙන්ම මතට එරිහිව ලොකු වැඩසටහනක් ලොකු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය මෙරටට පැමිණීමේදී ඊයේ පෙරේද තිබුණු මාධ්‍ය සාකච්ඡාවේදීත් සඳහන් කරපු කාරණාව තමයි නියෝජ්‍ය පොලිස්පතිතුමා තායිලන්තයෙන් මත්ද්‍රව්‍ය පැමිණීම මේ වන විට ලොකු ප්‍රවණතාවයක් තියෙනවා. ඒ කියන්නේ ගුවන් මගින් සහ නාවික ගමනාගමනින් මත්ද්‍රව්‍ය රට තුළට ගලා යමේ ප්‍රධාන මාර්ග දෙක බවට පත් වෙලා තියෙනවා. මේ වැඩපිළිවෙල ඇතුළේ ඔබට ලොකු වගකීමකුත් තියෙනවා. ඒ වෙනුවෙන් අරගෙන තියෙන මොන වගේ ක්‍රියාමාර්ගද?
2: අපි විශේෂයෙන්ම ගුවන් තොටුපළ ගත්තාම අපි මාස දෙකකට දෙසයක් අපි ආරක්ෂක කමිටුව රැස් වෙනවා. ඒකට අපේ ආරක්ෂක ලේකම්තුමා ඇතුළු විශාල පිරිසක් සහභාගී වෙනවා. සියලුම ආරක්ෂක කටයුතු සඳහා ඉන්න පිරිස අපි එක ඒ කියන්නේ ටීම් එකක් විදිහට පොඩි කමිටුවක් විදිහට වැඩ කරනවා. ඒකෙදී අපිට අලුත් කැමරා පද්ධති, ස්කෑන යන්ත්‍ර, අපි ඒ කියන්නේ අවශ්‍ය සියලුම ආරක්ෂක රූපයන් අපි සාකච්ඡා කළ ටීමයක් විදිහට කර කෝඩිනේටර් ටීමයක් විදිහට අපි වැඩ කරනවා. එයාපෝට් එක සම්බන්ධයෙන් පෝට් එකේ පැත්තෙන් ගත්තහම අපි ගොඩාක් මේක රේගු පැත්තෙන් තමයි මේ ඉන්ස්පෙක්ෂන් පරීක්ෂණ කටයුතු ටික සිද්ධ වෙන්නේ. අපි කස්ටම් ඩීජිත් අපි නිතරම අපිත් එක්ක සම්බන්ධ වෙනවා. අපි හිතන එතනත් ආරක්ෂක කම්පිටුව අපි රැස් වෙනවා. රැස් වෙලා අවශ්‍ය කටයුතු ස්කෑන යන්ත්‍ර අපි රජයේ තියෙන අති විශාල අර ලොකු පරික්ෂමයක් දරන සහ ලොකු ප්‍රමුඛ වැඩි ප්‍රමුඛ ස්ථානයක් දෙන දෙයක් බවට පත් වෙලා දින අපි මේ මතර තිත කියන එක. ඉතින් ඒකට අමාත්‍යංශ වලින් දෙන්න ඕනේ දායකත්වය සුපරමෙන් අපි ලබා දෙනවා සහ ඒක අපේ අනාගත පරම්පරාවට රැඩේ තියෙන අභිවෘද්ධියට ලොකු බලපෑමක් එල්ල කරන නිසා ඒ වගේමේ බරෙන් අදාළ බරෙන් අරන් අපි අමාත්‍යංශයක විදිහට කටයුතු කරනවා.
1: හොඳයි, අවසාන වශයෙන් මේ සියලු ව්‍යාපෘති ක්‍රියාත්මක වෙන්න ඔබ අපේ සාකච්ඡා පුරාවට ඔබ සඳහන් කරපු දෙයක් සහ මේකේ තියෙන ප්‍රධාන ගැටලුව තමයි මේ ව්‍යාපෘති මෙවැනි දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වීමේදී දේශපාලන අතපෙවීම් මැදිහත් වීම සිද්ධ වුණා. ඒ නිසා මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න බැරි වුණා කියන කාරණාව. ඔබට අවසාන වශයෙන් සහතිකයක් දෙන්න පුළුවන්ද? සහතික වෙන්න පුළුවන්ද? ඔබේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව කිසිදු ව්‍යාපෘතියකට දේශපාලන මැදිහත් වීමක් අතපෙවීමක් සිද්ධ වෙන්නේ නැහැ. විශේෂයෙන් මේ ව්‍යාපෘති සිද්ධ කිරීමේදී ආයෝජකයින්ට හිතකර පරිසරයක් තුළ මේවා සිද්ධ කරන්න ඉඩහසර ලබා දීලා තියෙනවා කියන කාරණාව.
2: අපි එනකොටම අපි සහතිකයක් දුන්නා. අපි ඉන්නේ පොලිසි මේකර්ස්, දේශපාලඥයා පොලිසි මේකර්. එයා නිලධාරියගේ වැඩි අර කතාවට ගෙන බල්ලා වැඩි බූරුව කරන්න හොඳ නැහැ කියලා. අපි එතකොට පොලිසි මේක කෙනෙක් විදිහට අපි ප්‍රතිපත්ති සම්පාදනය ප්‍රතිපත්ති හදනවා. අපි ඩ්‍රයිව් කරනවා, අපි ගයිඩ් කරනවා. හැබැයි එන්ජිම රාජ්‍යාන්තරනේ. ඒගොල්ලෝ තමයි තීන්දුව తీරන ගන්නේ. ඒගොල්ලෝ තමයි මේක දුවන්නේ. ඒගොල්ලෝ තමයි මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරවන්නේ. අපි ක්‍රියාත්මක කරවන්නේ. අපේ බලපෑම තියෙන්නේ පොලිසි ලෙවල් එකේ. ඒකට ඒක අපි ඒ ඉර හරියට ගහගෙන තියෙනවා. ඒ ඉරට උඩින් තමයි අපි වැඩ කරන්නේ. එතකොට නිලධාරීන් අපි දන්නවා පිටක නිලධාරීන් විශාල ප්‍රමාණයක් ඉතාමත් සහයෝගයෙන් වැඩ කරනවා. ඒගොල්ලෝ දන්නවා ඒ කියන්නේ අපේ අතපෙවීම තියෙන්නේ මේ තියෙන ඩ්‍රයිව් එක දෙන්න විතරයි. මේ වැඩේ කරන මේ ප්‍රොජෙක්ට් එක ඉන්නවනේ මෙන්න මේ කාලෙදී ටයිම් ලයින් හදුවා. ඒගොල්ලොන්ට වැඩේ කරන් යන්න පුළුවන්. ආයෝජකයෝ අපි සාමාන්‍ය පුරුද්දක් විදිහට ටෙන්ඩර් එක ෆ්ලෝට් වුණාම අපි කිසිම රැස්වීම පවත්වන්නේ කිසිම ආයෝජකෙක් හෝ ටෙන්ඩර් බිඩ කෙනෙක් එක්ක. ඒක නිලධාරීන්ට බාර දීලා තියෙන්නේ. සමාලාට ඊයේ අමාත්‍යංශයට එනකොට ඒක බිඩ කෙනෙක් මඟදී හම්බුණා. අතට දීලා ආවා. ඒ කියන්නේ අපි එහෙමවත් දැන් ඒ කියන්නේ කලින් දිකින් දිකටම සිද්ධ වුණේ ඔක. සමහර ව්‍යාපාරිකයෝ පිටස්ලත් පුරුදු වෙලා ඉන්න පොඩ්ඩක් මේකට ඒගොල්ලෝ තාමත් හිතනවා
3: සමහරට
2: හුරුවක් තියෙනවා. ඉතින් ඒකට අපි ඒගොල්ලෝ තුරු කරගන්න ඕනේ. ඉතින් ඒක නිසා අපි ඒ සහතිකය දෙන්න පුළුවන් ජනතාවට. මොකද අපි ජනතා ප්‍රතික්ෂේප කරපු දේශපාලන ව්‍යාපාරික ගති ලක්ෂණ අපිට උරුම කරගන්න අපි ලෑස්ති නෑ. මොකද අපි ජනතාව ඉතා ආදරයෙන් පත් කරපු ආණ්ඩුවක් මේක. නිසා ඒක ජනතාව ප්‍රතික්ෂේප වෙන ජනතාව වෛර කරන දේශපාලන ව්‍යාපාරික ලක්ෂණ ගන්න අපි සූදානම් නැහැ කියන එක අපි ජනතාවට ප්‍රකාශ කරන්න කැමතියි.
1: හොඳයි, බොහොම ස්තුතිවන්ත වෙනවා. අද දවසේදී අපිත් එක්ක සම්බන්ධ වුණා වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිතරුවන් කොඩිතෝකමතුමා. බොහොම ස්තුති ඔන්නෑ පොලිටික්ස් අපේ වැඩසටහනට සම්බන්ධ වුණාට. විශේෂයෙන් ඔබ අමාත්‍යංශය ගත්තොත් හැමතුමාට අමාත්‍යංශ කිහිපයක වැඩ කටයුතු තියෙනවා. ඊට අගනා සහයක් දෙමින් මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න ඔබ දායකත්වය දක්වලා තියෙනවා. ඒ පිළිබඳව අපි බොහොම ස්තුතිවන්ත වෙනවා. අපේ වැඩසටහනට සම්බන්ධ වෙලා මේ කරුණු පිළිබඳව දැනුවත් කිරීම සම්බන්ධයෙන් අපි සූදානම් අතට සමුගෙන යන්න අපි ලබන සතියේ සඟහරුවදා රාත්‍රී 10:00 ට මුරගැහෙන සූදානම්. සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා. අයිබෝවන්. FM 93.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටි කොට කළ දේශනාව දම්සත් පැවතුම් සූත්‍රයයි. බුදුදහමේ යන මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශවන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයේය. දම්සත් පැවතුම් සූත්‍ර පිරිසංජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණය කිරීම

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලකොටත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.

අපූරු නිර්මාණයක් වන මේ ශරීරය දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද?

නැවතීම් ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවයේ සේම සබාධමේ ස්වභාවයයි යථා ස්වභාවයයි.

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම

ඒ ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි, දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම්ම ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම්නැති රෝගී භාවයන් අතර පිටතට

කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විද රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබාධමේ නියාමයේ හෙවත් ධම්ම නියාමයයි. මොහොතක් සිතමු.

කයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලිඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්න ඕන. රෝගී වූ කයක් හමුවේ අප කළ යුත්තේ කුමක්ද? අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෝතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්. ගිරිමානන්ද සූත්‍රය කායික රෝගී බව හමුවේ මනස පවත්වාගත යුතු ආකාරයේ පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගතහොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

දුකට මුල්වන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශ්‍රවණය කරමු. මාගේ සිත නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා.

0: पूजा का कसूर ट्रेडिशन आवर दिश ज्ञान वहन से गम पुल मी तलाव कुहमन रुवन पा मूल महाविहाराधिपति पूज्य पाद गणी कुमरे शांत स्वामी वहन से
1: අනන්ත දුක්ඛ වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධීම්ය. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්තාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිටපතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබෙන්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නවාරහාදී බුදුගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න, නොයසේනම් ස්වාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බියහා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවී.

ලැබිය හැකි උතුම් ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසම්බිදාන පිරිත් දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වේ, නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සදහසිතින් ඉතා ගෞරවයෙන් අභිසම්බිදාන පිරිත ශ්‍රවණය කරන්න.

මෝර පරිප්ත දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පල මීතලාව කොමඩ රුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද ගණ

රෝග බය අනතුරු අමනුෂ්‍ය උපද්‍රව රාජ බය සොර සතුරු කරදර ගිනිබිය තිරිසංගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් දුරු වේවා.

දෙදෙසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකුට වදාළි. වයඹ ශ්‍රීසත් ජයදහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මංමුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි. හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද.
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සුඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළුවන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය, මේ සියල්ලම සෝබා දහමයි. මගේ ඇයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා

කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මා ඒ දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මා ඒ දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුළ ධර්මයේ ජීවමානයි. දැන් මාවැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුළ ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුළම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත්වන පරිසරයට එක් කරනවා. මේ රට, මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත්වන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට, අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

අසිරින්ද. උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද. ආර්ය සංඝ රත්නේ ආර්යමය බලමහිමේන්ද. ඔබ සැමට සිතක් සාන්ති.

වාසනාවන්ත පින්වත සූර්ය පරිත්තේ නැත්තම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරි වුණා. එයි සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලය තමයි මේ පිරිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක් ආරක්ෂාව ග්‍රහදෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබ යේ මෙනෙහි කිරීම තුලින් ඔබ යේ සජ්ජායනා කිරීම තුලින් ඔබ යේ නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

සිමහා ගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා.

බුදුගුණ කියනකොට අහන හැත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් පින් සිද්ධ වෙනවා. බුදුගුණ මහහඬින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහහඬින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ටඵල බෝධීන් වහන්සේලා, දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන්, ලංකා ධරණි තලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන්, සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවා ධාතුන් වහන්සේ, ලලාට ධාතුන් වහන්සේ, කේස ධාතුන් වහන්සේලා ඇතුළු කොට ලංකා ධරණි තලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදයෙන්, ලෝකපාලක ශාසන මාමකින් රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදයෙන් ඔබ අප හැම දිනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තු වෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සරුව ප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් සා

0: FM 93.5 93.7 ලක්කඩ අහගෙන ඉන්න බලා උදේ 5 විනාඩි 1යි
1: FM 93.5 FM 93.7 ලක්කඩ Radio ITN

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ. යහපත් අදහස් වල ශක්තිය ශබ්ද තරංගයට මුසු වී බොහෝ ඈත සිටින සසතයන් වෙතද විකාශය වේ. පිරිතෙහි ලයාන්විත නාදය ස්නායු පද්ධතිය පිනවීමටද රුධිරේ පවිත්‍රත්වයටද මානසික සංහිඳියාව ඇතිවීමටද හේතුවන බැවින් මානසික මෙන්ම ශාරීරික සුවේද ධනවති සැලකිලි. ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ භයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද

තිරිත් සජ්ජායනය කොට වතාලේ පානතුර ගංගුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත්වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරභඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

ගේ ශාසනයේ ලාභීන් අතර අගතැන් පත්‍රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදාකර

ඉවලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේහවා භාවිත කරන්නට, එසේත් නොමැති නම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජානා කොට වදාලේ පාදුර ගංගුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභණ්ඩ විශාරද පූජ්‍ය මීගස්වැවේ